0: සුබදසනක් වාසනාවන්ත දවසක්. අද ජූලි මාසයේ 13 වෙනිදා සෙනසුරාදා දවස. දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: වෙලාව උදෑසන 5:38යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Din din ah, gati gati. Din din ah din.

වාසනාවන්ත සුන්දර දවසක්. අද ජූනි මාසයේ 13 වෙනිදා සෙනසුරාදා දවස. ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ බඩේරුගු බෙදල්ලකින් කෝටි දෙකහමාරක් පාඩු කරලා හිටපු ඇමති SM ට නඩු. බොලිවුඩේ සුපිරි තරු දෙකක් ලංකාවේ ඡායරූපයක් සහිතවයි වාර්තා කරන්නේ. බොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ නළු නිළියන් වන ශිල්පහ සෙට්ටි, ඒ වගේම ආදිත්‍ය රෝයි කපූර් ඊයේ දිවයිනට එකතු වෙලා තියෙනවා. ඉතින් එම නළු දෙපළට කරුණාක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විශේෂ පිළිගැනීමක් ලබා දීලා තියෙනවා. මෙරට පෞද්ගලික සමාගමක ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වීම සඳහා තමයි මෙය ඇවිල්ලා තියෙන්නේ. බොලිවුඩ් නළු නිළි දෙපළ කරුණායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ රැඳී සිටින ආකාරයේ ඡායාරූපයක් තමයි මුල්පිටුව වාර්තා කරන්නේ.

මොනරාගල රෝහල් මෝචරියෙන් සිරුරු දෙකක් මාරු වී අලි ජංජාලයක් කාන්තා සිරුර වෙනුවට පිරිමි සිරුරක් දීලා. පෙරදිනේ කතමියගේ බේතක් විසවීමෙන්ද සිරුරු කොටස් රස පරීක්ෂකට

මාස 6ක් තිස්සේ පුරවා නැහැ. ඉහළ උසාවි විදුසුරුපුටු 8ක් හිස් විපක්ෂයෙන් කතානායකට ලිපියක්. යුද්ධය නවත්වන්න ඇමරිකාව ඉරානය හෙට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. Facebook, Instagram හදිසි බිඳවැටීමක්. ඇමරිකා ඉරාන යුද්ධය නැවති බොරතෙල් මිල බහි. මාස 4ට රාජ්‍ය සේවක 32ක් අල්ලස් දැලේ. SDIG වරුණ අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නැහැ. නීතිපති අභියාචනාධිකරණයට දන්වයි. ඩ්‍රෝන යවා ගැටුමකට අරැන්දාට දකුණු කොරියා හිටපු ජනපති අවුරුදු 30ක් හිරේ. පුටු බෙදාදී රජයේ මුදල් අවභාවිත කළයි සිද්ධිය ෂාන්ට ඇප. ලෝකයේම උණුසුම් ඉතිහාසයේ ප්‍රබලම එල්නිනෝ සැර ලංකාවට. පාස්කුදා ප්‍රහාරය වළක්වා නොගැනීම පූජිත්තෙරෙහි නඩුවේ තීන්දුව එන මස 31 වනදා. වෙලාව උදෑසන 6:05 ඔබ ලක්කන්න සමග

නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් ඒ ක්‍රියාත්මක කිරීම කොයි තරම් සිදු කළත් මාස හතරට රාජ්‍ය සේවක 32ක් අල්ලස් දැලේ කියලා තමයි අද ලංකාදීපයේ වාර්තා කරන්නේ. මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා වූ මුල් මාස හතර ඇතුළත අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවකයෝ 32ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් මේ විදිහට අත්අඩංගුවටගත් පිරිස අතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්, කාති විනිසුරුවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරේන්වරයෙකු, එවැගේම පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙක් සහ පළාත් පාලන ආයතන නිලධාරීන් කීප දෙනෙක් සිටින බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කරනවා වගේම සමාලෝචන ක්‍රියාවලීන් පසුව පැමිණිලි 151ක් පූර්ණ විමර්ශන සඳහා යොමු කළා තියෙනවා. ඉතින් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හෝ කොමිසමේ බල ප්‍රදේශයට අයත් නොවීම හේතුවෙන් පැමිණිලි 639ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. තවත් පැමිණිලි 81ක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වෙත යොමු කළා තියෙනවා. ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා විමර්ශකයන් වෙත යොමු කර ඇති පැමිණිලි සංඛ්‍යාව 15ක්. වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමත් කොමිසම විසින් අඛණ්ඩව සිදු කළා තියෙනවා. අප්‍රේල් මාසය තුල 7 දිනකට එරෙහිව නඩු 5ක් උසාවිය හමුවේ ගොනු කරලා 2026 දී අල්ලස් කොමිසම විසින් පවරා ඇති මුළු නඩු සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට අදාළ විත්තිකරුවන් සංඛ්‍යාව 51ක්. මේ විදිහට මේ චෝදනා ලැබුවන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් කීප දෙනෙකුම සිටිනවා. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයෙක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක්, මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීන් සහ හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයෙක්ද ඒ අතර වෙනවා කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ.

ශ්‍රීලංකාවේ ගුවන් නියමයකු ඉතාමත්ම දක්ෂයකු විදිහට අපිට හඳුන්වා දෙන්නට හැකියාවක් ලැබෙනවා. සින්නියන්න ගිය ගුවන් යානයට අකුලක් වැදිලා මිනිත්තු 40කින් යලිත් කටුනායකට කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සින්නි නුවර බලා ඊ යළුවෙම පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයට අකුණු පහරක් වැදීමෙන් එම ගුවන් යානය විනාඩි 40ක ගුවන් ගමනකින් පසුව යලිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරියා සඳහන් කළා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 606 දරන ගුවන් යානයේ මුලින්ම ඊයේ අලුයම එකට කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ සින්නි නුවර බලා පිටත්ව ගිහිල්ලා තියෙනවා. එම ගුවන් යානයේ පුළුල් බඳ සහිත A330 එයා බස් වර්ගයේ ගුවන් යානයක්, ගුවන් මගීන් 217 දෙනෙක්, ඒ වගේම ගුවන් යානය කාර්ය මණ්ඩලයේ 16 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ 233ක්. ඒ වන විට ප්‍රදේශයේ පැවති අකුණු ගැසීම් සහිත වැසි තත්ත්වය මත ගුවන් යානයටද අකුණු පහරක් එල්ලවීම නිසා එම ගුවන් යානය ඒ ගුවන් ගමන අතහැරලා ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත යළුවෙම 4ට ගොඩ බැස්වීමට ගුවන් නියමුවා පියවර අරගෙන තියෙනවා. 33 දෙනෙක් බේරගනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මොකද ගුවන් යානයට අකුණක් වැදිලා තියෙද්දිත් කිසිදු කෙනෙකු බිය නොගන්නවා යලි යානය ශ්‍රී ලංකාව වෙත අරගෙන එන්න සමත් වෙලා තියෙනවා. දැන් අනුතරණ ලකුණු යානේ අලුත් වැඩියා කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකන් ගුවන් අංගණය වෙත යොමු කළා තියෙනවා. වෙලාව උදැසන 6:12යි.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
2: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි.
2: සතියක ලක්හඬ.

0: සාමාන්‍යෙන් කතාවල ගෙනන්න මොනව කරන්න ජීවත් වෙලා ඉන්න ඕන කියලා. එනිසා මේ දැන් කොළඹ ඩෙංගු දැඩි අවධානම් කලාපයක් විදිහට නම් වෙනවා. දිස්ත්‍රික් කමිටුවේදී තමයි මේ විදිහට හෙළිදරව් වෙන්නේ. සමස්ත ඩෙංගු රෝගීගින් 25.8% වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඩෙංගු රෝගේ ව්‍යාප්ත වෙමින් කොළඹ අවධානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කළා තියෙනවා කියලා තමයි අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය සඳහන් කරන්නේ. කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැතුණු අවස්ථාවේදී අගමැතිනේ මේ බව අවධාරණය කළා තියෙනවා. ඉතින් රජයේ ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්ධන සතිය ලැබෙන සඳුදා, ඒ කියන්නේ 15 වෙනිදා සිට 22 වෙනිදා දක්වා නම් කර ඇතැයි වාර්තා වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට විශේෂ අවධානයක් යොමු කර විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් කොළඹට විතරක් නෙමෙයි සෙසු ප්‍රදේශවලත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන්, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය හා පෞද්ගලික අංශ, මේ සියලුම දෙනා එකට එකතු වෙන අවස්ථාවක් විදිහට තමයි සඳහන් කරන්නේ. දැන් විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ත්‍රය, පෞද්ගලික අංශ, ඒ වගේම රාජ්‍ය ආයතන, රෝහල්හා පාසල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා කියනවා. ඉතින් ඒ අතර වසා දමා තිබෙන හිස්සිනම් තියෙනවා නම් අසල්වාසීන් ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් ඉඳලා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව තමයි අගමැතිනිය සඳහන් කළේ. දැන් මේ පිළිබඳව වැඩිදුරටත් අපි සොයා බැලුවා. දැන් අග්‍රාමාත්‍යතුමිය මොන වගේ කතාවක්ද කිව්වේ අහමු.
1: එනකොට නැවත වතාවක් රට පුරාම ඩෙංගු බෝවීමේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය ජාතික මට්ටමින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණයෙන් 25.8% ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු බෝවීම පිළිබඳව දැඩි අවධානම් සහිත දිස්ත්‍රික්කයක් හැටියට නම් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියල්ලම සැලකීමටගෙන ඩෙංගු මර්ධන සතියක් 15 වෙනිදා සිට ජූනි 22 වෙනිදා දක්වා ඩෙංගු මර්ධන සතියක් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ජාතික මට්ටමින් කෙරෙන වැඩසටහනක්. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙන්න කියලා.
2: සතියක් ලක්හඬ

0: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

දිලිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මගින් ගෙන්වන ලද බඩේරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාස ගැනීමේ අරමුණෙන් සිය දේශපාලන හිතවතුන් මගින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 මාරකට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ ඊයේ නඩු පවරලා තියෙනවා. ඒ ප්‍රධාන සිරස්තලයේ හැටියටයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ. වසර 12කට පෙර කළ වරදකට අදාළව අල්ලස් පනතේ 70 වන වගන්තිය සඳහන් දූෂණ නිලමැති වරද යටතේ විත්තිකරුට එරෙහිව අධිචෝදනා දෙකක් යටතේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙලස නඩු පවරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු වහා පිරවීමට කටයුතු කරන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන ලෙස දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් විකුරුණරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ලිපියක් බාර දීලා තියෙනවා. ව්‍යස්තදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂා කරන ලෙස මන්ත්‍රීවරුන් එම ලිපියෙන් ඉල්ලලා තියෙනවා. විපක්ෂීය මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ලිපියට අත්සන් කළා තියෙනවා. අග්‍ර විනිශ්චයකාරවරයා මෙම පුරප්පාඩු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෝ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේද යන්න සොයා බලන්නයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කරන ලෙසත් එවැනි දැනුම් දීමක් කර නොමැති නම් එම මගහැරීමට හේතු විමසා බලන ලෙසත් ලිපියෙන් ඉල්ලීමක් කරනවා. වෙලාව 10:06 26 දැන් ඊයේ රාත්‍රියේ ලොතරැයි අරගෙන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ඉන්නවා නම් ප්‍රතිඵල බලන්න නොහැකි වුණා නම් මහජන සම්පත ජය ලොතරැයි මෙගාපව ධන නිධානය හඳහන ගුවිසෙත සුබ දවසක් ලොතරැයි අතර ගන්න මේ ගීතෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල අරගෙනනවා ඊයේ රාත්‍රියේ දිනු මදිල්ලද ලොතරැයි ප්‍රතිඵල. ඔබ ලක්කඩ සමග

අනේ ඉතින් මේක පත් ඇදිලා තිබුණොත් මගේ බලාපොරොත්තු ටික ඉෂ්ට කරගන්න පුළුවන් කියලා හිතන හැම දෙනාම මේ වෙලාවේ ලොතරැයි පත්තික අතර ගන්න මුලින්ම මහජන සම්පත 6217 වන වාරයේ ඊයේ රාත්‍රියේ දිනුම් බදිනලද ලොතරැයි ප්‍රතිඵලයේ F අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 4, අංක 8, අංක 1, අංක 9, අංක 7 සහ අංක 0යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. මහජන සම්පත 6217 වන වාරයේ F අක්ෂරයේ ජයග්‍රාහී අක්ෂරය බවට පත් වුණ අංක 4, අංක 8, අංක 1, අංක 9, අංක 7 සහ අංක 0යි ඔබට වාසනාව උදා කළේ. ගොවිසත ලොතරැයි 4458 වන වාරයේදී ගොවිසත ලොතරැයියේ 4458 වන වාරයේදී I අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 55, අංක 59, අංක 73 සහ අංක 79යි වාසනාව උදා කළේ. 4458 වන ගොවිසත ලොතරැයියේ I අක්ෂරයේ ජයග්‍රහණය කළ අංක 55, 59, 73 සහ 79යි වාසනාව උදා කළේ. මෙගා පවුල ලොතරැයි 2564 වන වාරයේදී U අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය වුණා. සුප්‍රිය අංකයේ 19, අංක 11, අංක 18, අංක 36 සහ අංක 73යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2564 වන වාරයේ මෙගා පවුල ලොතරැයියේ U අක්ෂරයේ සුප්‍රිය අංකයේ අංක 19, අංක 11, අංක 18, අංක 36 සහ අංක 73යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2246 වන වාරයේ ධන නිධානයේ U අක්ෂරයේ ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 18, අංක 36, අංක 76, අංක 78යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2246 වන වාරයේ U අක්ෂරයේ අංක 18, අංක 36, අංක 76 සහ අංක 78යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2525 වන වාරයේ හඳහන ලොතරැයියේ වෘෂභ ලග්නය ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 9, අංක 21, අංක 36 සහ අංක 37යි වාසනාවන්ත අංක උනේ. 2525 වන වාරයේ හඳහන ලොතරැයියේ වෘෂභ ලග්නය ජයග්‍රහී ලග්නය වෙද්දී අංක 5, අංක 9, අංක 21, අංක 36 සහ අංක 37යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. අංක 9, අංක 21, අංක 36 සහ අංක 37 වෘෂභ ලග්නය හඳහන 2525 වන වාරයේදී ජයග්‍රහී ලෙස සටහන් වුණා. අද සම්පත 791 වන වාරයේදී රටාව උනේ අංක 7.97.197.0 F අක්ෂරයයි ජයග්‍රහී උනේ. අද සම්පත 791 වන වාරයේදී 7.97.197.0 F අක්ෂරය ජයග්‍රහී වෙද්දී ජය ලොතරැයිය. මීලකට අතර ගන්න 484 වන වාරයේදී කියලා බලන්න J අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා. අංක 6, අංක 7, අංක 2 සහ අංක 5 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 484 වන වාරයේ ජය ලොතරැයියේ J අක්ෂරය අංක 6, අංක 7, අංක 2 සහ අංක 5 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. සුබ දවසක් ලොතරැයියේ 332 වන වාරයේදී සිංහ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත්වන්නේ. අංක 18, අංක 25, අංක 35 ජයග්‍රහී අංක උනා. ප්‍රවර්ධන අංකය අංක 31යි 74. 332 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ සිංහ ලග්නයයි ජයග්‍රහී ලග්නය බවට පත් වුණා. අංක 18, අංක 25 සහ අංක 35 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය උනේ අංක 31යි 74. සුබ දවසක් ලොතරැයියේ. ඒ වගේම ජය ලොතරැයියේ අද සම්පත හඳහන ධන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බදිනලද ලොතරැයි වල ප්‍රතිඵල තමයි ඒ විදිහට ඔබට අරගෙන ආවේ. වෙලාව උදෑසන 6:34 ඔබ ලක්කන්න සමගයි.

මොන දෙවුනත් මේ සාමාන්‍යයෙන් අපි කතාවට කියනවානේ කනින් අහලා ඇස් දෙකින් දැකලා මේ ඒ පිළිබඳව නිරීක්ෂණ නිගමන වලට එළඹෙන්න කියලා. කොහොම වුණත් මේ මොණරාගල රෝහල් මෝචරියෙන් සිරුරු දෙකක් මාරු වෙලා අලි ජංජාලයක් කාන්තා සිරුර වෙනුවට පිරිමි සිරුරක් දීලා මේ මොණරාගල දිස්ත්‍රික් මහරෝවලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගියේ කාන්තාවගේ සිරුරක් වෙනුවට පිරිමි පුද්ගලිකුවේ සිරුරක් ඊයේ මාරු වීම හේතුවෙන් එම සිරුර රැගෙන ගිය ඥාතීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් ආගමික වත්පිළිවෙත් දෙවතාවක් සිදු කිරීමට වරම් ලබන්න මේ මිය ගිහිල්ලත් සිදු වෙනවයි කියන එක තමයි කියන්න තියෙන්නේ. බඩල් කුඹර අලුපොත කොළණිය මුස්ලිම් ගම්මානයේ පදිංචි ජුබේයිදා උම්මා නැමැති කාන්තාවගේ සිරුර වෙනුවට මොණරාගල රෝහල මගින් බාර දී ඇත්තේ පිරිමි පුද්ගලිකුවේ සිරුරක්. ඥාතීන් විසින්ද සිරුර හඳුනා නොගෙන රැගෙන ගිහිල්ලා තියෙනවා. සිරුර මුත ශරීරාගාරයෙන් බාර දෙන විට එය රෙද්දකින් වසා තිබී ඇති අතර ඥාතීන් එය බාරගෙන නිවසේ රැගෙන ගොස් තියෙනවා. ඉතින් ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූල අනුකූලව භූමදානයට පෙර මෘතදේහය නෑවීමට සූදානම් වීමේදී සිරුර පිරිමි පුද්ගලිකුවේ බවට අනාවරණය වෙලා තියෙනවා. මේ ඊට පසුව ඥාතීන් විසින් යලිත් මොණරාගල දිස්ත්‍රික් මහරෝවලට සිරුර රැගෙන ඇවිල්ලා මියගිය තැනැත්තියගේ සිරුර රැගෙන ගොස් එදිනම සවස භූමදාන කටයුතු සිදු කළා තියෙනවා. මේ පිළිබඳව රෝහලේ පරිපාලන අංශයෙන් කළ විමසීමේදී සඳහන් කළා තියෙන්නේ සිරුරක් හඳුනාගෙන රැගෙන යාම ඥාතීන්ගේ වගකීම බව.

0: මැද පෙරදිග යුද ගැටුම්වල බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 100ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පරිපූරක ඇස්තමේන්තු යෝජනාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිල්ල සමරකෝන් මහතා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට හේතුණු කාරණා පිළිබඳව සඳහන් කළා. මෙන්න මේ විදිහටයි කතා කළේ.
1: ලංකා මහ බැංකු පනති අර්ථයේ රීති සහ පරිපූර්ණක මුදල පිළිබඳ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
2: සාකච්ඡාවට ගන්න තව වැදගත් කාරණයක් තමයි 2026 අංක 2 දරන පරිපූර්ණක ඇස්තමේන්තුව බිලියන 100ක් දක්වා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 5/18 ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ ඇත්තටම මැද පෙරදිග යුදමය වාතාවරණය සමග බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමට පරිපූර්ණක ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇතුලේ ගත්තාට පස්සේ පොහොර සහනාධාරය, ඊට පස්සේ ඉන්ධන සහනාධාරය, ඒ වගේම විදුලි පාරිභෝගිකයන් වෙත සහනාධාරය, ඒ වගේම තමයි අස්වැසුම ප්‍රතිලාභ. ඒ විදිහට ගත්තාට පස්සේ

0: අපි රජයේ වියදම වැඩි කරන්නේ නැතුව තමයි මේ බිලියන 100 අපි මේ පැත්තට අරන් තියෙන්නේ. එතකොට මේ බිලියන 100 ඇතුලේ බිලියන 20ක් ඉදිරි මාස 3 ඇතුළත වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: සතියක ලක්හඩ
2: පහස්කු ඉරුදුන එල්ල කෙරුණු මරාගෙන බැරෙන තස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මේ අවස්ථාවේදී කිසිදු තීරණයක් ගෙන නැති බව නීතිපතිවරයා අභියාචනා අධිකරණයට ඊයේ දැනුම් දීලා තියෙනවා. පස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ අද වන විට නිසි පරිදි සිදුවන බව විපක්ෂයේ සියලු දෙනාට සත්‍ය පිළිගැනීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහත්තයා සඳහන් කළා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් තමයි මෙන්න මේ විදිහට කතා කළේ.
3: 2019 වසරේ අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ආණ්ඩු තුනක්. එතකොට ඒ ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්න තු තිබිලා දැන් මේ පරීක්ෂණ කටයුතු යම් ආකාරයකට ඉදිරියට යමින් තියෙන බව මේ රටේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා පිළිගනිමින් ඉන්න මොහොතක්. ඒ නිසානේ මේ සමගි ජන බලවේගය අර ඊයේ කතා කරපු කෙරෙද්ද දෙන්නෙක් වගේ ඇරෙන්න මේ හැමෝම මේ පරීක්ෂණ ඉස්සරහට යන්න ඕන කියලා පිළිගන්න දෙයක්. අපේ පොහොට්ටුවේ මන්ත්‍රීතුමා මොකද්ද මේ කරේ පොඩ්ඩකට කලින්? එතුමා නඩුව මෙතන ඇහුවා. දැන් මේ අනුව ඉතින් අර මොකද්ද අර අදි විනිසුරු මඩුළු කාටවත් ජොබ් එකක් නැහැ. දැන් සලේ ලංකාවේ හිටියේ සලේ මැතිතුමා. සලේ ගෞරවනීය සලේ මැතිතුමා ලංකාවේ හිටපු හැටි, ගුවන් ගමන් ගියපු හැටි, කාපු බීපු හැටි, කැමරා වලින් ඒවා පෙනිච්ච හැටි, අනිත් දේවල් කරපුවා, ගමන් ගිවන් ගියපු ඔක්කොම ටික මෙතුමා දන්නෝ. ඉතින් ඇත්තටම තියෙන්නේ උසාවියට නඩු අහන්න මේ සාක්ෂි විමසන්නේ මේ යන්න ඕනේ නැහැ. මේ මෙතුමයි දැන් මෙතුමත් මේ අහගන්න නැති කාගෙන් හරි මෙතුමයි මෙතුමගේ පක්ෂේ නායකවරුයි ඔය නාමල් රාජපක්ෂේ කට්ටියක ගිහිල්ලා වෙච්ච විදිය කිව්වනම් හරි. දැන් ඔක්කොම මේගොල්ලෝ දන්නවනේ. සලේ මැතිතුමා ගැන මුළු කතාවම කතා කරනවා. හැබැයි ඒ මැතිතුමාට අමතරව පාස්කු ප්‍රහාරය කියලා දෙයක් වෙලා මේ රටේ මිනිස්සු 270ක් මැරුණනේ. ඒක බොරුවක් නෙමෙයි. අවුරුදු 5කට කලින් අපි හැමෝම දන්නෝ. මේකේ තාම ආබාධිත ලක් වෙච්ච 100 ගණනක් දරුවෝ ඉන්නවා, ළමයි ඉන්නවා, මිනිස්සු ඉන්නවා. එතනින් එහාට කියලා මේ සමාජය අතර විශ්වාස අවිශ්වාසය, වෛරය මේ කොයිතරම් දුරට වැපුරුවද? ඒ කියන්නේ සිංහල මිනිහද මුස්ලිම් මිනිහද දිහා බලපු විදිය, මුස්ලිම් කෙනා සිංහල මිනිහද දිහා බලපු විදිය, සැකය, අවිශ්වාසය. ඔබතුමීට මතක නම් ඊට සති දෙකකට පස්සේ ඔය නිකවරටි ඉඳන් නාත්තණ්ඩියට වෙනකන් මේ රටේ ජාතිවාදී කෝලහල ඇති වුණා. මුස්ලිම් මිනිස්සුගේ ගෙවල් වලට පහර දුන්නා, කඩවල් වලට පහර දුන්නා, සැකේ ඇති කර වඳ කොත්තු ආවා, වඳ යට ඇඳුම් ආවා. ඒ ඔක්කොම කරේ මේ පාස්කු ප්‍රහාරෙත් එක්ක. දැන් මොකද්ද කියන පරීක්ෂණයක්ද මේ කියන්නේ?
2: දැන් මේ විදිහට දිගින් දිගටම එතුමා කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහත්තයා වැඩිදුරටත් මෙන්න මේ විදිහට සඳහනක් කළා.
3: පරීක්ෂණ ගැන දේවල් මම කතා කරන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ කොහොමද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා ගහලා තියෙන මොන පැත්තෙන්ද කියලා මෙතුමගේ මට ඒක ගැන දැනුමක් නැහැ. නමුත් මගේ හෘද සාක්ෂියට මට තියෙන හැඟීමක් දැන් මේක යමක් වෙනවා කියලා. ඒක මට විතරක් නෙමෙයි, ප්‍රහාරවලට ලක් වෙච්ච මිනිස්සු, ඒ ප්‍රහාරවලටකින් නැති වෙච්ච පවුල්වල ඒ දෙමව්පියන්ටත් ඒ හැඟීම තියෙනවා. පළවෙනි වතාවට මේක යමක් වෙනවා, පරීක්ෂණයක් වෙනවා කියන එක. එහෙම තත්වයක් තුල තවමත් මේ තරම් ම්ලේච්ඡ මේක මේ තම දරුවෝ මැති වෙච්ච මේ රටේ ජාතිවාදී කෝලහල හදපු මිනිස්සුන්ට තමන් ගෙදර ඉන්න බැරි තත්ත්වෙට පත් කරපු එහෙම ඛේදවාචකයක් ගෙනුවෙන් එහෙම හොදන්න මේවා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. අතනෝ දැන් මෙතුමට අනුව දැන් අපි පොලිසිය බාර මෙතුමා කියන ඒවත් නෙමෙයි, විනිසුරුරු කියන ඒවත් නෙමෙයි, පොහොට්ටුවේ මන්ත්‍රී කියන එක තමයි පිළිගන්න ඕන පරීක්ෂණය ගැන. දැන් ගෝඨාභය රාජපක්ෂට ගුවන් ගමන් තහනමක් දීලා තියෙනවා. මම හිතන එක නිකන් දෙන්නේ නැහැ නේ සමත්තුමනි අධිකරණයකින්. යම් කිසි කරුණු කාරණා එක තමයි ඒක දෙන්නේ. ඒතකොට අපි දකින්නේ ඒවා. හැබැයි දැන් ඒ අනුව දැන් ඇමෙත්තුමා කියන්නේ බොරු ඔක්කොම හරි සලේ මැතිතුමා ගැන පොහොට්ටුවේ අදහස් තමයි දැන් මේ අදහස. ඔයාලගේ කට්ටියක් ආවනේ කොටු ස්ටේෂන් එක ඉස්සරහට ඇවිල්ලා නොනැගිටිමි කියලා වාඩි වුණානේ. හැබැයි අර කටුවා පිටියේ අනිත් ඒ තැන්වල මිනිස්සු අපිත් මේ පරීක්ෂණ වලට විරුද්ධ වෙනවාට විරුද්ධ උද්ඝෝෂණ කරනවා කියෝ විතරයි අකුලගෙන දිව්වේ. මේ රටේ මිනිස්සු විරුද්ධ වෙනකොට ඒක එහෙමයි වෙන්නේ. ඔබතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ නැහැ ආයි සලේමෙත්තුමා ගැන. අඩුමතරමේ නාමල් රාජපක්ෂට කියලා ඔක් කියන්න කියන්නේ. ඔබතුමා මේ ඡන්දෙන් දිල්ලා මිනිස්සෙන්නේ. මේක මේ දේශපාලන කෝණයකින් බලන්න ඕන එකක් නෙමෙයි. දැන් අර ඊයේත් කිව්වනේ දයාසිරි මන්ත්‍රීතුමා ISIS කියලා හැමෝම කියලා තියෙනවා. ඉතින් මොකටද තවත් පරීක්ෂණ කරන්නේ වගේ කියන්නේ. ඉතින් ඒ හැමෝම කියලා තියෙනවා නම් මේකෙත් එහෙම කියනවාද කියලා බලාගෙන ඉන්න. ඉතින් මොකද්ද ඇයි හදිස්සි වෙන්නේ තීන්දුව දෙන්න? මගේ හිතවත් චානක මාදුගඩ මන්ත්‍රීතුමා කිල්ලන්නේ අහක යන කුණු කරත් වලට ඔබතුමා බෙල්ල දියන් එපා.
1: සතියක ලක්හඩ
4: Morning News Alert.
2: දැන් මේ ඉතිහාසයත් එක ගත්තහම ලෝකයේ උණුසුම් ඉතිහාසයේ ප්‍රබලම එලිනෝස්තර

0: ලංකාවට කියල තමයි විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීම වෙන්නේ. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ නැංවීමට හේතුවන එල්නිනෝ ස්වභාවික කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු ජාතික සාගර හා වායු ගෝලීය පරිපාලනය ඊයේ තහවුරු කළ තියෙනවා. නිවර්තන පැසිෆික් කලාපයේ මුහුදු මතු පිට උෂ්ණත්වය මෑත මාසවලදී සීග්‍රෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. බොහෝ පුරෝකථන වලට අනුව මේ ඉතිහාසයේ වාර්තා වන ප්‍රබලම සුපිරි එල්නිනෝ තත්ත්වයක් එකක් විය හැකි බව තමයි වාර්තා කරන්නේ. 1950 තමයි මෙතෙක් වාර්තා වූ ප්‍රබලම එල්නිනෝ තත්ත්වයේ වාර්තා වෙන්නේ. ඊට පසු 1982 කියන අවුරුදු 32කට පසුව 82-83 ඊට පසුව තව වසර 15ක් විතර ගිවිලා යනකොට 1997-98 ආපහු 2015 වෙනකොට ඒත් ඉතින් අවුරුදු 15ක් විතරනේ නේද 2015-2016 වෙනකොට ඊට පසුව 2026 කියන්නේ තවත් ඉතින් අවුරුදු 15කට පස්සේ ඉතින් ඒ ඉතිහාසයේ ප්‍රබලම එල්නිනෝසර ලංකාවට බලපානවා කියලා තමයි කියන්නේ. ඉතින් මේවැදී විවිධ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙයි. ඒ සඳහා සූදානම් විය යුතු බව තමයි රජයත් සඳහන් කළා තියෙන්නේ. දැන් මේ තත්ත්වය පිළිබඳව ලක්කන්න ප්‍රවෘත්ති අංශය සොයා බැලුවා. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙරිල් මෙන්ඩිස් මහත්තයා සඳහන් කරා. බෙරිල් මෙන්ඩිස් මහත්තයා මෙන්න මෙහෙම කිව්වා.
1: එල්නිනෝ තත්ත්වයේ නිසා ඇත්තටම වායුගෝලයේ සුළං රටා වෙනස් වීම හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණ වෙනස් වීම වලට මේ එල්නිනෝ තත්ත්වය බලපෑම් ඇති කරනවා. විශේෂයෙන් ගත්තොත් ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල වර්ෂාපතනයේ අඩුවීමක් වෙනකොට, ඊළඟට ඉන්දියාව වගේ දකුණු ආසියානු ප්‍රදේශවලත් වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තුන එල්නිනෝ බලපෑමත් එක්ක, ඊළඟට උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වගේ සමහර ප්‍රදේශවල වර්ෂාපතනයේ වැඩිවීම එල්නිනෝ තත්ත්වයත් එක්ක අපේක්ෂා කරන්න පුළුවන් පහුගිය දත්ත විශ්ලේෂණයෙන් බැලුවාම. මේ එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ කාලගුණ කරන බලපෑම් ගත්තොත් විශේෂයෙන් නිර්සතක මෝසමේ වර්ෂාපතනය අඩුවීම කරේ එල්නිනෝ තත්ත්වයේ බලපානව පහුගිය දත්ත විශ්ලේෂණයෙන් පදනම් කරගෙන අපි බැලුවොත් ඒකසාව විශේෂයෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තුන මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක. මොකද මේනට එල්නිනෝ තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඒ සම්බන්ධව ජනතාව ඉදිරි කාලගුණ නිවැරදි සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන් පවතින ජලය අර පිරිමැස්ම පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඉදිරි කාලවලදී මේ වර්ෂාපතනයේ අඩුවීම ඒ වගේ මුණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන් ජූලයි ඔගස්ට් මාසවල. ඉතින් මේ සම්බන්ධව තව අවධානයෙන් කටයුතු කරන්න ඉදිරි නිවේදන ගැන විශේෂයෙන් අවධානයෙන් කටයුතු කරලා තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.

0: වෙලා උදෑසන 6යි විනාඩි 53යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Satyaga, La Khanda.
2: Morning News Alert.
3: ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් ලක්ෂ 1232ක මුදලක් සහ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රුපියල් ලක්ෂ 1286ක මුදලක් රජයට වංචා කර සාවද්‍ය පරිහරණය කළ බවට පරීක්ෂණයක් පවත්වන්නයිලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. 2012 සහ 2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මෙම මුල්‍ය වංචාව සිදු කළ බවට අල්ලස් දූෂණයේ නාස්තියට එරෙහි පුරවැසි බලයයි මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඉන්පසු ඒ සභාපති කාමන්ත තුෂාර මහතා මාධ්‍යයට අදහස් එකතු කළා. මෙන්න මේ විදිහට කිව්වේ.
4: කත්තමා 2012 2013 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ද වීඩියෝ ටීම් කියලා සමාගම කරා සෘජුව මෙහෙවලා ලක්ෂ 1632,25,520ක් වංචා කර සාවද්‍ය පරිහරණය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. එක දැයට කිරුළ ප්‍රදර්ශන ඉසව් කළමනා කරන සේවා සැපීමේ ටෙන්ඩරය මහජන බදු මුදල් රුපියල් ලක්ෂ 733,70,560ක් දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය ප්‍රධාන වේදිකාව ඉදිකිරීම හා පසුතල නිර්මාණය කිරීමේ ටෙන්ඩරෙන් මහජන බදු මුදල් රුපියල් ලක්ෂ 283,41,520ක්ද දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ පිවිසුම් තොරණ ඉදිකිරීමේ ටෙන්ඩරෙන් මහජන බදු මුදල් ලක්ෂ 366,65,600ක්ද දැයට කිරුළ ප්‍රදර්ශනයේ සංගීත ප්‍රසංග නාට්‍ය හා සංස්කෘතික අංග සේවා සැපීම හා වෙනත් ටෙන්ඩර් තුලින් මහජන බදු මුදල් ලක්ෂ 248,47,840ක්ද යන මුදල් ප්‍රමාණයක් සම්පූර්ණ මුදල් ලක්ෂ 1,632,25,520 මුදලක් සාවද්‍ය පරිහරණය කළා වංචා කරලා තියෙනවා. ඒ පිළිබඳ අල්ලස් කොමිසම පැමිණිලික යොමු කරා. දෙවනි සහ තුන්වෙනි පැමිණිලි වෙන්නේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් රජයේ ප්‍රසම්පාදක ක්‍රියා පටිපාටියෙන් බැහැරව නිත්‍යානුකූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් ඇමති රංජිත් සියඹලාපිටිය රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 623,40,233 මුදලක් වංචා කරලා තියෙනවා. වංචා කරලා තියෙන්නේ 2013 අම්පාර හාඩි විද්‍යාලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ මුදල් වලින්.
2: Around the world.
3: ලෝක ප්‍රවෘත්ති සභාවලදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් පෙන්ටගනේ කියලා කිව්වහම පෙන්ටගනේ කියලා කියන්නේ විශාලතම කාර්යාලය ගොඩනැගිලි වලින් එකක්. වර්ජිනියා ජනපදයේ ආලින්ටන් වල තමයි පිහිටා ඇති මේ ගොඩනැගිල්ල. මේ නම ලැබිලා තියෙන්නේ එහි තියෙන සුවිශේෂ පංචාස්ත්‍ර හැඩය නිසා. ඇමරිකන් ආරක්ෂක මූලස්ථානයේවත් පෙන්ටගනේ කලබලයක් හටගත්තා. විදේශ මාධ්‍ය වාර්තා කරපු විදිහට විෂ වායු කාන්දුවක් හේතුවෙන් තමයි දැන් මේ ඊයේ මේ කලබලේ හටගත්තේ කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් 4 වෙනි මහල සහ 5 වෙනි මහල වසා දැමීමට පියවර ගත්ත ආරක්ෂක නිලධාරීන් ගෑස් මූණු ආවරණ සහ ආරක්ෂක ඇඳුම් කට්ටල වලින් සැරසිලා සොයා බැලුවා. කිසිවෙකුට කරදරයක් නැහැ කියලා තමයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඊශ්‍රායෙල් මුදල් ඇමතිට ප්‍රංශයෙන් තහංචයක්. ඊශ්‍රායෙල් මුදල් අමාත්‍ය සලෙල් ස්මොත්‍රිච් පන්සේ රජය සමග තහනමක් පනවා තියෙනවා. ඉතින් මේ සංචාරක තහනමක් ඊශ්‍රායෙල් මුදල් අමාත්‍යවරයා පලස්තීනුවන් වාසය කරන බටහිර යුර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කට ගනිමින් තමයි මේ විදිහට කළා තියෙන්නේ. පාප්තුමා කැනේරි දූපතේ සංචාරයක සුද්දොත්තම ලියෝ පාප්තුමා පෙරේදා කැනේරි දූපත් බලා ගියා. ඒ කියන්නේ කැනේරි දූපත් කියලා කියන්නේ ස්පාඤ්ඤයට අයත් දූපත් සමූහයක් පිහිටලා තියෙන්නේ අප්‍රිකාවේ වයඹ දෙසින්. වෙලාව උදෑසන 6යි විනාඩි 58යි.
2: Sports Roundup.
3: මෙක්සිකෝව ඒ වගේම කොරියාව ජයගනී කියලා තමයි වාර්තා කරන්නේ. මෙක්සිකෝවේදී 23 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරග දෙකේ ජය සත්කාරක මෙක්සිකෝව හා දකුණු කොරියාවට හිමි වුණා. මේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පාන්දර සිට පැවතුණා. ලෝක කුසලාන පාපන්දු අද ඒකනේ 13 වෙනිදා තරඟ කාලසටහන තියෙන්නේ ජූනි 13 15 12 30ට කැනඩාව බොස්නියාව අතර බී කාණ්ඩයේ ටොරොන්ටෝ පිටියේදී ඒ වගේම ජූනි 13 පෙරවරු 6 30ට එක්සත් ජනපදය හා පැරගුවේ අතර ඩී කාණ්ඩයේ ලොස් ඇන්ජලිස් පිටියේදී පැවැත්වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
0: Cartoons
3: පංගජ රුවින්දගේ සරදම් කාටුනේ ලංකාදීප වාර්තා කරනවා. රනිල් අවුරුදු 10කින් තරුණ වෙලාලු. එතකොට වැඩ කරන්න වෙන්නේ වයසක ගෝලියොත් එක්කනේ. ලංකාදීප පත්තරේ විස්තර, ඒ වගේම ලක්කන්න ප්‍රවෘත්ති අංශය ලබා දුන් තොරතුරු සමගින් සියල්ල නිමා කරන්න වෙලාව හරි. වෙලාව උදැසන 7යි. අද ජූනි මාසේ 13 වෙනිදා සතියක පත්තරවල විස්තර අරගෙන ආපු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර දවසක් hinawenma කාලය ගෙවන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ආයුබෝවන් ජයග්‍රහී වාසනාවන්ත උදෑසනක් උදේ 7යි විනාඩි 4යි.
2: සතියක ලක්හඬ.
1: ආයුබෝවන් වණකම් ගුඩ් මෝර්නින් සුබදාසනක් රණේ. සුබදාසනක් ලක්හන සතියක අගෙන ඉන්න හැමෝටම සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ අද සෙනසුරාදා දවස් සතියන්තේ ඔන්න අපි පටන් ගන්න හදන්නේ සතියක ලක්කන මේ විදිහට. මොනවද මදුශංක උදේ මොයා කියන්න තියෙන්නේ?
3: ඔයා දන්නවද බටර් ගාන බොහොමයක් මිනිස්සුවතේ පිහියක් තියෙනවා කියලා.
1: ලස්සන කතාව.
3: ඕක තමයි අද උදේම කියන්න තියෙන්නේ. බටර් ගාන හැම මිනිස්සෙගේ අතේම පිහියක් බොහෝ වෙලාවට තියෙනවා. බොහෝ වෙලාවට ඉතින් පිහියක් තියෙනවා. ඒ නිසා බටර් ගාන මිනිස්සුන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න අපිට සිද්ධ වෙනවා. ආ වටේ ඉන්න සමාජයේ වගේ ඔෆිස් එක වෙන්න පුළුවන්, අසල්වැසියෝ වෙන්න පුළුවන්. මේ හැමෝම ඔයාව නේද බටර් පාරක් ගාලා අපි කියන්නේ මුරුංගත්තේ උඩින් තියෙනකොට තේරුම් ගන්න ඕන මිනිස්සු ඉන්නේ මොකේදද කියලා. අපි අර කතාවට කියනවා මේ ගුණා හැරෙන්නේ පොල් පැලේටද කෙහෙල් පැලේටද කියලා තේරුම් ගන්න අවබෝධයක් මිනිස්සු විදිහට අපිට තියෙනවා. ඉතින් උදේම කියන්න තියෙන උච්චරයි නේද? අදත් ලහි ලහි උදේ සමහර විට අදේ බීයක් තියාගෙන බටර් ගාන ගමන් නේද? උදේට කැමරිය බෙලිගල කරන ගමන් මේ කතාව කල්පනා කරන නැති. ඔව් බටර් ගාන හැම කෙනාගේ මතේ පිහියක් තියෙනවා. ඒ නිසා පිහියෙන් බටර් ගාන්නත් පුළුවන්, කපල දානත් පුළුවන්.
1: අනවශ්‍ය විදිහට සැක කරන්න කියන කතාව නෙවෙයි. ඒ කියන්නේ ඔබට අවංක, ඔබේ ජීවිතේ දියුණු වෙනවට අවංක, ඔබේ සිතුම් පැතුම් වලට අවංක මිනිස්සු ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. ඒ අතරේ අනවශ්‍ය විදිහට ඔබේ ජීවිතයට මැදිහත් වෙන්න, ඔබේ ජීවිතය වෙනස් කරන්න, එහෙම නැත්නම් ඔබෙන් අනවශ්‍ය විදිහට වාසි ගන්න මිනිසුත් ඉන්නවා කියන එක මතකේ තියාගෙන ජීවත් වුණාම ඔබට හොඳට ජීවත් වෙන්න පුළුවන් මේ ඉන්නවටත් වඩා.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමදින් ඒසල්
2: මගේ පෙරල පෙම්වති
3: ඉන්තික ධර්මතිලක අධ්‍යක්ෂණයක්.
4: මේ කතාව කියනවා මාව තෝරගත්තේ
5: මට මනුස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කියලා.
4: මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන.
6: පූර්විකා ගැන?
4: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
7: සර් නම් නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයලා බලලා තියෙනවනේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා දැම්මත් මට ගාණක්වත් නෑ.
3: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
8: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
9: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
8: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
10: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: සතියග ලක්කඬ.

0: උදේ 7 විනාඩි 13යි වෙලාව. වහිනවා ඉවරයක් නැහැ. ඒ වුණාට කියලා තිබ්බේ නම් එල් නීනෝ එකක් එනවා. පායනවා නේද? ගෝලි උණුසුම වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට නියන් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් මෙහෙම එකක්. එතකොට දැන් නාසා එක ඇතුළු මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු කාලගුණ විද්‍යාංශවලට වැරදුනාද? හරි. තාම ඔය කියන එල් නීනෝ එක පටන් ගත්තේ නැද්ද? හරි. එල් නීනෝ ගැන දැන් ඉතින් ලෝකයේ තැන් තැන්වල පුංචි පුංචි කතාබහක් සිද්ධ වෙන වෙලාවක්. අතන මොකක්ද නනේ එල් නීනෝ එකක් කියනවා කියලා කියන්නේ.
1: ඔව් දැන් මම අහගෙන නලිනුත් අද ඒ කියන පුවත්පත්වල තිබ්බ වාර්තාව කිව්වා දැන් මේ අලුත්ම දත්තවලට අනුමතුෂංක දැන් මේක වර්ධනය වෙන සාමාන්‍ය එල් නීනෝ එකක් නෙවෙයි ඉතිහාසයේ 1950න් පස්සේ වාර්තාව අර කියන සුපර් එල් නීනෝ එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. දැන් මේ මේක වෙන කතාව තමයි මේක සාගරයේ වෙන සංසිද්ධියක් විශේෂයෙන්ම මේ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍යකට වඩා සෙල්සියස් අංශක දෙකක් හෝ ඊටත් වඩා පොඩි ගානකින් ඉහළ යනවා කියලා තමයි අනුමාන කරන්නේ. වෙන
0: කලින් කියලා තිබුණ සෙල්සියස් අංක දෙකත් සෙල්සියස් අංක හයත් අතර ප්‍රමාණයකින් උෂ්ණත්වයේ වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා.
1: මේ මෙහෙම සාගර උෂ්ණත්වය ඉහළ යනකොට ලෝකේ කාලගුණ රටාව සම්පූර්ණයෙන් උඩු යටිකුර වෙනවා. මේක තමයි මේ එලිනෝ තත්ත්වය කියන එක. වහින් නැත්නම් වහින්නෙම නැහැ. එන නියඟයක් එනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ වහින කාලෙට වහින් නැතුව යනවා. වහින් නැති කාලෙට වහිනවා. ඒ කියන්නේ කාලගුණ අපි කියන කාලගුණය කියන්නේ දැන් අපි සාමාන්‍ය තත්ත්වෙනේ. ඒ
0: කියන්නේ වැඩේ අඤ්ඤ පොරොස් වෙලා
1: යනවා. ඒකට දේශගුණ තත්ත්වයන් පවා වෙනස් වෙනවා කියන කාරණාව තමයි මේ පැහැදිලි කරන්නේ. ඒතකොට දේශගුණේ කොහොම අපි දන්නවා මේ කාලෙට මෝසම් වෙසි වහිනවා, නිතදිග මෝසම්, අන්තර් මෝසම් මෙහෙම එක එක අපිට තියෙනවා කාලයක්. ඒ කාලේ තමයි අපි වගා කරන්නේ කුඹුරු වලට බහින්නේ. එතකොට මේ ටික උඩු යටිකුරු වෙනවා කියන කතාව තමයි මේ කියන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන එක නෙවෙයි වෙන්නේ. කියන්නේ වහිනකොට ගම් වතුර එන්න වහිනවා.
0: ඔව් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ යලමහා මේ හරියට ඔය කන්නවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ අදාළ කාලෙදි වැස්ස ලැබෙන්නේ නැහැ. උගනේ අපිට ඊට පස්සේ කෘෂිකර්මාන්තිර බලපාන කාරණේ වෙන්නේ නැරනේ.
1: ඔව්.
0: හරි. ඉතින් මේක මේ අපි හිතනවට වඩා වැඩේ පොඩ්ඩක් වෙනස් තැනක තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් මේකට මේ නිසා ලෝකයට වෙන බලපෑම ටිකක් වෙලා බලද්දි සාගර උෂ්ණත්වය මේ විදිහට අසාමාන්‍ය විදිහට ඉහළ යාම නිසා ලෝකයේ කාලගුණ රටාවන් සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. ඒක අන්ත දෙකකින් අපිට දකින්න පුළුවන්. එක්ක දැඩි නියගය සහ ලැබුගිනි වගේ දේවල් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව වගේ කලාපීය ප්‍රදේශවල දැඩි වේලි කාලගුණයක්, එතකොට ජල හිගයක්, නියගයක් සහ විනාශකාරී ලැබුගිනි ඇතිවීමේ අවධානමක් තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ වගේම තමයි මහ ගම් වතුර සහ කුණාටු අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ, එතකොට ඇමරිකානු මහද්වීපයේ බලාපොරොත්තු නොවන අධික වර්ෂාවන් සහ මාරාන්තික ගම් වතුර නායම් සහ කුණාටු ඇතිවිය හැකියි කියලා ගණනය කිරීමක් කරලා දෙන පුරෝගතනයක් කරලා
1: තියෙනවා. දැන් අගෝස්තු වෙනකොට හුඟක් වෙලාවට පායන කාලෙන් ඉන්නේ. දැන් ඔය අපි බලන් ඉන්නේ දැන් වහිනකොට අපිට කරදරයක් වගේ පේනුණාට සමහර වෙලාවට වැස්ස නැතුව අපිට සතියක් එකහමාරක් ඉන්නකොට තේරෙන්න ගන්නවා ඉතිහාසයේ උණුසුම්ම තත්වයන් මේ පෘථිවිය ඇතුලේ සමහර පැතිවලට වාර්තා වෙයි කියලා තමයි මේ සුපර් එලිනෝ තත්වයත් එක්ක ගණන් හදලා තියෙන්නේ.
0: මේ 2026 අවුරුද්දේ ආරම්භය වෙනකොට මෙහිමයි තත්ත්වය. එතකොට 2027 අවුරුද්ද ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වෙන උණුසුම වසර බවට පත්වීමේ ලොකු ඉඩකඩක් තියෙනවා කියලත් මේ පිළිබඳ පරිසරවේදීන් අදහස් දක්වලා තියෙනවා.
1: දැන් මේකට කොහොමද ලෑස්ති වෙන්නේ? මතුසංග දැන් අපි හැමදාම මෙහෙම වෙයි කියලා මේ බය කර ඉඳලා හරියන්නේ. මේකට කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක ගැන දැන් සමහර රටවල මේ ඒක වෙනම අධ්‍යනයක් සහිත වෙනම විශේෂඥ කණ්ඩායම් සහිතව ඒ කියන්නේ මේ අපි හිතුමතේට යුද්ධ කරනවා වගේ නෙවෙයි ඈ. ලෝකේ යුද්ධ ඇති වෙනකොට අපි එහෙම බය වෙනවනේ. එහෙම නෙවෙයි. ඇත්තටම අපිට ඒකේ බලපෑම තියෙනවනේ. ඒ වගේ නෙවෙයි කාලගුණය කියන එක වෙනස් වෙනකොට අපිට ඒවා අතින් අල්ලලා නවත්තන්න බෑ. සාමගි විසුම් ගහලා නවත්තන්න බෑ. එතකොට ඒක දැනෙන එක ඒක ආහාර වලට බලපාන හැටි, ජලයට බලපාන හැටි, ලෙඩ රෝග වලට බලපාන හැටි අපිට නවත්තන්න බෑ. ඒ නිසා දැම්ම තියා සියලු රටවල් මේකට ලෑස්ති වෙනවා. අපිත් කල්යවන්නේ නැතුව මේකට ලෑස්ති වෙන්න ඕනේ. අපි විදිහට මොනවද කරන්න ඕනේ කියලා අපි ඉස්සරහට හොයලා බලමු.
0: දැන් මේ සුපර් එල් නීනෝ තත්ත්වයේදී විශේෂයෙන්ම කන්න මාරු වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. යල මහ වෙනස් වෙන්න පුළුවන් සමහරට එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට මේ වැඩන වැස්සත් එක්ක මං ඊයේ ඔය මහරගමදී අංකල් කෙනෙක් හම්බුණා. සාමාන්‍ය පොඩි බිස්නස් එකක් කරන් ඉන්න ඒ අංකල් මගෙත් එක්ක කියනවා, පුතා මේ ගැන කවුරුත් අවධානය යොමු නොකළාට මිනිස්සු විදියට අපිට මේවට මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. අඩුම දරමේ අපේ ගෙදරක මඤ්ඤොක පැලයක් හරි ඉඳලා අපි යම්කිසි ආර්ථික අවපාතයක් ලෝකේ සිද්ධ වෙනවා නම් ඒකට මුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. හරි. නියගයක් ආවොත් අංකල් හරි වෙන දෙයක් අපි පුරෝගතනය කරන්න නැතුව අපි පොඩි උත්සාහයක් දාලා බලමු පුතා. හරි. එන විදියට මූණ දෙමු. හිතන්නකෝ මේ නියගයක් එන්නේ නැතුව ගංගතුරක්කාව කියලා. හරි, එහෙමුණොත් මිනිස්සුන්ට ගන්න පුළුවන්. ඇයි අපි නෙගටිව්ම මේක ගන්නෙ? ඒ කතාව හරි වටිනවා. මම මේක දේපාන්දරම කියන්නේ. මේ දවස්වල වැස්ස වැටෙනවනේ නනි. හරි, ඉක්මනින් පළදාව ලබා දෙන භෝග වර්ග, පළතුරු වර්ග, එතකොට එළවලු වර්ග, මොන මොනවා හරි වගා කරගැනීම තුළේ ආහාර සුරක්ෂිතතාවය හදාගන්න පුළුවන්. මේ පිළිබඳව ලෝකයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. මොකද සුපර් එල්නිනෝ එකක් වෙලාවේදී පුළුවන් හැම වෙලේම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අවධානය යොමු කරන්න තමයි ලෝකයේ බහුතරයක් රටවල් උත්සාහ කරමින් ඉන්නේ. මොකද මෙහි අවසාන ප්‍රතිඵලය ගංගතුරක් ආවත් නියගයක් ආවත් මිනිසුන්ගේ කුසටනේ එක දැනෙන්නේ. ඒ නිසා ඒ සඳහා සූදානම් වීම වටිනවා. මේක මේ කවුරු හරි ඇවිල්ලා නේද ඇට වර්ගයක් දීලා මේක හිටව ගන්න කියනකන් ඉන්නේ නැතුව. හරි, මඤ්ඤොක්ක දණ්ඩක් වෙන්න පුළුවන්, බතල වැලක් වෙන්න පුළුවන්, තමන්ට පුළුවන් දෙයක් තමන්ගේ වගා භූමිය තුළ තමන්ගේ ඉඩකඩ ඇතුළේ වගා කරගෙන මේ එන පරිසර තත්ත්වයන්ට මුහුණ දෙන්න සූදානම් වීම වටිනවා කියන කාරණේ තමයි අපිටත් උදේම කියන්න තියෙන්නේ. උදේ 7:20 අපි විරාමයක් අරගෙන යමු.

රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: හතයි විනාඩි 25 වෙලාව. කාලය කියන්නේ පුදුම ඉක්මනින් නේද? ගෙවිලා. මදි හැම දප්පරේම අපිට පුළුවන් නම් අපේ අනාගතය වෙනුවෙන් පළදායි විදිහට යොදවන්න. ඒක කොයිතරම් වටිනවද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේ දවස්වල වැස්ස වැටෙනෝනේ රණ. වැස්ස වැටෙනවත් එක්කම ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය වෙනවා. දැන් මම දැක්කා ඔය සමහර ප්‍රදේශවල PHI මහත්තුරු එහෙම දැන් පොඩ්ඩක් නේද ගෙවල් වලට එනවා සුද්ධ පවිත්‍ර කරන්න කියලා අපිට දැනුවත් කිරීම කරනවා. එතකොට ඩෙංගු මර්ධන ව්‍යාපෘති තැන් තැන් වල ආරම්භ වෙලා තියෙනවා. මේකට හේතුව තමයි වැස්ස වැටෙනකොට ඩෙංගු මදුරු කීටයන් ගහන්නේ වැඩි වෙනවා, මදුරුවන් බෝ වෙනවා. එතකොට ඩෙංගු ඉක්මනින්ම සමාජයේ වෙලාග ඩෙංගු නිසා සිදුවෙන මරණ පහුගිය කාලේ ටික ටික වැඩි වෙලා තිබුණනේ. ඉතින් මේක අවම කරගන්න තමන් වටේ ඉන්න තමන් ආදරය කරන පිරිස් තමන්ගේ පවුලේ උදවිය ආරක්ෂා කරගන්න අපිට යම්කිසි වගකීමක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් වැස්ස වැටෙනකොට සමහර වෙලාවට බලන්න දැන් ඔය ගස් කුලන් හැම වැඩිපුර තියෙන තැනක නම් හරි මෙහි පීලි ටික අවහිර වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි නොහිතන තැන්වල නිරණී මේ ඩෙංගු මදුරුව තමන්ගේ වැඩේ පටන් ගන්න. අර අපි කියන්නේ මොනද මේ අලපිටි වගේ මල් පැල වර්ග තියෙන අල කුලේශාක මේ වගේ වතුර එකතු වෙන තැන් තියෙනවා. චූටි වතුරක් එකතු වෙන්නේ අපිට හිතා ගන්න හරි අමාරුයි. මේ වගේ තැනක ඩෙංගු වතුරු එක්ක බොහෝ වෙන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. පොඩි වතුර ටිකක් එකතු වෙලා තියෙන තැන ඩෙංගු වතුරට වර්ධනය වීමේ හැකියාව තියෙනවා. සමහරවිට ස්ලැබ් එක විතරයි උඩ දාලා තියෙන ස්ලැබ් එකේ වතුර තැන් තැන් වල පොඩ්ඩක් එකතු වෙලා තියෙනවා.
1: චුට්ටක් වතුර අපි ඉච්චර හිතන්නේ නැහැ.
0: හරි. ඉතින් එහෙම තැන් වල ඩෙංගු ව්‍යාප්ත වීමේ සහ බෝ වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔබේ ගෙවත් ඔබේ වට පිටාව පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න. දැන් සාමාන්‍යයෙන් අපි කියන වෙලාවක් නැහැනේ. දැන් මට ওই ප්‍රශ්න තිබුණා. ඊයේ විවේකයක් අරගෙන තනිකරම මුළු ඉඩම මුසුත් කරා.
1: හරි හොඳ වෙලේ. අපි කීවතර නෙමෙයි කරනවත්.
0: මොකද මේ හුඟක් වෙලාවට ඩෙංගු මදුරුවට වඩා අපි බය වෙන PHI මහත්. එයාවිල්ලා දඩයක් දුන්නොත් එහෙම ඒක ටිකක් නේද? එයාලා පොකට් එකට මාරුවිනේ. ඉතින් ඒ නිසා මේ අපි ඩෙංගු මදුරුවට තමයි බය වෙන්න ඕනේ. ඉතින් අපි ඩෙංගු මදුරුවට බය නැහැ. අපි බය PHI මහත්තයාගේ දඩේට. එහෙම හරි ගමක් නැහැ. ඔබේ ගෙවත්ත ඔබේ වටපිටාව සුද්ධ කරගන්න. මොකද ඩෙංගු මදුරුව දෂ්ට කළා ඩෙංගු රෝගය ව්‍යාප්ත වුණාට පස්සේ එහෙම නැත්නම් ඔබ ඩෙංගු උණ වැළඳුණු රෝගියෙකු වුණාට පස්සේ වේදනාව ඔබ සමහරට අත්විඳලා ඇති. එහෙම නැත්නම් ඔබ දන්න කෙනෙක් අත්විඳලා ඇති. සමහරට ජීවිතවලින් මිනිස්සු වඳි ගියපු විදිහ අපි දැක්කනේ.
1: ඔව් අනිවාර්යයෙන්.
0: ඉතින් පොඩි නොසලකිලිමත්කමක් නිසා අපි ජීවිතවලට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා අද සෙනසුරාදා. අදයි හෙටයි දවස් දෙකම තියෙනවා. නිවාඩු දවස් දෙකනේ. ඉතින් පොඩ පොඩ සුද්ධ කරත් මේ දවස් දෙක ඇතුලේ සියල්ල ඉවර කරන්න පුළුවන්. මොකද පොඩි දරුවෝ හැම ඉන්නවා නම් ඒගොල්ලෝ ඒ යෝගට් කප් එක පොල් කටු ටික සෙල්ලම් කරන්න හැම ගන්නවනේ. කෝම් පිටු හදන්න පොල් කටු ටික ගන්නවා. ඒක එමම උඩුව අතට හරවල දිනනවා. ඉතින් අපි දන්නේ නැහැ, එහෙම හිතන්නේ නැහැ. වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. ඒ වතුර ටික එකතු වෙලා තියෙන දවස් එකමාර ඇති.
1: ඔව්.
0: හරි. ඒ තියෙන ප්‍රමාණය ඇති ඩෙංගු මදුරුවට තමන්ගේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඉතින් ඇයි අපි නේද ඩෙංගු මදුරුවෙක්ට ජීවත් වෙන වඩ විඩා හදලා දෙන්නේ අපේ ගෙදර.
1: හරි ඒ ගමම්ම මේ ප්‍රශ්නේ අහන්නත් ඕනේ. මුලක අය අහනෝ දැන් ප්‍රශ්නේ අහන්න නැද්ද කියලා. මදුසංග ඒක ලෑස්ති වෙනකන් මං කියන්නම් මේ ජූනි මාසේ 12 වෙනිදා. ඒ කියන්නේ ඊයේ දවසේ දිනු මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රතිඵල මහජන සම්පත F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 481.97 බිංදුව. F 481.97 බිංදුව. ගොවිසෙත I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 55.59.73.79. I 55 59 73 79. මෙගාපව U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 19 වාසනාවන්ත අංක 11 18 36 සහ 73. U ප්‍රසාදාංකය අංක 19 11 18 36 73. ධන නිදාන U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18 36 76 සහ 78. U 18 36 76 සහ 78. අඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 9 21 36 සහ 37. වෘෂභ ලග්නයේ 9 21 36 සහ 37. අද සම්පත ලොතරැයි අංක රටාව 7.97.197.F 7.97.197.F. NLB ජයලොතරැයි J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6725. J 6725. NLB සුබ දවසක් ලොතරැයි සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 18 25 සහ 35. සිංහ ලග්නයේ 18 25 35. වාසනාවන්ත අංකය මේ විශේෂිත අංකය 3174. 3174 තමයි විශේෂිත අංකය. අදත් සුපිරි ත්‍යාග ගණනාවක් තියෙනවා ඔබට දිනා ගන්න පුළුවන්. මේගාව තමයි වැඩිම සුපිරි ත්‍යාගේ තියෙන්නේ. වැඩිවැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් ඔබට මිලට ගන්න පුළුවන්.
0: උදේ 7 විනාඩි 30යි වෙලාව. අපි ඉක්මනටම ප්‍රශ්නේ මතක් කළේ නම් ප්‍රශ්නේ අහන්න ගලින් රණේ ලැබි මතක් කරන්න ඕනේ කොහොමද උත්තරේ ලබා දෙන්නේ කියලා.
1: ඔව් උත්තරේ ලබා දෙන්න ඕනේ. දැන් ඔබ මේ හුඟක් අය මදුසංක දැන් ඉස්සරට වඩා මේ පළවෙනි පාට තමයි අපි මැසේජ් කරන්නේ කියලා. එහේ මැසේජ් මම ගොඩක් දැක්කා අපේ හැම වැඩසටහනකම. ඉතින් අලුත් වැඩ ගොඩක් අපි ඉස්සරහට කරනවා. ඒ නිසා ඔබ ඉස්සලම අපේ නම්බර් එක සේව් කරගන්න WhatsApp වල 0703935937 කියලා සේව් කරගෙන WhatsApp මැසේජ් එකක් එවන්න. නම ගම එහෙම නැත්නම් නම ඔයා ඉන්න ප්‍රදේශේ නම සටහන් කරා හිස්තැනක් තිබ්බ ඔයා ඉන්න ප්‍රදේශේ සටහන් කළා තමයි හිස්තැනක් තියලා පිළිතුර ඔයා සටහන් කරන්න ඕනේ. මතකයිනේ නම ගම පිළිතුර. හරිනේ
0: මෙන්න මේක තමයි ප්‍රශ්නේ.
1: හොඳට අහගන්න.
0: අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද කියලා තමයි අපි අහන්නේ. අවුරුදු 12කට කලින් මට වයස අවුරුදු 12යි. තව අවුරුදු 12කට පස්සේ මගේ වයස කීයද කියලා තමයි මං අහන්නේ. ඉතින් මේක පොඩි නේද? ඉක්මනට උත්තරයක් හොයාගන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක්. අවුරුදු 12කට කලින් මට 12යි. තව අවුරුදු 12කට පස්සේ මට කීයද කියලා අපි අහන්නේ. නමගම සටහන් කළා. ස්ථානක් තිබ්බා. අදාළ පිළිතුර සටහන් කළා. 0703935937 කියන නම්බෙකට WhatsApp කරා. තව WhatsApp කරන්න වැඩක් තියෙනවා. ඒකෙන් අපි කියමු මේ සින්දු අහලා ඉවර වෙලා.
1: අහලා ඉවර වෙලා.

0: සතියග ලක්හඬ සමහර සින්දු තියෙනවා රනිල් ඒවා මේ එහෙනකොට අපිට කියන්න හිතෙනවා කියන්න බෑ හරි හැබැයි ඔන්නට අපි කියන්න ආසයි සමහර අය ඉන්නවා ඇත්තටම කියන්න පුළුවන් ඔරිජිනල් ආටිස්ට් සමාන්තරව ගායනා කරන අය ඉන්නවා සමහර සින්දු දිනවා දැන් අපි දැකලා දිනවනේ නේ පරම සින්දු සමහර අය මේ මොනවද ඒකට කියන්නේ කවර් කරනවා හරි එතකොට වෙන රහක් එක ඇතුලේ තියෙනවා සිංගින් ස්ටයිල් එකක් ඇඟ ඇතුලේ තියෙන කෙනෙක්ට සමහර වෙලාවට එළියට එන්න මතුවෙන්න හරි දැනක් හරි වේදිකාවක්
1: සමාජයේ ඉඩ අඩු වෙන ඇත්තම කතාවනේ අපි බෑන්ඩ් එක ස්ටේජ් එක නැගලා සින්දු කියන්න ගියාම කොච්චර බැගෑපත් වෙන්න ඕනේ සමහර වෙලාවට අපිට හැකියාව තිබ්බත් මොදුෂන්
0: දෙන්නේ නැහනේ සමහර ඉන්නෝ මේ එහෙම මේ ලොකු බෑන්ඩ් ඒගොල්ලෝ පොඩි අයට chance එකක් දෙන්නේ නැහැ අපෝ බෑ අපි ගහන්නේ නැහැ අපි බැක් කරන්නේ නැහැ එහෙම කියනවා හරි ඉතින් එහෙම මිනිස්සු ඉන්න සමාජයක එහෙම මිනිස්සු ඉන්න තැනක ඔයාලට පැලවෙන්න නම් ඒකට හරියන තැනක් හොයාගන්න ඕනේ. ඉතින් හරියන තැන ලංකාවේ කොතන හරි නිර්මාණය වෙයි කියලා අපි බලාගෙන හිටිය කාලයක් තිස්සේ. එහෙම තැනක් නිර්මාණය වුණේ නැහැ. නේද? දරුවක් වෙන්න ගොඩක් කලාවට ඕන වුණේ ආර්ථික ප්‍රශ්න ටික. දුප්පත්කම. කඳුළු කතාවක් මාකට් කිරීම. ජනතාවගේ SMS ටික කොහොම හරි හොරා ගැනීම. මේ වගේ ඒවනේ කන්ඩිෂන්ස් ඉදිරියට තිබුණේ. හොඳම කෙනාටද හරිම කෙනාටද ඒ අවස්ථාව ලැබුණේ කියලා මේ සමාජයේ යම් යම් වෙලාවල් වල කලාවහ ඇති වුණා.
1: මේ විපරීත දැකලා අපි මේ හැකියාව තිබ්බත් වැඩි අතහැරලා දාලා හිටියන්නේ.
0: වැඩක් නැහැ නේ ඔයට ගියාට ඔය දෙන්නේ මේ විදිහටනේ. වගේ එකක් සමාජයේ හැදිලා තිබුණා. ඉතින් අපි මේක කඩලා දාන්න හිතුවා. නේ? රටට වගේ කියන ITN රටට වගේ කියන ලක්කඳ අපි හිතුවා මේක කඩලා දාන්න. ඔයාලට තියෙන පුදුමාකාර හැකියාවක්. කවුරු හරි මේ කියන කාමරේට එලා නාන කාමරේට එලා සින්දු කිය කී හිටිය ඇති බං හරි බලන්න ඔයාලා කොහොම ටැලන්ට් එකක්ද තියෙන්නේ දැන් සමහර වෙලාවට හස්බන්ඩ්ලා එහෙම කියනවා අනේ මන් දන්න ඔයාගේ ටැලන්ට් එක අපරාදේ ඇහු යන ගමන් නේද සින්දු කිය කිය ඔයනකොට හස්බන්ඩ් ටික වොෂ්රූම් එකේ නම් මේක අහගෙන ඉඳලා බලන්න බබාට කොයි තරම් හොඳ ටැලන්ට් එකක් තියෙනවා අපරාදේ වා මගේ එක් ඇවිල්ල වගේ හැම හිණයක්ම බොඳ වෙලා ගියානේ දැන් වා නිකන් කුස්සියට හිර වෙලානේ හරි. එහෙම සමහර වෙලාවට මේ එහෙම තියෙනවා නේ. එහෙම වෙන්න පුළුවන් නේ. හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ්ට වෙන්න පුළුවන්, නැත්නම් තරුණ වයස දරුවෙක්ට වෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝටම ඔබ ගායකයෙක් ගායිකාවක් වෙන හිණයක් දැක්කනම් වයස අවුරුදු 20 ඉඳලා වයස අවුරුදු 54 කෙනෙක් නම් ඔයා ඔයා ආසම සින්දුවක කැමති කොටසක් රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරනවා කියලා කියන්නේ වීඩියෝ ක්ලිප් එකක් නෙවෙයි.
1: ඔඩියෝ
0: රේඩියෝනි.
1: ඔව් අපි රේඩියෝ.
0: ඒ නිසා අපි වාට කියනවා ඔයා ආසම සින්දුවක කැමති කොටසක් වාගේ ෆෝන් එකේ රෙකෝඩ් කළා. 0706 366 166 මේ දැන්ම WhatsApp කරන්න. නම් එක මතකද? 0706 366 166 මේ දැන්ම WhatsApp කරන්න. මොකද්ද කියන්නේ? දරුවක් වෙනවද නැත්නම් හැංගිලාම ඉන්නවද? තීරණය වාගේ පරක්කු වෙන්න එපා. මොකද මේ වෙනකොට ලංකාවේ හතර වටින් දහස් ගණනින් දහස් ගණනින් ආයුධපත් අපිට ලැබිලා තියෙන්නේ. ආයුධපත් කියලා මේ කොළ පුරවන්න ඕනේ නේ.
1: ක්ලිප් එකේ වන්න
0: තියෙන්නේ. ආගේ ටැලන්ට් එක රෙකෝඩ් කළා අපිට එවන්න. හරි. අනිත් කාරණේ තමයි සමහර අය පොඩ්ඩක් වැඩේ වරද්දාගෙන තිබුණ හැම වෙනවනේ. දැන් එක සින්දුවක් රෙකෝඩ් කළා එවනවා. ටිකක් කලින් ඉන්නකොට හිතනවානේ මේක මදි වගේ කියලා. තව එකක් රෙකෝඩ් කළා දාන්න හිතෙනවා. හරි.
1: එවන්න එහෙම කමන්නේ.
0: එහෙම එවන්න එපා කියලා කියන්න දැන්. හරිද? හොඳටම කියන්න.
1: හොඳ මේක අපිට එවන්න කියන
0: එක. හොඳටම කියන එක එවන්න. මොකද දැන් අපේ ජජ් පැනල් එක. එයා ලස්සනටම නොකියුප් එක ගත්තොත් අපරාධයක් නේ. අපි දන්නේ නැහැ නේ මොකක්ද මේ තරංගයට අදාළ එක කියලා. ඒ නිසා හොඳටම සිංක් කරලා ලස්සනව සිංක් කරලා තව ගෙදර ඉන්න දෙන්නෙක්ට තුන්දෙනෙක්ට අහන්න දෙලා මේක නියමයි නේ කියලා. ඔව් සුපිරි මේක කියලා කියන එක.
1: ප්‍රශ්න 10න් 5ක් තෝරාගෙන පිළිතුරු ලියන්න ගම 6ක් ලියනවා හොඳ මේක
0: ඒගොල්ලෝ
1: තෝරගන්න කියලා. එහෙම තෝරගන්න විභාග නැහැ. හොඳම ටික ඔයා තමයි තෝරගෙන ලියන්න
0: ඕනේ. ඔයා හොඳයි කියලා හිතපු ඔයාගේ හොඳම එක විතරක් අපිට එවන්නේ කෝඩිය එකක් වෙන්න ඕනේ. ඉක්මන් කරන්න. ලොකු කාලයක් ඔබට තව ඉතිරි වෙලා නැහැ. ජීවිතේ හොඳම තීන්දුව ගන්න නේද? ලොකු වෙලාවක් ගන්න එපා. ඉක්මනට තීරණේ අරගෙන මේ දැම්ම රෙකෝඩ් කළ දැම්ම එවන්න පුළුවන් නම් වාගේ ලියාපදිංචියට අහුරු කරගන්න පුළුවන්. මම නම් එක කියන්න 0706 366 166.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: ජාතියක ලකඩ.
1: දෙ හතයි විනාඩි 46යි ප්‍රශ්න දිනනද වැඩ.
2: ප්‍රශ්න කියන්නේ දැන් මේ උඟක් අය ඒක අපේ ප්‍රශ්නේ තමන්ගේ වගේ කරගන්නවනේ. ඒක තමයි මරු.
1: ඒක හොඳයි. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ වගේ කරගන්නේ හොඳයි. ඉතින් ඥානවශ්‍ය ප්‍රශ්න නම් දාගන්න එපා. නිකන් උත්තරයක් තියෙන ප්‍රශ්නෙකට නේද උත්තරයක් හොයාගන්න එක හරි වටිනවා. ඉතින් අපි අහපු ප්‍රශ්නේ පොඩක් මතක් කරලා ඉන්න ඕන රණේ.
2: ඔව්. ඔයා ප්‍රශ්නේ මතක් කරන මම මේ කියන්නම්. මේ යාළුවෝ ටිකක් මේ ඉස්සරහම මට මුලින්ම එන page එකේ යාළුවෝ ටිකක් මම කියන්නම්. මේ හැබැයි හරියට නම මුලින්ම යවපුවා තමයි කියන්නේ. හොඳේ. එහෙමත් එකක් තියෙනවා. ජයතිලක ඇහැලියගොඩින් කොරියාවෙන් කසුන් දිලිනි කොහෙන්ද කියලා නෑ හොයන්න බෑ. ශ්‍රියානි තලපත්පිටියෙන් ඊට පස්සේ මාෂි ගලේවලින් ආනන්ද නාන්වත්තෙන් හලාවතින් තුෂාර ශිරාණි මඩහපොලින් කෑගල්ලෙන් ශශික මග්ගුණින් හිරන්ති මුල්ලේරියාවෙන් රොෂානි කොට්ටාවෙන් රේණුකා ඇහැලියගොඩින් සුජීව ඊට පස්සේ කවීෂ හෝ කවීෂා යාගේ කොහෙද ප්‍රදේශ කියලා නෑ රබ කිව්ව විදිහට ඒ උපයත් ලේසියේ රැනපාණෙන් ලෝචනා ඇහැලියගොඩින් සුජිත් මුගක් අයගේ මුලින්ම උත්තරේ පේන්න තියෙනවා. ඒකට අපිට පේජ් එක ඇතුළට යන්න බෑනේ. පොතු හැරින් ප්‍රියංග ඔහොම යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔයා මුලින්ම නම ගම සටහන් කරලා උත්තරේ සටහන් කරා නම් අපිට ඔයාගේ මේ උත්තරෙත් අහු වෙනවා. ඔන්න දැන් ෆස්ට් පේජ් එකේ ඉන්නේ නැහැ කිව්වා. අනිත් පේජ් වලට යන්න කලින් ඉක්මනට ඒ ටික හදලා එවුවනම් හරි. උත්තරෙත් හදන්න ඕනේ.
1: උත්තරේ වරද්දගෙන දිනන සමහර අය පොඩ බැටල්ලා දිනන සමහර අය හරියට හිතුවේ නැහැ. නිකන් එහෙම් මෙහෙම් ගණන් හදලා බලුවා.

0: නිකංඒ බාරන උත්තරේ තම උත්තරේගේ හිතුම තුළ පොඩි ආට්ටකක් තියන ආටක ම හයාගන්න නන ප්‍රශ්නක උත්තරය හොයාගන්න ආට්ටකක් තියන නනි සමහරව එක්ස්පිරියන්ස් කල්ලපි කියනම එක නේද සමාරගටය මනෝමෙන් අතර දොරිකන ගල් උත්තරගෙන් දෙහෙම මේ එකකට එකක දක්ෂතා තියනු විශේෂයෙන් ගලන් වගේ සබ්ජට් එකති මට නේ අතේ ඇගිලි මදි සමහරගනගදන්න එහෙම අය ඉන්න දේහ දමයි හොමරිගමක්න පවලක් විදිහට එකතු වෙලා ඕනම් ප්‍රශ්නකට උත්තරයක් කිව්වොත් මං හැමදාම විශ්වාස කරන දෙයමයි ඒකෙදි නම් අපිට හරි උත්තරයක් හම් වෙනවා රණි. ගොඩක් වෙලාවට ලැබෙන්න තියෙන උත්තරේ සාකච්ඡා කරලා එහෙමනේ එන්නේ හැමෝගෙම අදහස් එක තුනට පස්සේ හොඳ උත්තරයක් හොයාගන්න පුළුවන්. මම ප්‍රශ්න අහලා ඉන්නම් අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද?
1: සරලයි.
0: අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. මං අහන්නේ තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද කියලා උත්තරේ ඉක්මනටම හොයාගෙන අපිට WhatsApp කරන්න නමගම සටහන් කරලා 0705039357 අපේ නම්බර එක. එතකොට මේ තව වැඩක් තියෙනෝනේ. නේද? ආටිස්ට් කෙනෙක් වෙන්න. ඉතින් ආට් එක ඇතුලේ තියෙන සිංගින් එක ඇතුලේ තියෙන හැමෝටම අපි කියනවා ඉක්මනටම ඔයාලට හොඳටම ගායනා කරන්න පුළුවන් ගීතයක කොටසක් ගායනා කරලා රෙකෝඩ් කරලා අපිට ඉක්මනටම එවන්න. 0706 366 166 0706 366 166 මෙදැම වට්සප් කරන්න. එතකොට පුළුවන් වාට ඔයා දැකපු හීනි නේද මොමික් වලට හැබැයි කරගන්න.
1: කවුරුත් ඔයා දැන් වැඩේට ආසයි, හැබැයි මේ වැඩේ කවදාවත් ට්‍රයි කළ නැහැ කියලා හිතන්නකෝ.
0: චුට්ටක් චුට්ටක් ට්‍රයි කරන්න.

0: සත්‍යයක ලකන උදේ 7:52 වෙලාව අපි සත්‍යයක ලකන්නේ ඉන්නේ. රනිල් දැන් ගොඩක් වෙලාවට ලංකාවේ තැන තැන එක එක ස්කෑම් ක්‍රියාත්මක වෙනවා. මේ අලුත්ම සෙල්ලම ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. මේ දවස්වල ඔබේ ගෙදරට මේ පොඩි වෑන් එකක් වගේ එකක් එන්න පුළුවන්. මේ සමාජ මාධ්‍ය තුලේ තවත් කෙනෙක් දැනුවත් කරන්න අපේ සමාජයේ කටයුතු කරන විදිය. හරි. ඒගොල්ලෝ එන්නේ මේ විශ්‍රාමිකයට පහසු ගෙවීමේ ක්‍රමයට සෝලර් පැනල් එකක් දෙනවා 79,000කට කියලා. දිහිම ඇවිල්ලා ඒකට මූලික ගෙවීමක් කරන්න කියලා රුපියල් 20,000ක මුදලක් ඉල්ලනවා. හරි. දැන් සමස්ත සෝලර් පැනල් එක 79,000යි. ඒකට රුපියල් 20,000ක මුදලක් ගෙවන්න කියලා කියනවා. එතකොට මේ මුදලට හරියන විදිහට සෝලර් පැනල් එකට අවශ්‍ය යුනිට් එකක් කියලා පොඩි චයිනීස් ඉලෙක්ට්‍රික් කුකර් එකක් දීලා මාරු වෙනවා. හරි. එතකොට ඒක රුපියල් 20,000ක් වටින එකක් නෙවෙයි. ඊට පස්සේ කියලා යනවා නමගම ලියාගෙන නේද? ඔබට අදාළ කාඩ් පතක් දෙනවා. මේ මාසෙකට සැරයක් ඇවිල්ලා මේ මුදල් එකතු කරනවා. එතකොට වාට මේ විශ්වාසය තහවුරු වෙන විදිහට තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඉතින් හැබැයි ඉක්මනට මේගොල්ලෝ ගෙදරින් මාරු වෙන තමයි බලන්නේ. ගොඩක් කාලවලට තරුණ දරුවෙක් එහෙම ඉන්නවා නම් ඒගොල්ලන් ඉක්මනට මාරු වෙලා යනවා. වැඩිය ඒ ගේම් එක ප්ලේ කරන්න ලෑස්ති නැහැ. හරි. අවබෝධය හරි අඩු. විශ්‍රාම වයසේ ඉන්න මේ වෙලාවේ ලයිට් බිල ඉතුරු කරගන්න ඕන වගේ හිතන නේද? එහෙම අම්මලා තාත්තලා ඉන්න තැන් වල තමයි මේගොල්ලෝ අවතීර්ණ වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ අය පිළිබඳ තොරතුරු විස්තර සමහර රාජ්‍ය නිලධාරීන්ගෙන් ලබා ගන්නවා. ඒ ප්‍රදේශවල ජීවත් වෙන අයගෙන් ලබා ගන්නවා. කොහොම හරි ඔබේ පොකට් එකේ තියෙන ගානට තට්ටු දාන්න ගොඩක් අය බලන් ඉන්නවා. නේද? අපි සයිබර්ජෙන් එකේ හැමදාම කතා කරන ඕනේ මේ වගේ සිදුවීම් සම්බන්ධයෙන්. ඔබේ මුදල් ටික කොල්ල ගන්න විවිධ ක්‍රමවේදයන් ඇතුලේ මිනිස්සු උත්සාහ කරමින් ඉන්නවා. මිනිස්සු නරකයි නපුරුයි කියලා ටිකක් අපි නොහිතන දැන් ටිකක් ඉන්නවා. සමහර වෙලට හරි සංවේදී කාරණාවලට තමයි කතා කරන්නේ. මොකද අපිට හිතෙනවා මේ මිනිස්සු හරි අවංකයි. මෙයා හරි හොඳ කෙනෙක්. මෙයා තමයි මේ වෙලාවේ අපිට ඉන්නේ එකම විකල්පය ගැලවුම වගේ අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ තරමට ඔවුන් සංවේදීව අපිව ඒ තැනට ගේන්න දක්ෂයි. හරි. මේ ඔන්ලයින් එකේ වෙන දේවල් ඊට අමතරව ගෙට බැහැලා මේ විදිහේ ගේම්ස් දෙන විදිහ. හරි. ඒත් එක්කම මේ පහුගිය කාල පරාසය කතා වුණා. මෑතක දිනක් අපිට සම්බන්ධයෙන් ලොකුවට තොරතුරු වාර්තා වුණේ නැහැ. මට මතක නම් දැන් ওই ගෙවල් වලට එනවා කාන්තාව ඉන්නේ. කාන්තාව හරි ආසයිනේ. තියෙන කර ආභරණ ඔක්කොම දාලා නිකන් නේ සෝබනේට ලස්සනට ඉන්න. ඒ හස්බන්ඩ්ලා එහෙම වැඩට ගියාට පස්සේ මේ සොර කණ්ඩායම් ඉතාම සූක්ෂමව හොයලා බලනවා ගෙවල් වල තියෙන ආර්ථික වටපිටාව. හරි. මේගොල්ලෝ කොයි වගේද? නෝන එළියට යන්නේ කොයි වෙලේද? ගෙදරට එන්නේ කොයි වෙලේද? මේ වගේ තොරතුරු පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒගොල්ලෙනෝ ඔය මේ සූඳ විලවුන් වර්ගෙහිම අලෙවි කරන්න. එහෙම ඇවිල්ලා මේ ගෙදරට කතා කරලා මේ සුවඳ විලවුන් වල සුවඳ බලන්න කියපම සමානට ඔය ක්ලෝරොෆෝම් වගේ රසායනයන් පාවිච්චි කළා සිහිමුණු ජකරන්න පුළුවන්. හරි. එහෙම කරලා තමන්ගේ කන කර ආභරණ ටික ගලවගෙන යන අන්තිමට සිහිනේකට මේ වෙච්ච දේ හිතා ගන්න බෑ නේද? හිතන දේ වෙන්නේ නෑ. වෙන දේ හිතා ගන්න බෑ.
1: වෙලා තියෙන දේ ඊපස් පොලිසිය තමයි
0: යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට අවශ්‍ය දේවල් අපිට ගිහින් වෙළඳ පොලින් මිලදී ගන්න පුළුවන්. හරි. පොඩ්ඩක් ඉතින් අවධානයෙන් ඉන්න ඕනේ. අපිට අද කාලේ කිසිම කෙනෙක් ඕනෝට වඩා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ රණි.
1: ඔව්. අපි කතා කරන රතවාහන වැරදි වලට අලුතින්ම වෙන්න යන දේ ඩිජිටල් වලින් කොහොමද මේක ගණනය
0: කරන්නේ
1: කියලා අල්ලන්නේ. මොකද්ද අකුසලතා ලකුණු කොහොමද එකතු වෙන්නේ? ලයිසන් එක සිස්ටම් ගත වෙන්නේ කොහොමද? ඒ ගැන ඔක්කොම කතා කරන සුමුතු රත්නායක මහත්තයාත් එක්ක උදේ 8ට සයිබර් ජෙන් වලින්.
0: එහෙනම් දිගටම FM 93.5 FM 93.5 අපි වහගෙන ඉන්න. ඒ අතරතුරේ අපි ප්‍රශ්න ඉක්මනට මතක් කරන්න. මීට අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි. තව අවුරුදු 12කට පස්සේ මට වයස කීයද කියලා අපි ඇහුවේ 0.7, 0.3, 93.5, 93.4 ඉක්මනටම ඔබේ පිළිතුර ලබා දෙන්න.

0: හැගෙනෙන්නේ උදේ 8යි විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය.
7: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: සතියග ලකන

0: සතියක ලක්හඩ
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: වාස්නවන්තු දැසනක් උදේ 8:06 වෙලාව අපි සයිබර් අවකාශය සයිබර් සංවර්ධනය පිළිබඳව නැත්නම් ඩිජිටල් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව හැමදාමත් කතා කළා. කතා කරන්න වේදිකාවක් නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට වැඩිම කාල පරාසයක් ඇතුළේ රටේ ඩිජිටල් පරිවර්තන යුගය පිළිබඳව කතා කරන්න ගුවන් කාලය වෙන් කළා නම් මේ ලකන සයිබර්ජන් කියන කාරණය අපි ආඩම්බරයෙන් මතක් කරනවා. ඉතින් ඔය ඩිජිටල් පරිවර්තන යුගය ශ්‍රී ලංකාව ඇතුළේ නිර්මාණය කරද්දී විවිධ මානයන්ගෙන් විවිධ පැතිකඩයන්ගෙන් විවිධ හැඩේ යෝජනාවන් එනවා, ව්‍යාපෘති එනවා. ඒ ව්‍යාපෘති සියල්ල පිළිබඳව රණිල් අපි දිගින් දිගටම කතා කළා. දැන් පෞගිය සතියේ මේ බිමල් රත්නායක ඇමතුමා ටිකක් වෙනස් විදිහේ කතාවක් පාර්ලිමේන්තුවේ කියනවා.
6: ඔද මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් කතා කරනකොට දැන් ලංකාවේ ප්‍රවාහනය මේ අපි දන්නවා මෙට්‍රෝ ඇවිල්ලා තියෙනවා නේද, විවිධ ප්‍රවාහන මාධ්‍ය සිස්ටම්ස් ගැන කතා කරනවා. මේ මේ ඔක්කොම හැදෙනකොට මුඟ කාලෙක ඉඳන් කතා වුණු දෙයක් තමයි මදුශංක මේ රතවාහන වැරදි වලට කිසිම බග විභාගයක් නැහැ කියන එක. කියන්නේ එක දැනකින් වරදකරු වෙලා මේ මාස ගණක් ගිහිල්ලා උසාවියෙන් ලයිසන් එක තහනම් කරලා තිබ්බා. ටික කාලයක් ගිහිල්ලා ආයෙමත් බලපත්‍ර හම්බුනාට පස්සේ ඔහු නිකන් වාහනේ යන්නේ මේ පාරේ යන්නේ ආයෙ වැරදි කරේ නෑ වගේ. මම නිකන් අලුතෙන් ඉපදිලා වගේ.
5: අනිත් එක මේ දැන් සුමුදු රත්නායක මහත්තයල හැම එකතු වෙලා තව වැඩක් කරානේ. මේක ලොකු වරදක් නේ. දැන් අර ඒ වෙලේම දඩේ ගෙවන්න පුළුවන්. එතකොට මේක ඕනතරම් වැරදි කරනවා.
6: ඔව් ගිල්ටි ෆීලිං එක ගෙන්නෙම
5: නෑ. මට ඕනතරම් ඉරි කපන්න පුළුවන්. ඒ වෙලේම කාඩ් එකෙන් පේ කරා, ගව් පේකින් ගෙවලා දැම්මා, ලයිසන් එක අරගත්තා, ආවා.
6: ඔව් දැන් ඉස්සරහට එහෙම බෑ. අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේදී කියනවා මේ අකුසලතා ලකුණු. එහෙම නැත්නම් මේ වැරද්ද කරාම ඔයා ඒ වැරද්ද වා හිතේ තියාගත්තේ නැත්නම් ලයිසන් එකේ සිස්ටම් එකේ තියෙනවා. ඉස්සරහට පොලිසියට බලපුවා පෙර වැරදි තියෙනවද? දැන් ගෙදරනේ අපිට ඔක ප්‍රශ්නේ තියෙන්නේ. වයිෆ් පෙර වැරදි මතක තියන් ඉන්නවනේ. ඒ වගේ මේක සිස්ටම් එකට දානවා. මේක ඇත්තරම මේ ප්‍රවාහන ශිෂ්‍ය වෙන රටවල තියෙන ඉතාම හොඳ ලක්ෂණයක්. මොකද රේදුරු විනය සම්බන්ධයෙන් කතා කරනකොට ඒ විනය හදන්න තියෙන හොඳම දෙයක් තමයි. මොකද එතකොට අපිට පේන්න තියෙනවා අපි මෙච්චර වැරදි කළා තියෙනවා. ඒක පොලිසියක් දකිනවා. ඒක නැවත චෙක් කරනකොට, ලයිසන් එක ගන්නකොට ඒක අපිට බලපානවා. ආයිබෝන් සුබෝදේශනක් කියලා ඔබතුමා පිළි අරගෙන මේ වැඩේට කරගහලා ඉන්නේ ඔබතුමා. අපි එහෙමදි දැනගන්න ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක, ඒ වගේම ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාත් එක්කයි අපි කතා කරන්නේ. මොනවාද මේ ඩීමෙරිට් සිස්ටම් එක? ඔබතුමා කියව සිස්ටම් එක කොහොමද ඉස්ලාම අපිට පැහැදිලි කළ දෙන්නේ සුමුදු මහත්තයා?
7: සුබෝදේශනක් නෑනේ මේ ඩීමෙරිට් නැත්තම් මේ රියදුරු අකුසලතා ලකුණ. මම මුලින්ම පොඩ්ඩක් ප්‍රවේශය ගන්න මේ මදුසංක කියපු කතාවත් එක්ක අර අපේ අතින් පොඩි වැරද්දක් වුණාද කියන එක. මේ ගව්පේ වලින් දඩ ගහලා මේ වෙලාවම ගෙවන්න දීලා ඊට පස්සේ තව දඩයක් ඕනනම් ඒක නිකන් ඔක ඇත්තටම ඔය මුලින්ම අපි ඇත්තටම පොලිස්පත්තුමත් ඒ වගේම ඊට අදාළ රතවාහන සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්තුමත් එක්ක තිබුණ සාකච්ඡාවේදී අපි එතුමන්ලට පොරොන්දුවක් දීලා තමයි පළවෙනියට මේ රතවාහන දඩ මේ ඔන් ද ස්පොට් එහෙම නැත්නම් මේ ස්ථානයේම ගෞපය හරහා ගෙවීමේ පහසුකම් ලබා දුන්නේ එකක්. අපේ පැත්තේ පොරවැසියක පැත්තේ ලොකු රස්තියාදුවක් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිමාඩු දවසක එහෙම නැත්නම් රාත්‍රී කාලයේදී වගේ දඩේකට වුණොත් අපේ තුමු දුර බැහැර ලංකාවෙන් පිටතට ගිහිල්ලා තිබුණොත් ඒක දෙවිධයකට වුණා. එකක් ඔවුන්ට අනිවාර්යයෙන්ම සාමාන්‍ය රටේ පුරවැසියෙක් කියන්නේ නීතියට අවනත පුරවැසියෙක් නම් ඔහුට සිදු වුණා නැවත දිනයක් අපි හිතමු උදාහරණයක් විදිහට යාපනයේ ගිහිල්ලා කොළඹ වෙන වෙලාවක වගේ මේ වගේ වැඩකට වුණොත් එක්කෝ ඔහු කොළඹට ඇවිල්ලා තව දිනයක යන්න වෙනවා රියදුරු බලපත්‍රය අරන්ගෙන. එහෙම නැත්නම් මේ එදා නැවතිලා ඉඳලා ඊළඟ දවසේ තැපල් කාර්යාලයේ ආරණකම් ඉඳලා. මොකද ඒ ඒ ඒ තිබුණ ප්‍රශ්නේ හින්දා තමයි ඔන් ද ස්පොට් දඩගෙවන්න අපි ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නේ. ඒක අපි එකක් ලොකු ව්‍යාපෘතියක් විදියට මේකට ජනතාව හුරු කරන්න ඕන හින්දා පළාත් මට්ටමින් අරගෙන ගිහිල්ලා සාමාන්‍ය මාස 6ක වගේ කාලයක් අපිට ගත වුණා. ඉතින් ඒක ගත වෙලා ඒක තිබුණා. නමුත් අපි පොලිස් පුත්තුමාට දීපු පොරොන්දුවක් තිබුණා. දීලා තිබුණු පොරොන්දුව තමයි අනිවාර්යයෙන්ම මේකත් එක්කම අපි මේ රේදුරු අකුසලතා ලකුණු එහෙම නැත්නම් ඩිමෙරිට් සිස්ටම් එකකුත් හඳුන්වා දෙනවා කියන එක. ඉතින් ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් මේක අපි බැලුවා මොන වගේ ක්‍රමවලින්ද මේක ගේන්න ඕන කියන. ඉතින් ඒක මූලික වශයෙන්ම අපිට මේකේ සාමාන්‍යයෙන් මේ රේදුරු අකුසලතාවල අකුසලතා ලකුණු දීමේ බලය පැවරලා තියෙන්නේ පොලිසියට නෙමෙයි. මේක සාමාන්‍ය මෝටර රථ දෙපාර්තමේන්තුවනේ රේදුරු බලපත්‍රයේ තියෙන්නේ. එතකොට රේදුරු බලපත්‍රයත් එක්ක තමයි මේ අකුසලතා ලකුණු ටික එන්නේ. ඉතින් එතකොට රේදුරු බලපත්‍රය වළංගුභාවය අවලංගු කිරීම තියෙන්නේ නීතියෙන් ඇරෙන්න සාමාන්‍ය පොලිසියට බලයක් නැහැ රේදුරු බලපත්‍රයක් අවලංගු කරන්න. එතකොට ඒක එක්කෝ උසාවියක් කරා එහෙම නැත්නම් රේදුරු බලපත්‍රයක් ලබා දීම සහ අවලංගු කිරීමේ බලය තියෙන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමා. ඒතර මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් එක්ක මේකේ සාකච්ඡාවක් තිබුණා. ඉතින් ඒ වගේම මේ ගෞපේ පද්ධතිය ආවත් දැනටත් කෙනෙකුට අපි හිතමු ගෞපේක තමන් ගාව හොඳ ස්මාර්ට් ෆෝන් එකක් නැත්නම් ගෞපේ පද්ධතියට ඇක්සස් වෙන්න ක්‍රමවේදයක් නැත්නම් ඔවුන්ට තාමත් තියෙනවා පරණ පුරුදු විදිහටම තැපල් කාර්යය හරහා ගෙවන්න. ඒකෙන්ද අපි මේකට තැපල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන සාකච්ඡාවට කිහිපයක් තියලා අපි මේක කොටස් දෙකකට කඩාගත්තා. එකක් දැනට මේ යන ගෙවීම් ක්‍රමවේදයේ ඔස්සේම ඔවුන්ට අකුසලතා ලකුණු ලබා දීම ආරම්භ කිරීම. ඉතින් ඒක තමයි අමුතුමා කිව්වේ මේක පයිලට් ව්‍යාපෘතියක් එහෙම නැත්නම් නියම ව්‍යාපෘතියක් විදිහට සැප්තැම්බර් මාසේ ඉඳලා ආරම්භ වෙනවා. ඉතින් මේක අපිට අර ගෞපේ ක්‍රියාත්මක කරපු විදිහට කරන් යන්න බෑනේ මතු ශංකර. දැන් හොඳම දේ ගෞපේ අපි කරේ මුලින්ම කිව්වා බස්නාහිර පළාත පමණක් රථ වාහන දඩ ගෞපේ හරහා ගෙවන්න. ඊට පස්සේ තව ටික කාලයක් දකුණු පළාත කියලා. නමුත් රේදුරු අකුසලතා ලකුණු අපිට එහෙම පළාත් මට්ටමින් දෙන්න බෑ. නීතියේ පොඩ්ඩක් පටහැනි භාවයක් තියෙනවා. මොකද බස්නාහිර පළාතේ වැරද්දක් කරොත් ඔහුට රේදුරුතා අකුසලතා රේදුරුවක් වැරදි වලට අකුසලතා ලකුණු වෙනවා. ඌව පළාතට ගියොත් නෑ. ඉතින් ඒකයි අපි මේ සැප්තැම්බර් නැත්තම් අදට දැනටමත් අපි මේකට සම්බන්ධ මේ ක්‍රියාත්මක වෙලා තියෙන. නමුත් මේක ලංකාව පුරා එක දිනයකදී කරන්න ඕනේ. ඉතින් ඊට අවශ්‍ය යටතල පහසුකම් සහ පද්ධතියේ තියෙන වෙනස්කම් ටික මේ දවස්වල අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේකේ සාකච්ඡා මට්ටමින් යනවා. ඉතින් ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන දැන් කවුරු හරි හිතන්න ඕන අපි දැන් මේක ඇත්තටම කරන්න හදන්නේ මේ ගෞපේ ගෙවීම් හරහා සිදු කරන මේ ගෞපේ හරහා ගෙවීම් සිදු කරද්දි ඒ ගෙවන ගෙවීම් සිදු කරන රේදුරු බලපත්‍රයට තමයි මේ රේදුරු බලපත්‍ර අංකයට තමයි මේ අකුසලතා ලකුණු ටික එකතු වෙන්නේ.
5: මන් සමා වෙන්න මේ ලකුණු එකතු කිරීමේ ක්‍රියාවලිය රථවාහන පොලිස් නිලධාරී මහතුරුන්ට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් දඩේ ගෙවන ස්ථානයේදී මෙන්න මෙහෙම වරදක් වුණා එකට මෙන්න මෙහෙම දඩයක් අය කළා කියන එක මේ ලයිසන් එකට එහෙම නැත්නම් ඒ රියදුරු බලපත්‍ර අංකයට ඇතුළත් කරනවද? නැත්නම් පාරේම ඉන්න පොලිසිය නිලධාරී මහත්තයට හරි ඔයා ගෞපේ වලින් ගෙවන්න හැබැයි මෙන්න මේක වාගේ එකට මම එන්ට කරනවා කියලා එහෙම එන්ට කිරීමේ ක්‍රමවේදයක් තියෙන කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ?
7: ඒක ඇත්තටම පොලිස් නිලධාරියා හෝ කිසිම කෙනෙක්ගේ සම්බන්ධ වීමක් නොමැතිවම මොකද මං සංක අපි දැන් මම හිතන්නේ ගොඩක් අය පොලිස් රථ වාහන දඩ ගෞපය හරහා ගෙවද්දී ඒකේ තියෙනවා තමන් කරපු වැරද්ද. එතකොට ඒ වැරද්දට අදාළ අකුසලතා ලකුණු ටික අපි පද්ධතියෙම තියෙනවා. එතකොට පොලිස් නිලධාරියාට යාළුකම තිබුණා කියලා ලකුණු හතරක් කෙන එකට දෙකක් දෙන්නත් බෑ. ඉතින් ඒ වගේම මේ සමහර විට ලකුණු දෙකක් තියෙන එකට පොලිස් නිලධාරියා පොඩ්ඩක් එයත් එක්ක නිකන් ආගෙව් කරන්න ආවා කියලා හතරක් දාන්නත් දැන්. ඉතින් අර එහෙම දේවල් වෙනවනේ. දැන් අපි ඉතිරිදී දැකමු
5: මේ වරදට අදාළ ලකුණු ප්‍රමාණයක් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නම් කරලා දෙනවා. ඒක තමයි හම්බෙන්නේ.
7: ඒක තමයි. මොකද ඔතන රථ වාහන වැරදි දැන් 28ක් වගේ තියෙනවා මම මතක විදිහට. ඒ රථ වාහන වැරදි සියල්ලටම මේ හරියට මට ගාන මතක නැහැ. රථ වාහන වැරදි සියල්ලටම වෙන වෙනම අකුසලතා ලකුණු තියෙනවා. ඉතින් එතකොට ඒ අකුසලතා ලකුණු ටික ඔටෝමැටිකලිම තමන්ගේ රියදුරු බලපත්‍රයත් සමග ලින්ක් වෙනවා. ඉතින් ඕක තමයි නියම ව්‍යාපති හරහා වෙන. ඒතකොට නියම ව්‍යාපති හරහා පොලිස් නිලධාරියාට කිසිම දෙයක් කරන්න නැහැ. අර පරණ පුරුදු විදිහටම ගෞපය හරහා ගෙවීම සිදු කරලා ඊට පස්සේ තමන්ට ලැබෙන අර ගෙවීම් සිදු කරන්න එන රිසිට් පතේම තමන්ට ලැබෙනවා තමන්ගේ දැන් ලකුණු කීයක් වෙලා
6: තියෙනවා.
7: ඒකෙදී මම හිතන තාම අපි තීරණයක් විදියට දැන් කමිටුවක් පත් කරලා තියෙනවා. පොලිස් ප්‍රතිතුමා ඉන්නවා, ප්‍රමාණ අමාත්‍යාංශ ලේකම්තුමා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්තුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා, එතුමන්ලගේ පැත්තෙන් මම හිතන්නේ අවසන් තීරණයකට එයි. ලකුණු කීයේදීද සාමාන්‍යයෙන් අපි දැනට හිතන් ඉන්නේ ලකුණු 24කට එහා ගියොත් රියදුරු බලපත්‍රය අවලංගු කරනවා කියන එක. ඉතින් එතනින් එහාටත් මං හිතන්නේ ආයි අපි පොඩ්ඩක් බලන්න වෙනවා. මේ මොකද මතුසංක අපි කවුරුවත් දන්නේ නැහැ මට මේ එක එක රතවාහන වැරදිවල තියෙන බරපතලකම. අපි පොඩ්ඩක් දන්නවා ඉරක් කැපුවොත් රුපියල් 2000යි. ඉතින් එහෙම එහෙම තියෙනවා. කලර් ලයිට් එකක් මේවා කරොත් රුපියල් 1000යි. එහෙම එක එක මුදලක් නේ තියෙන්නේ. මුදලයක් මිසක් ඒ වැරද්ද බරපතලකම ගැන අපි දන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා බරපතල කියන්නේ බීමත්ව රියපැදුරු මේ රියපදවාගෙන ගියොත් අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා කියන එක අපි දන්නවා. එතකොට ඒක බරපතල එකක් කියලා දන්නවා. ඒ
5: ඇරෙන්න දැන් බීලා එලවන්නේ
7: නැහැ. ඔව්.
5: ඒ බර දඩේ හින්දම ගොඩක් වෙලාවට මත්පැන් පානය කරනවා නම් කවුරු හරි කෙනෙක් එක්ක ඩ්‍රයිවර් කෙනෙක් එක්කන් යනවා. එහෙම නැත්නම් දැන් ඒවට වෙන ක්‍රමවේදයන් තියෙනවා. මේ වෙනම අපේ වාහනේ වදවන රියදුරෙක් ලබා දෙන ආයතන තියෙනවා. දැන් ඒක ආරක්ෂිතයිනේ. දැන් මේ දඩයක් පැනවීම එහෙම නැත්නම් නීති වල තියෙන ශක්තිය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුලේ සිද්ධ වෙලා තියෙන හොඳ දෙයක්. සමහර වෙලාවට මිනිස්සු හිතනෝනේ අනේ මන් දන්නේ මේ ආණ්ඩු පුදුම විදිහට දඩ ගහනවා කියලා. නෑ පුදුම විදිහට දඩ ගහන්නේ ඔබ ඒ වරද නොකරනවා නම් දඩේ හම්බෙන්නේ
7: නෑ. අනිවාර්යෙන්. ඉතින් එතනින් එහාට අපි දැන් චුට්ටක් බලන්න ඕන. දැන් මං ඊයේ දැක්කා වීඩියෝවක් අර මේ ඒ කියන්නේ වංගු පාරකට නෙමෙයි මං හිතන්නේ මෙහි අම්පාර කොළඹ බස් රථයක් සහ බදුල්ල මාතර බස් රථයක් එකිනෙක මූණට ගැටෙනවා. ඒ වීඩියෝ එක මං ඊයේ හවස දැක්කා. ඉතින් ඒකේ පැහැදිලිවම පේනවා එක බස් රථයක රියදුරෙක් වංගුවකත් නෙමෙයි ඉතාම අවදානම් ලෙස ඉදිරියෙන් බස් රථයක් එනවා. පෙනිපෙනී තමයි අර ඉරිදෙක් ඩබල් ඉරිදෙක කුත් කපාගෙන ගිහිල්ලා අනිත් බස් රථයේ මූණට මූණ ගැටෙන්නේ. ඉතින් එතකොට ඒ අපි බලන්න ඕන දැන් මේ මේ පොදු ප්‍රවාහනය.
5: ඔව්.
7: එතකොට පොදු ප්‍රවාහනයේ මේ තියෙන මේ බස් රථයක තමන්ගේ රියදුරා හිතන්න ඕන තමන් එක ජීවිත කීයක් තමන් එක තියෙනවද? එතකොට අවම වශයෙන් ජීවිත 50කට එහායි බස් රථය ඇතුළේ තියෙනවා. එතකොට මේ සියලු දෙනාගේ ආරක්ෂාව කියන එක මේව කරන්න ඕන. ඉතින් ඊට අමතරව අපි වෙනින් ක්‍රමවේද දැන් තියන්ගෙන රියදුරංග බලන්න. ඉතින් ඒ වුණාට ඒ වගේ වැරද්දක් කරොත් අපි දැන අපිට පුළුවන් වෙන්න ඕන ඒ වගේ ඉතාම අවදානම් එහෙම නැත්තම් කිසිම මේකක් නැතුව අර මේ පරීක්ෂාවක් නැතුව ඒ කියන්නේ ඉතාම අර පරිස්සම් ලෙස අවදානම් ලෙස රථයක් ගිහිල්ලා මූණට මූණ ගැටෙනවා නම් අපි ඒකට දෙන ලකුණු ප්‍රමාණය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට ඒකින්ද ඒක දැන් සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් කියන එකෙන් එහාට නිකන් අර ඉරක් කපාගෙන එන එක නෙමෙයි නෙමෙයි. ඒ කියන්නේ සිතාමතාම කෙනෙකු කිහිප දෙනෙක් මරණයට පත් කිරීමේ තත්කිරීමක් වගේනේ. එතකොට ඒ ලකුණු ටික දුන්නම දැන් ඕක දඩයක් එහෙම නැත්නම් උසාවි ගියොත් මං හිතන්නේ ඒක එතනින් ඉවරයි.
5: ඔව්.
7: හැබැයි ඒ වෙලාවේ රියදුරාට ලකුණු 6ක් 7ක් එනවනම් ඊට පස්සේ ඔහු දන්නවා තව ලකුණු 10ක් වගේ එනකොට මගේ රියදුරු බලපත්‍රය කැන්සල් අවලංගු වෙනවා. එතකොට යම්කිසි කාලයක් මට නැවත ඉන්න වෙනවා. ඒ කියන්නේ ඔහුගේ රස්සාව නැති වෙනවා කියන එකනේ කියන්නේ. මොකද නැවත ඌට වාහනයකට නැගින්න බෑ. එතකොට එක්කෝ ඌට වෙනින් වැඩක් මොකක් හරි construction site එක හරි මේසන් බාස් කෙනෙකුට මේ වගේ වැඩක් හරි මොකක් හරි දෙන්නේ.
5: ඒ කියන්නේ ඕක ප්‍රසව කරන්න බෑ.
7: ආ නැවත ඔහුට රැකියාව කරන්න බෑ. ඉතින් ඒකෙහිඳ තමයි අපි මේ මොකද අපි ගෙවන දඩ මුදල කියන එක ගැන දැන් එකක් පැහැදිලිවම පොදු ප්‍රවාහනය ගත්තත් ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහනේ දඩ ගෙවන බස් එකේන ආදායමමනේ. එතකොට ඔහුට රතවාහන වැරද්දක් කරන එක ඒකයි. ඉතින් අපි ගොඩක් වෙලාවට පාරට වාහනයක් දැම්මම අපි සාමාන්‍යයෙන් කියන කතාවක් තියෙනවා බස් රථ දැන් උදාහරණයක් විදිහට දැන් මං ගෙදර ගත්තොත් මගේ භාර්යාව ගත්තොත් එයා වාහනේ එලවන්න වාහනේ පදවගෙන යන්න අකමැති හේතු දෙකයි තියෙන්නේ. එකක් පොදු ප්‍රවාහනේ තියෙන බස් රථ රියදුරන්න, අනිත් එක ත්‍රිරෝද රියදුරන්න. ඒ දෙකෝල්ල අරෙන්න අනිත් කිසිම කෙනෙක් ගැන ඔහුට ඇයට පාරේ මම වාහනේ පදවගෙන යන්න බයක් නැහැ. මොකද ඒ වෙලා තියෙන්නේ දැන් බස් රථයක ගත්තොත් එම අර ප්‍රශ්න තියෙන්නේ. මොකද දඩයක් ගැහුවොත් ඒක ගෙවන්නෙත් බස් රථයේ ආදායම. එතකොට ඔහුට කිසිම අතේ මුදලක් යන්නේ නැහැ. පඩියෙන් අඩු වෙන්නෙත් නැහැ. ඉතින් බස්රත හිමියත් ඔහුව බස්රතේ තියාගන්න ඕන කමට අර බස්රත හිමිකරු හිතන්නේ මේ ඉර කපලජ්ජියේ කීයක් හරි ආදායම් වැඩි කරගන්න කියලානේ. දතරත් ඊයේත් අර ඇක්සිඩන්ට් එක බලද්දි මේ ලංගම බස්රතයක් පහු කරන්න යද්දි තමයි අනතුරු සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපි පොඩ්ඩක් මේ ඌට මේ අකුසලතා ලකුණු අනිවාර්යෙන් ගේන්න ඕන. ඒකේ නියම ව්‍යාපතිය තමයි අපි සැප්තැම්බර් වලදී ආරම්භ කරන්නේ ලංකා පුරාම. ඉතින් ඒකේ ඊළඟ කතාව මම හිතන්නේ ඊළඟ විරාමයට යන්න කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක ඉදිරියේදී ඔබ දැන් හිතන්න පුළුවන් මට ගෞපේ ඇප් එක නැහැ, මම තැපල් කාර්යාලය හරහාන ගෙවන්නේ. එතකොට මේක ඉතින් මට ලකුණු නැහැනේ කියලා. නෑ, ඒකත් අදාළ වෙනවා. ඒක තමයි මම පොඩ්ඩක් පැහැදිලි කරන්න දී.
5: අනේ ඒ කොටස අපි විරාමයක් කරගෙන කතා කරමු. මොකද ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනේ. මටත් ආව ප්‍රශ්නයක් තමයි රනිල් මේ සුමුද මහත්තයා කතා කර කර ඉද්දී. දැන් මේක මේ ගෞපේ වලින් ගෙවනකොට නම් මේක ක්ලික් කරන්න තියෙනෝනේ. මම මේ වරද කරා, ඒකට රුපියල් 1000ක දඩයක් ගිව්වා. එතකොට ඒකෙන් ලකුණු භාගයක් අඩු වුණා, දෙකක් අඩු වුණා. මොකක් හරි ක්‍රමවේදයක් හැදෙනවා. සිස්ටම් එකට එතනින් ඇතුල් වෙනවා. හැබැයි මැනුවල් මේ වැඩේ කරනකොට අවමතර කාබන් කොලේ තියලා ඒකෙන් පිටපත් කරලා මේ දඩ එකතු කරන ආයතනවල ඒ වරදට දඬුවම සඳහා දඩේ ගෙවනකොට මේක කොහොමද සිස්ටම් එකට එන්න වෙන්නේ? එහෙමනම් දැන් අපිට කරන්න තියෙන්නේ එකම දේ තමයි සුමුදු මහත්තයා සෑහෙන කාලයක් මහන්සිලා කරපු ගෞපේකෙන් ගෙවන්නේ නැතුව අහපව් ඒජියෝ පිසගරේ දැන් අතුරට ගිහිල්ලා දඩේ ගෙවපුවම ගැලවෙන්න පුළුවන් වගේ හැඟීමක් මේ කතාව අහගෙන ඉද්දි ඔබටත් එන්නේ, මටත් එහෙම එකක් දැනුණා. අපි පැහැදිලි කරගමු ඉදිරියට තවදුරටත් කතා කරමු. මේ මේ පිළිබඳව නම් විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අද වැඩසටහන අපි අනිත් දවස්වල කියන්නේ නැහැ මේ කතාව. අද අපි බල කරලා කියනවා මේක අහන්න. මොකද ලංකාවේ බහුතරයක් ත්‍රිරෝද රථය වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහන බස් රථ වෙන්න පුළුවන්, තමන්ගේ පෞද්ගලික වාහන වෙන්න පුළුවන්. අර සුමුද මහත්තයා කියවනේ තමන්ගේ බිරිඳ අකමැති හේතු දෙකක් තියෙනවා කියලා. මම අකමැති තුනක් තියෙනවා. එකක් පොදු ප්‍රවාහන සේවය, අනිත් එක ත්‍රිරෝද රථ, අනිත් පැත්තෙන් ස්කූටර් පදංගින නංගි.
6: නැද මේකන මේ අපිට තියෙන අදහසට වෙනස් අදහසක් වෙනස් යෝජනාවක් හෝ විවේචනයක් මේ රජයට කියන්න ඕන දෙයක් ඔබට තියෙන්න පුළුවන්. අපිට මේ මැසේජ් එකක් තියන ඔබේ දුරකථන අංකය 0703939394 ඔබට කතා කරන්න අවශ්‍ය නැත්නම් කතා කරන්න අවශ්‍ය කරුණ ඔබ සටහන් කරන WhatsApp වලට අපි වැඩසටහනේ මේක ෂෙයා කරගෙන මේ පිළිබඳව සුමුදු මහත්තයාගෙන් අහලා අපි ඉස්සරහට කතා කරන්න සූදානම්. අපි විරාමයක් කරන්නේ උදේ 8:22 වෙලාව.

0: සතියක ලක්හඩ
1: වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 376 176 අංකයට

0: සතියග ලකන උදේටයි විනාඩි 29 වෙලාව අපි මේ කතා කරමින් ඉන්නේ සුමුදුරත්නායක මහත්තයත් එක්ක. ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඒ වගේම ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදුරත්නායක මහත්මයත් එක්ක අපි කතා කරනවා මේ ඩිමෙරිට් සිස්ටම් එකේම නැත්තම් කුසලතා ලකුණු ලබා දීමේ වැඩපිළිවෙල රියදුරු බලපත්‍රයක් හිමි කෙනෙක් රියදුරු වෘත්තිය තුල එහෙම නැත්නම් රියදුරු කාර්යභාරය ඇතුලේ කරන වැඩ සම්බන්ධයෙන් යම්කිසි ලකුණක් එකතු වෙනවා. ඒ ලකුණු වැඩි කරගන්න ඕනේ සාමාන්‍ය නේද විභාගයකදී වගේ රණිල් අපි කල්පනා කරන්නේ ලකුණු ටික වැඩි කරගන්න ඕනේ. ලකුණු 100ක් විතර වෙනකොට අපි දිනුවා කියලා හිතන හැබැයි මේකේ ලකුණු වැඩි වෙනවා කියලා කියන්නේ අපි පරාදයි කියන එක. ඉතින් මේ ක්‍රියාවලිය පිළිබඳව කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? එතකොට යටිතල පහසුකම් ටික කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ? එතකොට මේ ඇතුලේ හඳුනාගත ගැටලු තියෙනවද? ඒවට විසඳුම් හොයාගන්නේ කොහොමද? මේ ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් අපි එතුමයි කතා කරමු. ඒ අතරතුරේ අපි කිව්වා මේ
1: ඔව් අපිට පණිවිඩයක් තියෙනවා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත ගැන 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේට වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වයේ දෙන ගමන් 2025 වෘද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර දහිමිකරුවන් ඒ වගේම රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් රුපියල් 10 ලක්ෂ ජයග්‍රහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදිය. එතකොට රන්කාසි වවුචර් පතිමි වාසනාවන්තින්ද රටපුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ අදවන විට 9 වන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයිෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 2 කෝටි 30 ලක්ෂයකට අධික මුදලක් හාණියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නටත් ඔවුන්ට හැකියාව ලැබුණා. ඉතින් කෝටි 2ක සුපිරි ත්‍යාගය, ලක්ෂ 5 ප්‍රථම ත්‍යාග, රුපියල් ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාග මහජන සම්පත ලොතරැයි හරහා ඔබට දිනා ගන්න පුළුවන්. මේ සියල්ලට ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය.
0: උදේ 8 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
0: මේ වෙලාව අපිට හඳුමක් තේනවා රනිල් මේ කතා බහ සම්බන්ධයෙන් එකතු වෙන්න ගුරුනාගලින් අතුල මහත්මයා මතුම ගන්න අයබොන් සුබදර්ශන කවිට කියන කුබතුමාගේ අදහස.
3: අයබොන් සුබුදු මහත්මයා මේ නීතියට වැඩිය රියදුරු මහත් එක් සම්බන්ධව කතා කරොත් තියෙන්න ඕනේ මේ ආචාර ධර්ම කියන එකනේ. ඒ කියන්නේ නීතිය එකක්, ආචාර ධර්ම විනය කියන්නේ එකක්. එතකොට දැන් අපි නිකන් උදාහරණයකට ගත්තොත් මම වාහනේ පදවගෙන ඉදිරියට යනකොට වම් පැත්තට හරවන්න පාරමද ඉන්නවා තවත් යතුරු පැදියක් වෙන්න පුළුවන් වාහනයක් වම් පැත්තට හරවන්න. හැබැයි මගේ ආචාර ධර්ම සහ විනය විය යුතුයි අර මැද ඉඳලා වමට හරවන්න ඉන්න අනෙක් වාහනේ ඔහු මැද ඉන්නේ අනතුරුදායකයි. අපි අර සුවන් විනයක් තියෙනවානේ ඔහුට නතර කරලා වමට හරවන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට මේ මම දකින්න පරණ රියදුරු මහත්තුන්ගේ අර කහිර හෝ සුදුිර දී පදික වේදි පදිකයන් මාරු වෙනකොට රියදුරු මහත්තයා අත දාලා එළියට කියනවා ඉදිරියට යන්න එපා කියලා. ඒ කියන්නේ ඕල්ටේක් කරන්න එපා කියලා අත දාලා කියනවා. මං කියන්නේ එහෙම පරණ රියදුරන්ගේ සහ අලුත් අල්ප මාත්‍රයක් අපිට දකින්න පුළුවන් මේ සුවන් විනය සහ ආචාර ධර්ම. එතකොට දැන් අපේ අර රියදුරු බරවාහන රියදුරන් ඔහු ඉන්නේ ඉහළ. හොඳට බලන්න ඔය වැලි ලොරි, එතකොට කන්ටේනර්, බස් රථ විශේෂයෙන්ම දැන් කේදවාචක තමයි මේ ඒ කියන්නේ රාජ්‍ය බස් සේවාවත් පුද්ගලික බස් සේවාවත් කරන එකට පාර මැද ඔහු බර වාහන මැද තියාන් තමයි යන්නේ. ඒ කියන්නේ ඔහු දන්නවා මේක මේ අපි ඉන්නේ ඉහළ අනතුරක් නැහැ කියලා. නිකන් අර කුඩා වාහන අර තඹ දොරිටකටවත් ගන්න නැතුව පාර මැද තියාන් තමයි යන්නේ. ඒකෝර දැන් මේ ආකල්ප සහ අර මේ ඒ කියන්නේ සුවන් විනය. එතකොට ගත්තොත් ආචාර ධර්ම කියන එක අතිබහුතරයක්ගේ තියෙන එහෙම මානසිකත්වයක් ආකල්පයක්. අර කුඩා වාහන තම දොයිතකටවත් ගණන් ගන්න නැතුව අර අපි ඉහළ ඉන්නේ රියදුරු වාසනේ ඉහළ ඉන්නේ කියන ආකල්පයක් තිබෙනවා. එතකොට දැන් මම කියන්නේ නීතිය සහ ආචාර ධර්ම කියන දෙක ඒක අපි හදා ගන්න පුළුවන් නම් තමයි මේ රටක් ඉදිරියට යන්න පුළුවන්. බොහොම ස්තුතියි.
0: හොඳයි, බොහොම ස්තුතියි තුමගේ අදහසට. සුමුද මහත්මයා, දැන් මේ කියන කාරණාව මමත් පොඩ්ඩක් කතා කරන්නම් කියලා හිතන් හිටපු එකක්. සමහර වෙලාවට අපි දැකලා තියෙන දැන් පොලිසිය මහත්තුරු අපි වාහනේ නතර කරන්නේ අපි අතරින් වරදක් සිද්ධ වුණාම. හරි, අපි පදවාගෙන යනකොට අපි අතින් ඉරක් කැපුණොත් ඔන්න පොලිසිය මහත්තුරු සමහර වෙලාවට අපිට දඩයක් නියම කරනවා. හැබැයි සමහර වෙලාවට මේ පාරේ ගමන් කරන්න තියෙන ඉඩ කවුරු හරි කෙනෙක් ඊටාම හිමින් නේද තටමදරම වගේ ගමන් කරන වාහන පේලියක් ඩොක් වෙලා තියෙනවා. එතකොට අර ඉදිරිපස ගමන් කරන කෙනාගේ යුතුයකම හරියට ඉටු වෙලා නැහැ. තව බොහෝ දිනෙක ටිකක් වේගවත් ගමන යන බලාපොරොත්තු වෙනවා. සමහරට ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රෝහලට යන ගමනක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් නිසා යම්කිසි බාධාවක් සිද්ධ වෙලා තියෙනවා. අන්න එහෙම වෙලාවට පොලිසිය මහත්තයෙක් නතර කළා, ඔයා හින්දා අනිත් ඔක්කොම මේ කරදරයක් වුණා කියලා දඩයක් ලියන්නේ නැහැ, ඒක වරදක් විදිහට ගන්නෙත් නැහැනේ. ඔන්න ඔය කියන කාරණාව සම්බන්ධයෙන්ුත් සමහර වෙලාවට සමහර අනුතුරු සිද්ධ වෙලා තියෙන්නේ. අර කියනවා වගේ දැන් ඔහොම කවුරු හරි කෙනෙක් පාරේ ඉඩ දෙන්නේ නැතුව ගිහින් අවසානයේ පොඩි හරි චාන්ස් එකක් හම්බෙච්ච වෙලාවට දානකොට ඉරක් කැපිලා. හරි, සමහර වර්ධි සිද්ධ වෙන්න මේ කියන කාරණාවත් බලපානවා. ඒ තුමා කියව අදහසත් එක්ක අපිට ඇත්තටම මේ ඔය ඩීමෙරිට් සිස්ටම් එකේ ඒ වගේ පැතිකඩකුත් ආවරණය වෙනවද කියන්නේ අර ඍජු වරදක් නෙමෙයි, නමුත් වක්‍රාකාරයෙන් යම්කිසි වරදක් වෙන්න තමන් දායක වෙනවා නම් ඔහු සම්බන්ධයෙන් යම්කිසි අගය කිරීමකුත් සිද්ධ කරන්න වගේ වටපිටාවක් හැදිලා තියෙනවද සුමුදවත්තයා?
4: මොමසංග මේක ටිකක් අර පුළුල් පරාසයකට යන්න ඕන. මම දාතුල මහත්තයා කතා කරපු දේත් එක මාත් එකඟයි. මොකද මාත් දකිනවා අර අපිට පුරුදු ඉස්සර අර අපි ඉස්කෝලේ යන කාලේ හිටපු පාසල් බස් රථයේ තිබුණු රියදුරා අපි දැකපු ඒ මනුස්සය අපිට වීරයෙක් වගේ. කවදාවත් අපිව බස් රථයේ අපරක්ෂාකාරීව අරන් ගිහින්නේ නැහැ. ළමයි ටික ඔක්කොම බස් එකෙන් නැගිනකන් ඉන්නවා. ළමයි ඔක්කොම බහලේ වුණාම ආයෙත් අහනවා තව කවුරු හරි ඉන්නවද?
0: නේද බැටරි පෙට්ටි උඩේ එහෙම කාලයක් තිබ්බනේ
4: අපිට. ඒ කියන්නේ රියදුරු මහත්තය බස් රථයේ ලෝ විදිය බලන් හිටියා. ඉතින් මේ ඒක හරි අනිත් එක මේ දැන් වගේ තාක්ෂණින් දියුණු බස් රටක් නෙමෙයි තිබුණේ. ඉතින් පවර් ස්ටීරින් කියලා දැන් එනවා, එහෙමත් නැහැ. ඇගේ හයියට තමයි වාහනේ කැපුවේ. හැබැයි ඒ ආරක්ෂාවේ පරීක්ෂාකාරීව අපි එක්කගෙන ගිය ඒ අපිට අර හුරුදු අපි චූටි කාර් ඉස්කෝලේ අපි එක්කගෙන ගිය ඒ බස් රටේ රියදුරු මහත්තුරු දැන් නැහැ. ඒක තමයි මටත් දැන් එතුමා කියද්දි මට පොඩ්ඩක් මතක් වුණේ. අපි අර චූටි කාර් ඉස්කෝලේ යද්දි අපිට අපිව හැමදාම උදේට එක්කගෙන ගිහිල්ලා හවසට ආයි කිසිම මේකක් වෙන්නේ නැතුව ගෙදරට එක්කගෙන ආපු මේ ඒ වගේ රියදුරු මහතුරු දැන් නැහැ. ඉතින් අර එතුමා කීප එක මට මතක් වුණේ. මරත් මතකයි අපේ රියදුරු මහත්තයා අර අනිත් ළමයි ටික ඔක්කොම මාරු වෙනකන් එයා තමයි අත දාලා වාහන ටික නතර කරන්නේ. ඒ වගේ ලස්සන විනයක් තිබුණ හොඳ රියදුරු මහතුරු ටිකක් හිටියා. දැන් නමුත් ඒක දැන් ඒ විදිහට නැහැ. ඉතින් ඒක පළවෙනි දේ. ඊළඟට අපි මෙතනින් මේ රියදුරු වැරදි රථවාහන වැරදි දැනට අපි ගන්න මේ පොලිස් මාර්ගයේ ඉන්න පොලිසියේ ඉන්න නිලධාරියෙක් දැක්කොත් විතරයිනේ. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි දන්නවා අර අපරීක්ෂාකාරී වංගුවක ඉන්නවා. ඉතින් එහෙම නැත්නම් අධික වේගයෙන් යන තැනක අර ලයිට් එක අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ ඇරෙන්න අපිට රථවාහන වැරදි කියලා වෙනම ඉන්නේ නැහැ. දැන් කොළඹ නගරේ නම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා CCTV මගින් ඔවුන්ව නිරීක්ෂණය කරනවා. ඉතින් නමුත් ඒකත් 100%ක් මේක වෙන්නේ. නමුත් එතන මොකක් හරි වැරද්දක් කරොත් ඒ වගේ දෙයකදී රථවාහන දඩයක් එනවා. නමුත් ඒකත් දැනට රට ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ ඇතුලේ ඉන්නේ රියදුරා පිළිබඳව තොරතුරු නෙමෙයිනේ. එතකොට පොලිසියට හම්බෙන්නේ වාහනේ අංකය. ඔවුන්ට වාහනේ අංකයට සම්බන්ධ තොරතුරු ටික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගත්තත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තාම අර යාවත් කාලේ ඉන්න නූන පද්ධතියක් තියෙන හින්දා වසර 20-30ක් පැරණි පද්ධතියක් තියෙන හින්දා බොහෝමයක් වාහනවල හිමිකරුගේ දුරකථන අංකයක් හා සම්බන්ධ කිරීමක් අකුත් නැහැ. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? බොහෝ විටේ වාහනේ අර අපි එළියේ කතා කරන වචන තියෙන ඕපන් පේපර්ස්
0: කියලා.
4: අපි වාහනේ හිමිකරුක තොරතුරු අරගෙන ඌට දඩේ යවද්දි ඔහු ප්‍රකාශ කරනවා මං ගාව දැන් මේ වාහනේ නැහැ කියලා.
0: මේක වෙනකොට දැන් අවුරුදු 20ක් විතර
4: 20ක් විතර විකුණලා. ඉතින් ඒක 5 දිනක් අතර විතර වාහනේ පැදලා තිනවා. තාමත් ඕපන් පේපර්ස්. ඉතින් ඒ වගේ නී දේවලුත් තියෙනවා. ඉතින් ඒකින් ද මං හිතන විදිහට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ඔය CCTV දර්ශන සහ අනිකුත් ලැබෙන දේවල්. ඉතින් ඒ වගේම දැන් මේ පොලිසිය මං හිතන්නේ දැන් ඔවුන් WhatsApp අංකයක් හඳුන්වා දීලා තිනවා. තමන්ගේ ඩෑෂ්බෝඩ් එකේ හරි මොකක් හරි දෙනක රථවාහන වැරද්දක් ක්‍රියාත්මක කරනවා නම් ඔවුන්ට ලබන්න ඔවුන් අනිවාර්යෙන්ම ඒකට නීති මගින් ඒ වාහනේ හිමිකරු සහ රියදුරු හොයාලා ඔවුන්ට දැනුවන් කරන ක්‍රමවේදයකුත් දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒක මං හිතන ඇත්තටම හොඳින් ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ සමාජ මාධ්‍ය පිටුව Facebook පිටුව ටික ශ්‍රී ලංකා පොලිසියක තොරතුරු තියෙනවා කොතනටද වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඔවුන් ඒ සම්බන්ධව ඒ ප්‍රේක්ෂාකාරීව දාවෙන ද මම මේ ළඟදී දැක්කා. අධිවේගී මාර්ගයේ ලොරි රථයක් බස් රථයක හප්ප හප්ප ඒ කියන්නේ ගාව ගාව ඔහුට ඉතාලම මේ කියන පැයට කිලෝමීටර් 100කින් යන බස් එකකට තමයි මේ ලොරි රථ හිමිකරු මේ වැඩේ කරන්නේ. ඉතින් එතකොට ඒක පැහැදිලිවම පේනවා මේක මේ හිතාමතා කරන වැරද්දක් කියන එක. ඉතින් ඔවුන්ගේ ඒ වීඩියෝ එක ලබා දීපු හින්දා හිමිකරු සහ ලොරි රථයේ රියදුරු ලබාගෙන ඔවුන්ට දඩපන් පමුණුවල තියෙනවා. නමුත් ඒක වෙන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මතුසංක දැන් සාමාන්‍යයෙන් මම මේ තාම ලකුණු ගැන තාම පැහැදිලිව කියන්න බෑ. නිකන් සාමාන්‍ය අපි ගත්තොත් එම මම මේ කියන ලකුණු මේක නෙමේ ලකුණු වෙන්න ඕන. දැන් ඒ ලකුණු වෙනස් වෙනවා. සාමාන්‍ය වේග සීමාවකට ලකුණු දෙකක් කියන්න පුළුවන්. ජංගම දුරකථන භාවිතයක් තියෙනවා. එහෙම නැත්නම් රතු සංඥාව උල්ලංඝනය කිරීම. එතකොට අපි දැනගන්න ඕන දැන් සාමාන්‍යයෙන් ජංගම දුරකථනය භාවිත කරනකොට වැඩි බරපතල වැරද්දක් ඒක වැරද්දක් තමයි. ඊට වැඩි වැරද්දක් තමයි රතු සංඥාව තීදී වාහනයක් එතනට දාන එක. ඉතින් ඊටත් වැඩි ලොකු බරපතල දෙයක් තමයි මත්පැන් භාවිත කරලා. අපි එතනින් එහාට දැන් අර ඊයේ කරා වගේ මරණීය අනතුරක්නේ පත් කරන්න හැදී. මූණට මූණ ඉතාම අපරික්ෂාකාරී වෙලස ඇවිල්ලා මූණට මූණ බස් රථයක කැටනවා කියන්නේ ඒක මරණීය මේ අනතුරක්. ඉතින් එතකොට ඒකට ලකුණු තව වැඩි වෙන්න ඕන. මේක පිළිබඳව ඒ ලකුණු පිළිබඳව දැනට කරපු අධ්‍යයනයක් තියෙනවා. නමුත් ඒ අධ්‍යයනය නැවත කරලා සැප්තැම්බර් වලට කලින් අනිවාර්යයෙන්ම මොටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසියත් එක්ක එකතු වෙලා මේ ලකුණු ටික ජනතාවට දැනගන්න තියෙයි. එතකොට ජනතාවට අර දඩේට අමතරව දැනගන්න ලැබෙනවා මට ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. එතකොට අර කවුරුත් මං හිතන්නේ කිසිම කෙනෙක් වැරදි වලට එන එකක් නැහැ. නමුත් අර බරපතල දෙයක් කරන්න තියෙන යොමු වෙන එක පොඩ්ඩක් ඔළුවට එයි. ඊට වැඩිය දැනට වෙන්නේ මේ මාරක ක්‍රියානුතුරක් කරා සිතාමතා වාහනයක මාරක ක්‍රියානුතුරක් වෙන්න පුළුවන් රථ වාහනේ තියෙන වැරද්දක් ඉඳලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර වාහනවල අපි දැකපු දෙයක් තමයි ওই වෙච්ච ගැරන්ඩි ඇල්ල අනතුර ඇල්ල වගේ අනතුරු වල අපි ගොඩක් වෙලාවට අපිට නිරීක්ෂණය වුණේ බස් රථයේ තිබුණ කාර්මික දෝෂ.
1: ඔව් කාර්මික දෝෂ.
4: එතකොට ඒ වගේ තැනක් නෙමෙයි. ඒ වගේ දෙයක් ඉද රියදුරා අපිට ගන්න බෑ. නමුත් ඒ දෙකේදීම අපිටත් අහු වෙන දේ තමයි රියදුරාට අවශ්‍ය විවේකයේ තිබිලා නැහැ. රියදුර පැය 24 ම රියදුරු සේවයේ යෙදিলা තියෙනවා. ඉතින් ඒ ඒකින්ද ඒ වගේ දෙයක් නෙමෙයි. ඒ උනට හිතාමතා කරන දෙයක් නම් අනිවාර්යයෙන්ම උන්ට ලකුණු වෙනවා. ඉතින් එතකොට මේකේ ඒ ලකුණු ප්‍රමාණයත් එක අපි දැන් ඒක බලන්න ඕන මේ මේක නිකන් නීති නෙමෙයි. මම දැන් මේ කියන්න හදන්නේ මන්ද සංක අර අකුරට නීතිය කියන එක නෙමෙයි. අපි මේක පොඩ්ඩක් බලා ගන්න ඕන එතනින් ඔබ්බට ගිහිල්ලා. මොකද අපි දැන් ඉදිරියේදී මේ කතා කරන්නේ ලොකු දත්ත ගබඩාවක්. එහෙම නැත්නම් දත්ත පද්ධතියක්. අපි ඒකට කියන data exchange එකක්. එතකොට ඒ වගේ තැනකට අරගත්තම අපි මෙයාව මේ අපි දැන් හිතන්න පුළුවන් එහෙනම් දැන් මා කමන්නේ ලකුණු 24 හරි කියන තැනට එනවා. ඊට පස්සේ මොකද රියදුරු බලපත්‍රයේ වසරකට අවලංගුනෝ නැවතෙනවා කියන එකනේ. නමුත් අපි එතනින් ඔබට යන්න ඕනේ මේ පද්ධතිය හරහා. බලන්න ඕනේ මේ ලකුණු 24 ගන්න ගිය කාලේ. එතකොට අපිට තීරණ අපි මං කියන්නේ ඒ ලෙවල් එකට මොකද දැන් මේ දත්තන එකතු වෙන්නේ. එතකොට මේ දත්ත ඇතුලේ මේක මගේ යෝජනාවක් මං කියන දත්ත ඇතුලේ මාස 6න් ලකුණු 24ට යනවා නම් මං හිතන්නේ ඔහුට අර සාමාන්‍ය කෙනෙකුට දෙන වසර 3ක 4ක
1: තහනම
4: නෙමෙයි ඉතින් ඔබට යන්න ඕන. ඊළඟට බලන්න ඕන මොහු මේ 24 කට් ඕවර් එක දෙපාරක් තුන්පාරකට ගිහිල්ලා තියෙනවා නම් මොකද දැන් වෙන්නේ කොච්චර දඩ ලිව්වත් ඒක පොලිසිය විතරයිනේ තියෙන්නේ. දැන් මනුෂ්‍යංක කිව්වා වගේ අනුරාධපුරයේදී මාරගිරිය අනතුරක් කරලා එන කෙනා නැවත රියදුරු බලපත්‍රය හම්බුනාට පස්සේ කොළඹ ඇවිල්ලා නැවත ඔහු මේක කියනවා. ඉතින් ඒක එතනින්

0: රසාව කරන්න බැරිවේ මේ බස් රථයක වැඩගන්න රිදුරු මහත්තයෙක්. ඒ කියන්නේ අපිට දවසකදී එයාම පිළිගන්නවනේ කියන්නේ. එයාම පිළිගන්නවා අපි අතින් ඉරි කැපෙන්න පුළුවන්. අපි අතින් මේ නේද මෙට්ටුවක් දැමෙන්න පුළුවන්, අවදානමක් අපි ගන්න පුළුවන්, වංගුවේදී අපි ඉස්සර කරන්න පුළුවන්. ওই දේවල් ඔක්කොම අනුරාධපුර ඉඳන් ගොළඹට එනකොට මං අතින් සාමාන්‍ය 24 මේක දවසේ වෙනවා. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ දැන් මේ විදිහට ගියොත් එimhe අපිට රස්සාව කරන්න බෑ. ඔන්න ඊළඟට එන පැත්ත ඔබතුමන්ලාට සහ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී විමල් මහත්මයා ඇතුළු මේ සියලු දෙනාට නේක තමයි දැන් මේ මාර වැඩේනේ උනේ. අපි ඡන්දෙ දීලා ආණ්ඩුවක් ගෙනාවා, දැන් සිස්ටම් ඔක්කොම චේන්ජ් වෙනවා. අන්තිමට අපිට අපේ රස්සාව කරගන්න බෑ. හැබැයි අර අතුල මහත්තයත් කතා කරා, ඔබතුමත් කියපු සොයන් විනයක් නේ අපි නීතිපද්ධතිය ඇතුළේ හදාගන්න ඕනේ. දැන් ඔබම දන්නවා නම් 24 මේක දවසේ කැඩෙනවා කියලා. එතකොට දැන් ඔබට තියෙනවා ඒ 24 නොකඩා ගමන් කිරීමේ වගකීම. ඒකනේ මේ ඇතිකල දිනේ වෙනතු මේ කෙනෙක්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කරලා ඒ මිනිස්සේ ආසරණ කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු මතරේට තින්නේ.
1: ඔව්, ඉතින් ඒක ඒ කියන්නේ රැකියාව නෙමෙයි, අපි දන්නවා ඒ කියන්නේ මේ හැම දෙයක්ම වෙන වෙනම වෙනවා. මේ මනුෂ්‍යංක පැහැදිලිවම කිව්වොත් එමෙ දැන් ওই බස් රථ හිමියෙම පැත්තෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් සිද්ධ වෙන්නෙත් වෙනින් දෙයක්නේ. දැන් වෙලා තියෙන්නේ ඇත්තටම මේකට ඒ කියන්නේ මේ බස් රථ හිමියත් ගොඩක් වෙලාවට රේදුරු මහත්තයාටයි කොන්දොස්තර මහත්තයාටයි උදේ බස් එක දීලා හවස් වෙද්දි අනුරාධපුරයේ ඉඳලා කොළඹ ඇවිල්ලෙද්දි වහමට හවස් වෙද්දි රුපියල් ලක්ෂයක් ගෙනත් දෙන්න. මට ඔයා කොහොමද එලවන්නේ, මොන කට්ටියද ගන්න කියන එක මට අදාළතාවයක් නැහැ. ඔයා රුපියල් ලක්ෂයක් ගෙනත් දුන්නොත් ඔයාගේ රේදුරු පඩියයි කොන්දොස්තර පඩියයිම ලබා දෙනවා. එච්චරයි. ඕකනේ. ඉතින් එහෙම නැතුව දැන් රුපියල් ලක්ෂයකමාරක් හොයලා ඉතුරු මේ රුපියල් 50,000 රියදුරු මහත්තයා කොන්දොස්තර මහත්තයා හොරකම් කරත් බස් රථ හිමිකරුට අදාළ
0: නැහැ. වැඩක් නැහැ
1: නේ. වැඩක් නැහැ. ඉතින් ඕක තමයි දැන් මේ යන ක්‍රමවේදය. නමුත් ඕක ඔතනින් ඔබට එන්න ඕන. දැන් අපි ඒකයි මේ පැහැදිලිවම උත්සාහ කරන්නේ ඉතින් ඔබට ගිය ක්‍රමවේදයකට යන්න. අපි දැන් ඒක ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන ක්‍රමවේදයක් කරා යනවා. දැන් පිට රටවල යනවා වගේ මේ ක්ලස්ටර් ක්‍රමයක්. ඒ කියන්නේ ඒක ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් වෙයි. ක්ලස්ටර් බස් කියලා කියන්නේ ඉතා කුඩා බස් සමාගම් වගේ හැදිලා අර ආදායම බෙදිලා යන ක්‍රමවේදයක්. එතකොට ওই තරඟය කියන එක නෑ. දැන් මේ තරඟයක් වෙලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අනුරාධපුරේ ඉඳලා ආවට කුරුණෑගල පහ වුණාට පස්සේ ඔහුට ඇත්තටම තරඟයක් තමයි තියෙන්නේ. මොකද කුරුණෑගලට එද්දී අනුරාධපුරෙන් ඉඳලා ආවට තව බස් රථ ගොඩාක් එනවා. පොළොන්නරුවෙන් එනේවා එනවා, අනුරාධපුර පමාර්ග දෙක තුනෙන් එනේවා එනවා, වවුනියාවෙන් එනේවා. ඉතින් ඒ දොළොව බස් රථ ඔක්කොමත් එක්ක තමයි සටන් මේ මොවුන්ට මේව කරන්න වෙලා තියෙන්නේ. ඒතකොට ඔවුන් අනිත් එක ඔවුන් දන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්ම ඔය එන සාමාන්‍ය කර්මාන්තපුරයක් හරි තැනකදී ගියොත්ම කොළඹට නගින පිරිසක් ඉන්නවා. හැබැයි මම එතනට ඉස්සෙල්ලා ගියොත් තමයි මේ බස් රථයේ දේ සෙනඟටි ගන්න
0: පුළුවන්. මාසල් යන වෙලාව විශේෂයෙන්.
1: අන්න හරි. ඉතින් එතකොට මේ වෙලා තියෙන්නේ ඕනුත් දුවන්නේ තරඟයක් තමයි. අත්ත කතා කරොත් මං හිතන්නේ අනිවාර්යෙන්ම අර ඊයේ අනුතර මං ආයෙ පොඩ්ඩක් කතා කරන්න ඕ මේ තනමල් නගරයට ලං වෙලා තියෙන හින්දා බොහෝ විට අර පුද්ගලික බස් රථයේ රේදුර උත්සාහ කරන්නේ නැත්තේ අර CTP එහෙම නැත්නම් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය පසු කරමින් එන්න උත්සාහ කරන්නේ නැත්තේ ඉතාම අවදානම් ලෙස අර තනමල්ලිල නගරයේ ඉන්න සෙනඟටික් ගන්න වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පැහැදිලිවම තේරෙනවා මේක මේ තරඟයක්. ඉතින් එතකොට බස් රථ හිමියෝ ටික ආරක්ෂා කරන ක්‍රමවේදයකුත් මේක ඇතුලේ තියෙනවා. නමුත් මේ පොදු ප්‍රවාහණයට පමණක් නෙමෙයි මේ රථ වාහන මේක ඉන්නේ. ඊට පස්සේ මඳු ශංක අර මාත්‍රකාවට චුට්ටක් ආයි අපි යමු මේ අර සොයන් විනය කියන එක ඇතුලේ හිමීට යන එක. ඉතින් එතකොට ඒකත් පොඩ්ඩක් පැහැදිලිවම කියන්න ඕන. දැන් සාමාන්‍යයෙන් වේග සීමා තියෙනවනේ. සාමාන්‍යයෙන් නගරයක ගත්තොත් නගර සීමාව ඇතුළේ පැයට කිලෝමීටර් 40 50
0: 50ට අඩුවෙන් යනවා.
1: 50ට අඩුවෙන් යනවා. ඉතින් එතකොට එතනින් එහාට ගියාම පැයට කිලෝමීටර් 70ක වේගයක් තියෙනවා. නමුත් 70ක වේගයක් තියෙද්දී සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒ ආරෙන්න 70ක වේගයකුත් තියෙනවා. ඒ වගේම ඒකේ අපි අර කියන ඉරි දෙකක් ඩබල් ඉරි තියෙනවා. එක දිගට කිලෝමීටර 2-3 තියෙනවා. දැන් උදාහරණයක් කඳුකර ප්‍රදේශයක් ගත්තොත් පැහැදිලිවම එහෙම දෙයක්. ඉතින් එතකොට අපි ඉදිරියෙන් යන රියදුරා පැයට කිලෝමීටර 20ක 30ක වේගයෙන් යනවා නම් පැහැදිලිවම ඔහු කරන්නේ වැරද්දක්. එතකොට ඔහුට පේන්න ඕන මේ මගේ පිටිපස්සේ මේ කන්දක උදාහරණයක් විදිහට කන්දක වගේ තැනක තමන්ගේ වාහනේ පැයට කිලෝමීටර 20ක 30ක එද්දී එතනින් ඊට පිටිපස්සෙන් එනවා නම් බඩු ටිකක් ලෝඩ් කරගෙන එන
0: ලොරියක්.
1: ඉතින් එතකොට Tamanට ඒ දැනුම තියෙන්න ඕන ලොරියක් කන්දක එනකොට අපි කොච්චර එයා ඒ අර මේක අරගෙන ක්ලච් එක බැලන්ස් කරලා ගත්තට පස්සේ ඒක එක දිගටම එන්න ඕන. ඉතින් එහෙම නැතුව මග නතර කර කර ගන්න ගියොත් ගොඩක් කරට පල්ලෙහාට ගිහින්
0: අපි පොඩි කාලේ ඔබට මතක නම් සෝඳ මහත්තයා දැන් අපි ওই 18 වංගු එහෙම නගිනකොට අපිට සමානට තරහ යනවා. පල්ලම් බහින මිනිස්සයා මේ වාහනේ නතර කරගෙන කන්ද නගින කෙනාට ඉඩ දුන්නා.
1: අන්නේ විනේ තිබුණ

0: ඉස්සර. ඉතින් එතකොට තමන් දැනගන්න ඕන තමන්ට ඊට වැඩිය වේගින් යන්න බෑ හැම මොකක් හරි දෙයක් තියෙනවා නම් වාහනේ පසකට කරලා ඉවත් කරගෙන හරි. මොකද ඩබල් ඉරි තියෙනවා නම් ඕවර්ටේක් කරන්න දෙන්නත් බෑ. ඉවත් කරගෙන මාර්ගෙන් ඉවත් කරගෙන හරි ඔහුට යන්න දෙන්න ඕන. දැන් ඊළඟට එතනින් එහාට ගත්තම මනුස්සංක හොඳටම දකින දෙයක් තමයි අධිවේගී මාර්ගයේ දැන්ට සිදු වෙච්ච වරද මේ අනතුරු වල 75%කට වැඩි ප්‍රමාණයක් වෙලා තියෙන්නේ අවම වේගයක්. ඒ කියන්නේ අවම වේගයක් දැනට යොදවලා නැහැ. නමුත් අවම වේගයක් නොපවත්වා ගැනීම. ඒ කියන්නේ 5 කිලෝමීටර් 100ට යන්න දීලා
1: තියෙනවා.
0: මම දැකලා තියෙනවා ඒ කියන්නේ දුම්බැටි බිබී පාඩුවේ නිකන් පත්‍රෙත් බලබල යනවා වගේ රියදුරු ඉන්නවා අධිවේගී යන. ඉතින් එතකොට ඒ ක්‍රමවේදයෙන් එළියට එන්න වෙනවා. මාත්‍යස් දෙකට දැකපු දේවල් තියෙනවා. ඉතින් එතකොට අපි මේ දීලා තියෙන දේවල් හැම දෙයක්ම මේ කරන්න කියන්නේ මොකද දැන් සැප්තැම්බර් මාසෙ ඉඳලා අනිවාර්යයෙන්ම පැහැදිලිවම අධිවේගී මාර්ගය යනවා නම් පසුබසසුන යන කෙනත් ආසනපටි පළඳිනවා. ඉතින් මේ පැහැදිලිව මේව කියන්නේ ඒව අත්‍යවශ්‍ය නිසා. අපි මේ හැම වෙලේම හැම දෙයක්ම මේ ඒ කියන්නේ රාජ්‍යයක් විදිහට එහෙම නැත්නම් ප්‍රවාහන අමාත්‍යාංශය විදිහට එහෙම නැත්නම් මාර්ග ආරක්ෂාව පිළිබඳව කොමිසම් විදිහට මේ සියලු දේ කරන්නේ ජනතාවගේ ආරක්ෂාව. එතකොට හිතන්නේ අපිට හිතන්න පුළුවන් මේ මොන මල කරදරයක්ද මේ
1: එහෙමනේ අපිට සාමාන්‍යයෙන්
0: හිතෙන්නේ පිටිපස්සේ යද්දි තා සීට් බෙල්ට් එක දාගෙන යන්න කියනවා මේ මොකද්ද කියලා. නමුත් ඒ වුණාට ඒක පැහැදිලිවම ඒක වෙනවා. ඉතින් ඒක වෙලා තියෙන ඉතින් අපේ රටේ එහෙම විනයක් කිව්වට හැදෙන්න පිරිස ටිකක් ඒ එතනට යොමු වෙන පිරිස බැරි හින්දායි මේක මේ දඩ ක්‍රමයකට එන්න වෙලා.
1: ඒක අපි ඉතාම ගෞරවයෙන් කතා කරනවා. අපි පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් අපිට චෝදනා ගණනාවක් තියෙනවනේ මේ විනය නීති රීති වලට එකඟ වෙන්න අකමැති වගේ තැනක. හැබැයි මම මේ මෑතකදී ගම්පහට යනවා මේ හයිවේ බස් එක. ඒ වගේම ආයෙ මම පානදුරේට යනවා හයිවේ බස් එක. දවස් දෙකකදීම මම දැකපු කාරණේ තමයි හයිවේකට අතුල් කරන්න කලින් රියදුරු මහත්තයත් කොන්දොස්ස මහත්තයත් කතා කරලා කියනවා සියලු දෙනා ආසනපටි දාගන්න. දැන් එතෙන්ට හැදිලා ඉවරයි. දැන් ඔය කතන්දරේ මුලින්ම බිමල් ඇමතුමාලා කියපුවාම පොඩි විරෝධයක් තිබුණනේ මේව කරන්න පුළුවන් දේවල්ද. හැබැයි මිනිස්සුන්ට මේක හරියට පැහැදිලිව කියලා දීලා මේකේ තියෙන වටිනාකම කියලා දුන්නම බාර ගන්නත් ලෑස්ති සුන්දු මහත්තයා.
0: අනිවාර්යෙන්ම. මොකද රියදුරු පටි පළඳින්න කියන්නේ ආසන පටි පළඳින්න කියන්නේ ඒක පැහැදිලිවම ලෝකේ තියෙන එකක්. අනිත් එක 5 කිලෝමීටර් 100ක යන වාහනයක් මොකක් හරි අනතුරකට වුණොත් බොහෝ දෙනෙක් මේ අනතුරටපත් වෙන්නේ එහෙම නැත්නම් මේ තමන්ගේ ඒ කියන්නේ දිගු කාලීන ඒ කියන්නේ පූර්ණ කාලීන ආබාධ තත්වයටපත් වෙන්නේ ඉස්සරහට ගිහිල්ලා කොහේ හරි වැදිලා අන්න ඒ වගේ තැනකදී. ඉතින් බොහෝ විට අපි ආසන පටියන පැලඳගෙන හිටියේ නැති වුණොත් අනිවාර්යයෙන්ම ඔළුව ගිහිල්ලා වදින ඉදිරිපස තියෙන අසුන. ඉතින් ඒක වදිනවා කියන්නේ සමහරට සසුන්නාවෙම කැඩිලා යන්න තියෙද තියෙනවා. එහෙම නැති වුණොත් පූර්ණ කාලීනව ඒ වදින වේගයත් එක්ක පූර්ණ කාලීනව තමන් ආබාධිත තත්වයකට පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක වෙනස් කරගන්න තමයි මේ උපදෙස් දෙන්නේ. ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් ඒකට දැන් මේ කරන්න හදන්නේ ඒක ටික කාලයකට ඒ විනය හදා ගන්නකම් මතුසංක අනිවාර්යෙන්ම අපි ඔවුන්ට මේ පොඩි දඩයක් එහෙම නැත්නම් මේකට මේ හඳුන්වා දෙන්න හදන්නේ ආසනපටි නළුන්දු දඩ වදිනවා කියලා කියන තැනට ඇවිල්ලා තියෙන. ඉතින් මේ විනය හදා ගන්න. ඉතින් මම හිතන්නේ මේක ටික කාලයක් ඇද්දී ඒක හුරු වුණාම මොකද මම හිතන්නේ දැන් වසර 10කට 15කට කලින් රේදුරටත් ආසනපටි අනිවාර්ය වෙලා තිබුණේ
2: නැහැ.
0: නමුත් දැන් ඒක අනිවාර්ය වෙලා තියෙනවා. ඔහු දන්නවා සීට් බෙල්ට් එක දාලා හිටියේ නැත්නම් ඉදිරියේදී පොලිස් නිලධාරියෙක් හම්බුනොත් ඌට දඩයක් හම්බ වෙනවා. ඉතින් ඒකින්ද විනයක් හදා ගන්න ඕන. දැන් ඉතින් අපි වාහනයක නැගෙද්දී අපිට සීට් බෙල්ට් එක දාන්න හිතෙනවා. ඉතින් ඒකින්ද අපි එතනට යන්න ඕන. ඊට පස්සේ අපිට පොඩ්ඩක් කතා කරගන්න වෙනවා මේ මෙතනින් ඔබට අපි මේ පද්ධතිය අරන් යනවා කියන එක. මම හිතන්නේ ඊළඟ විවේකයෙන් පස්සේ ඒක
2: තමයි. අපි ඒක ගැන කතා කරමු. මේ අපි ඉක්මනට වෙලාව බලමු. උදේ 8යි විනාඩි 52යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමරතිස්සක ඇල්හේන පාරම හරගම
5: දශඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300 කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු Search Sideline
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 Search Sideline සමාජ ගවේෂණය
6: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන
4: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 450

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

අඩසිය වසකර වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රජකිරුළ මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනයට සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ කපද අරමුදලට සුජුවම දායක වෙන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටරද හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් රුපියල් 10 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ අවුරුද්දෙත් මේ වෙනකොට නවවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. එනම් රුපියල් 2 කෝටි 34 ලක්ෂයකට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට. ඉතින් සුපුරුදු විදිහට රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය රුපියල් 125 ප්‍රථම ත්‍යාග රුපියල් 100 ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයි හරහා ඔබට මේ ජයග්‍රහණ දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දශම 5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 9:00. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි.
1: දැයින් පැය පුවත්

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: MMC ITN කැම්පස් හි තුන්වන කණ්ඩායමේ අධ්‍යන කටයුතු අද ආරම්භ වනවා. ඒ සඳහා වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ පවතින සූදානම පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත එරන්දිකා සෙව්වන්දි.
3: ත්‍ෘතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිජිටල් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශිෂ්ටතම සහතික පත්‍ර පාඨමාලාව තමයි ITN MMC කැම්පස් මෙහෙවන්නේ. කණ්ඩායම් දෙකක් සාර්ථකව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ පුහුණුවන් පසුගිය කාලයේ නිමා කළා. අද මෙලෙස ආරම්භ වන්නේ ITN MMC කැම්පස් හි තුන්වන කණ්ඩායමයි. සිසුන් 100කට අධික පිරිසක් මෙවර තුන්වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වී අවසන්. වැඩසටහන් ඉදිරිපත් කිරීම, බහුමාධ්‍ය නිර්මාණ ඩිජිටල් අලෙවිකරණය හා සංනිවේදන යන පාඨමාලාවන් ඔස්සේ ඔවුන් අද දිනේ පටන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හැදෑරීමට නියමිතයි. ITN MMC කැම්පස් හි අරමුණ තමයි ඊළඟ පරම්පරාවේ මාධ්‍ය සහ තාක්ෂණ වෘත්තිකයන් සවිබල ගැන්වීම. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ සංකල්පයක් අනුව තමයි මේ දැවැන්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ.
2: දෙවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නායිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි යන දිස්ත්‍රික්ක ඊට අයත්. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් වෙටෙන් විට හමන පැයට කිලෝමීටර 40ත් පළාත් අතර තද සුළං නැති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වැසි සමග ඇති විය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බව ඉරානය පවසනවා. ඉරානයේ සටන් අතර කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග වන ගිවිසුමක් ආසන්න මට්ටමක පවතින බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යරයා පවසන්නේ. මෙම ගිවිසුමට ඇමරිකාව ඉරානයට පනවා ඇති අවහිර කිරීම ඉවත් කිරීමද ඇතුළත්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ කරන බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යරයා පවසන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 266 176 අංකයට

0: සත්‍යයක ලක්හඬ.
1: විනාඩි 10 සතියක ලක්කඳ හැකිරින්නේ අපි සයිබජෙන් ඇතුලේ කතා කරමින් ඉන්නවා. මේ රියදුරු බලපත්‍රයට වැරදි වැඩි වෙන ධර්මයට ලකුණක් එකතු වෙනවා. මේ ඩිමෙරිට් සිස්ටම් එක කොහොමද නිර්මාණය වුනේ, මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද, මේ ආදී කාරණා සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ සුමුදු රත්නායක මහත්තයත් එක්ක. අපිට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක්
2: කරමු. ඔව් අපි මතක් කරමු. 800 වසරකට වැඩි කාලයක් රටටම වාසනාව කියා තුන ලොතරැයි ප්‍රමුඛයාගෙන ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යෑමට රජීකාබ දර මුදලට සුජුවම දායක වන ගමන් 2025 වෘද්දේ වමනක් සුපරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහක 300කට අධික ප්‍රතිශතයක් වගේම රුපියල් 110 ජයග්‍රහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික ප්‍රතිශතයක් අතුරුපැදි ඒ වගේම රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තින් රට පුරා බෙහි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ හැකියාව ලැබුණා. ඉතින් 2025 රජ ඒකාබද්ධ අරමුදල් රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ අදබන විට තවත් නවවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්නටයි ඒ ලොතරැයියෙන් හැකියාව ලැබුණේ. රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය, රුපියල් 125 ප්‍රථම ත්‍යාග, රුපියල් 100 ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට ලබා ගන්න මහජන සම්පත ලොතරැයි හරහා ඔබට පුළුවන් රුපියල් 40ක් වැනි සුළු මුදලකට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අපි කතා කරමින් ඉන්නේ සුමුදු රත්නායක මහත්තයත් එක්ක. රනිල්, දැන් මේක ටිකක් ගැඹුරට ගිහිල්ලා අපි හොයලා බලන්න ඕන කාර්තාවක් නෙමේ. රියදුරෙක් වුණහම රියදුරාගේ විනය පවත්වාගෙන යාම, අනතුරු වලින් තොරව රට පවත්වාගෙන මේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් ලෝකේ සමහර රටවල් වල මීටත් වඩා නීති තදින් ක්‍රියාත්මක වෙනවා. පොලිසිය නිලධාරි මහත්තයෙක් අපිට පේන්න නැති වුණාට ඒ රටවල් වල කැමරා පද්ධති හරහා දීක්ෂණය කරනවා. මේ සිස්ටම් හදාගෙන ඉවරයි. දැන් අපි දේශපාලනික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපත්‍යම ඇතුළු මේ කණ්ඩායමට රටේ ජනතාව බලය දෙන්නෙත් අපේ රට වෙනස් තැනකට ගේන්න, මේ සිස්ටම් එක අපිට වෙනස් කරලා දෙන්න, සාම්ප්‍රදායිකව තිබිච්ච ක්‍රමවේදයන් වෙනස් කරලා අලුත් දේවල් හඳුන්වා දීලා දියුණු රටක් අපිට හදලා දෙන්න. ඒ වගේ කීමේ කොටසක් තමයි සුමුදු රත්නායක මහත්තයල ඇතුළේ තියෙන ડોක්ටර් හාන්ස් වගේ ලංකාවේ මේ ඩිජිටල් ශේෂ්ත්‍රය ඇතුළේ ඉන්න දෙවන්තීන්ට ජනාධිපතිතුමන් පවරා දීලා තියෙන්නේ. දැන් ඒ සිස්ටම් එක හැදෙමින් දිනනවා. මට සුමුදු මහත්තයෝ, දැන් අපි දැකලා නැහැ දියුණු යයි කියන රටවල්, අපි යන්න ආස රටවල් වල එහෙම අනතුරු සිදු නොවෙනවා නෙමෙයි. ඕනම රටක ඕනම දැනග අනතුරු වෙන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් පාරක කිලෝමීටර 20ක් ගියොත් එහෙම අපිට අනතුරු දෙකක් තුනක්වත් පේනවනේ. හැබැයි අපි වෙන කොහේ රටක ට්‍රැවල් කරාම අපිට ඕනතරම් වාහන තියෙනවා. අපිට වඩා සුඛෝපභෝගී වාහන තියෙනවා. හැබැයි හෝන් සද්ද ඇහෙන්නේ නැති, මිනිස්සු හරි විනයවත් විදිහට ගමන් කරන රටවල් ඕනතරම් අපි දැකලා තියෙනවා. සහ අපි ඒ රටවල් වලට හරි ආස කරනවා. ඒ ට්‍රැෆික් එකේදී මිනිස්සු ක්‍රියාත්මක වෙන විදිහ, අනිත් මනුස්සයට ඉඩ දෙන විදිහ, විශේෂයෙන් ජපානය වගේ රටවල පාසල් බස් රථවලට ප්‍රමුඛතාවය ලබා දී මේවා නීති පනවලා කරන්න පුළුවන් දේවල්ද? එහෙම නැත්නම් ඇත්තටම අපි මේක මේ සෑන් විනයක් එක කරන්න ඕනේ, එහෙම නැත්නම් අපිම හැදෙන්න ඕන එකක්ද? මේ ආණ්ඩුවට සල්ලි නැති හින්දා ආණ්ඩුව සල්ලි ටික එකතු කරගන්න දඩ පනවලා ඒ දඩ තව දුරටත් ශක්තිමත් කරන වැඩක්ද? එහෙම නැත්නම් මේක ඇත්තටම සද්භාවයෙන් මේ මිනිස්සු ආරක්ෂා කරගන්නද මේ නීති නිර්මාණය වෙලා තියෙන? සමහර වෙලාවට කෙනෙක් හිතෙන්න පුළුවන් මෙච්චර මේවා කරන්නේ ලොකු ප්‍රෙෂර් එකක් දීලා අපිව හිර කරන්න හදනවා වෙන්නේ නැති කියලා. ඇත්තටම රජයේ සහ ඔබතුමන්ලගේ අරමුණ මිනිස්සු හිර කරන එක, එහෙම නැත්නම් මිනිස්සු නිකන් සීරුවෙන් තියන දඟලන එකද, මේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමද?
3: පැහැදිලිවම කියන්න ඕන මනුෂ්‍යංග, අපි මේ හදන්නේ අර අපේ තේමාවක් තිබුණනේ, ජනාධිපතිතුමාගේ තේමාවක් තිබුණා ලස්සන රට පොහොසත් ජීවිතය. ඒ ලස්සන රට හදන එක තමයි අපි මේ කරන්න. ඒ කියන්නේ විනයගරුක රියදුරා කියන්නේ තේ ලස්සන රට. අත වශයෙන් කිව්වොත් මට මාස දෙකක තුනක වගේ කාලයක්. මොකද මම විදේශගත වෙලා ඉඳලා තමයි මේ රැකියාවට එන්නේ. මට මාස දෙකක තුනක කාලයක් මට මගේ වාහනේ පදවගෙන යද්දි මට ලොකු ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ වාහන ගහනවා, ඒ කියන්නේ චූටි දෙයකටවත් මට වාහනේ අර බ්‍රේක් එක ගහද්දි පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා. දැන් මම ඇත්තටම ගහන්නේ, දැන් මම දන්නවා කල ලයිට් එක මට තප්පර 3ක් ඇතුළත යන්න බැරි වුණොත් එම මම නතර කරනවා. මම දන්නවා මට තප්පර 3ෙන් යන්න බෑ එහා පැත්තට කියලා. ඒ විනේ මංගාව තිබුණාට පිටිපස්සෙන් එන එක නෑ ඇවිල්ලා හෝන් ගහනවා. ඉතින් ඒ වගේ අර හෝන් සද්ද. ඉතින් ඒ වගේම මේ තමන් ඉදිරියේ ඉදදී එක පාරම ඉස්සරහින් අනිත් පැත්තෙන් වාහනයක් ඇවිල්ලා ඒ පැත්තට එනවා. ඒ කියන්නේ වමෙන් වාහන
2: ඉස්සරහට
3: අපි මට හුරු වෙලා තියෙන දකුණගෙන කෙනාගෙන මම සයිඩ් කන්නාඩිය බලන්නේ. ඉතින් වමෙන් ඇවිල්ලා ඉස්සර කරනවා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ දැන් ඇත්තටම විදේශ රටක ඉඳලා මේ රටට ආපු කෙනෙකුට මේ වාහනය පදවනවා කියන්නේ ඇත්තටම ලොකු මේකක්.
2: ඔව්. ඔබ වචන සෙට් එකේ උද්දන ගන්න ඕනේ.
3: ඔව්. ඉතින් ඒ එතකොට දැන් වෙලා තියෙන්නේ නිකන් රේදුරු අසුනට ගියාට පස්සේ මේ රට ඇතුලේ නිකන් අර අන්ඩර්වර්ල්ඩ් එකේ කෙනෙක් වාහනය පදවනවා වගේ තමයි පදවන්න ඕනේ. අපිත් ඒ විදිහට තමයි පදවන්න ඕනේ. ඒ කියන්නේ අර නිකන් අර අපි අර දෙමළ චිත්‍රපටවල දකින විදිහට තමයි දැන් අපේ රටේ පාරේ වාහනේ පදවන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර විනයගරුකව ගියත් ඒක කරගන්න බෑ. ඉතින් ඒකෙහිඳ අපි මට හිතන විදිහට මේක මේ කිසිම විටක වැඩිපුර දඩාය කිරීමක් කරේ රජයේ ආදායම් වැඩි කරගන්න එහෙම නැත්නම් ජනතාව හිර කිරීමක් නෙමෙයි, එකක් ජනතාවගේ ආරක්ෂාව. කියන්නේ දිනකට අපි දන්නවා කී දෙනෙක් මැරෙනවද කියලා මේ රතවාහන අනතුරු නිසා. ඉතින් එතකොට මේ නැති වෙන්නේ ජීවිත. ඉතින් එතකොට ඒකත් එක්ක අපි බලාගත්තම සමහර විට දරුවෙකුට තාත්තා කෙනෙක් නැති වෙන්නේ. නැත්තම් තාත්තා කෙනෙකුට දරුවේ. ඉතින් ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා. ඉතින් මේ පවුලේ එකට යන එක කිසිම අපි දැන් අපි සාමාන්‍යයෙන් දන්න රෝගාබාධයක් හරි මොකක් හරි හේතුවක් නිසා නම් අපිට සමහර විට ඒක හිත හදා ගන්න පුළුවන්. නමුත් හදිසි අනතුරක් කියන්නේ මේ උදේ වැඩට ගිය කෙනා හවසට එන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකයි මේ පැහැදිලුවම මේ කරන්න හදන්නේ මේ නීති රීති ගේන්නේ මේ විනය හදා ගන්න. දැන් පිටරටක වුණත් අපි පැහැදිලිවම දන්න දෙයක් තියෙනවා පිටරටක වුණත් රතවාහන වැරද්දක් කරොත් ඒ දඩේ එනවා. දැන් අපේ වගේ අර පොලිස් නිලධාරීන් පාරේ ඉඳගෙන අනිත් එක දැන් වෙලා තියෙන පොලිස් නිලධාරීන් කැලේ ඇතුළේ හැංගිලා ඉන්නනේ. මොකද පොලිස් නිලධාරීන් පාරේ හිටියොත් අනිත් පැත්තෙන් යන වාහනේ ඔක්කොම ටික කරන්නේ ලයිට් ගහ ගා යනවා පොලිසින් ඉන්නේ. එතකොට ඒ කලාපය ඇතුළේ අර හොඳම විනයකින් රියදුරුටක යනවා. ඉතින් ඇත්තටම ඒක තමයි කරන ලොකුම වැරද්ද. මම කවදාවත් කරපු නැති දෙයක්. ඒ කියන්නේ මේ අපි පොලිස් නිලධාරියෙක් පාරේ එතන ඉන්නේ සමහර විට අපි හිතන පොලිස් නිලධාරියා ඉන්නේ මේ හයියෙන් එන වාහනයක් අල්ලන්න හරි වැඩකට හරි කියලා. සමහර විට ඒක ඇතුලේ එතන පොලිස් නිලධාරියා එතන රඳවලා තියෙන්න පුළුවන්. එහා පැත්තේ කොහේ හරි කෙනෙකුට වෙඩි තැබීමක් කරලා එන කෙනෙක්ගේ වාහනයක් අල්ල ගන්න. එහෙම නැත්නම් මොනවා හරි මද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනයක් අල්ල ගන්න.
1: ඔත්තුවක් නිසා
3: ඉන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මොකද්ද? අපි ලයිට් ගහලා අරගෙන ආඩ කියන ඉස්සරහා පොලිසියෙන් ඉන්නවා එක්කෝ හිමීට යන්න. එහෙම නැත්නම් එතකොට අරකෙනා මොකද්ද කරන්නේ?
2: පාර වෙනස් කරනවා.
3: එහෙම නැත්නම් අතර කරගෙන නැත්නම් පාරෙන් හරවලා ආය අනිත් පැත්තට යනවා. ඉතින් ඒකෙහිඳ අපිම දැනගන්න ඕන මේ දැන් මේ පොලිසිය අපිට දඩ ගහන්නේ හරි පොලිසිය අපෙන් මේ මේකක් කරගන්නේ අපි මේ රතවාහන කියන්නේ රතවාහන වැරද්දකට අපිව අසු කරගෙන අපි මේ නීතිය හමුවට ගෙන යන්නේ අපේ හොඳටම කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකත් දැන් ගොඩක් වෙලා දැන් මේ වෙනකන් තිබුණු හුරු වෙලා තිබුණු ක්‍රමය තමයි මම කියන්නේ. එහෙමනේ මේ සමහර පොලිස් නිලධාරීත් ඒ ක්‍රමයට හුරු වෙලා තිබුණා. ඉතින් අර කීයක් හරි දෙපැත්තෙන් බෙදාගෙන යන ක්‍රමයක්. ඒ අර රස්සියා දුන්නු. ඉතින් ඒකින්දම තමයි අපි ඒක නතර කරගන්න. මොකද ඒකෙන් අන්තිමටනේ අර මේ අර මට හොඳට මතකයි මගේ පළවෙනි පෝස්ට් එක ওই ගව්පේ හරහා රත පොලිස් රත වාහන දඩ ලියන්න කියලා අපි මුලින්ම කැම්පේන් එක පටන් අරගෙන මාත් සමාජ මාධ්‍ය හරහා දාපුම මගේ යටම දාලා තමයි මේ ස්ක්‍රීන්ෂොට් එක පස්ස 6 දිනෙත් දාලා තිබුණා. අපි නම් කොහොමත් ඔන් ද ස්පොට් ගවන්න පටන් ගන්න දැන් අවුරුදු 10ක් විතර ඇති කියලා.
1: ඒ වෙලේම අතේ ගානක් දීලා වැඩේ ෂේප් කරගත්ත කියන එක කියවුණා නේද අස්සල්.
3: ඔව් ඒ කියන්නේ අයගොල්ලෝ ඔන් ද ස්පොට් ක්‍රමයක් තියෙනවා. හැබැයි අපි මේ මදුසංක මේ ක්‍රමයේ මම චුට්ටක එක මේ විග්‍රහ කරගෙන යන්නම්. මේක මෙතනින් නතර කරන දෙයක් නෙමෙයි. අපි මේ කරන්න හදන්නේ වෙනින් ක්‍රමයකට. මේක ඇතුලේ අපි පැහැදිලිවම පළවෙනියට කියන්න ඕන නියම ව්‍යාපතිය ඇතුලේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ ක්‍රමය ගෞපය හරහා ගෙවන කට්ටියට විතරයි මේ ක්‍රමයට එන්නේ කියලා නෑ. ඉදිරියේදී තැපල් කාර්යය හරහා ගෙවුවත් අනිවාර්යයෙන්ම තැපල් කාර්යාලයෙන් ඔබ දඩය ගෙවනකොට තැපල් කාර්යාලය මගින් ඔබේ දඩේ අප්ඩේට් කරන ගෞපය පද්ධතිය හරහා. එතකොට ලංකාවේ කුමන තැනකින් කුමන විදිහකට රතවාහන දඩයක් ගෙවුවත් මේක ඇතුළට ඔබ එනවා පළවෙනි දේ. එතකොට ඊළඟට තියෙන එක තමයි අපි මේ නියම ව්‍යාපතියක් සැප්තැම්බර් පටන් අරගෙන මම අර කිස්සල කිව්ව වගේ ලබන වසර මුල් කාර්තුව වෙනකොට මේ හරි පොලිස් නිලධාරියාගේ අතටත් මේ ඩිමිනිට් එක බලන්න පුළුවන්. දැන් අපි ඩිජිටල් වෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඉන්ෂුරන්ස් කාඩ් එක ඩිජිටල් වෙලා තියෙනවා. එතකොට මේ ටික ඔක්කොම ප්‍රවේශ කරගන්න පොලිස් නිලධාරියාටත් ස්මාර්ට් ඩිවයිස් එකක්. කොයි ජංගම දුරකථනයක් හරි ස්මාර්ට් ඩිවයිස් එකක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඉතින් එතකොට මේක ලබන වසරේ අර මම කිව්වේ මේ ව්‍යාපතියේ සම්පූර්ණ පූර්ණ ව්‍යාපතිය එනකොට පොලිස් නිලධාරියෙක් අතරත් එනවා. ඒතර පොලිස් නිලධාරියට ඒ පිළිබඳවත් ලැබෙනවා. ඉතින් ඒතකොට පොලිස් නිලධාරියාට අර අපි පුරුදු වගේ ගිහිල්ලා වාහනේ තියෙන වාහනේ දුම් පරීක්ෂක කොළයයි ඊළඟට ඉන්ෂුරන්ස් කාඩ් එකයි ඊට පස්සේ රෙවෙනු ලයිසන් එකයි මේ කිසිවක් අරන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පොලිස් නිලධාරියාට වාහනේ අංකය ගැහුවම ඊට අදාළ ටික පොලිස් නිලධාරියටම බලා ගන්න පුළුවන් ඩිජිටලි. එතකොට ඉතින් ඒ වගේම මේ අර එතනින් එහාට රේදුරු බලපත්‍ර ඉදිරිපත් කරාම පොලිස් නිලධාරියෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිසිම රේදුරු බලපත්‍ර පොලිස් නිලධාරියට උනත් තේරෙනවා මොහුගේ රේදුරු බලපත්‍ර අංකය ඒ කියන්නේ එන්ටර් කරාට පස්සේ මොහුට කොයිතරම් ඩීමරිට් එහෙම නැත්නම් අකුසලතා ලකුණු තියෙන කෙනෙක්ද කියන එක. එතකොට අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අර අපි හැමදාම පොලිස් නිලධාරියන්ට කියලා තියෙන පුරුදු යන්නේ නෑ මේ අදමයි උනේ කවදාවත් කරලා නෑ කියලා. ඉතින් එතකොට අර පොලිස් නිලධාරියාටත් තේරෙනවා කොහොමද මෙයාගේ වාහන පැදවීම කොයි වගේ දේවල් වලට ගිහිල්ලා තියෙනවද
1: කියන එක. දැන් දන්නකෝ දැන් සිග්නල් ලයිට් එක වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඩිම් එක හෙඩ් එක දෙකෙන් එකක් පත්තු වෙන්නේ නැහැ. මේකට ඊයේත් යම් කිසි වරදක් පටවලා දිනවා. හැබැයි අද අල්ලා ගන්නකොටත් කියන බලන්නකෝ මහත්තයා මේ ඉන ගමන් ලයිට් එක පිච්චිලා තියෙන්නේ මම දන්නේ නැහෙනි. ඒ වරද කරන්න බෑ දෙවතාවක්. ඒක කොහේදදක සටහන් වෙලා තියෙනවා නම් අපිට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. මේ ක්‍රමවේදයේ හැදීමේ තුලේ මේ ආරක්ෂක වෙන අපේ ජීවිතන්නේ ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපිට ඕන නම් විවේචන කර කර ඉන්න පුළුවන්. මේක හරහා ජනතාවට අපහසුතාවයන්පත් වෙනවා. මේකෙන් වෙන්නේ අපේ රැකියාව අහිමි වෙන එක. ඒකට අපිට මේ වෘත්තිය කරගෙන යන්න බෑ. එහෙම නැත්නම් ඉදිරියට අපේ වාහනේ පදව ගන්න බෑ. මෙහෙම ලකුණු අඩු වෙන්න ගත්තම මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ තියෙන ට්‍රැෆික් අස්සේ අපිට යන්න බෑ. අපි සමහර වෙලාවට පදික වේදිකාව දාගෙන අපේ බයිසිකලේ පදන් යන්නේ ඉක්මනට යන්න ඕන නිසා. හැබැයි අපි කොයිතරම් පහසුව කියලා හිතුවත් සෝමද මහත්තයා ඒක රටේ නීතිය අනුව වැරදීනේ. පදික වේදිකාවේ අපි දෙකලා දෙනවා ඕනතරම් රනිල් යතුරු පෙදිකපං කරනවා. මේවට පොලිසිය මහතුරු බලාගෙන ඉතිය සමහර වෙලාවට ඒ අය දඩකොලයක් දෙන්නේ නැහැ. ඒක කමක් නැහැ කියලා සමහර වෙලාවට අපි ඒවා මේ සාමාන්‍ය වැරදිසේ සලකලා නේද මනුස්සකම ඇතුලේ chance එකක් දුන්නට ඒවා වැරදිනේ. යම් කිසි කෙනෙක් පාර පයින්නාවොත් ඔහු අනතුරකට ලක් වුණොත් ඒවා සියල්ල වැරදි. ඉතින් රියදුරු විනය කියන එක තමයි මුලින්ම අපි පවත්වා ගන්න ඕනේ. රියදුරු විනය පවත්වා ගැනීම සඳහා නීති සම්පාදනය කරලා යම් කිසි දඩයක් නියම කරනවා. ඒකට හේතුව තමයි අඩුම දරමේ මේ මුදල ගෙවන්න වෙන නිසා හරි මිනිස්සු පරිස්සම් වෙන එක. හැබැයි මොනතරම් අපි හිතුවොත් එහෙම මේ මත්පැන් පානය කරාට පස්සේ කෙනෙක්ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළත් ඒ වර්ධන කරනවන්න රනිල් ඒකෙන් කලබල වෙන්න අවශ්‍ය නැහැ.
2: මම දැක්කන දැන් මීගොඩ සිද්ධිය ඒක හරි ඉතා සාහසික විදිහටනේ දන්සලේ පිරිච්ච පොපිලිස අඩු ගන්න හැප්පුණු පළවෙනි වතාවේ ඒ රිය ගැටුණු වෙලාවෙවත් නවත්ත ගන්නවත් සිහියක්වත් එහෙම ආකල්පයක්වත් තිබෙන්නේ නැහැ. නිකන් තනිකර මිනිමරුම කර තත් කිරීමක් වගේ අපි දැක්කේ. එතකොට මේ රියදුරු විනය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට තව දේවල් හිතන්න වෙනවා. මේ නීති අනපනත් ක්‍රියාත්මක කරන තාම අපි භාවිතා කරන්නේ බොහොම යල් පැන ගිය නීති. සහ ඉස්සල්ලම ඔබට මතක නම් මේ අපි දඩේ සංශෝධනය කරන්න ගියාම ඉස්සල්ලම කෑ ගහගෙන ඉන්නේ කවුද? ඇත්තටම වැරදි කරන මිනිස්සු. ඒ කියන්නේ මත් පැන් වෙනකොට ඒක රුපියල් 50,000 දඩේත් එක්ක ලයිසන් එක කැන්සල් කරන මොන මිනිස්සු ටිකනේ බොන්නේ
3: එතකොට මන්නම් කියන්නේ ඒ නීති සහ ඒ මං හිතන දැනට මාස 3කට කැන්සල් වෙන එකත් ඉදිරියට ගිනියන්නේ.
2: සුන්දමත දැන් මේ කතාවේ මං අහගෙන ඉඳලා හුඟක් වෙලාවට මේ තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් ඔය පිළිබඳව අපේ මීට කලින් වෙඩිල්ල කියලා වැඩසටහන මීට අවුරුදු ගානකට කලින් අපි කතා කරපු දෙයක් තමයි මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රථවාහන පරීක්ෂකවරු. ඔවුන් තමයි මේ යෝජනාව පහුගිය ආණ්ඩුවලටත් ගෙනාව. ඒ ඔවුන් තා කලකිරීමෙන් හිටියා. මේ දැන් ඔවුන් විදේශගත වෙලා මන් දන්නේ ඩේකම්වරයා. ඔවුන් තමයි මේ ඩීමරි සිස්ටම් එක ගේන්න මේ සිස්ටම් එකට දාන්න කියලා ගෙනාව. හැබැයි එතනදී ආපු ප්‍රායෝගික ගැටලුවක් තමයි මතුශංක. දැන් ඔය කතා කරන RMB එහෙම නැත්නම් DMT එකේ තියෙන සිස්ටම් එක උසාවිය නෑනේ. දැන් මේ ගැන ඉතාම පුළුල්ව කතා බහ කරන්න ඕනේ. මොකද උසාවියෙන් නියෝග කරනවා මේ අකුසලතා ලකුණු නිසා මොහුගේ විදේතුරු බලපත්‍රය දහනම් කරන්නේ. එහෙනම් උසාවි නියෝගයක් DMT එකට යනකම් මේ සිස්ටම් එකේ සටහන් වෙන්නේ නැහැ. මොහුගේ පෙරවැරදි සහ මේ ඩිමරිට් සිස්ටම් එකේ මොනහරි බලා ගන්න විදිහක් නැහැ ලේඛනයක් ඇරෙන්න. එකනේ DMT කින් එහෙනම් කෝල් කරන්න ඕන රිපෝට් එකක් උසාවිය. එහෙම නැත්නම් උසාවියෙන් යම් දුන්න නියෝගයක් DMT කට යන සිස්ටම් එකක් නැහැ. මෙන්න මේ සිස්ටම් එක. එහෙම නැත්නම් දැන් නඩු සම්බන්ධිනුත් මේ ප්‍රශ්නේ තියෙනවනේ. එකනේ අපි දන්නවා ගංගොඩවිල උසාවියේ තියෙන රිපෝට් එක යම් විත්තිකරුවෙක් හෝ වැරදිකරුවෙක් සම්බන්ධයෙන් ඒ රිපෝට් එක නැවත ට්‍රේස් කරන්න ලේඛනයක් කරහා මිස ලේඛනයක් කරහා ඒක අපිට ගන්න බැරි වුණොත් සිස්ටම් එකක් තුරු බලන්න බෑ. දැන් මෙන්න මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවද?
3: මං හිතන්නේ ඔකට හොඳ උත්තරයක් ඊයේ හම්බුණා. මේ ඊයේ මං හිතන්නේ මේ ප්‍රවෘත්තිවලක් ගියා. අපේ තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමා පොඩි සටහනක් කරා. ඒ කියන්නේ ඒ සටහනේ කතා කරේ මේ තරුණ කටයුතු පිළිබඳව නෙමෙයි, එතුමා ඉන්නෝ කෝපා කමිටු. ඒ කමිටු වාර්තාව සහ කමිටු ආපු නිර්දේශ ගැන. ඉතින් එතකොට ඒක පැහැදිලිවම තියෙන දේ තමයි මේ පද්ධතිය. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන පද්ධති දෙකක්, එකක් වාහන ලියාපදිංචි කිරීම, අනිත් එක රියදුරු බල පත්‍ර ලබා දීම. ඉතින් මේ පද්ධති කුමන රජයේ ඇවිල්ලා කුමන ආකාරයට උත්සාහ කරත් තාමත් දුවන්නේ අවුරුදු 20ක් පරණ පද්ධතිය. නමුත් දැන් අපි ඒකට නිසි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි ඉදිරි මාස කිහිපය ඇතුළත මේ පද්ධතිය වෙනස් කිරීම කරනවා. මොකද මේක මේ පද්ධතිය අර ඔබතුමා කියූප එක හරි. මේ පද්ධතිය උසාවියට සහ වෙනත් තැන්වලට සම්බන්ධ කරන්න යනවනම් මේ පද්ධතියේ අපි කීරණ කියන යාවත්කාලීන කිරීමක් කරන්න ඕන. යාවත්කාලීන කිරීමක් කරොත් අර නියෝජ්‍ය ඇමතිතුමා සඳහන් කරපු ප්‍රශ්නේ DMT කට්ටියට බැරි වෙනවා. ඒ කියන්නේ මෝටර් බයික් එකක් කියලා රෙජිස්ටර් කරපු වාහනේ එළියට ප්‍රාඩෝ එකක් වෙලා තමයි එන්නේ. ඉතින් මමත් ඒ කෝපා කමිටුවට ගොඩක් අවස්ථාවලදී මගේ සහාය තාක්ෂණික සහාය ලබා දෙන්න කියලා වාහන 2500ක් 3000ක් තියෙනවා මේ විදිහට ඇදිච්චේ. ඒ කියන්නේ මේ රටට එන බදු ආදායම තමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසකගේ ආදායම කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට මේ පද්ධති යාවත්කාලීන කිරීම, ඒ කියන්නේ මේක අපි මේ කියන්නේ රනිල් මේ අපි ඩිමෙරිට් එහෙම නැත්තම් මේ අපි මේ කියන රියදුරු අකුසලතා පද්ධතියක් නෙමෙයි. මේ පද්ධතියත් එක්ක අපිට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. එකක් මේ රියදුරන්ගේ විනය හදාගෙන අපි අර කියන ලස්සන විනයක් තියෙන රියදුරු ටිකක් හදා ගන්නවා. ඉතින් ඒ වගේම මේ ඒ කියන්නේ මේ අර ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා වගේ අර වචනයක් කියලම මේ ඒ කියන්නේ කාටල් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ පිරිසක් එකතු වෙලා මේවා කිසිම විටක වෙනස් කරන්නේ නැතුව ඒ ඔවුන්ගේ ආදායම කරගත්ත විදි ක්‍රමවේදයක් නේ තියෙන්නේ. එතකොට මේ කාටල් කඩන්න ඕන කියන්නේ ඉතින් මේ වගේ හරි පද්ධති ගේන්න ඕන. ඉතින් ඒක එතනට විතරක් නෙමෙයි, අත්ත කතා කරොත් රනිල් මදුසංක මේ අපි දැන් නැවත මේ තිබුණ රටේ ආපු, ඒ කියන්නේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි, මැදපෙරදිග ගාපු ප්‍රශ්නෙත් එක්ක අපේ ඉන්ධන හිඟයක් එද්දි QR ක්‍රමවේදය සක්‍රිය කරන්න ගියාම තමයි අපිට තේරුණේ මේ QR එකක් අලුතෙන් QR එකක් රෙජිස්ටර් වීමේදී අවශ්‍ය වාහනේ තහවුරු කර ගැනීම. එහෙම නැත්නම් එන්ජින් නම්බර, චැසි නම්බර එක තහවුරු කරගන්න යද්දී තමයි අපිට තේරුණේ කුමන ආකාරයේ පද්ධතියක්ද මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ඇත්ත කතා කරොත් මමත් ඉස්කෝලේ 5 6 වසරේදී ඉන්න කාලේ දාපු පද්ධතියක් තමයි තාමත් ක්‍රියාත්මක. මොකද මේ පද්ධතිවල ඉඳගෙන තමයි මේගොල්ලන්ගේ මේ වැඩ ටික කරගන්න පුළුවන්.
1: මේ පද්ධතිය තවදුරටත් තිබුණොත් තමයි අර අතයට ගාන කරගෙන වැඩේ දුවන්න පුළුවන්. ඕකනේ ඇත්තටම මේ පද්ධති වෙනස් කරන්න හදපුවම බුදුමල්ලට ආපු ලොකුම අභියෝගේ. ඒවට විරුද්ධ වෙන්නේ පුටුවල ඉන්න මිනිස්සු කැමති නෑ රනිල් මේක වෙනස් කරනවට. මේ සිස්ටම් එක වෙනස් කරන්න රටේ මිනිස්සු ජනාධිපතිතුමාට බලය දුන්නට ඒ පුටුවල ඉඳගෙන ඒක ආදායම් මාර්ගය කරගත්ත මිනිස්සු එකට එකඟ නෑ. ලයිසන් එක ගැන කතා කරනකොට, මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට අපිට කැට දියලා කියන්න පුළුවන්. ලයිසන් එක සමහර වෙලාවට මේ වැරදි ටික සිද්ධ වෙන්නේ, අනතුරු ටික සිද්ධ වෙන්නේ ඔය ඉන්න ලයිසන් එකට අසංකරණ මහතුරු එක්සමිනර්ස්ලා තියෙන. ඒගොල්ලෝ වැඩේ හරියට කරත් එකයි නැතත් එකයි හම්බෙන කමිෂන් එකට, එහෙම නැත්නම් වැඩේට හම්බෙන පගාවට තමයි මේ අසන ගහලා ලයිසන් එක දෙන්නේ. ඒක අදත් වෙනවා, එදත් වුණා. සමහර මම දන්න අපේ ගමේ මිනිස්සෙක් හිටියා. ඒක වාහනයක්වත් එලවන්න බෑ, බර වාහන ලයිසන් නැතිව. ඒ කාලේ පුත්තලමේ හිටපු මේ එක්තරා පරීක්ෂකවරයෙක් තමයි දීලා දෙන්නේ. කෙනා යන්නවත් ඕනේ නැහැ. ලයිසන් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් ඉස්සර තිබුණා. ඉතින් ඒවා තවදුරටත් තැන් තැන්වල ක්‍රියාත්මක වෙනවා.
3: ඔව් දැනට ඉතින් ඔහුගේ අර එකම දේ තියෙන්නේ දැන් මේ මීට කලිනුත් ඒ ප්‍රශ්නේ තිබුණා. මම හිතන්නේ දැන් නම් ඒක මොනවා වුණත් අපිට එක පැත්තකින් සුබදායිතත්වය තියෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැන් එක තැනකට ඉන්නවා. ඔවුන්ගේ ක්‍රමවේදය පිළිබඳව නව රජයත්
2: එක්ක අත යටින් පාස් කරන්නේ
3: නැහැ. ඔව්. මොකද ඉස්සර මම දන්නවා මගේ යාළුවෙක්ගේ තියෙනවා කකුල නැති කෙනෙකුට ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් දුන්නා. ඉතින් එතකොට දැන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය යන ක්‍රමවේදය හිටපු සභාපතිතුමියත් දැන් අලුතෙන් ඉන්න සභාපතිතුමත් ඉතාම හොඳින් කරන් යනවා. මොකද ඔවුන් පළවෙනියට කරගත්ත දේ තමයි රේදුරු බලපත්‍රය ලබා ගන්නවා නම් මෙඩිකල්. මොකද ඒකට ලොකු මේ අර පැත්තේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රතිවිරුද්ධතාවයකුත් ආවා. ඕනම තැනකින් මෙඩිකල් එක කරන් එන එක වෙනුවට රජයේ ලියාපදිංචි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් මේ මෙඩිකල් සර්ටිෆිකේට් එක.
1: ඒකයි දැන් මගේ පළවෙනි ලයිසන් එක ගන්නකොට රනිල් අපිට තිබුණේ කවුරු හරි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මෙඩිකල් එකක් ගන්න. එයා අපෙන් අහපු විදිය මං කියන මේක මේ මිනිස්සු දැනගන්න ඕනේ. ඇස් පේනවද? ඔව්. කන් ඇහෙනවද? ඔව්. කතා කරන්න පුළුවන්ද? ඔව්. අතපය හිරිවෙන්නවද? නෑ. ඉතින් අපි කියන එක එයා කොලේ පුරුල පුරුල පුරුල දීලා සීල් එක ගහලා දෙනවා. ඒකට රුපියල් 250 කට ඒ දවස්වල ගත්තා. හරි. හැබැයි දැන් එහෙම නෑ. අර අපිට කකුල් දෙකේ කලිසම පොඩ්ඩක් මේක කරන්න කියලා ධනිස් වලින් නැවෙන්න ඕනේ, ඇඟිලි වලින් හිටගෙන ඉන්න ඕනේ, ඔය කියන ඔක්කොම පරීක්ෂණ ටික සමත් වුණාට පස්සේනේ දැන් අපිට මටත් ඇත්තටම මුල් කාලේ අපි බොහොම තරුණ කාලේ හිතුණා මේ මොන අපරාධයක්ද මෙහෙම කරන්න ඕනේ. හැබැයි දැන් අපේ තතපය හිරිවැටෙනකොට එහෙම තේරෙනවා වාහනේ පදින වෙලාවට දේ හිරිවැටීම සිද්ධ වෙන්න පුළුවන්.
2: ඔව් ඔව් අනතුරක් වෙන්න පුළුවන්. දැන් ඔය කියන කතාවල දැන් ඉස්සර ලයිසන් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කියන කතාවේ දැනුත් ඒ වගේ ඒවා සිද්ධ වෙන ඇති. ඒ වගේ ඒවා අපි දැකලා තියෙනවා, අපි සාක්ෂි හොයාගෙන යනකොට. හැබැයි ඒක සිස්ටම් එකට දාන්න ඉස්සර වගේ ලේසි නෑ. පොලිසියෙන් ලොම් කියන්නේ මේක නම් ඩුප්ලිකේට් එකක් වෙන්න පුළුවන්, මේක චෙක් කරන්න ඕනේ කියලා. කියන්නේ සිස්ටම් එකේ නැතුව තමයි ගොඩක් වෙලාවට හොර ලයිසන් හදනවා කියලා දැන් අපිට ආරච්චි වෙන්නේ ටික ටික.
3: මොකද පද්ධතිය ඇතුළේ දැන් කරන්න බැරි වෙන දේ තමයි මම හිතන්නේ පැහැදිලිවම අර හිටපු සභාපතිතුමිය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ආරෝෂා මහත්මිය කරපු පළවෙනි දේ තමයි මේ ඒ මෙඩිකල් සර්ටිෆිකේට් එක අන්තිමට ඩිජිටල් කරා. ඩිජිටල් කියන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ මෙඩිකල් එහෙම නැත්නම් වෛද්‍ය පරීක්ෂණ වාර්තාව යන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට. එහෙම නැත්නම් වෛද්‍ය ඒකට හරියන සර්ටිෆිකේට් එකක් අරන් ගිහලා අතට පෙන්නන්න පුළුවන්. එතකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එළියෙන් ගේන එකක් ගේන්න බෑ. ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණයට ගියාන මුකුත් හම්බ වෙන්නේ
2: නැහැ.
3: SMS එකක් විතර හම්බ වෙන අතන්ට යන්න තියෙන්නේ. එතකොට මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමයි මෙයාගේ සර්ටිෆිකේට් එක
1: බලන්නේ.
3: ඉතින් ඒකෙ හින්දා ඒ දේ තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ ඔවුන් විසින් තවත් එක ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. බස් මේවට බස් නැවතුම් පොළවල් වලට ගිහලා රියදුරන්ගේ මද්ද්‍රව්‍ය
1: පරීක්ෂා
3: කරනවා. ඉතින් ඒකෙත් බොහෝ රියදුරන් අහු වෙලා තිබුණා. ඉතින් ඒකත් හොඳ ක්‍රිය වැඩ පිළිවෙල.
2: සහ ඒකේ අලුත්ම එක තමයි අර අපේ ડોક્ટર සංජය හැමතිස්සෙම කතා කරලා මේකේ අප්ඩේට් දෙනවා. දැන් අහුවෙන්නේ මේ මත් පැන් බීපුව විතරක් නෙවෙයි. මත්ද්‍රව්‍යයේ සියලු දේ අහුවෙනවා.
1: විෂ මත්ද්‍රව්‍ය.
3: ඇත්තටම මත් පැන් කියන එක නෙමෙයි විෂ මත්ද්‍රව්‍ය තමයි තියෙන්නේ. ඉතින් ඒකත් මං හිතන්නේ රියදුරෝ දැන් ඒ විනයකටයි. මොකද අනිවාර්යයෙන්ම ඔහු ඒ පරීක්ෂණයෙන් අසමත් වුණොත් ඔහුට රියදුරු රැකියාව කරගන්න බැරි වෙනවා යම් කිසි කාලයකට. නැවත ඔහු ඒ පරීක්ෂණයට මූණ දීලා ඒක සනාථ කර. ඉතින් මං හිතන්නේ ඒ විනය හැදේ රියදුරන්ගේ. ඉතින් ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන දෙයක් තමයි මනුස්සංග මේක අපි මෙතනින් නතර කරන්නේ. අපි අර මනුස්සංග කියපු දන්ට අපි එනවා. මොකද දැන් කොළඹ නගරේ බොහෝ විට CCTV ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහටම අධිවේගී මාර්ගයේ දැන් අපි නව ව්‍යාපෘතියක් ආරම්භ කරන්න මේ දවස්වල වෙහෙසමින් පවතිනවා. සියලුම ඉලෙක්ට්‍රොනික ගෙවීම් සමගම ඒ එක්කම අපි ඒ පද්ධතිය සම්පූර්ණ ජාලකරණයත් සමගම මේ රථවාහන වැරදි අධිවේගී මාර්ගයේ රථවාහන වැරදි කරන රියදුරු අඳුරගන්න වාහන අඳුරගන්න අනිවාර්යයෙන්ම දැනට වුන් බොහෝ විට දැනුත් පොලිසිය නිලධාරීන් කරන අධිවේගී මාර්ගෙත් හැංගිලා ඉඳලා තමයි අර මේක අල්ලන්නේ. ඒකට නෙමෙයි අපි ඒකට අවශ්‍ය මේ හයි ටෙක්නොලොජි එහෙම නැත්නම් අපි කියනවා හොඳ කැමරා තියෙනවා. ඉතින් ඒ කැමරා අධිවේගී මාර්ගය ඇතුළේ සවි වෙනවා. එතකොට ඔහු අධිවේගී මාර්ගෙන් ඉවතට එද්දී පොලිස් නිලධාරියා වෙනම අර දැන්නම් අර කොලයක් තියාගෙන බල බල ගේට්ටුව ගාවට එද්දී පද්ධතිය අහනහම ඔහු ආපු වේගයේ වැඩි තැන් ටික ඒ වගේම වැරදි විදිහට වමෙන් ඕවර්ටේක් කළාද. ඉතින් ඒ සියල්ල සටහන් වෙනවා. ඉතින් ඒක හින්දා අධිවේගී මාර්ගයේ විනේයි. මොකද අධිවේගී මාර්ගයේ තමයි අපි ආරක්ෂාව හොඳටම බලා ගන්න ඕනතන. මොකද එතනදී වෙන්නේ අනුතුරක් සිදු වුණොත් මාරකම් තුරක්.
2: දැන් අපි මේ කතා කරන කතාව සම්බන්ධ වෙන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකටනේ. මේ පහුගිය දවස්වල අපේ ගයන් දුෂන්තරත් ආවයි මැසේජ් එක. ඔබ රතවාහන වැරද්දක් කළා තියෙනවා. ඔබ මේ සම්බන්ධයෙන් ගේමේ දඩින මෙන්න මේ අංකයට අමතන්න කියලා ස්කෑම් එකක් ක්‍රියාත්මක වුණා පහුගිය දවස්වල.
3: නෑ මොකද ඒක වුන් දන්නව දැන් මේ පද්ධතිවල ඉදිරියේ එනකොට. ඉතින් ඒකටත් මම හිතන්නේ නිසිකියා මාර්ග අපි හැකීක්මනින් ගත්තා. මොකද ඒක ඊට සමානම ඒ ලෝගෝ දාලා එක එනවා. ඉතින් අපි මම හිතන්නේ එක දවසක් මේක පිළිබඳව මාත් කතා කරා, නිරෝෂ ආනන්ද මහත්තයත් කතා කරා. මොකද අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම ඕනම දෙයකට ලින්ක් එකකට යනවනම් මේ ලින්ක් එක හරිතනකින් ආපු එකක්ද කියලා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ මොසුසංග අපි මේක එතනින් නතර වෙන්න හැකියපු තව එකක් තමයි මේක අනිවාර්යයෙන්ම ඉන්ෂුරන්ස් සමාගම් සමග මේක සම්බන්ධ
2: වෙනවා.
3: එතකොට දෙවිධයකට මේක වෙනවා. ඩිමෙරිට් එකේ එකක් තාම ඉන්ෂුරන්ස් සමාගම් ඇතුළේ තරඟකාරීත්වය නිසා පොලිස් කොච්චර මාරක අනතුරක් වුණත් පොලිස් පැමිණිල්ල තියෙනවද කියලා අහන්නේ නැතුව වාහනයට අවශ්‍ය මේ අර අපි කියන ඉන්ෂුරන්ස් ක්ලේම් එක දෙනවා
2: දෙනවා.
3: ඒ කියන්නේ වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා කිව්වොත් මේක ගෙවනවා. ඉතින් ඉදිරියේදී ඔවුන් ඒ වාහනවල අනතුරු වලට ගෙවන දැන් හොඳම උදාහරණය තමයි තාමත් තියෙනවා අධිවේගී මාර්ගයේ අර ගාඩ් රේල් එක කැඩිලා තියෙනවා. කවුද කැඩුවේ කියලා දන්නේ
1: නැහැ.
3: මොකද සමහර අය අනතුරු ඒ කියන්නේ අධිවේගී මාර්ගයේ තියෙන ඒ සමහර ඔබතුමත් අධිවේගී ආර්ථි දැකලා ඇති මදු ශංක සමහර තැන්වල මේ මේක කැඩිලා තියෙනවා. ඉතින් ඒ අනතුරු වුණා නම් අනිවාර්යයෙන්ම වාහනයටත් ලොකු ඩැමේජ් එකක් වෙලා
1: තියෙනවා.
3: නමුත් ඒ වාහනේ කොහොමද ගියේ මොකක්ද උනේ කියන එක ගැන කිසි තොරතුරක් නැහැ. සමහරට මොකක් හරි කරගෙන අධිවේගී මාර්ගේ පැත්තකට කරලා අරගෙන චුට්ටක් මොනා හරි කරලා ලණුවකින් හරි බැඳගෙන මෙතනින් යන්න ඇති. ඒ කියන්නේ අධිවේගී මාර්ගෙන් පිටවීමේදී ඒ හොමාරු හරහා පිට වෙලා ගිහිල්ලා ඉන්ෂුරන්ස් එකට කතා කරලා ක්ලේම් එකක් කරන් තියෙනවා. එතකොට එකක් අධිවේගී මාර්ගයට කරපු හානියටත් කිසිම මුදලක් අය වෙන්නේ. අනිත් එක මේක රතවහන වැරද්දක්. අනිවාර්යයෙන්ම ඔහු ඒ මොකක් හරි වැරද්දක් එතන තියෙනවනේ. ඉතින් එතකොට ඒක අහුවෙලත් නැහැ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඉදිරියේදී අපි ඉන්ෂුරන්ස් සමාගම් වලටත් මේක සම්බන්ධ කරගෙන කරන්නේ. එතකොට දෙපැත්තක් මේ වෙනවා. එකක් ඉන්ෂුරන්ස් සමාගම් වලින් ගෙවන ඒ කියන්නේ ඔවුන් ගෙවන මේවා ක්ලේම්. එහෙම නැත්නම් ඒ රතවාහන වල අනතුරු වලදී වාහනේ නැවත මේවා කරගන්න ගෙවන මුදල් ගෙවීම් පිළිබඳව අනතුරු පිළිබඳව දැනුම් දීම මේ පැත්තට එනවා. එතකොට අපිට බලන්න පුළුවන් මේක පොලිසියට වාර්තා වෙච්ච එකක්ද නැති එකක්ද කියන එක. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙනවා අපි මේ රියදුරු අකුරුසා ලකුණු ටික ඉන්ෂුරන්ස් සමාගම් වලට දෙනවා. එතකොට ඔවුන්ට පුළුවන් අපි හිතමු දැන් වාහනේ අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට තේරෙනවා නම් මේ රියදුරු අකුසලතා ලකුණු මොහු පරීක්ෂාකාරී රිය පදවූප කෙනෙක් නෙමෙයි. හැමදාම මේ ඉරිකපල ගිය මිනිස්සේ හැමදාම රතුපාට තියෙද්දි මේ කල ලයිට් එකෙන් දාපු කෙනෙක් බීමතින් ගිහිල්ලා අහුවෙච්ච කෙනෙක් ඔය ටික පිළිබඳව දැනුවත් නම් ඊට පස්සේ ඉන්ෂුරන්ස් සමාගම් වෙනින් ක්‍රමවේදයක් හදාගනී මේ ඉන්ෂුරන්ස් එක දෙනවද නැද්ද කියන එක. මම හිතන්නේ ඕක එකට එකතු කරගන්න ඕන. මොකද ඉන්ෂුරන්ස් සමාගමටත් එතකොට ගිහිල්ලා ඉන්ෂුරන්ස් සමාගමට දැන් ඉන්ෂුරන්ස් සමාගමේ සාමාන්‍යයෙන් දන්නව මොන අනතුරක් කරත් බීමතෙන් රියපදවගෙන ගිහිල්ලා නම් ඔහුට සාමාන්‍යයෙන් අර ඉන්ෂුරන්ස් ක්ලේම් එක දෙන්නේ නැහැ. හැබැයි ඔවුන්ටත් මේක ඇතුලේ හදාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මොහු කිසිම විටක මේ නීතිගරුක රියදුරෙක් නෙවෙයි නම් අපි හිතමු ඉන්ෂුරන්ස් සමාගම අරගෙන මොහු රියදුරු අකුසලතා ලකුණු ටික බලද්දී රියදුරාගේ 20ක් වෙලා නම් එතකොට දන්නවා මේ කවදාවත් මෙයා මේ පරීක්ෂාවෙන් මේක කෙනෙක් නෙමෙයි. අඩුම තරමේ සමහර විට බලමු වාහනේට ඉන්ෂුරන්ස් එක තියෙන ලක්ෂ දෙකක් තියෙනවා නම් ඕන්ට මේක ලක්ෂයක් විතර දෙන්න පුළුවන්. මොකද මම හිතන්නේ ඕන්ටත් ඒක වාසියක්.
1: ඔව්.
3: ඇයි මේ අපි මේක මේ ඒ කියන්නේ මේ මේ විනය හදන එක හැම පැත්තෙම හදන්න ඕන. දැන් වෙලා තියෙන්නේ මේ රතවාහන වැරදි වලට හැමදේම වෙලා තියෙන්නේ දන්නවා. ඒ කියන්නේ අපරීක්ෂාකාරීව ගියත් වාහනේ මොන විදියට ගිහිල්ලා හප්ප ගත්තත් ඉන්ෂුරන්ස් එකෙන් හදලා දෙනවා කියලා දන්නවා. එතකොට ඔහුට හිතෙනවා නම් මම මෙතන මේ අපරීක්ෂාකාරීව මේක අරන් යන්නේ එතකොට මගේ අකුසලතා ලකුණු තියෙනවා සමහරට ඉන්ෂුරන්ස් එකෙන් ෆුල් පේමන්ට් එක පාස් කරගන්න බැරි වෙයි කියලා ඔහුට චකිතයක් තියෙනවා නම් ඔහුත් එතන විනයක් එතනත් විනයක් හැදෙනවා. ඉතින් එතකොට මේක මේ ඔක්කොම එකතු කරගෙන හදාගන්න ඕන විනයක් මිසක් මං හිතන්නේ අපි මේ එක පැත්තකින් මේ රියදුරු අකුරුසා ලකුණු දෙන එකක් නෙමෙයි මේකට සම්බන්ධ වෙන ඕන හැමතැනම ගේන්න ඕන. ඊළඟට අර රනිල් කියපු තැනටත් මේ පද්ධතිය අපි අනිවාර්යයෙන්ම මේ යාවත්කාලීන කිරීම කිරීම සමගම මෝටර රථ පාතුමේ එන්තුවේ අනිවාර්යයෙන්ම උසාවිය ඒ කියන්නේ උසාවියෙන් දඩයක් උසාවියෙන් රියදුරු බරපත්‍රය අවලංගු වෙද්දී මේ පැත්තෙන් ඔහුගේ රියදුරු බලපත්‍රය මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මේ ඩීමිරි සිස්ටම් එකෙත් අනිවාර්යෙන් අප්ඩේට් වෙනවා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මම හිතන්නේ දැන් වසරකට විතර කලින් මේ මුණ අනතුරක් මම හිතන්නේ දුම්හිඳ ප්‍රදේශයේදී. ඒ රියදුරාගේ බලපත්‍රය අරන් බලද්දී ඔහු මාස 3කට කලින් බීමතින් රියපදවල ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවියෙන් අවලංගු කළා. මොහු කරන්නේ නැවත මට මතකෙදිරි හිනිදුම පොලිස් ස්ථානයේදී ගිහලා පැමිණිල්ලක් දාලා රියදුරු බලපත්‍රය නැති වුණා කියලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මොරි අලුත් රියදුරු බලපත්‍රයක් හදාගෙන ඇවිල්ලා තමයි අර අනතුර කරන්නේ. ඉතින් එතකොට ඉදිරියේදී ඒ වගේ දේවල් සිද්ධ වෙන්න දෙන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒකින්ද මේ මේක ඇතුලේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන පද්ධති ටික වෙහිකල් රථවාහන ලියාපදිංචි කිරීම සහ රියදුරු බලපත් නිකුත් කිරීමේ පද්ධති යාවත් කිරීම කිරීමක් කරනවා. ඒ වගේම මේකට අවශ්‍ය සම්බන්ධ වෙන්න අනිත් ආයතන ටික ඉන්ෂුරන්ස් සමාගම් ශ්‍රී ලංකා පොලිසිය මේ සියල්ල සම්බන්ධ කරනවා. ඉතින් ඒකෙන් එතනින් ඔබට ගියාම තව දෙයක් තියෙනවා. මම කිව්වා අර අධිවේගී මාර්ගය සහ දැන් කොළඹ නගරයේ සිදුවන මේ CCTV එහෙම නැත්නම් කැමරා පද්ධති මගින් නිරීක්ෂණය වීමත් සමග ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒ පද්ධති අපි සම්බන්ධ කරන්න හදනවා. ඊළඟ එකක් දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නම සඳහන් වාහනේ හිමිකරුට දඩයක් හරි දැනුම් දීමක් කරනවා. එතකොට ඔවුත් පෙළඹෙයි අර ඕපන් පේපර්ස් මේ රටේ නීති විරෝධීව
1: තියන්නේ. ඕපන් පේපර්ස් කතාවෙදිත් මේ සුමුද මහත්තයා මේ දෙපාර්ශ්වයේම වරදක් තියෙනවනේ. දැන් විකුණන කෙනාටත් වෙනම පිටපතක් හම් වෙනවා. ඒක යා යොමු කරන්න ඕනේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව. දැන් ඔය ඕපන් පේපර්ස් දෙනවා කියලා අපි හුඟක් වෙලාවට කරන දේ තමයි අපි අපේ වගකීම් ඉටු නොකර සිටීමකුත් තියෙනවනේ. දැන් රනිල් වාහනේ මිලදී ගන්න කෙනා විදියට රනිල් මේක නොකර තියාගන්න පුළුවන්. එයා කවදා හරි විකුණන දවසට අර ඕනර්ෂිප් එකේ ප්‍රමාණය අඩුයි කියලා පෙන්නන්නේ එයා ඒක නොකර ඉන්න පුළුවන්. හැබැයි මගේ වාහනේ විකුණපු ගමන් මට යුදගමක් තියෙනවා ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මෙන්න මේ පුද්ගලයාට මං වාහනේ විකුණනා කියලා. මෙන්නත මං ඒක අලෙවි කරලා තියෙන කියලා. ඉතින් ඒ යුදගම් වගකීම් ටික ඉටු නොවන නිසා තමයි ගොඩක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඉස්සරහට
3: ඒකත් සිද්ධ වෙන්නේ මදු සංක දැන් අපිට තියෙන්නේ අර අපේ MT6 කියන ෆෝම් එකේ කර චූටි කොල කෑල්ල තියෙනවා කඩලා ලියාපදිංචි තැපෑලෙන් එවන්න තියෙන්නේ. නමුත් ඕක පද්ධතියට එකතු වෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවානේ. අපි ඉදිරියේදී හඳුන්වා දෙන්නේ ඔහුටම අනිවාර්යයෙන්ම අපි අර කියන සිටිසන් සුපර් ඇප් එක හඳුන්වා දෙනවා. ඒක හරහා හරි ඊළඟට අපි ඔය හැදෙන ක්‍රමවේදය හරහා ට්‍රාන්ස්පෝර්ට් වලටත් අපි සුපර් ඇප් එකක් හදනවා. ඉතින් ඒ ක්‍රමවේදය හරහා වාහන හිමිකරුටම පරිගණක ඒ කියන්නේ මේ සිස්ටම් එකටම යාට දාන්න පුළුවන් මම මේ වාහනේ වික්කා කියලා. එතකොට අලුත් කෙනෙක් මේක අවුරුදු 10ක් විතර අරන් ලියාපදිංචි කරගන්න ආවොත් අනිවාර්යෙන් ඔහුට දඩයක් හරි මේකක් ඒ මේ වාහනේ හිමිකරු කියලා තියෙනවා. මෙදා ඉඳලා මේ වාහනේ හිමිකරු නෙමෙයි කියලා. එතකොට ඇයි මෙච්චර කාල තියන් හිටියේ කියලා.
2: අදෝෂංග අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ඉක්මනට විරාමයක් ගන්න තියෙනවා. ඊට කලින් අපි ඉක්මනට මතක් කරන්නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊදිනු මණ්ඩල ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල මහජන සම්පත F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4819.7 F ඉංග්‍රීසි අක්ෂරය 4819.7 ගොවිසිත ලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 55 59 73 79 I 55 59 73 79 මෙගාපව ලොතරැයි U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 19 වාසනාවන්ත අංක 11 18 36 73 U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 19 වාසනාවන්ත අංක 11 18 36 73 දල නිදානේ U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18 36 76 78 U 18 36 76 78 හඳහන ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 9 21 36 37 හඳහන ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 9 21 36 37 අද සම්පත ලොතරැයි අංක රටාව 7.09.7.197.F 7.09.7.197.F NLB ජය ලොතරැයි J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6725 J6725 NLB සුබ දවසක් ලොතරැයි සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 18 25 35 සිංහ 18 25 35 විශේෂිත අංකය 3174 3174 අද සුබිරි තෑගි ගණන නමක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්මිල දීගන්න උදේ 9:43 වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයට

0: යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: සක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: නවය විනඩි හතලිස් නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: Channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: දිනවැ විනාඩි 52යි. ඉස්සෙල්ලම අපි අහපු ප්‍රශ්නේ දිනන ප්‍රශ්නට උත්තරේ කියන්න ඕනේ.
2: මේ මොකක්ද ඇහුවේ මන්ද ශංකෝ? යා මට අවුරුදු 12 දී.
1: මට අවුරුදු 12 දී නෑ මොනවා කියනවද මන්ද? මීට අවුරුදු 12කට කලින් මට අවුරුදු 12යි.
2: 12යි.
1: තව අවුරුදු 12කින් මගේ වයස කීයද කියලා තමයි අපි අහුවේ.
2: ඔව්.
1: එතකොට උත්තරේ මොකක්ද?
2: අවුරුදු 36යි. එහෙම උත්තර ආව ගණනාවක් හද ගොඩාක් උත්තර ආවෙන්දටත් වැඩිය මේ ඉස්සෙල්ලම හරි උත්තරේ දුන්නේ කියලා තෝරගන්න ඕනේ. අපිට මේ හරි උත්තරේ මුලින්ම දුන්නේ ලෝචනා රෑනපාන ඉඳලා තමයි ලෝචනා මෙසේජ් කරලා තිබ්බේ. ඉතින් ගොඩාක් යාළුවෝ හරි උත්තර දීලා තිබ්බා, වැරදි උත්තර දීලා තිබ්බා. හැබැයි මෙසේජ් කරපු කතා කරපු ඔක්කොටම ස්තුතියි කියන ගමන් තමයි අපි අද ජයග්‍රාහකයන්ට සුබ පැතුම් එකතු කරන්නේ.
1: ඒත් එක මහජන සම්පත විශේෂ පණිවිඩයකුත් තියෙනවා. අපිට මතක් කරන්න අපි ඉක්මනටම ඒ පණිවිඩෙත් කියන්න ඕනේ. මොකද දැන් නේද ජයග්‍රහණේ තමන්ගේ කරගන්න උත්සාහවන්ත වෙන්න බෑ.
2: අඩසිය වසකර වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියදුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලුවර රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයට සෞඛ්‍යට අධ්‍යාපනයට මෙන්ව රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට ඒක අපද අරමුදලට සුජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් සහ රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 10 ජයග්‍රහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තින්ද රට පුරා බිහි කරන්නට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණියම්බොළම ප්‍රදේශයට ලබා දෙන්නටත් පුළුවන් වුණා. රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාග රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂ ත්‍යාග සමගින් අනිකුත් ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අපි ඩිජිටල් ආර්ථික අටිතෝ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයත් එක්කලා කතා කරමින් ඉන්නේ. මේ ලයිසන් එක ත්‍යාගින මෙතරිය දුරු බලපත්‍රයට වැරදි වෙන වෙන හැම වාරයකදීම ලකුණක් එකතු වෙනවා. ලකුණු සීමාව පහු කරාට පස්සේ මේ රියදුරු බලපත්‍රය අවලංගු වීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා යෝජනා ගණනාවක් ඇවිල්ලා තිබුණා. දැන් සමහර වෙලට සෝද මහත්තයා කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ආ එහෙනම් ඕගොල්ලන් එහෙමනම් අපි බලාගන්නම්කෝ. හරි, එහෙම කොහොමද අපේ ලයිසන් එක කැන්සල් කරගන්න දැනට අපි වැඩ කරන්නේ? අපිට පුළුවන් ඕකට මොකක් හරි මේ අත යටින් වැඩක් කරගන්න. මේක ඇතුලේ තියනවාද එහෙම රින් ගන්න පුළුවන් තැන්? හරි,
3: ඕ මං හිතන්නේ ඉදිරියේදී ඒකම වේද ගොඩක් තැන්වලින්. ඒ කියන්නේ එතනට පුළුවන් කියන තැනට එන්න එපා. ඒ කියන්නේ අපිට අකුසලතා ලකුණු වැටෙන එක නතර කරගන්න පුළුවන්. මොකද එකක්ම වේද දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒ තැන්වලට උත්සාහ කරන්නත් එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකක් පැහැදිලිවම එකක්, ඒ කියන්නේ අපි ඔන් ද ස්පොට් එහෙම නැත්නම් රථවාහන නිරීක්ෂණයට ඉන්න පොලිස් නිලධාරීන්ටත් බොඩි කැම් එහෙම නැත්නම් කැමරා පද්ධතියක් සා වෙනවා. ඒක මං හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සිද්ධ කරන එක කර මම හිතන දැන් ව්‍යාපෘති කරන දැනුවත් කිරීමක් වුණත් ඔය බොඩි කැම් පොලිස් නිලධාරීන්ට සමීකරණ එක ඒක පළවෙනි දේ. ඉතින් ඒ වගේම කිසිම විටක කියන්න බෑ අපිට CCTV දර්ශන හරාවොත් වැරද්දක් කරොත් මේ වැරද්දට මං හිටියේ නෑ, මං කරේ නෑ කියන එක නෑ. කලර් ලයිට් එකට රතු වෙන්න කලින් දැම්මේ නෑ කිය, රතු වෙන්න කලින් වාහනේ ඇතුළත් කරා, ඒ වගේ දේවල් කියන්න ගියාට වැඩක් වෙන්නේ නෑ. මොකද ඒකක්වත් ඉදිරියේදී හරියන්නේ නෑ. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙනුත් මේ මං හිතන්නේ මට මතක නෑ කවුරු හරි මගේ මිතුරෙක් හරි කවුරු හරි කියන්නේ සඳහන් කරා මේ ඔහුට මං හිතන්නේ මොකක් හරි සිදු වෙච්ච වැරදි නිසාම මේ ඔහු වාහනේ පිටිපස්ස මේ රටනේ වෙන රටක වාහනේ පිටිපස්ස මං එක සිංහලට පරිවර්තනය කරොත් තව ලකුණු 4යි තියෙන්නේ අනතුරු මාව හප්පන්න එපා වගේ දාගෙන යනවා. ඉතින් ඒ වගේ මේ ඉතින් ඉස්සරහට තමන්ට ලකුණු තියෙනවා, තමන්ගේ අර අකුසලතා ලකුණු ප්‍රමාණය මේ ගැන අවධානයෙන් ඉන්න වෙනවා. ඉතින් තමන් ජනතාවම දැනුවත් වේවි ලකුණු කීයද තියෙන්නේ. එතනින් එහාට යනවා නම් මම පරීක්ෂාවේ වාහනේ පදවන්න ඕනේ. එහෙම නැත්නම් නැවත මේ ලකුණු ටිකට අනිවාර්යයෙන් මේ ලකුණු ටිකට කාලයක් තියෙන යම් කිසි කාලයක් ඇතුළතදී තමයි මේ 24 සීමාව පැනනොත් මෙතනට යන්නේ. ඉතින් ඊට පස්සේ නැවත ඒක මුල ඉඳලා එකේ ඉඳලා පටන් ගන්නවා. ඒ කාල සීමාව ඇතුළත ඔහු හොඳටම රථ වාහනේ පැදෙවුවොත්. ඉතින් ඒ වගේම ඉතිහාසයේ රීදුරෙක්ගේ සම්පූර්ණ ඉතිහාසෙම දැන් අද වෙනකන් රීදුරක් ගත්තොත් මදුසංග ගත්තොත් කීපාරක් වාහනේ අප්පගේ දිනනොද කීපාරක් ඉන්ෂුරන්ස් වලට ගිහිල්ලා තියෙන කිසිම තොරතුරක් නැහැ. ඉතින් ඒකත් ඒ ඉදිරියට. ඉතින් ඒ වගේම මින් ඔප්පට අපේ තවත් මං කිව්වේ මේක මේ දිගුවක් කියන එකට නෙවෙයි. ඉතින් විශේෂයෙන්ම අපි පොදු ප්‍රවාහනය ගැන ඊට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙන්නේ මේකම ඩිමෙරිට් සිස්ටම් එකක් පොදු ප්‍රවාහන වාහන බලපත්‍ර වලට. ඒ කියන්නේ මේ පොදු ප්‍රවාහන බලපත්‍ර
1: රූට් පර්මිට්
3: රූට් පර්මිට් එකට. එතකොට අපිට ඒක සඳහන් වෙනවා නම් බ්‍රස්වතේට යොදවන රියදුරා හැමදාම බීමෙතින් ඉන්න රියදුරෙක්. එහෙම නැත්නම් හැමදාම රත වාහන වැරදි කරන රියදුරෙක් යොදවනවා නම් ඊළඟ අවුරුද්දේ ඔහුට රූට් පර්මිට් එක දෙනවද නැද්ද කියන දේ සලකා බලන තැනටත් එනවා. හැබැයි මේ සියල්ල දත්ත මත පද්ධති මත කරන වැඩ පිළිවෙලක් නිසා එහෙම නැතුව කොළවල ලියලා එහෙම නැත්නම් ඒ පුරුද්දට කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේම ඉදිරියේදී අපි මේ ඕපන් පේපර්ස් වාහන තියන් ඉන්නේම සියල්ලම පරිගණක පද්ධති හරහා පද්ධති සහ දත්ත මතම සියලුම තීරණ තීන්දු ගන්න පුළුවන් විදියට ක්‍රමවේදය සකස් කරගෙන යන එක තමයි මේ කරන්නේ. අපිට තව වසරක් එකමාරක් යයි මේ සියල්ල හරිතනකට ගේන්න. ඉතින් ඒතරට අපි ඉදිරියේදී මේ කරගෙන යන වැඩ කටයුතු ටික.
1: අර පොදු ප්‍රවාහන සේවය ගැන කතා කරපු නිසා මට මේ පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීමක් මතක් වෙනවා. ඔය මේ බස් රථවල වැඩ කරන ඩ්‍රයිවර් මහත්තුරුන්ට ප්‍රේම කරන සහෝදරයන්ට තමයි මේ කතාව
2: කියන්නේ.
1: හරි. එක්කෝ මේ මනුස්සයට රස්සාව කරන්න දෙන්න. එහෙම නැත්නම් රසාවෙන් අයින් කරගෙන ගෙදර ඇවිල්ලා ප්‍රේම කරන්න. සමහර වෙලාවට රනිල් අපි දැක්කොත් එහෙම කඩවද හරියින් කනේ තියාගන්න ෆෝන් එක පස්සේ ආලා විතරට වෙනකන් එක දිගට කතා කර කර තමයි යන්නේ. ඔය පොළොන් නරුවන්
2: පොඩි බටන් ෆෝන් එක තමයි පාවිච්චි කරන්නේ.
1: පොඩි බටන් ෆෝන් එක පාවිච්චි කරන්නේ මේක කනේ තියාගෙන. හරි ගියර් එකට දානවා ෆෝන් ගහනවා ඒ ඔක්කොම එක. ඉතින් යනවා මේවා මේ අර මම මේ කතාව කියපම කෙනෙක්ට අපිත් එක්ක උරණ වීමක් ඇති වෙන්න
2: පුළුවන්. හැබැයි ඔබ ඒදුරු මහත්වරු විතරක් නෙවෙයි.
1: ඔබ ඔය කරන වැඩි කියන්නේ ඔබේ ස්වාම පුරුෂයා වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, ඔබට සම්බන්ධ කවුරු හෝ කෙනෙක්. හරි. ඔබේ තාත්තා වෙන්න පුළුවන්. රියදුරු රැකියාව නම් කරන්නේ හැම වෙලෙම කෝල් කර කර කතා කර කර ෆෝන් එකේ ඔහු රියදුරු රැකියාව කරන ගමන් රැඳිලා ඉන්නවනම් ඒක ඔහුගේ ජීවිතයට සහ තවත් මිනිසුන්ගේ ජීවිතවලට අනතුරක්. ඉතින් මේ කාරණා පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරමු. සුමුදු රත්නායක මහත්මයා බොහොම ස්තුතියි. ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් කැප කළාට මේ දැනුවත් කිරීම රටට අරගෙන යන්න අපිට හැකියාව ලැබුණා. අපි ඉදිරියටත් මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම්. එහෙමනම් අද අපි සමත් සටහන් එකතු කරනවා යලි හෙට උදෑසන හමු වෙන බලාපොරොත්තු වෙමින් රණිල් කොස්සල් සමගින් මම මදුෂංක මහපිටුවරයා.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: තේරුබදු රහිතව මෙරට රැගෙනෙන් ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරී කණ්ඩායම සිදු කළ වැටලීමකදී දුම්වැටි 26600ක් සොයාගැනුණා. සැකකරු 47දී මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපළ ඒකකයේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත G7 රාජ්‍යනායක සමුළුව අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා තමන් සහභාගි වන බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම ප්‍රංශ සංචාරය අදියර දෙකකින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සංචාරයේ පළමු අදියර ලබන 13 සහ 14 යන දිනවලදී දෙවන අදියර 16 සහ 19 යන දිනවලත් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදැසන 10යි විනාඩි 7යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: සයිකල්ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
3: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power තැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

වෙලා උදේසන 10යි විනාඩි 10යි දැන් ඔන්න ඉතින් දැන් මේ වෙලාව ඉඳන් සතිය ගලක් අහන්න පුළුවන් 93.5 93.7 මේ පැත්තෙන් මම ඉන්නවා රටේ තොටේ විස්තර ලෝකෙ මොනවද වෙලා තියෙන්නේ ඒ වගේම ලස්සන සින්දු මේ හැමෝම හැමදේම අරගෙන මං ඉන්නවා මේ පැත්තෙන් ඉතින් ඔයා සතිය ගලක් අහගෙන ඉන්නවා නම් නේ සතියන්තේනේ කම්මැලිකම නං ඉන්නේ කම්මැලිකම යන සින්දු අහන්න පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන් 07.03 93.5 93.7 හරි දැන් ඔන්න මේ දවස්වල ෆුට්බෝල් ෆෑන්ස් ලගේ කාලෙනේ නේද ෆිෆා 2026 ෆිෆා ලෝක කුසලානේ පැවැත්වෙනවා මේ වෙද්දි තරග කීපයක් පැවැත්තුනා නේද දැන් මේ පාර පොඩි විශේෂත්වයක් තියෙනවා ස්පෙෂල් ටිකක් තියෙනවා ඒකට හේතුව තමයි ෆිෆා ලෝක කුසලානය මේ පාර සත්කාරකත්වයේ රටවල් තුනක් දරනවා. ඒ කියන්නේ මේ තරඟ තියෙන ක්‍රීඩා පිටි තියෙන තරඟ සහ ඒ අදාළ සත්කාරකත්වයේ සපෙන් රටවල් තුනක්. තුනක තමයි මේක පැවැත්වෙන්නේ. හරි. මේ දැන් මේ පාර ටීම් සෝන් එක නම් අද මට පොඩ්ඩක් හොයාගන්න බැරි වුණා. හැබැයි මේ ඔයාලට මතකද 2010 තිබ්බ FIFA World Cup එකේ ශකීරා මතකයිනේ ඔය ගොඩක් කලාවට රීල්ස් එහෙම යන්නේ මීම් එහෙම දැන්නේ ශකීරා කියලා හරි එතකොට මේ ශකීරාගේ සින්දුවක් තමයි ඔය වක්කාවක් අහේ කියන සින්දු මතකයිනේ කට්ටිය එහෙම හරි ආසාවෙන් අහපු සින්දු හැබැයි මේ මට ඒ සින්දු නා හොයාගන්න බැරි වුණා හැබැයි අපි FIFA ලෝක කුසලානය ගැන කිව්ව එකේ හරි ශකීරාගේ සින්දුවක් අහලෙමුනේ වෙලා උදේ 10යි විනාඩි 11යි

0: වාරාන්තිකයි.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. සතියක ලක්

වෙලා උදසන දහය විනාඩි දාහදයි ඇහුවනේ ද අපේ ශකීරගේ සිින්දුවක් නේ ෆිෆා ලෝක කුසලානය සම්බන්ධ නිසා තමයි අපි සිින්දුව වැලට දුන්නේ. එතකොට මේ ඔය සිින්දුව ලාලාලා කියන කියපු සිින්දුව කොහොමරි 2014 ෆිෆා ලෝක කුසලානයට ශකීරා විසින් ගායනා කරපු සිින්දුවක් තමයි අපි ඇහුවේ. හරි. දැයිති ඔහොම තමයි ෆිෆා ලෝක කුසලානේ තොරතුරු. ඉතින් ඔයාලා ෆුට්බෝල් ෆෑන්ස්ලා නම් නේද? පොඩ්ඩක් අපිට මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. මොකද වෙලා තියෙන්නේ කියලා මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703935937. හරි. දැයිති ඔන්න සතිය කලකට පටන් ගත්තා. ඔයාලට පුළුවන් මේ පැත්තෙන් මාව අහගෙන ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්න කම්මැලි කමක් නැතුව. හරි. දැන් මේ දවස්වල මොකද වෙදයේ තත්ත්වය? කාලගුණ තත්ත්වය මොකද්ද? මොකද වෙන්නේ? වහිනවද? සමහර පැතිවල නම් වහිනවා නේද? එල් නිනෝ තත්ත්ව ගැන කියලා තියෙනවා, එක එක විපර්යාස ගැන කියලා තියෙනවා. හරි. අපි මේ ගැනත් කතා කරමු නේද? මෙසේජ් එකක් එහෙම දාන්න මේ පැත්තට. මේ ගැනත් කතා කරමු මේ සින්දුවෙන් පස්සේ. එලා උදේ 10:00 විනාඩි 18යි.

0: වෙලා උදසන 10:24.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

උදේ 10යි විනාඩි 26යි දැන් වෙලාව සතියක ලක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7 න් ඉතින් සතියක ලක්කඩ අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්නත් පුළුවන් 0703 93.5 93.7 ට කට්ටිය මෙසේජස් දාලා තියෙනවා ඊට කලින් පුංචි දෙයක් කියන්න ඕනේ මොකක්ද දන්නවද හෙට කියන අද නෙමෙයි හැබැයි හෙට අපිට විශේෂ දිනයක් ඒ මොකක්ද දන්නවද ඒ තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරලා තියෙනවා මේ ලෝක රුධිර දාන දිනය World Blood Donation Day. හරිද? ජුනි මාසේ 14ට තමයි මේක යෙදিলা තියෙන්නේ. දැන් මේ ඔයාලා දන්නවද? අය මේ දැන් ගොඩක් කලාවට රුධිරය දෙන එකේ අපි හිතනවා නිකන් මේ නිකන් මේ අපි ගිහිල්ලා රුධිර ටිකක් ඒගොල්ලෝ ගන්නවා අපි දීලා යනවා මෙහෙම මෙහෙම කියලා සමහරු හිතනවා. සමහරු නම් ඇත්තරම හරිම චේතනාවෙන් මම මේක දෙනවා කියන අර පරිත්‍යාගීශීලී අදහසෙන් දෙනවා. ඇත්තටම මේ සෞඛ්‍ය අංශ විසින් දාලා තියෙන මාර්ගෝපදේශය මේ හිට තියෙනවානේ දැන් ගොඩක් කියලා ලේ දන් දීමේ කඳවුරු තියෙනවා මේ ගොඩක් ඒවා පැවැත්වෙන නිසා සෞඛ්‍ය අංශ විසින් මේ මාර්ගෝපදේශයක් දීලා තියෙනවා ඔයා ලේ දන් දෙනවා නම් මෙන්න මේ කරුණු ටික ඔයා ගාව තියෙනවනේ මෙන්න මේ සාධක ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා මම කීපයක් කියන්නම් ප්‍රධානම තුනක් මේ තුන ඉතින් ඔයාලත් හිට හරි කරු ලේ දන් දෙන්න වෙනම දිනයක් නෑ නමුත් අර මේක සංකේතවත් කරන තමයි මේ දිනේ යොදලා තියෙන්නේ හරිද මෙන්න මේක කාරණා තුන ප්‍රධාන කාරණා තුන පළවෙනි එක තමයි වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕනේ හරි 18ට අඩු වෙන්නත් බෑ 60ට වැඩි වෙන්නත් බෑ හරිද වයස අවුරුදු 18ත් 60ත් අතර වෙන්න ඕනේ ඒ වගේම දෙවෙනි කාරණාව ශරීරයේ බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි වෙන්නත් ඕනේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි වෙන්නත් ඕනේ හරිද නැත්නම් මේක දෙන්න එපා කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ ඊට අමතරව තුන්වෙනි කාරණාව පොදුවේ කාරණාව කිය තමයි යහපත් ශාරීරික මානසික සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ විශේෂයෙන්ම මේ නිදන්ගත රෝග හරි එහෙම නැත්නම් බෝවන රෝග තියෙන්න බෑ හරිද මෙන්න මේ කට්ටියට දැන් හිට තියෙන්නේ ලේ දන් දීමේ කඳවුරු බ්ලඩ් ඩොනේෂන්ස් කැම්ප් තියෙයි එතකොට ගිහිල්ලා ඔයාලා ලේ දන් දෙනවා නම් මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කළාද කියලා බලන්න හරි එහෙනම් මේ පැත්තට මෙසේජ් එකක් එහෙම දාන්න 0703 93.5 93.7 යමු සින්දුවක් අහලමු වෙලා උදේ 10යි විනාඩි 29යි

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දුමී සුරු තරුපති සහතන උබයමියන තුරු
4: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝතිරණීය ජෝති
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාදාය සතියක ලක්හඬ.

දැසන 10යි විනාඩි 38යි දැන් වෙලාව. සතියක ලක්කඩ අගෙන ඉන්නේ 93.5 93.7. ඉතින් මේ පැත්තට මෙසේජ් එක දාපු කට්ටිය දැන් නම් මතක් කරන්න වෙනවා. නැත්තම් chat list එක පිරිනවනේ අපේ. හරි. හොයාගන්නත් බැරි නෝ කවුද අන්තිමට මෙසේජ් කළේ කවුද නැත්තේ කියලා. හරි. අපි එහෙනම් කට්ටිය මතක් කරලා එමු. අපිට මෙසේජ් එකක් දැම්ම මුලින්ම ආයිබෝවන් සුබෝදාසනක් ජයග්‍රහී දවසක් වේවා සිහත්. මම කැමති FIFA වලට. මේ පළවෙනි සින්දුව ගැන කියන්නේ තෑන්ක්ස් ශකිලාගේ සින්දුවට තෑන්ක් යූ කියලා දාලා තිනවා. ප්‍රියංකා නුවරින් ප්‍රියංකා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි. තව මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? අයියේ අපිත් ලබන මාසේ ලේදන් දෙන වැඩසටහනක් කරනවා අපේ දහම් පාසලෙන්. හරි. හොඳයි හොඳයි. හරි. යන්නේ ඇත්තරම බොහොම පිං ලැබෙන වැඩක්. හොඳ පරිත්‍යාගශීලී වැඩක්. ඒ වැඩේ සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ සොඳුරු කුරුණෑගලෙන්. හරි සොඳුරු නේද? හරි සොඳුරු මිනිස්සෙක් ඉන්නවනේ. මොකද මේ ලේදන් දීම වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. නමත් සොඳුරුයි, ඔයත් සොඳුරුයි. හරිද? හරි. තව මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? ගුඩ් මෝර්නින් ලක්හඬ අපිට දෙන සින්දුවක්. මම ප්‍රියංගි දුව අශී ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි. ඉතින් අපි යාලාවත් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. ඊළඟ සින්දුවට යන්න කලින් මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකක්ද දන්නවද? මේ සමහර වෙලාවට අපිට පරණ එක අපිට ඕන නෙලාවල් තියනවා නේද? මම මේ හැම දෙයක් ගැන නෙමෙයි කිව්වේ, මං කිව්වේ QR එක ගැන. හරිද? පරණ QR එක ඕනේ වුණා නේද? ටික කාලයක් QR එක අයින් කරන්න නැතුව තිබිලා QR එක නැතුව තිබිලා අපි ඉන්දර ලබා ගත්තා. පස්සේ ආයිත් එකපාරටම රජය විසින් QR එක අනිවාර්ය කළා. එතකොට අපිට මොකදුනේ? ආයිත් අර පරණ QR එක ඕනුණා නේ. හරි. එතකොට බලන්න සමහර වෙලාවට අපිට ඔය මේ හිතන් හිටියට අයියෝ ඔය පරණ දේවල්නේ ඒවා අපිට වැඩන්නේ. ඒවා මොකටද අපිට කියලා හිතන් හිටියට සමහර වෙලාවට අපිට පරණ දේවලුත් ඕන වෙන වෙලාවල් තියෙනවා. හරියට නිකන් QR එක වගේ. වෙලා උදේ 10:00 විනාඩි 40යි.

උදේ 10යි විනාඩි 50යි දැන් වෙලාව. සතිය ගලක් හඩ පළවෙනි පැයත් ඔන්න ඉවර වීගෙන යන්නේ. හරි. මේ පැය ඉවර වෙද්දි මම ඔයාලට පොඩි ආරංචියක් කියනවා. ආරංචියක් කියන්නේ මේක එච්චරම හොඳ ආරංචියකුත් නෙවෙයි, හැබැයි නරක ආරංචියකුත් නෙවෙයි. හේතුව තමයි අපිට මේකෙන් ගන්න දේවල් තියෙනවා. හරිද? දැන් වෙසක් සීසන් එක පහ වුණානේ. මොකද්ද අපි ඒකට කියන්නේ? වෙසක් සීසන් එක කියන්නේ මේ මාසේ පහ වුණා. එතකොට අපි කූඩු බලන්න ගියා, තොරම් බලන්න ගියා, එක එක දන්සල් වදින්න ගියා, කට්ටිය ගියා. හරි. හැබැයි බොයිස් මෙන්න පිරිවි ළමයිට තමයි මම මේ කියන්නේ. ඔයාලා පසු තැවෙනවද? ඔයාලට බැරි වුණා කියලා මෙන්න මේ දේවල්. මොනවද දන්නවද? ලොකු ටී ෂර්ට් එකක් ඇඳගෙන CT 100 එකේ සයිලන්ස් එකේ හිල් දෙක තුනක් ඉඳගෙන පොඩ්ඩක් සද්ද වෙනස් කරගෙන තනි රෝදෙන් යන්න බැරි වුණ එකට ඔයාලා පසු තැවෙනවද gedara ඉඳන්? අම්මා යන්න දුන්නේ නැහැ, තාත්තා යන්න දුන්නේ නැහැ කියලා පසු තැවෙනවද? පසු තැවෙන්න එපා. මොකද දන්නවද? මේ විසක් කාලය ඇතුලේ ගොඩක් අනතුරු සිද්ධ වුණා. ඔයාලා දන්නවනේ සෝෂල් මීඩියා සහ නිවුස් බලන කට්ටිය ඉන්නවා. ඒතකොට ඔයාලට දකින්න ලැබෙන්න ඇති ගොඩක් අනතුරු සිද්ධ වුණා. ගොඩක් අය ජීවිතක්ෂයට පත් වුණා. හරිද? ඉතින් මේ ඔයාලා පසු තැවෙනවා නම් එහෙම යන්න බැරි වුණා කියලා. දැන් ඊළඟට එනවා පොසොන් සීසන් එක. හරි. දැන් පොසොන් සීසන් එකෙන් මේ එහෙම යන්න බැරි වුණා කියලා, කලින් යන්න බැරි වුණා කියලා, වෙසක් සතියේ කලින් යන්න බැරි වුණා කියලා පසු තැවෙනවා නම් ඊළඟට එනවා පොසොන් සතිය. එතකොට පොසොන් සතියට යන්න. හැබැයි ලොකු ටී ෂර්ට් එකක් ඇඳගෙන ගියට කමන්නේ නැහැ. සයිලන්ස් එකෙත් හිල් දෙක තුනක් විදගෙන සද්ද වෙනස් කරගත්තට නම් කමන්නේ නැහැ කියන්න බෑ. ශබ්ද දූෂණය කරන්නේ නැතුව. හරිද? යන්න. හැබැයි තනි රෝදෙන් යන්න එපා. මොකද ජීවිතය කියන්නේ අපිට ගොඩක් වටින දෙයක්. මේ ජීවිතය ලබා ගන්න අපි ගොඩක් පෙරුම් පුරලා තියෙනවා. ඒ නිසා ඔයාලා මේ ඔය අපිට හම්බෙන එක එක නිවාඩු කාල අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න එපා. ඔයාලගේ මාර්ග ආරක්ෂාව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරිද? ඒකෙන් කියන්න තියෙන මෙච්චරයි. දැන දැන වැරදි කරන්න එපා.

0: තහනුලීගා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: හෑෂ් මද්‍රව්‍ය සමග සැකකරුවෙක් අතරංගුඩගත් බව පොලිසිය පවසනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කළේ රත්මලාන ඉන්ද්‍රජෝති පාර ප්‍රදේශයේදී. එහිදී හැෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 215ක් සොයා ගැනුණා. සැකකරු 32 වරදී ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. තාක්ෂණයේ අභ්‍යවකාශයේ සහ විද්‍යුත් වාහන ශාස්ත්‍රවල දැවැන්ත බලපෑමක් ඇති කළ ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියන පතියා බවට පත්ව තිබෙනවා. සුප්‍රසිද්ධ ස්පේස් එක්ස් සමාගම කොටස් වෙළඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් ඇමරිකානු ඩොලර් 150කින් ආරම්භ වී ඇමරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. සමාගම සිය IOP ඇමරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් තැබීමට සමත් වුණා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Velave kolaha vinadi hatai.
2: Velave oba veta gena aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 73 74.

0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

වෙලාව 11 විනාඩි 9යි දැන් සතියකලා කඩ දෙවනි පැයේ ඉන්නේ ඔයාලා හරිද මේ වෙනකම් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් දාන්න මෙසේජ් එකක් අමතක කරන්න එපා 0703 93 5 93 7 හරි මේ පැය පටන් ගනිද්දි මම ඔයාලට මෙන්න මෙහෙම කියනවා හරි මේක ටිකක් අද්භූත වගේ කතාවක් වෙන්න පුළුවන් සමහර වෙලට හිතන්න පුළුවන් අයියෝ මේ මිනිස්සයා වෙන ලෝකයකද ඉන්නේ කියලා හිතන්නත් පුළුවන් හරිද ඔන්න මේකයි කතාව ඔයා හිතන්න දැන් අපි මේ සාමාන්‍ය ලෝක ජීවත් වෙද්දී අපිට හම්බෙනවන එක එක දේවල් හරිද අපි ජීවිතේ කනවා බොනවා වැඩ කරනවා හරිද එක එක වැඩ කරනවා විභාග ලියනවා ඉගෙන ගන්නවා කසාද බඳිනවා දරුව හදනවා හොම අන්තිමට ජීවත් මරණයෙන් කෙලවර වෙන්නේ එතකොට ඔයා හිතන්න ඔන්න ඔයාට කට්ටියක් ප්‍රෑන්ක් එකක් කරනවා මොකක්ද දන්නවද ප්‍රෑන්ක් එක ඔයා විතරයි මේ ප්‍රෑන්ක් එකට අහුවෙන්නේ අනිත් හැමෝම හරිද අනිත් හැමෝම ඒ සාමාන්‍ය කිසි දෙයක් කරන්නේ නැහැ. එයාලා නිකන් මේ කරනවා වගේ පෙන්නනවා. ඔයා විතරයි මේ කරන්නේ. ඔයා විතරයි මේ සල්ලි හම්බ කරන්නේ. එක්ක දිගට තරඟ කරනවා, විභාග ලියනවා, හරි සිලබස් හදාගෙන විභාග පාස් වෙනවා, කැම්පස් යනවා, ඊට පස්සේ කසාද බඳිනවා. මේ දේවල් කරන්නේ ඔයා විතරයි. අනිත් අය මේවා කරන්නේ නැහැ. හැබැයි කරනවා වගේ පෙන්නනවා. ඔයාව රවට්ටනවා අනිත් අය. ප්‍රෑන්ක් එකක්. මේක ප්‍රෑන්ක් එකක්ද? මේ ජීවිතේ ප්‍රෑන්ක් එකක්ද? හා ඔයාලා රැවටිලා දින්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විටයි අයියෝ මේ මනුස්සයා ට්‍රැක්ද කියලා. හරි නෑ නෑ. සමහර මිනිස්සු ඉන්නවා මේ වගේ එක එක මානසික තත්ත්වවල ඉන්න කට්ටිය. හරිද? මෙන්න මෙයාලා ගැන මම ඔයාලට කියනවා මේ සින්දුවෙන් පස්සේ. වෙලාව 11:00 විනාඩි 10යි.

0: වෙලාව 11 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

11 විනාඩි 18යි වෙලාව. මං කලින් කිව්වා නේද අපි ජීවත් වෙන්නේ ප්‍රෑන්ක් එකකද නැද්ද කියලා. ඔයාලගෙන් ඇහුවනේ මං. ඔයාලා මොකද හිතන්නේ? මේක ප්‍රෑන්ක් එකක්ද? මේ කට්ටියම එකතු වෙලා සාමාන්‍ය විදිහට නිකන් රඟපානවා. යාලත් විභාග ලියනවා, යාලත් කනවා බොනවා. හැබැයි යාලා ජීවත් වෙන්නේ වෙනම විදිහකට. මං විතරයි මෙහිම වෙන්නේ. බලන් ගියහම මේ හැමෝම මාව රවට්ටලා කියලා. නෑ නෑ නෑ නෑ. එහෙම හිතන්නේවා. ඇත්තට මේ වගේ එක එක මානසික තත්ත්ව තියෙන මිනිස්සු ඉන්නවා. අපි යාලට අගෞරව කරන්න හොඳ නැහැ. යාලව හරි මාර්ගයට ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. හැබැයි මේ ඒ දන්නවද මේ ගැන කිව්වේ? මේ ගැන කිව්ව හේතුව තමයි ඔය මේ අමුතු මානසික තත්ත්ව. ඒ කියන්නේ අර සාමාන්‍ය යන මාර්ගයෙන් වෙනත් පැත්තකට මුවෙච්ච කට්ටිය. අපි කියනවා ඒකට ප්‍රകൃතියෙන් විකෘතියට ගිය කට්ටිය ඉන්නවා. එතකොට ඔය එක කොට්ටාෂයක් තමයි අර ඕගොල්ලෝ ඉංග්‍රීසි ෆිල්ම්ස් වල, ඒ කියන්නේ හොලිවුඩ් ෆිල්ම්ස් වල දැකලා ඇති මේ සීරියල් කිලර්ස් කියලා. අහලා තියෙනවද? සීරියල් කිලර්ස් ලා කියන්නේ ඔය අමුතුම මානසිකත්වයක් තියෙන කට්ටියක්. අපි යාලා කරන දේවල් ගැන නෙච්චර කතා කරන්නත් හොඳ නැහැ. ඒවා අර ටිකක් අපිට කතා කරන්න තමාරුයි. සහ සමහර ඒ වගේ සමහර සංසිඳි අපිට බලන්න තමාරුයි. හරි. ඇත්තටම මේ මානසිකත්ව ගැන ගොඩක් කලාවට මානසික විද්‍යාඥයෝ පර්යේෂණ කරලා තියෙනවා. ඇයි මේ වගේ මානසිකත්ව ඇති වෙන්නේ? කොහොමද ඇති වෙන්නේ කියලා පර්යේෂණ කරලා තිනවා. එයාලා මේ ගැන හොයාගෙන තියෙන අලුත්ම දේ මොකක්ද දන්නවද? ඒ තමයි එයාලා හොයාගෙන තියෙනවා මේක ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ පවුලේ අයගෙන්, තමන්ගේ පවුලේ ජීවත් වෙන කට්ටිය ඉන්නනේ, අම්මා තාත්තා, අච්චි සීයා, නංගි, මල්ලි, අක්කා, අයියා, නැන්දා, මේ ඔක්කොම නැන්දා මම නැතුව අපි අභ්‍යන්තර පවුල ගමුක. එතකොට මේ පවුලේ අභ්‍යන්තරයෙන් එන පුංචි පුංචි වෙනස්කම් තමයි මේ කට්ටියව ලොකු වෙලා ඔය අමුතු, ඒ කියන්නේ ප්‍රകൃතියෙන් විකෘති මානසික තත්ත්ව තියෙන මිනිස්සු විදියට හැදෙන්න බලපාලා තියෙනන්නේ ඒ තමයි. ඉතින් ඔයාලත් පොඩ්ඩක් බලන්න. ආ, ඔයාලගේ පවුලේ ඉන්නවද අපි මෙහෙම විවිධ විදිහට එක එක වෙනස්කම් කරනවා නම් දැන් මේව නවත්තන්න. වෙනස්කම් කරන්න එපා. අපි හැමෝම එකයිනේ. හරි. එහෙනම් සින්දුවක් අහලෙමු. මෙසේජ් එකක් දාන්න මතක් කරන්නත් එපා. 0703 93 5 93 7. එහෙනම් වෙලාව එහෙනම් අපි සින්දුවක් අහලෙමු. වෙලාව 11:21.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

වෙලාවෙ 11 විනාඩි 30යි දැන් සතිය ගලක් හඬහගෙන ඉන්නේ මේ පැත්තෙන් 93.5 93.7න්. ඉතින් මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ ඊට කලින් ඔන්න නම්බර් එක මතක් කරන්න. 0703 93.5 93.4 තාමත් මෙසේජ් එකක් දැම්මේ නැත්තම් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. හරි. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු අපි. ඔන්න මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබම සුබ උදෑසනක් වේවා සිහත් පුතා සින්දුවකට අපිත් එකතු කරගන්න. කොට්ටාවෙන් තමයි මෙසේජ් එක දාලා තින්නේ. මෙසේජ් එක දාලා තින්නේ ජය මාමා. හරි ජය මාමා thank you මෙසේජ් එකක් දැම්මට. ඊළඟට මෙසේජ් එකක් දාලා තිනවා අයියේ සුබ දවසක් මං අනුරාද මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. ගරාජ් එකේ වැඩ කරන ගමන් ඉන්නේ කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි හොඳයි හොඳයි. ඉතින් සතියන්තේ වැඩ කියන්නේ ඉතින් හොඳ ධෛර්යවන්ත කොල්ලෙක් එළ කොල්ලෙක්. හරිද? මෙසේජ් එකක් දාලා තිනවා. තව කවුද මේ? ගුඩ් මෝර්නින්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්මා ඉරංගනී තාත්තා කරුණදාස නංගි ධනුෂ්ක මෙසේජ් එක එවලා තියෙන්නේ. නිලක්ෂි. හරි නිලක්ෂි thank you මෙසේජ් එක කියවුවට. ඉතින් ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි ගල්පාත කට්ටියක් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාෂා දිල්හානි කමල් දිශාන්ත ඇතුළු තුල්ලුව ගොඩාක් කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නම්. මේ ඔයාලගේ ගම් ප්‍රදේශේ නැත්තම් අපි ගමුකු නේද ගම කියමුකෝ සාමාන්‍යයෙන් ගම කියමු. හරි. ඔයාලගේ ගමේ තියෙන නේද සමಿತಿ එකේක සමಿತಿ සමාගම් තියෙනවනේ. මරණාධාර සමಿತಿ කියයි මුලින්ම කිව්වනේ මරණාධාර සමಿತಿ කියලා. හරි කමක් නැහැ කොහකට කියන සමಿತಿයක්නේ. මරණාධාර සමಿತಿය ඊට පස්සේ සංවර්ධන සමಿತಿය කියයි ගොවි සමಿತಿය කියයි ජල මොනවා ඒකට මොකද්ද කියන්නේ අපි ජල ජලපවහන මණ්ඩලයේ තියෙන ප්‍රාදේශීය සමිති සංගමයේ මේකේක සංගම් සමಿತಿ ගොඩාක් තියෙනවනේ නේද? හැබැයි මේ ඔයාලා දන්නවද මේ එක කාලෙක හිටියලු මේ සෞදන් ජෙමා කියලා එක්කෙනෙක් ගමක. මෙයාට මෙයාගේ නම ජෙමා. මෙයා සෞදන් කියන නිසා තමයි මෙයාට සෞදන් ජෙමා කියලා දෙන්නේ. මේ මෙයාගෙන් දවසක් මිනිස්සෙක් අහලා තිනවා මේ ඔයාගේ ගම් ප්‍රදේශයේ අපි සංගමයක් පිහිටවන්න යනවා මේ මෙන්න මෙහෙම වැඩකට පොඩි සමිතියක් පිහිටවන්න යනවා මෙහෙම මෙහෙම කියලා විස්තරය කියලා දෙනවා. එතකොට මෙයා කියලා දිනවා මෙයා හරි විහිළුකාරයලු. හරිද? විහිළුකාරයලු මේ ඉතින් සෞදන් කියන මොනසෙන්නේ අර ජැක්සන් ඇන්තනි මහත්මයාත් ඇහුවේ. ඔය ළමයට සෞදන් පුළුවන්ද? එහෙම ඇහුවානේ. අන්නේ සෞදන්. හරිද? එතකොට මේ සෞදන් ජෙමා කියලා දිනවා මහත්යෝ මේ ගමට මොකටද වෙන සමಿತಿ? හරිද? මෙහි තියෙනවා මහත්යෝ ෂෝක් ලිඳලක් සංගමයක් කියලා. හරිද? ඉතින් ඔයාලගේ ගමේ තියෙනවද මෙහෙම ලිඳලක් සංගමයක්? ආ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් ආරංචි කරලා බලන්න. එතකොට හම්බෙයි. ඔය තියෙන මරණාධාර සමಿತಿ, ගොවි සමಿತಿ කියයි එක එක සමಿತಿ වලට වැඩිය ලිඳලක සංගම් ඇති අනන්තවත්. වෙලාව 11:33යි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවදින්
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
2: සත්‍යයක ලක්ෂණ.

වෙලාවේ 11:46යි දැන් සතිය ගලක් කඩ අහගෙන ඉන්නේ මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ පොදන්නවද චැට් ලිස්ට් එක පිරියලා තියෙන්නේ නෝවල් මෙසේජස් වලිනුයි ඊට පස්සේ වට්ස්ඇප් මෙසේජස් වලිනුයි ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්න ඕනේ ඒ ඉතින් කතා ගොඩක් කිව්වනේ අදට කතා ඇති කියලා හිතෙනවා හරි ඒකෙන් මේකෙන් අපි මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරලිමු කොහොමද ඉතින් මටත් දෙන්නකෝ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ ලස්සන සින්දුවක් ඔන්න දුන්නා මේ ටෝකේට කලින් අපි දුන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගායනා කරන ලස්සන සින්දුවක් හරි මෙහෙට වැස්සානේ උදේ ඉඳන් කියලා මෙසේජ් එකක් දාලා තිනවා මෙසේජ් එක දාලා තියෙන්නේ කොටිකාවත්ෙන් චන්දිමා අබේ ගුණවර්ධන තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ කට්ටියක් කියලා දෙන එකතු කරගන්න කියලා දෙවුනි තිමිර පුන්සදි යුවෙන්දි පසින්දු ඇතුළු මේ කට්ටියවත් ඒ වගේම මාවත් ආදරේ එකතු කරගන්න ඕන කියලා මෙසේජ් එකක් දාලා දිනවා හරි ආදරේ හැමදාමත් කියලා මෙසේජ් එකක් දාලා දින හරි හරි වාටත් ආදරේ අවි ලක්කට හැමදාමත් අපේ ඔඩියන්ස් එකට ගොඩක් ආදරේ හරි තව මෙසේජ් එකක් දාලා දිනවා සුබ දහවලක් වේවා කුරුණෑගල කට්ටියක් තමයි මෙසේජ් එක දාන්නේ නිම්නා තරුෂිකා හස්බන්ඩ් ප්‍රසන්න කුමාර කට්ටිය තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ අපිට ඉල්ලලා තියෙන සින්දුවක් හරි අපි අපරෙම උත්සාහ කරනවා ඔයාලා මේ ඉල්ලලා තියෙන සින්දුව දෙන්න අපි යමු නෝමල් මෙසේජස් පැත්තට කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ මෙසේජ් එකක් දාලා තිනවා රත්නපුරේ එරත්නෙන් තමරා කුමාරි මෙසේජ් එකක් දාලා තිනා thank you මෙසේජ් එකට සුබ දවසක් මල්ලි මම ඔයාව අහගෙන ලස්සන සින්දුවක් දෙන්න මම කනම්පල්ලේ චාන්දනි ඔයත් ඔයා හොඳට වැඩසටහන කරනවා කියලා දාලා තිනවා හරි thank you thank you thank you හයි අයියේ සුබ දවසක් ලක්කඩ මාව සින්දුවකට එකතු කරගන්න මම මලිති පබසරා මත්තේ ගොඩින් හරි තව මෙසේජස් එනවා මේ වෙද්දි තව මෙසේජ් එක කවුද බලු මෙසේජ් එක දාලා තින්නේ හෙලෝ හෙලෝ මාත් ඉන්නවා ඉතාලි වලින් මෙන්ඩිස් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ හරි හරි ඉතින් ඔන්න ඉතාලි වලින් මෙන්ඩිස්වත් එකතු කරගෙන අපි යමු එහෙනම් ඊළඟ සින්දුවට ආනේ හොමින් අපි තව එක්කෙනෙක් එකතු කරගමු කවුද ආයිබෝවන් සතියකල ලක්කඩ සති අන්තයේ අහගෙන ඉන්නේ සද්දෙටම මම බුත්තලින් චමින්ද හරි ඔන්න එහෙනම් චමින්දවත් එකතු කරගෙන මේ විදි මෙසේජ් එක දාලා තින හැමෝමත් එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුවට වෙලාව 11:48යි

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 අංකයට ඔබ

0: රසතල දිවයින ප්‍රදේශ රසකට අදත් වැසේ. පස්කෝ විමර්ශන පිළිබඳ කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්. MMC ITM කැම්පස් තුන්වන කණ්ඩායම පාඨමාලාව ආරම්භයි. රටපුරා සංවර්ධන සංග්‍රාමයක්. ඩෙංගු මඩින්න රටපුරා මෙහෙයුම්. ඉරාන් ඇමරිකා යුද්ධයේ අවසානය ගැන ඉඟියක්.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලියන ආරච්චි. දිවයිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් තුළ මෙන්ම ගල්ල මාතර මහනුවර සහ නොරෙළියන දිස්ත්‍රික් කීට අයත් මන්නරම සහ අනුරාධපුර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර සහ උතුරු මැද පළාත් තුළත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාර්යේ නියුතු කලගුණ විද්‍යාඥ කසුන් පැස්කුල් මහතා පෙන්වා දෙන්නේ.
2: අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරකමුව සහ වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර සහ නොරලී දිස්ත්‍රික්ක වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකි. වගේම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල වැසි වාර කීපයක් අද දිනේදී බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී ඇතිවිය හැකි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අපේක්ෂා කරනවා. ඉගරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර
0: මේ අතර කංකසොන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව කංකසොන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වලකිනල් සයි දැනුම් දෙන්නේ. කිසිවෙකුගේ හෝ බලපෑමකට යටත් නොවූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අකණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අධිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ ශාන්තන්තෝනි දේවස්ථානයේ 192 වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
3: එදා බලයෙන් සිටිය උන් ඕනෑකමින් යටගැසූ බොහෝ දේ මේ වන විට හෙළි වෙමින් පවතින බව අපට පෙනේ. නව සාක්ෂි හා එදා බලය සිටි අයට දියෙන් ඇතැම් සාක්ෂිකරුවන් නිහඬව සිටීම වෙනස් වී අද වන විට ඒ සාක්ෂි මෙම මිනිමැරුමේ පසුබිම තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පිළිබඳව පෙන්නුම් කරන අයුරින් ඉදිරියට එමින් පවතී. මෙම නව සාක්ෂි ඉදිරියට එම තුළ ඉහතකී මිනිමරුවන් පිටුපස දේශපාලනික කුමන්ත්‍රණයක් සිදු වූ බවට කරුණු ඉස්මතු වී ඇත. එසේනම් අදාළ අංශ කළ යුත්තේ කිසිවෙකුගේ බාධා කිරීම ඉදිරියේ බිය නොවී මේ පිළිබඳ සත්‍යය සොයා යෑමට සියලුම සාක්ෂි මැනවින් විග්‍රහ කරමින් තවදුරටත් කටයුතු කිරීමයි. තමන් මේ තාක්කල් සමාජයේ ඉදිරියේ ගොඩනගාගෙන තිබූ දේශපාලන ප්‍රතිරූපයට තර්ජනයක් වන්නේ යැයි සිතන ඇතැම් අයගේ දැඩි බාධා කිරීම වලට වදුරු වීම ස්වභාවික සිදුවීමක් පමණි. ඒවාට අප බිය විය යුතු නැත. ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ කුපමණ විරෝධය පළ කළත් පොත්පත් පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරියත් මේ සත්‍ය සොයා යන්නන්ට දොස් හා මඩ තැවරීම සිදු කළත් කෙළපාලි හා සත්‍ය ග්‍රහ සංවිධානය කළත් අපි ඒ ගැන අබමල් රේණුවක්වත් තරම්වත් බිය විය යුතු නැත.
0: MMC ITN කැම්පස් පළමු හා දෙවන කණ්ඩායම් සාර්ථකව සිය පාඨමාලාව අවසන් කළ පසුබිමක තුන්වන කණ්ඩායමේ බඳවා ගැනීම අද සිදු කෙරුණා. ඩිජිටල් ව්‍යවසායකයන් පිරිසක් ජාතියට දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයින්, විකාශකයින්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ සංනිවේදන විශේෂඥයින් හැඩගැන්වීම සඳහා කැපවන පුරෝගාමී අධ්‍යාපන ආයතනයක් ලෙසයි MMC ITN කැම්පස් ආරම්භ කෙරුණේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය මේ වන විට නව මාවතකට අවතීර්ණ වී තිබෙනවා. අති නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඩිජිටල් මැදිරි සංකීර්ණය තුළ ප්‍රායෝගික දැනුම ලබා දෙමින් නවීන ලෝකයට ඩිජිටල් සංනිවේදකයෙකු බිහි කිරීමයි මෙහි ප්‍රමුඛතම අරමුණ වී තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදබුල්ල මහතාගේ සංකල්පයකට අනුවයි ITN කැම්පස් බිහි කෙරුණේ. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත එරන්දිකා සෙව්වන්දේ.
4: තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඩිජිටල් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශිෂ්ටතම සහතික පත්‍ර පාඨමාලාව තමයි ITN MMC කැම්පස් මෙහෙවන්නේ. කණ්ඩායම් දෙකක් සාර්ථකව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ පුහුණුවන් පසුගිය කාලයේ නිමා කළා. අද මෙලෙස ආරම්භ වන්නේ ITN MMC කැම්පස්හි තුන්වන කණ්ඩායමයි. සිසුන් 100කට අධික පිරිසක් මෙවර තුන්වන කණ්ඩායම සඳහා ලියාපදිංචි වී අවසන්. වැඩසටහන් ඉදිරිපත් කිරීම, බහුමාධ්‍ය නිර්මාණකරණය, ඩිජිටල් අලෙවිකරණය හා සංනිවේදන යන පාඨමාලාවන් ඔස්සේ ඔවුන් අද දිනේ පටන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හැදෑරීමට නියමිතයි. ITN MMC කැම්පස්හි අරමුණ තමයි ඊළඟ පරම්පරාවේ මාධ්‍ය සහ තාක්ෂණ වෘත්තිකයන් සවිබල ගැන්වීම. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ සංකල්පයක් අනුව තමයි මේ දැවැන්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ.
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, මහාචාර්ය අනුරුද්ධ ජයකොඩි, ඉසෙට් එම් සලීම්, කැලුම් ජයවීර, ෂර්ලිපි දෙලංකාවල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් තුන්වන කණ්ඩායමේ අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරුණා. එහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා අදහස් පළ කළා.
5: මේක තවත් විශ්වවිද්‍යාලයක් නෙවෙයි, මේක තවත් අධ්‍යාපන ආයතනයක් නෙවෙයි. ඔබට එක පැත්තකින් ඩිජිටල් එඩියුකේෂන් එකට රෙලවන්ට් දැනුම ලබා ගන්න මෙතන පුළුවන්. අනිත් පැත්තෙන් මේකේ බ්ලෙන්ඩ් කරලා තියෙන්නම 50% ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්. ඒක ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එක නැතිව අපිට තියරි විතරක් ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න බෑ. මීට පෙර තමයි හිටියේ කැමරාමල්ලා වෙනම, ලයිටින් කරන අය වෙනම, රෙකෝඩින් කරන අය වෙනම, edit කරන අය වෙනම, ප්‍රොඩියුසර්ස්ලා වෙනම, ඩිරෙක්ට් කරන අය වෙනම, මියුසික් කරන අය වෙනම, මාස්ටරින් කරන අය වෙනම, ඒක ෂෙඩියුල් කරන අය වෙනම, මේ වගේ විශාල ප්‍රමාණයක් එහෙම හිටියා. හැබැයි අද ඒ වගේ අය අද නැහැ. දැන් ඉන්නේ මේ සියල්ලම කරන්න පුළුවන් එක කෙනයි. අන්න එයා හදන එක තමයි අපේ වැඩේ. We are not making graduate just graduates. We are not making job seekers. We are making entrepreneurs. ඒ නිසා කවුරුවත් මේකෙන් ඉගෙනගෙන මම රස්සාවක් හොයාගන්නවා කියන මයින්ඩ්සෙට් එක එන්නේපා. ඒක කවදාවත් කරන්න බෑ. අපි ඕගොල්ලන්ව හදන්නේ, අපි ඕගොල්ලන්ව යොමු කරන්නේ self employment කියන පැත්තට. ඉතින් මීට පෙර හිටපු බැච් එකට නොතිබුණු අවස්ථාවක් අපි ඕගලන්ට උදා කරලා දෙනවා. ඒක තමයි working while studying. මං හිතනවා ඕගලන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී කියලා. අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. Taman ඉගෙන ගන්න ගමන් earn කරන්න.
0: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඇපා මහත්මිය මෙන්ම ඉහළ කළමනාකාරීත්වයේද මෙම අවස්ථාවට එක්ව සිටියා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීම, ඩිජිටල් අලෙවිකරණය හා සංනිවේදනය, බහුමාධ්‍ය නිර්මාණකරණය සහ පාඨමාලා සඳහා බහුමාධ්‍ය නිර්මාණයකරණ යන පාඨමාලා සඳහා සිසුන් 100 දෙනෙකුට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිසරයට පැමිණි මෙම පිරිසට අදින කටයුතු අද සිට ආරම්භ කිරීමට හැකිවනවා. සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබට ගොස් නූතන ලෝකයට ගැලපෙන පරිදි MMC ITN කැම්පස් විෂය මාලා සකස් කර තිබෙනවා. වත්මන් රජයේ රටපුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කුරුම කර දීමේ අභිප්‍රාය සහිතවයි අකණ්ඩව සංවර්ධනයක් කරා රට මෙහෙයවන්නේ. ඒ අනුව ඌව පළාතේ මොන්රාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශීලිකම් කොට්ටාශය තුළ ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 2,44,27,992 වියදමින් ඉදිකරුණු තනමල්විල ප්‍රාදේශීලිකම් කාර්යාලය නව ගොඩනැගිල්ල හේතුවෙන් මහජන සේවාවන් සැපීම විධිමත් වුණා. නවීන පහසුකම් යටතේ කඩමින් සේවාවන් සැපීමට හැකි වී තිබෙනවා. තනමල්විල ප්‍රදේශයේ පවුල් 10,339 මෙමකින් සෙත සැලසෙනවා. මෙතර ඌව පළාතේ පිරිපහදු ජලපෙරණ පද්ධතිය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ තනමල්විල කොට්ටාශයේද නව පිරිපහදු ජලපෙරණ පද්ධතිය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එක් පිරිපහදුවක් වෙනුවෙන් වැය කරන මුදල ₹125,000. ඒ අනුව ප්‍රදේශයේ පුරා නව පිරිපහදු 9ක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. රුපියල් මිලියන 60ක වියදමින් ඉදිකළ රත්නපුර ශ්‍රී ක්‍රිෂ්ණා මහාවිද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මලේකම් ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වත්මන් රජයේ කෙන යන වැඩපිළිවෙල යටතේයි එය ක්‍රියාවට නැංගුණේ. ඊට සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබා දුන්නා. මේ අතර රජයේ සහ පෞද්ගලිකංශයේක්ව තනබල්විල බෝධාගම ප්‍රදේශයේ දිවස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. අඩු ආදායම් ලාභීන් වෙනුවෙනුයි මෙම දිවස ඉදිකරන්නේ. ප්‍රභු පන්තියට තිබූ වරප්‍රසාද සියල්ල කපාහැර ඒවා පොදු ජනතාවට ලබා දීමට වත්මන් රජය ක්‍රියා කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුවටෙක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
6: අපේ ආර්ථික මූලධර්මයේ දන්නවනේ ප්‍රතිපත්තිය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ හැමෝම ආර්ථිකයට දායක වෙන්න ඕන. දායක වෙන තමන්ගේ පංගුව තමන්ට ලැබෙන්න ඕන. අපිට ගහන මාධ්‍යයක් තියෙනවා මෙතන. නේ? ගහගෙන ඉන්න. බලමුකෝ ගහගෙන නේද? ඉතිහාසයේ අපිට මාධ්‍ය තිබිලා නේ අපි දිනුවේ. ඔයගොල්ලන්ගේ කටවල්නේ. ඔයගොල්ලෝ හදපු මතයනේ. මොකක්ද දන්නවද? බංකුව පහළට බෙදන්නේ බැකෝලින්. ඉහළට කංග ඇන්දෙන් බෙදනවද? දැන් පැත්ත මාරු වෙලා ඉස්සර වගේ. ඉස්සර ඉහළට බෙදුවා බැකෝ එකෙන් පහළට බෙදුවා කංග ඇන්දෙන්. ඉහළට කංග ඇන්දෙන්වත් නැහැ. ඉහළට කංග ඇන්දෙන් හරි මේ අවුරුදු දෙකමාර ඇතුලේ බෙදාගත්ත එක දෙයක් තියෙනවා නම් මං සභාවට විරුද්ධ කරනවා. මොන මාධ්‍ය කවුරු හිටියත් කමන්නේ කියන්න එක දෙයක්. ඒ ප්‍රභුවාණ්ඩු අන්න ඒකයි මෙතන වෙනස. පන්ති දෙකේ වෙනස. හදාගත්ත කොහමද? අවුරුදු පහ පාර්ලිමේන්තු ගියාම අපිට විශ්‍රාමයට බෑ. දවස් 20යි පාර්ලිමේන්තු යන්න ඕන. ජීවිත කාලෙම විශ්‍රාමයට බෑ. අන්න ප්‍රභූ පාලනය. අපේ ආණ්ඩුව ඉහළට බෙදාගත්ත බැකවකෙන් බෙදාගත්ත ඒවා ඉවර කරා. භාවිතාව තමයි මොකද දැන් අපේ? අපි මේ රට ගොඩනගන එක තමයි. නැත්තම් කයිවාරු වැඩක් නෑ.
0: සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට නියමිත විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන් විභාගය සඳහා සූදානම් කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි අදාළ දිනවලදීම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. යනු යම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතී නම් පූර්ව සැලසුමක් සහිතව කටයුතු කර අමතර කාලයක් යොදාගෙන විෂය නිර්දේශ ආවරණය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් පිළිබඳ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් එහි වැඩිදුර පරීක්ෂණයක් නම් කරනමින් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. මරණ පරීක්ෂණයේ තීන්දුව ජූලි 31 වනදා දක්වා කල්තබමින් මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සදරසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා. මෙම සිද්ධියේ සාක්ෂි මෙහෙය වූ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු අවදානම ඉහළ යමින් පවතින බව වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
7: මදුරුවන් භෝජන ස්ථාන ඉවත් කරන කියන එක ඒක සදාකාලිකවම තමන්ගේ ඇඟට යාවිත දෙයක්. මේ කණ්ඩායම වෙන නිසාවත් පොලිසියෙන් වෙන නිසාවත් PHI මහත්තයන් නිසාවත් නෙවෙයි මේක කළ යුත්තේ. මේක තමන්ගේම යහපත සඳහා දීර්ඝ කාලීනව හැමදාම කළ යුතු දෙයක් වෙනවා. මොකද මේ දවස් පහේ ඩෙංගු මර්ධන සතිය කියලා මේක කළේවල ඊට පස්සේ ආනෑ ඔක්කොම හරි කියලා ඉන්න බෑ. මේක දිගටම මේ දේ සිද්ධ විය යුතු වෙනවා. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ඩෙංගු තියෙන අනිත් රටවලත් තිබෙනවා. ඒගොල්ලොත් මේ සොයනවා මේකට කොහොමද ස්ථිරසාර පිළියමක් ගන්න කියලා. නමුත් අපි ගත්තොත් සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශ තුරංගරද ඒ දේ මොකද මේ ජනතාව වගකීමෙන් මේ අපිරිසුදු කරන්නේ නැතුව තමන්ගේ ජීවන රටාවට හුරු වෙලා තියෙන නිසා අපිට තාම ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා මේක මුළු රටේම ජනතාවගේම සියලු දෙනාගේම බලධාරීන් සියලු දෙනාගේම වගකීමක් තමයි මේ දේ අපිට ළඟා කරගන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා ඊට සාමතරව ඔබ ඇසුවා වගේ මේ කාලය තුලදී මෙහෙම වුණ හැදුනොත් එහෙම අනිවාර්යයෙන්ම දවස් දෙකක් යනකොට උන අඩු වීමක් නැත්තම් මේ සඳහා ප්‍රතිකාර සහ මේ වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුමයි. සහ ඒ උපදෙස් අනුවම ඉන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද දවස්වල් දෙකක් උන අඩු වෙච්ච ගමන් තමන් ආපහු මහන්සි වෙන්න යන්න එපා. සතියක්වත් අනිවාර්යයෙන්ම මේ මහන්සි නොවේ මේ ප්‍රතිකාර සහ උපදෙස් පිළිපදින්න කියලා තමයි ඉල්ලා
1: සිටින්නේ.
0: හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට හැකි වුණ ඇති බව ඉරානය පවසනවා. ඉරානයේ සටන් නතර කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග වන ගිවිසුමක් ආසන්න මට්ටමක පවතින බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අග්‍රව් පවසන්නේ. මෙම ගිවිසුමට ඇමරිකාව ඉරානයට පනවා ඇති අවහිර කිරීම ඉවත් කිරීමද ඇතුළත්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුව ආරම්භ කරන බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ. විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරඟෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. එංගලන්තයේ ලබා දුන් ලකුණු 220ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සිළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමු පන්දුර පහර දුන් එංගලන්තය පන්දුවර 20 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කළා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: දිවයිනේ ප්‍රදේශ රැස්කට අදත් වැසී පාස්කු විමර්ශන පිළිබඳ කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්. MMC ITN කැම්පස් තුනන කණ්ඩායම පාඨමාලා ආරම්භයි. රටපුරා සංවර්ධන සංග්‍රාමයක්. ඩෙංගු මඩින්න රටපුරා මෙහෙයුම්. ඉරාන ඇමරිකා යුද්ධයේ අවසානය ගැන ඉඟියක්. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවකට
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
0: Then be the change විශේෂාංකය.
4: Be the change වෙනස ඔබ වෙන්න.
8: පරිසරයට ආදරය කරන සුබහදහමට ගරු කරන ලොවපුරා නමදිඩු අත්විතීය පාරාදීසයක්. නිතර වැසි වැටෙන නිසාම වලාකුළු වාසස්ථානය යන නමින්ද ප්‍රසිද්ධ මේ ගම්මානයට වාර්ෂිකව මිලිමීටර් 11800කට අධික වර්ෂාපතනයක් ලැබෙන බව වාර්තා වෙනවා. එය අඟල් 467කට ආසන්න ප්‍රමාණයක්. ලෝකයේ බොහෝ රටවල් වසර ගණනාවක් පුරා ලැබෙන වැසි ප්‍රමාණය මෞසිනරම්බල්ට මාස කිහිපයකදී ලැබෙනවා. ඇතැම් දිනවලදී පැය 24ක් ඇතුළත මිලිමීටර 1000කට වඩා වැසි ලැබුණු අවස්ථාද වාර්තා වී තිබෙනවා. ඇතැම් රටවලට මුළු වසරකදීවත් නොලැබෙන වැසි ප්‍රමාණයක් මෙම ගම්මානයට එක් දිනකදී ලැබෙන බවයි වාර්තා වන්නේ. ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ස්ථානයක් ලෙස ගිනස් වාර්තාවට පවා ඇතුළත්ව ඇති මේ කුඩා ගම්මානය සබහධර්මයේ හා මිනිසා අතර ඇති අපූරු සහජීවනයේ ජීවමානය පිළිබඳවයි අද බේදචේච් තුලින් සොයා බලන්නේ. මෞසින්රාම් මෙතරම් තෙත් ප්‍රදේශයක් බවට පත්වීමට ප්‍රධාන හේතුව එහි භූගෝලීය පිහිටීමයි. බෙංගාල බොක්කින් හමායින තෙතමනේන් පිරුණු මෞසම් සුළඟ කාසි කඳුකරයේ ගැටීමත් සමග වලාකුළු ගණී භවනය වී අධික ලෙස වැසි ඇද හැලෙනවා. එනිසාම මේ ප්‍රදේශයේ අහස බොහෝ විට අඳුරුයි. හිරු එළිය දැකීම පවා කලාතුරකින්. ඇතැම් දිනවල දහවල් කාලයේදී පවා මේදුම් සහ වලාකුළු නිසා ගම්මානය සම්පූර්ණයෙන්ම අඳුරු ස්වභාවයක් ගන්නවා. සෑම තැනකම ගලා යන දිය ධාරා, දිය ඇලි සහ තෙතබර හරිත වනාන්තර දැක ගැනීමට හැකියාව පවතිනවා. පක්ෂීන්ගේ හඬ, වනාන්තරයේ මේදුමින් වැසෙනු කඳු සහ ගලා බසින දිය ධාරාව එහි පරිසරයට අපූරු සුන්දරත්වයක් එක් කරනවා. වර්ෂාව නිසා වනාන්තරයේ ඉතා ඝන සහ සදාහරිත ස්වභාවයක් ගන්නවා. මෙය ජෛව විවිධත්වයෙන්ද ඉතා පොහොසත් ප්‍රදේශයක්. මේ සාලය දුර්ලභ ශාක සහ සත්ව විශේෂ රසකටද නිවහනක් වී තිබීම විශේෂත්වයක්. මවුන් සිරාමෙහි ජීවත් වන ජනතාව අතර කාසි සහ ජයින් කියන ගෝත්‍රිකයන් ප්‍රධාන වනවා. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වැසි සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. වැස්ස ඔවුන්ට බාධාවක් නොව ජීවිතයේම කොටසක්. අධික වර්ෂාවට ඔරොත්තු දෙන ආකාරයට ඔවුන්ගේ නිවාස, ඇඳුම්, ගමන් බිමන් සහ දෛනික පුරුදු සියල්ලම හැඩගැසී තිබෙනවා. ඔවුන්ගේ ජීවන රටාව සාම්ප්‍රදායික සහ නිර්මාණශීලීත්වය ලෝකෙම අවධානය දිනාගෙන තිබෙනවා.
4: Be the change. වෙනස ඔබ වෙන්න.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: විලාව මධ්‍යහන 12:25.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
5: යාළුවට මං හිතෙන ගැලමෙක් කියලා. හරි, ඔයා කතා කරලා එන්නකො, මම ඇතුලෙන් ඉන්න. පරක්කලා දින්නේ.
4: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පාටිගේ තැළ.

වෙලාව මධ්‍යහන 12:27 දැන් දවල් 12:27 සතිය ගලක්කඩ අහගෙන සතිය ගලක්කඩ අන්තිම පැයේ අපි ඉන්නේ නේද? අන්තිම පැයේ හිටියට මොකද? අපි අහමු තව ලස්සන සින්දු ටිකක්. හරි. ඊට කලින් මේ අද මෙසේජ් එකක් දාලා දෙන කට්ටිය මතක් කරන්න ඕන. ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තිබුණා මට කලිනුත් ගොඩාක් කට්ටිය කියන්න බැරුණා ඒ වුණාට අපි මේ කට්ටිය මතක් කරලා ඉන්නේ නැහැ නැත්තම් තරහ වෙනවා. මොනවත් අපි ඔඩියන්ස් එකනේ. අපි ඔඩියන්ස් එකට හැමදාම ආදරෙයි. ඔඩියන්ස් එකේ සතුට තමයි අපෙත් සතුට. හරි. හරි. එහෙනම් මේ කට්ටිය මතක් කරමු. මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මෙසේජ් එකක් දාලා තින්නේ මේ නම දාලා තියෙනවාද? කවුද මේ? ආ සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මීදනිය පැත්තෙන් මීදනියන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ මේ උපනම් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එතකොට තව මෙසේජ් එකක් දාලා තිනවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ මම අලව්වෙන් ගුණසිරි තමයි ගුණසිරි නෑ අලව්වෙන් උපාලි තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. හරි හරි එහෙනම් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තිනවා ආයිබෝ ඒවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා ඇතුළු මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි ඉතින් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව මෙසේජ් එකක් දාලා තිනවා මෙසේජ් එකක් දාලා තියෙන නවගහ ඇලින් ඖෂධ රත්තිට සින්දුවකට එකතු කරගන්න ආදරය කියන මෙසේජ් එකක් දාලා ආදරය ආදරය අපිත් ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි. හරි ඊට පස්සේ කියලා තියෙනවා අදත් ප්ලේලිස්ට් එක නියමයි පට්ට ගිලන දාලා දෙන්න සුපිරියක් කියලා දාලා දෙන්න. හරි තැන්කියු තැන්කියු. හරි එහෙනම් මේ කට්ටියවත් එකතු කරගෙන අපි යමු ඊළඟ සින්දුවට. කීයද වෙලාව? වෙලාව දවල් 12:29.

0: FM 93.7 Lakhana Radio ITN
1: වෙලාවදවල 12 විනාඩි 37යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත.

වෙලාව දවල් 12:38 දැන් සතියක ලක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7 ඉතින් මේ දැන් මම ඔයාලට තව පුංචි කතාවක් කියනවා අද සතියක ලක්කඩ අපි ඉවර කරන්න කලින් හරි දැන් මේ ඉවර කරන්නේ නැහැ තව සින්දු ටිකක් අහන්න තියෙනවා හැබැයි ඊට කලින් පුංචි කතාවක් කියනවා මේ කතාව මෙහෙමයි මොකක්ද දන්නවද දැන් මේ ලෝකේ එක එක ප්‍රොඩක්ට්ස් නිෂ්පාදන තියෙනවා නිෂ්පාදන අපි එළියට දානවා අපි කියනවා ප්‍රොඩක්ට්ස් අවුට්පුට් එකක් එනවා කියලා එතකොට එක එක ප්‍රොඩක්ට්ස් එනවා සමහර ඒවා භාණ්ඩ සමහර ඒවා සේවා එක එක දේවල් ඔය අතරින් මේ අපි ගොඩක් වෙලාවට දැන් ගනුදෙනු කරන දේ තමයි සේවා හේතුව තමයි ලෝකෙ මේ වෙද්දී මුදල් වලට වැඩිය සල්ලි වලට වැඩිය වටිනාම ඒකකේ වෙලා තියෙන්නේ ඩේටා දත්ත හරි ඇයි ඒ උදාහරණයක් කියන්න මේක තමයි උදාහරණේ හොඳම උදාහරණේ ගොඩක් වෙලාවට හිතන්න මිනිස්සු කියන කවුරුර කෙනෙක් කියනවා මේ මං ඔයාට මෙන්න මේ ගැන තොරතුරු දෙනවා ඔයාට පුළුවන්ද මට අරක ගැන තොරතුරු දෙන්න මුදල් වලටත් වටිනාකමක් තියෙනවා මේ වෙද්දි ලොකු වටිනාකමක් තියෙනවා ඒක ඉතින් කියාගන්න බැරි තරම් හැබැයි ඊට වැඩි වටිනාකමක් තියෙනවා ඔය දත්ත වලට මං ඔයාට මෙන්න මේ ඩේටා ටික දෙනවා ඔයාට පුළුවන්ද මට අර ටික අරෙන් අරන් දෙන්න හරි ඔය වගේ තියෙනවනේ එක එක නේද පොඩි පොඩි නේද කූට වැඩ කරනවනේ කට්ටිය නේද අපි කියන්නේ ඒකට මොකද්ද කියන්නේ රහස්‍ය ක්‍රම පාවිච්චි කරලා කේක් කට්ටියව අපි අල්ල ගන්නවා හරි මම ඔයාට මෙන්න මේ ඩේටා ටික දෙනවා ඔයා මට දෙන්න මේ ටික ඒ වගේ හරිද ඩේටා ඔය ඩේටා පදනම් කරගෙන තමයි ලෝකෙ තියෙන ගොඩක් සේවාවන් දැන් වෙද්දී ඇවිල්ලා තියෙන්නේ හරිද එතකොට ඔය ඩේටා පදනම් කරගෙන ආපු එක හොඳ සේවාවක් කියන හොඳම කිව්වට පස්සේ එහෙම නැත්නම් අපි ගියමු හොඳ ප්‍රශස්ත සේවාවක් තමයි TikTok එක අපි හිතන් ඉන්නවනේ TikTok කියන්නේ මේ ෆොටෝ එකක් උඩ පහල යන දාලා සින්දුවක් දාන එක නැත්නම් පොඩි නැටුමක් දාලා dance එකක් දාලා සින්දුවක් දාන එක තමයි TikTok කියන්නේ කියලා නෑ නෑ නෑ TikTok එක මේ හදලා තියෙන නිර්මාතෘවරු මේක හදලා තියෙන්නේ හැම section එකකට ඒ කියන්නේ හැම section එකක් කියන්නේ education ඊට පස්සේ එක එක අපි ගත්තාට පස්සේ කොටස් වෙළඳපොළ දේවල් භාණ්ඩ හා නිෂ්පාදන විකුණන්න සහ විවිධ අනිත් හැම දෙයකටම ඒ කියන්නේ අපි හිතමු මොන හරි තමන්ගේ අලුත් දෙයක් තමන්ගේ අලුත් කන්ටෙන්ට් එකක් මොන හරි එකක් අපි එළියට දානවා නම් අපිට ඒකේ නිකන් ට්‍රේලර් එකක් වගේ දෙයක් කියවගේ දෙයක් එළියට දාන්න අවුට්පුට් එකක් දෙන්න මේ TikTok එකෙන් අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවද මේ TikTok එකේ ওই තියෙන এডুকেෂන් සිස්ටම් එකත් එක්ක ගත්තට පස්සේ ගොඩක් කලාවට ඕගොල්ලෝ දන්න දෙයක් තමයි මේ දවස්වල ලංකාව විතරක් නෙමෙයි ලෝකෙත් ඉන්නවා මං හිතන්නේ උපකාරක පන්ති ගුරුවරු එහෙම ගොඩක් කලාවට ওই TikTok එක පාවිච්චි කරනවා මේ තමන්ගේ මාකටින් පැත්ත සහ ඒ තමන් මේ දවස්වල මොන වගේ දේවල්ද කරන්නේ ආ ඉස්සරහට ඉන්න දේවල් කොහොමද කරන්නේ මේ දේවල් දැනුම්වත් කරන්න මේ TikTok එක පාවිච්චි කරනවා. හැබැයි දැන් ඒක නෙමෙයි කතාව. ඕක තමයි TikTok එකේ දින වැදගත්කම. හැබැයි මේ දවස්වල මොකද TikTok එකේ වෙන්නේ? මේ දවස්වල වෙන්නේ සින්දුවකට කට්ටිය පොඩ්ඩක් පොඩි ඩාන්ස් එකක් දානවනේ. මොකද්ද මේ සින්දුව? මං හිතන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩි සින්දුව තමයි ඕක. රූප ස්වභාවයට හිතවහ වැටුණාට ආල කතාව කියන්න හොඳා කියලා. හරි. ඔයත් මේකට මේ ඩාන්ස් එකක් දාලා හරි සින්දු දාලා TikTok එකක් වීඩියෝ එකක් කරේ නැත්තම් මං දැන් දෙනවා සින්දුව. දැන් ගෙදරි දැන් නඩන්න. හරි. ගෙදරි දැන් පොඩි ඩාන්ස් එකක් දාලා මේකේ ෆන් එක ගන්න. වෙලාව දවල් 12:41.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

වෙලාව දවල් 12:57යි නේද? ඉතින් දැන් සතියක ලක් හඬින් අදට යන්න වෙලාව හරි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඊළඟ සතියන්තෙත් හම්බෙමු. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. මේ වෙනකම් මට මෙසේජස් දාපු හැමෝටම thank you. එහෙනම් ගිහිල්ලා එන්න. ජයෙන් ජයම වේවා.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්සර එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: යිස් මද්‍රව්‍ය හා හෙරයින් සමග සැකකරුවන් හයදිනකු පොළොන්නරුවේදී අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව පොළහන්දිය ප්‍රදේශයේදී කළ වැටලීමකදී මත්කුඩු අලෙවි කිරීමට පැමිණි දෙදිනකු හා ඒවා මිලදී ගැනීමට පැමිණි තරුණයින් හතර දිනකු ඊට ඇතුළත් එක් සැකකරුවෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5640ක් හා තවත් සැකකරුවෙකු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 11770ක් සොයාගැනුණා. අතඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20, 21 හා 23 යන වයස්වල පසුවන තරුණයන්. ඇමරිකාව සහ ඉරානය අතර සාමගි විසුමක් ඇතිකර ගැනීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසනවා. සිය නිල සමාජ මාධ්‍ය ගෙනුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙපාර්ශ්වය අතර සාමය උදාවීම මින් පෙර කිසිදු දිනක නොවූ තරම් ඉතාමත් ආසන්න මට්ටමකට පැමිණ ඇති බවයි. පසුගේ කාල සීමාව පුරා කලාපීයමෙන්ම ගෝලීය වශයෙන් දැඩි නොසන්සුන්තාවයකට හේතු වූ මෙම ගැටුම නිමා කිරීම සඳහා දෙරටේ නායකත්වයන් ගෙන ඇති පියවර පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ් එහිදී සුබවාදීව අදහස් පළ කර තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: විලාව පසරු 1:03

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: සුබදාවලක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම වාසනාවන්ත සුන්දර දවසක් අද ජූනි මාසයේ 13 වෙනි දසින සුරාදා දවස ප්‍රාසංගික වේදිකාවේ රසයේ බෙදා හදා දෙන්න සූදානම් වෙන්නේ අද දවසේදී බලාපොරොත්තු වෙන හැම දිනාම බලාපොරොත්තු හිඳ ගීරශ්මි කියලා කිව්වාම ඉතින් ගීරශ්මි කොයි වෙලාවේද ආරම්භ කරන්නේ එහෙම හිත හිත කල්පනා කර කර ඉන්නෝ වැඩබිමේ ගොවිපලේ මගතොටේ නිවහනේ මේ වෙන විටත් මැසේජ් එකක් දාලා 07.03.5.93.7 මැසේජ් එක දාලා බලාපොරොත්තුව ඉන්න වෙලාවක් තමයි මේ. ලාංකේය සම්දර්ශන වේදිකාවට අලුත් මුහුණුවරක් උදා කරමින් එදා මෙදාතුර රෝහණ විජේසිං ආදරණීය මිතුරා ප්‍රමිති කන්නෙන් යුතු ප්‍රසංගයක් ඔබට තිළිණ කරන්න ලබා දුන් දායකත්වයත් සිහිපත් කළ ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් ඒ වගේම ලංකාවේ ජනප්‍රියම කලාකරුවන් එකතු වුණු වේදිකාව ඔබට හඳුන්වා දෙමින් රේඩියෝවේ ප්‍රාසංගික අත්දැකීම ලක්කඬ ගීරශ්මි ආරම්භ කරන මම නලින් විරාජ් ලස්සන සුන්දර ප්‍රසංගයක් අපි ආරම්භ කරනවා 07.03.5.93.7 ඔබේ WhatsApp message එක එවන්න කියන ආරාධනය සමග මෙන්න ලක්කඬ ගීරශ්මි
1: ශිල්පිනිය චම්පා හල්හාරි ජයසේකර purple range එක ලක්කඬ

0: වෙලාව පසුරු එකයි විනාඩි 12යි.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: සන්ධ්‍යාව පසුරු එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ලකාණ්ඩ රේඩියෝ ITN.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: කුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකම්. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නැහැ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැව.
3: මොකද කිව්වේ?
1: එන්න කිව්වා. මං ඒ තිතුවේ නැහැ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලෙ සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: විරහාවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපත් සහතන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාදාරය

0: Radio ITN. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: වෙලාව පස්සරු එකයි විනාඩි 35ක් වෙනකොට ප්‍රසංගයත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනම එකතු කරගන්න සූදානම් වෙන්නේ 07.03.93.5.93.4 මැසේජ් එකක් දැම්මා නම් ඉතින් අනිවාර්යෙන්ම කියනවාම තමයි. දැන් හොරණ සත්වල ගාමන්ට් එක කියලා කියන්නේ දැන් ඒගොල්ලෝ ටිකක් කලින් යන කට්ටියක්. මොකද මේ විනාඩි 2-3ක් ඉස්සර තමයි මැසේජ් එක දාන්නේ. මොකද පොඩි බයක් තියෙනවා කියවෙන එකක් නැද්ද කියලා. හැබැයි හදිසියෙවත් ඉතින් වැඩසටහන් නොතිබුණා නම් අපරාධේ නේද? ඒකින්ද කලට වෙලාවට කරන්න ඕනේ ඒවා තියෙනවා. ඉතින් කලට වෙලාවට නොවුනාම සියල්ල වෙනස් වෙනවා. දැන් ඔය එල්නිනෝ තත්ත්වයක් එන්නෙත් ඒකනේ. දැන් යල මහා කන්න වෙනස් වෙලා එල්නිනෝ තත්ත්වයට බලපෑවට පස්සේ උෂ්ණත්වය වැඩි වෙලා වෙනසක් වෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන වෙලාවටම කරන්න පුළුවන් නම් හොඳයි. පොඩ්ඩක් වැඩේ ආරම්භ කරනකන් ඉන්න ඕනේ ඔය හොරණ සත්වලේකේ කට්ටියට තමයි මම මේ කියන්නේ. කොහොමුණත් ඉක්මනින් මැසේජ් එකක් එවුවා. මම හිතන්නේ ඊට පෙර වැඩසටහනට එවපු මැසේජ් එකක්ද කියලා. කොරණ සත්තල ගාමන්ට් එකේ කට්ටිය කමනි ඉන්නවා, නිලෝ ඉන්නවා, ඉනෝකා, අනුරාධා, සියානි, සේපාලි, නන්දා, සුජීවා, නවෝදිකා, ඉන්දිකා, ඔගොල්ලන්ගේ මිස් අශෝක එයාත් ඉන්නවා. ඉතින් එයාටත් ඔය ඔක්කොටම කියන්න තියෙන්නේ ගැමි කියමනක් තියෙනවා. ඒකේ කියමන කියන්නේ මොකද තියෙනද නෙමෙයි, හැමදේම මේ ගොඩක් ආදරයෙන් අහන කට්ටියන්නේ මේගොල්ලෝ මගේ යාළුවෝ. තරහ වෙන්නේ නැහැනේ. ඒ තරහ නොවෙන අයට ඕන දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ මූදහත් ගව්වක් දුර තියෙද්දී අමුඩි ගහන්න හොඳ නැහැ කියලා ගැමි කියමනක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, කලට වෙලාවට කරන්න ඕනේ කලට වැසි කලට පෑවිල්ල තිබුණොත් තමයි හොඳ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. ඉතින් මේ බක පණ්ඩිතයාට මේ මැසේජ් එක දාලා අපි අහගත්ත දේවල් කියලා දැන් ඉතින් මට බයිනවා ඇති. හරි, එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම බැන බැන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. අද දවසේදී ආදරයෙන් එකතු වෙනවා පොල්ගහවෙල බැලුම්ගල කන්දෙන් ධෝනි හසදරා, සුරේකා රේණු, රුවන් සාගර, ලස්සන සින්දුකට එකතු කරගන්න ජය ශ්‍රී කියලා කියන ලක්කනට. රයිට්, අපි එයාට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අතරේදී යාළුවනේ ඔන්න අදත් ගී රශ්මි අහන්න ආවා කරකවනවා. 93.5 93.4 නලින් අයියේ අපිවත් ලස්සන ගී පොකුරකට එකතු කරගන්න. අපි ඉන්නේ මහියංගනේ හතේ කණුවෙන්. ඉන්නවා බිරිඳ නදීකා, දුව ඉන්නවා, දෙව්මී පුතා කල්ප ඉන්නවා. ගී රශ්මි අහන සියලු දෙනා එක්ක මම ආනන්ද රත්නායක මහියංගනේ හතේ කණුවේ ඉඳලා මැසේජ් එක දාලා බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු සඵල වුණාම නලින් කොල්ල අපිව කිව්වා කියලා තමයි යා කියන්නේ. දරණීගලින් තරුසි බස්නායක යා කියන්නේ විරාජ් අයියා කියලා මට. එක එක්කෙනා එක එක විදිහට කියනවා. පුතා කියනවා ජය මාමා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කට්ටිය පුතේ කියනවා. සමහරු මල්ලි අයියේ කියනවා, නලින් අයියේ කියනවා, විරාජ් අයියේ කියනවා. කොහොමුණත් කමන්නේ ආදරෙන් ඔබත් එක්ක හමු වෙන මම නලින් විරාජ්. ඉතින් ලස්සන සුන්දර දවසක අපේ හමුවීම. වෙලාව හරියටම කියනවා නම් 1:09.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හොඳයි දෑබර හිතුතුනි ප්‍රසංග වේදිකාව සමග එකතු කරන මීළඟ ආරාධිත ගායන ශිල්පියා වේදිකාවට හඳුන්වා දෙන වෙලාව විදිහට මේ වෙලාව හඳුනා ගන්නට පුළුවන් සප්තස්වරයේ සුර රට අතර ගීයෙන් කුඩා කළ මැදිවිය ඒ වගේම ඉහළ පහළ සිස්ට අසිස්ට සමාජයන් වෙත යහපත බලාපොරොත්තුවක් තුළ ගී ගැයූ ආදරණීය කලාකරුවෙක් ලෙස විවිධ සමාජ තත්ත්වයන් සන්තර්පණය කරමින් ගැයූ ගී සමුදාය හැමදාමත් හදවතේ නිදන් ගත වුණා. ඔහුගේ සිනහව තිබුණු සැනසුණු සංයමය ගායන ආර වේදිකාව තුළ ගෙනාවේ අපූර්වත්වයක්. ඒ අපූර්වත්වය හැමදාමත් විඳ දරා ගන්නවා නම් ගායන ශිල්පියාට අපි ආරාධනා කරන සූදානම් වෙන්නේ අදත් ඔබට ගී ගයන්නට. ලස්සන සුන්දර ප්‍රසංගය හැඩ කරන ආදරණීය කලාකරුවා දෙන්න බලන්න. ලස්සන අත්පල සන්නාදයක් කියවට මං කියන්නේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් දාන්න වට්ස්ඇප් අපි අහගෙන ඉන්නවා කියලා. එහෙනම් මෙන්න ඔබේ ආදරණීය කලාකරුවා ගායන රටාව තුළ තමාන්ටම ආවේනික තැනක් නිර්මාණය කරගනිමින් ජනප්‍රියත්වයේ කිරුළ තම හිස මත දරාගෙන හැමදාමත් එකලෙස වැජඹෙන ආදරණීය කලාකරුවා ඔව් විචාරද එඩ්වර්ඩ් ජයකොඩි.

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ජ් ලයිට් සමාජික විෂණය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමදී නිසල්.
4: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio IT.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 අංකයට

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: කොල්ලපිටිය ප්‍රදේශයේ චීන සමාගමකට අයත් වෙළඳසැලක් වටලා පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු ප්‍රදර්ශනය නොකර ඒවා අලෙවි කළ ස්ථානයකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. මෙම වෙළඳසැලේ තිබූ භාණ්ඩවලට නිෂ්පාදිත දිනය, කල් ඉකුත්තුන දින ආදී කිසිදු තොරතුරක් සටහන් වී තිබුණේ නැහැ. චීන ජාතිකයන්ට පමණක් නොව මෙම භාණ්ඩ ශ්‍රී ලාංකිකයන්ටද අලෙවි කර තිබෙනවා. ඉන්දුනීසියාවට බලපෑ සෙන්ඩයාර් සුලිකුණාටුව හේතුවෙන් දුර්ලභ ඔරන්ඔටන් ගහනෙන් 7% මියගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවට බලපෑ සෙන්ඩයාර් සුලිකුණාටුවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. එය පසුගිය වසරේදී අග්නිදිගාසියාවට බලපෑ මාරාන්තික ස්වභාවික ආපදාව ලෙසයි සැලකෙන්නේ. වන්දවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ටැපනුලි ඔරනොටන් 800කට අඩු සංඛ්‍යාවක් පමණක් ලොව තුල වාසය කරන බවයි ගණන් බලා ඇත්තේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු තුනට.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: වෙලාව පසුරු 2:03.

අද දවසදී ඉතින් වාසනාවන්ත දවසක් විදියට නම් කරද්දී දැන් ඊයේ දවස පිළිබඳව මතක් කරොත් එහෙම මේ මෙයාට හරි වැදගත්. මොකද මේ ලොකු තාත්තගේ පුතා අරුණ අයියා සහ මේ ඔහුගේ බිරිඳ ලක්මිනියක්ක නේද? යුගදිවියට පිවිසලා හරියටම අවුරුදු 23ක් කියලා කියනවා. ඉතින් ඒ නිසා අරුණ අයියා සහ ලක්මිනියක්කට මේ අද පිරි සුබපැතුම් කියලා පිටිකල බොරුළු හේනේ සුසන්ත සම්පත් තමයි මැසේජ් එක දාන්නේ. මේක කොහොම හරි කියන්න කියලා ලක්කන ගීරශ්මී අපිත් සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද හැම දෙනාම ආදරේ කියලා කියන්නේ ආත්මාර්ථකාමී දෙයක්නේ, කාටවත්ම දෙන්න බලාපොරොත්තු නොවන දෙයක්. ඒක ආත්මාර්ථකාමී දෙයක්. ඒ නිසා මගේ කරගෙන ජීවත් වෙන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් මගේ කිය කිය ජීවිතය මේ එහෙම ඉන්න අයට සමානට හිත රිදෙන දේවල් ඔය ආදරයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජ මාධ්‍ය දකිනකොට ගොඩක් දේවල් හිත කම්පා කරන දේවල් ආදරය ගැන තියෙනවා. ඉතින් පියල් ජීත් ඉන්නෝ සින්දුවක් අහන්න. ආදරය ගැන සින්දු අහන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් රුවිනිලීට එයා ආදරය කරපු ආදරණීය තාත්තා ජීවතුන් අතර නැති වෙලා යද්දි දුකක් දැනෙනවා. හැබැයි ඉතින් දුක කියන දේත් අපිට උරුම දෙයක්. දුක සතුට දෙකම අතර ජීවිතයේ දෝලණය වෙනවා. මේ හැම දෙයක්ම දරා ගන්න වෙනවා. මතකයන් විතරයි අවසානයේදී ඉතිරි වෙන්නේ. ඒ නිසා රුවිනිලි අපි මේ අපේ කනගාටුව ප්‍රකාශ කරන්නත් ඕනේ. මොකද අපේ හොඳ ශ්‍රාවකෙක් විදියට අපිත් එක්ක හැමදාමත් බැඳිලා දුක දැනෙන වෙලාවකත් මැසේජ් එකක් දාන්න අමතක කරලා නැහැ. ඉතින් අපි ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාව ආදරයෙන් මතක් කරද්දී මත්තිගොඩ පැත්තට ගියේ. ඉතින් මේ වෙලාව දුබායි වල ඉඳලා අහගෙන ඉන්නවා චලිත රත්නායක, නිසංසල රත්නායක, දුවල දෙන්න ගෑත්මි, ඒ වගේම සිහෙලි ඉන්නවා, නංගි ශාමලි දෙල්ගහ දෙහෙල්ගමෝ නේද? ඒගොල්ලෝ රොක් සිටි අපරල් එකෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාන්නේ. හරියම නම් ඉතින් ගොඩක් අය ආදරය වෙනුවෙන් කැමති. හැබැයි ඉතින් ආදරය වෙනුවෙන් විඳවන අය ඉන්නවා. ආදරය නිසා විඳින අය ඉන්නවා. සමහරු ආදරය කියලා කියන්නේ මගේ පණ වගේ කියලා කිව්වට වෙන අය ළඟ පණ තියලා යන අයත් ඉන්නවා. එනිසා ආදරය කියලා කියන්නේ බොහොම උතුම් දෙයක්, දෙවිවරුන්ට අයිති දෙයක්. එනිසා සිහින දෙව්දුවට ආරාධනා කරන්න සූදානම් වෙන වෙලාව 2:07.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 22යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: රීතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ, දැන් ඔය මල්වත්තේ, කළුතර මල්වත්තේ නැදුම්ගස්සේ මඩු ගහසර කියලා තියෙන්නේ, මඩු ගහගාවින් යන්න ඕනි කියලා චන්දන ඉන්නව වඩු වැඩ කරන. ඊට මේ පැත්තෙන් ඉන්දික මල්ලි, එයා පොලිස් වැඩ කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් අහගෙන ඉන්නවා වසන්ත තමයි යාගේ අයියා, අම්මා, දරුවෝ, ඒගොල්ලෝ ඔක්කොම ගෙදර කට්ටියම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් නැදුම්ගස්සේ ඉන්න ඉන්දික මල්ලි ඔයාවත් ආදරයෙන් එකතු කරගන්නවා. EMDK ඉෂංකා ඔයාවත් මම එකතු කරගන්න අමතක කරන්නේ නැහැ. මං යනවා නාරම්මලට. CC එකේ ඉන්නවා මේගොල්ලෝ කට්ටිය. කවුද මේ ධම්මික සරත්, ඒ වගේම සුනිල් අයියා, ආයතන සියලු දෙනා වගේම මේ වෙලාවේ ලක්කඬ අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි යා කියන්නේ. ලක්කඬ සුපිරි සුපිරියක් තමයි කියලා තමයි යාගේ වචනවලින්ම කියලා තියෙන්නේ.

ඉසංකට ඉතින් හරි සතුටු නේද යාළුවෝ අහගෙන ඉන්නවා. ඉතින් මම පළවෙනි වතාවට දාපු මැසේජ් එක නේද ඉසංක? මිලක්ෂි කුලියාපිටියෙන් තමයි මෙයා එකතු වෙන්නේ. ඔයාව සද්දෙට අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාන්නේ. කුලියාපිටියේ ඉන්න නිලක්ෂි කුලියාපිටියේ කියලා කියන්නේ. හොඳ ප්‍රදේශයක් නේද? බුලත් සිංහලෙන් ඉන්නවා මේ අම්මා ඉන්ද්‍රාණි, තාත්තා ජයසිංහ, ඉඳුනිල් ඉන්නවා, ප්‍රණීත් ඉන්නවා, කෞෂි, මధు, තුහින, බබායි, ආදි බබායි, මතුගම් පැලවත්තේ මහත්තයා රංග, මගේ චූටි මැණික ඉනුකි, එයාගොල්ලෝ සිළු දිනාව එකතු කරගන්න කියලා කියනවා. බුලත් සිංහලෙන් ඉන්න දහරා තමයි මැසේජ් එක දහන්නේ. දහරාවක් වගේ මැසේජ් එක දාලා දැන් මේ ඔය දැන් විදුලිය එහෙම දහරාවක් විදිහට ගමන් කරන්නේ. රයිට්, මේ ඒ දහරාව නෙමෙයි දහරා. හරි, එහෙමනොත් අපි කියන්න සූදානම් වෙන කව ලස්සන සින්දුවකට එකතු කරගන්නවා නම් දැරණියගල ඉඳලා පල්ලි භාගයෙන් වචිත හේෂාන්, ඔයාව එකතු කරගන්නවා වචිත. රයිට්, මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ගල්පාත පැත්තට යන්න සූදානම් වෙනකොට HKD ගාමන්ට් එකේ මගේ කෙල්ලෝ සෙට් එක. ඒගොල්ලෝ කට්ටිය ඉන්න මාෂා, දිල්ලානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ඒ වගේම ගයනි, කාන්ති, ඒ නැන්දලා ටික. නැන්දේ ඔයාවත් එකතු කරගත්තා ඈ. හරි, කට්ටියෝ මේ එකතු කරගෙන ගල්පාත නැන්දලා ටික තමයි මේ විදියට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. අනේ ඉතින් මට කියනවා ඉතින් පොඩි පුතා ඔයා කියලා. රයිට්, අපි යන්න සූදානම් ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට මම එකතු කරගන්නවා අද දවසේදී ඈන් බබා කුලියා පිටියට ගියහම ඔයාව එකතු කරගන්නවා. බ්‍රයන් සුන්දර කොල්ලෙක්, නුව වැඩකාරයෙක්, බස් වලට ලයිට් දාන එයා, ඒ වගේම කිවිදී ඉන්නෝ ඒගොල්ලන්ගත් එකතු කරගන්නවා. ත්‍රීණ අම්මා ශ්‍යාමලි, යා පොලිසිය, තාත්තා ග්‍රාම නිලධාරීවරයෙක්, රසික ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරයෙන්. ගමට, රටට, ලෝකෙට සේවයක් කරන්න පුළුවන් කෙනෙක්. රයිට්, ලොක්ක දෙන්න බලන්න ලස්සන සින්දුවක් කියලා අහන්නේ කවුද මේ? කොටියා කුඹුරේ, එයත් ලොක්ක තමයි. ප්‍රියංකරිනෝ රුවන් වැල්ලෙන්. රයිට්, ඔක්කොම එකතු කරගෙන ප්‍රසංගය අතරට ගමන් කරන්න සූදානම් වෙන්නේ. ටිකක් දැනෙන ආදවතෙන් අහන වින්දනීය ඉසව්වකට කැඳවාගෙන යනවා නම් මේ හොඳම වෙලාවයි.

0: වෙලාව බලමු ගුණේද පස්වරු දෙකයි විනාඩි 27යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: හොඳයි දැබරී තුතුනේ ලස්සන සුන්දර ප්‍රසංගය හැඩගන්න මීළඟ ආරාධිත කලාකරුවා වේදිකාවට හඳුන්වා දෙන්නට සූදානම් වෙන වෙලාවේ ලක්කන ගීරශ්මී කියලා කිව්වහම පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල එළ කලාකෙත අසද්දු ආදරණීය කලාකරුවන් ජනප්‍රියම කරලියේ ගායන ශිල්පීන් ශිල්පීන් වේදිකාවට එකතු වෙන ප්‍රාසංගික වේදිකාව රේඩියෝ කරන කලා නම් ලක්කන ගුවන් විදුලියයි. එමනම් මීළඟ කලාකරුවා කවුරුන්ද අපි හඳුනා ගනිමු ලක්කන ගීරශ්මී තුල.
2: ලක්කන ගීරශ්මී ප්‍රසංග වේදිකාවේ චන්දන චන්දන චන්දන චන්දන චන්දන ලියන ආරච්චි.

0: ලව පසුරු දෙකයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: Radio ITN. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: ඉතින් අපිව කියන්නේ නැහැනේ ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා අපි ගොඩක් වෙලා ඉන්නවා. එහෙම කියලා තමයි කියන්නේ. දැන් මේ කම්පැනි එකේ ඉන්න කට්ටිය මේ රත්නායක මාමා, සසංග මල්ලි, ලකි අයියා, චතුරංග, ඒ වගේම ඔගොල්ලන්ගේ බොස් කුසුම් මංකල්නේ, හරි, අජිත් අයියා, සංජු මල්ලි, ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ඉතින් මැසේජ් එක දැම්මේ කවුද කියලා තමයි මම කල්පනා කළේ. ඒ කට්ටියම ඔන්න මතක් කරා ගොඩක් ආදරෙන්. ආදරේ ලබන්න නම් ආදරේ කරන්න ඕනේ. අපි වීදිය බණ්ඩාරමාවතේ ස්විප් කඩේ, බුලත් කඩේ දෙකම එක තැන තියෙන්නේ. අපි අද ආදරෙන් ඔයාව අහගෙන ඉන්නේ. අම්මා නිල්මිණි ඉන්නවා, තාත්තා චින්තක, මල්ලි දිමෙත්, ලොකු මාමා චාමර, සීයා චන්ද්‍රසේන, මම ලිහන්සි කියලා තමයි එයා කියන්නේ. මං කොහොනේ ආදරේ ගැන ඔයගලන්ට දැනෙන්නේ, හැංගින දේ ලියන්න කියලා. ජයේ මාමා නම් ආදරේ තමයි. ඉතින් ආදරේ වුණාට පරණ ලියුම්ම තියාගෙන එවනකොට මං කල්පනා කරේ එකම ලියුම දිගින් දිගට මෙවනකොට ඕක වෙනස් කරන්න හිතෙන්නේ නැද්ද? ඒකේ කට්ටිය ඉන්න බලපිටියේ ගිහිල්ලා හිටියට ජය මාමා මේ යාව එකතු කරගන්න කියලා කියනවා. කොට්ටාවි වීරකොඩි ඒකේ කට්ටිය සුපුල් පොඩි එක්කෙනා වරුණ, ඒ වගේම චම්පා, ලස්මි, දිස්න, ධනුෂ්ක, මදුසංක, ජගත්, විජේ, ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගන්නවා. ඉතින් ජයේ ඔයාට ජය වෙන්න ඕනේ. හැබැයි ඉතින් ජය වෙන්න නම් ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. හැමදාම එක විදියට ඉන්න පුළුවන් කමක් නැහැ. ඔයා අපි එදා වගේමයි අදත් කියලා කවුරු හරි කියනවා නම් ඒ කියන්නේ දියුණු වෙලා නැහැ කියන එක තමයි. අපිට හොඳටම වහිනවා කියලා කියනවා මේ වෙලාවේ කවුද ඔයා ඔයාව සද්දෙට මහගෙන ඉන්නවා. නිලක්ෂි තමයි. නිලක්ෂි ඔයාව කිව්වා. හරි, එතකොට මේ යන්න හදන්නේ නම් කියන්නේ නැද්ද? හරිද? සඳමාලිත් ඉන්න වෝ. එහෙම තමයි ඉසංකා මැසේජ් එක දාන්නේ. ඉතින් එකපාර කියන්න තිබුණා ඔයා එකපාර එව්වා නම් නේද? නලින්ද අයියේ ඔයා එනකම් බලාගෙන හිටියේ නම් ටික කියන්න හොඳේ. හරි හරි හරි. ඔගලගේ මිස් තමයි නිලු, ඒ වගේම නිවේශා ඉන්නවා, සමිත, ඒ වගේම සියා, ශ්‍රියාදයා, සිරෝමි, ශාම, චමිල්, චමිල්ල, ඒ වගේම කුසුම, සීතා, නාලකයියවත් එකතු කරගන්න කියලා කියනවා. ඉතින් සියලු දෙනාම එකතු කරගෙන ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙන්නේ. මේ HF එකේ කට්ටිය ආද නිහඬ වෙලා ඉන්නවා කියලා මං හිතුවේ. බැලුවාම මැසේජ් එක දාලා ටිකක් වෙලා HF එකේ කට්ටියම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් අද දවසේ වැඩ අතරේ අහගෙන ඉන්නවා. වැඩබිමේ කොතන හිටියත් මා වහනවා. ඇහැලියගොඩ ආනන්දත් ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු වෙලා. ඉතින් සුන්දර ප්‍රසංගය රස විඳින්න වෙලාව හරි. පසරු දෙකයි විනාඩි 45යි. අපි යමු ප්‍රසංගයේ අතරට යලිත් මෙන්න ලක්හඬ ගී රශ්මි.
2: අරස්ථා සමග ශිහාන් මිහිරංග.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වැල්ලවාය ප්‍රදේශයේ හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත ප්‍රධානතම සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 13ක් මෙන්ම මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 420,000ක මුදලක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. තවත් සැකකරුවන් දෙදෙනෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 9ක් සොයාගෙන තිබෙනවා. ඔවුන් තනමල්විල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඇමරිකාවේ වොෂින්ටන් DC නගරයේ පිහිටි කෙනඩි ප්‍රාසංගික කලා මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල හිසවි කර තිබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අධිකරණයෙන් ලබා දී තිබූ අවසන් දිනයේ දීර්ඝකරණ ලෙස කෙනඩි මධ්‍යස්ථානයේ පාලන අධිකාරී කළ ඉල්ලීම් විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර ඇති පසුබිමකයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන දුර කාලයේ ආරම්භයේදී මෙම කලා මධ්‍යස්ථානයේ පැරණි පාලක මණ්ඩලය ඉවත් කර එවනට ඔවුන්ගේ හිතවතුන් පිරිසක් පත් කරමින් එහි සභාපතිත්වය ලබා ගත්තා. ඉන්පසුව ඔවුන් ගොඩනැගිල්ලේ නමට ට්‍රම්ප්ගේ නමද එකතු කරනු ලැබුවා. මෙම නඩු තීන්දුව ලබා දුන් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටොෆර් කූපර් ප්‍රකාශ කළේ මෙම ජාතික මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමට බලය ඇත්තේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට පමණක් බවයි. මිලඟ ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ 5:04
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: වෙලාව 3:04.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: මේ වෙලාවේ පංවෙල්ලේ සැලුන් එකේ ඉඳලා මැසේජ් එකක් දාලා නලින් අයියේ ඔයාව අහගෙන ඉන්නේ. හැමදාමත් ඔය හඬට ආදරේ ලක්හඬ අපේ කියලා තමයි එයා කියන්නේ. ඉතින් උපුල් වගේම රශ්මි පංවැල්ලේ එයා තමයි ඉතින් මේ මැසේජ් එක දිගට දාලා තියෙන්නේ. පොඩ්ඩක් මං බලාපොරොත්තු වෙන්නේ ආයතනයේ නමින් නෙමෙයි, ඔයාගේ නමින් තමයි මැසේජ් එක බලාපොරොත්තු වෙන්නේ. 0703 93 5 93 4 තමයි මැසේජ් එක එවන්න ඕනේ. ඉතින් එහෙම එව්වහම කියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලස්සන සින්දු දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් දැන් මේ 50 20 දැන් ඔයා මේ එකම දිගට එකම විදියට මැසේජ් එකක් දැම්මහම මට හිතෙනවා මේ ඔයාගේ ඉල්ලීම වෙන මොකුත් නෙමෙයි. ඒ බලාපොරොත්තුව මට ඉටු කරන්න අමාරුයි. එහෙම සමහර දේවල් තියෙනවා. ඉතින් පුළුවන් විදියට උත්සාහ කරනවා. සමහර දේවල් බැරි වෙනවා. ඉතින් බැරි වෙන දේවල් කෙලින්ම කියනවා නම් හොඳයිනේ. ඒ නිසා තමයි එහෙම කිව්වේ. ගොඩාක් වෙලාවට විවිධ ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් තුලනේ කළා තමයි අද ප්‍රසංගය අරගෙන එන්නේ. ඒ ප්‍රසංගය අරගෙන එනකොට කූල් එකේ ඉඳලා කූල් එකේ අහන්න පුළුවන් සින්දුර එකක් දෙනවා කියලා කිව්වා. අද ගොඩක් දෙනා ඉතින් ආදරේ ආදරේ ආදරේ කියලා කිව්වට ආදරේ විඳින රිදෙන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ අවංකවම ආදරේ කරපු මිනිස්සු අනේ මට මොකද කියලා ආදරේ නොහඳුනුලාය කල්පනා කරනවා.

රීතින් මේ ආදරය ගැන නිර්මිණි ලියලා තියෙනවා දුනුකෙවිල්ල ඉඳලා කෑගල්ලේ. ආදරය කියන්නේ පට්ටම පට්ට බොරුවක් කියලා. දන්නා ඉතින් ඒ නිර්මිණිට දැනෙන හැටි.

ආදරය ගැන ලියන්න කිව්වහම ආදරය නිසා විඳවන්නේ, ආදරය නිසා නොනිදන්නේත්, ආදරය නිසා පිච්චෙන්නේත්, ආදරය නිසායි ජීවත් වෙන්නේත්. ආදරේ දන්න අය ආදරයට ආදරේ දුන්න අවංක ආදරයක් තියෙන්නේ වෙන කාගේවත් නෙමෙයි, සංවේදී කරුණාවන්ත මිනිස්සු විතරයි කියලා තමයි රුවිනි ලී ලියන්නේ.

මැසේජ් කරනවා නම් 0793 93 5 93 4ට මැසේජ් කරන්න දැන් මේ CNC කට්ටිය අහගෙන ඉන්න වස්කඩුවේ ඉඳලා.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරම හරගම
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්ම.

0: බොහෝ දෙනෙක් දැන් මට කතා කරන්න උත්සාහ කරනවා 0703 93 5 93 7 ඔස්සේ කතා කරන්න හැකියාවක් නැහැ. මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7 තමයි WhatsApp මැසේජ් එකේ වන්න ඕනේ. දැන් ඉතින් මේ බොහෝ දෙනෙකුට ආදරය ගැන කියද්දි මට ප්‍රශ්නයක් අහන්න ඕනේ කම තිබුණා. ඉතින් මේ එක්තරා දවසක මංගල සාදයක් තියෙනවා. මේ මංගල සාදයට ටිකක් වැඩි හිටියෙක්, ඒ කියන්නේ 100 කෙනෙක් සහභාගී වෙනවා. ආදරය ගැන දන්න 100 මේ මනාල යුවල පිටත් වෙන්න සූදානම් වෙනකොට කතාවක් පවත්වනවා. දැන් මේ කතාව පවත්වන අතරදී 100 මෙහෙම කියනවා.
1: හුටේ වලගේ ජීවිතේ ගෙවන්න හරියට සකන්ද මලයි බබළු වෙලයි වගේ.
0: කොහොමද 100 කියපු එක නිකන් කාටවත් තේරුන්නේ නැහැ. සකද මලයි බබළු වෙලයි වගේ ජීවිතේ ගෙවන්න ඕනේ කියලා කිව්වේ. මං කල්පනා කළේ දැන් මේක තමයි හොඳම ප්‍රශ්නේ ඕගොල්ලන්ගෙන් අහන්න. සකද මලයි බබළු වෙලයි කියලා කියන්නේ මොකක්ද? 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න. 100 දන්න දේවල් ඔයා දන්නවද? 100 කොයි තරම් දේවල් දන්නවද නේද? මං කල්පනා කළේ ඉතින් 100 එහෙම කියන්න නම් ඉතින් ආච්චිට කොච්චර ආදරයක්ද? ඒ නිසා වස්කඩුවේ CNC එකේ ඉන්න ආච්චිලා ටික නමක් නැතුව මැසේජ් එකක් දාපු ඒ නැන්දා. එයාගේ දුරකථන අංකයේ තියෙන්නේ 926. නම දාලා නැති වුණාට CNC එකේ නලින් අයියා අපි එහෙම කියනවා. ඉතින් මන් දන්නේ නැද්ද නේද? දැන් සඳුනි නැද්ද? මංජුසා කොහමද? හරි දැන් ඉතින් ඒ වගේ නම් තියෙන ගොඩක් අය හිටියා. තාම ඉන්නවද නැද්ද දන්නේ? සියලු දෙනා මතක් කරන අතරදී 0703 93 5 93 7 මැසේජ් එකක් දාන්න කියලා කියනකොට ගල්පහත HKD ගාමන්ට් එකේ මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ගයනි, ඒ වගේම කාන්ති ඉන්නෝ. කට්ටියෝ මේකතු කරගන්න කියලා කියනවා. කාන්ති කියලා කිව්වට මොන කාන්තියක් දනේ? හරි අමාරුවෙන් මේ දවස්වල යන්නේ කියලා තමයි කාන්ති කියන්නේ. හැබැයි ඉතින් කාන්ති ඉතින් හිනා වෙලා ඉන්නව නේද? කඩුවෙල කොතලාවල ඉඳලා 770 දුරකථනාංකය ඔයාලට නම අමතක වෙලානේ. ආයතන නමනේ මේ මට ඕනේ ඔයාගේ නම. මහරගම ඉන්නවා ඉතින් විවල සේනලෑ කට්ටිය වෙනදා වගේම සුපුරුදු විදිහට අදත් එකතු වෙලා ඉන්නවා. ඉතින් අද කට්ටිය අඩු වෙලා නැද්ද වැස්සින්ද? රසික, ඒ වගේම චනිතු, පසිදු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, මේ ඉන්නේ කුමාරි, හාමි කුමාරි, අනුර, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමණි, චන්ද්‍රාණි, රේෂා, නයනි, නෙල්පචිත්‍ර, ඒගොල්ලෝ කට්ටිය මේ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ මහරගම. ඒගොල්ලෝ ඕපල් එකේ ඉන්නේ නේද? හරි හරි හරි. ඉතින් මම දන්නවනේ ඔයාව කවුද කියලා මැසේජ් එක දැම්මේ. හරි, කොහොම වුණත් ගොඩක් ආදරෙන් එකතු වෙනවා. ඉතින් ගොඩාක් දේවල් කියනවා. දැන් ඉතින් ඔන්න 100 කියපු එක. සකද මලයි බබළු වෙලයි. 0703 93 5 93 7 තමයි උත්තරය දෙන්න ඕනේ. දැන් ඉතින් 100 ලව හොය හොය අහන්න තියෙන්නේ මේක තමයි. මොකද්ද 100 මේ සකද මල කියලා කියන්නේ, බබළු වෙලයි කියලා කියන්නේ මොකද්ද මේ? අනේ මන්ද අපි නම් ඉතින් ඕව දන්නේ. අපේ කාලේ ඕම එහෙම මල් නැහැ. 100ට හිනා. හැබැයි ඉතින් උත්තරේ මේ වන්නේ නලින් 100 කියලා. පොඩි කොල්ලෙක්ට 100 කිව්වම දුක ඉදෙන්නේ නැද්ද? අසරු 3:28
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත, රටටම සම්පත. FM 93.5, FM 93.7 ලකන Radio ITN.
0: අනේ අම්මෝ නලින් ඇයි අපි අමාරුයි දැම්ම නේද? එහෙම කියලා මැසේජ් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි, තවට පොඩි වෙලාවකින් මැසේජ් කියන්න ප්‍රසංගය අතරට යලිත් එකතු කරවන්න සූදානම්.
3: සූර්ය සේන ෆ්ලෑෂ්බැක් රහට වෙරදා විමන් අතරේ ප්‍රියා ෆ්ලෑෂ්බැක් එක.
0: හදවත තනු විමානය, ඒක ආදරයයි.

0: සූරිය සේන මේ පිරුණු සුන්දර චෝදිමත් ගීතය විජය අටහඬට පෙරළන හැටි තමයි මේ මංජුල වර්ණකුල ෆ්ලෑෂ්බැක් රහට.
1: මෙසේජ් කරන අය 0703 93 5 93 7 මෙසේජ් කරන්න ඕනේ. මේ ලක්කඳ ගී රශ්මි

මොරොන්තුඩුව ආයතනයේ සේවය කරන ගමන් ඉන්නේ. අද උපන්දිනය සමරනවා කියලා තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් උපන්දිනයේ සමරනවාට සුභම සුභ උපන්දිනයක් වෙන්න ඕනේ. සුපුන්ගේ උපන්දිනය සුභ උපන්දිනයක් කියලා හැම සුභපතනවා. කුමාරි, ඖෂධි, චමිලා, රාණි, සීරේලතා, ඒ වගේම ඇන්ටි ලීලා. මොරොන්තුඩුවේ දිසානායක තමයි මැසේජ් එක දැම්මේ.

0: ගොඩක් ස්තුතියි.
1: වෙලාව පසු 3යි විනාඩි 46යි.
2: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ලක්හඬ ගී රශ්මි ප්‍රසංගය අරගෙන එනකොට රෝහණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක් කරන්න ඕනේ. මොකද ප්‍රමිති කරන නිතු ප්‍රසංගයක් ඔබට තිළින කරද්දී ඔහු ලබා දෙන දායකත්වයත් ආදරයෙන් මතක් කරද්දී අද අපිත් එක්ක ඉන්නවා ඉංජිනේරු වංශේ නිලන්ත ඉන්නෝ මදුසංක මහමිතව රනිල් කොස්තා අද අපේ කණ්ඩායමේ ඉන්නෝ සිහෙත් ඉන්නෝ සියත් රණසිංහ රයිට් අපි ඒ සියලු දෙනාම එකතු කරගද්දී යමුනා වැඩවල ඉන්නෝ ඒ සියලු දෙනා වැඩ අතරදී ප්‍රසංගයට මැසේජ් කරද්දී 07 03 93 5 93 7 බොහෝ දෙනෙක් මැසේජ් කරලා තිනවා. ඉතින් හරි උත්තරේ දී ගන්න බැරුණා. ඔය සකඳ මල කියලා කියන්නේ වහලේ සිදුරු අතරින් අර ටෝච් එලියක් වගේ වදිනවනේ. අන්න ඒකට තමයි සකඳ මල කියලා කියන්නේ. මේ බබළු වැලයි කියලා කියන්නේ තන තන අර රවුන් රවුන් නිතර එහෙට මෙහෙට දුවනවනේ. අන්න ඒවට තමයි බබළු වැලයි කියලා කියන්නේ. ඒ නිසා අර සීයා කිව්වේ සකඳ මලයි බබළු වැලයි වගේ ඉන්නේ කියලා. සකඳ මල නැත්තම් බබළු වැල නැහැ. ඒ නිසා දෙන්නට එකට ඉන්නේ කියලා තමයි සීයා කියලා තියෙන්නේ. උත්තරේ හරියට දී ගන්න බැරි වෙච්ච ඉඳ උත්තරේ කිව්වේ.

දැන් ජයන්ත අයියා, තරිඳු මල්ලි, දිල්ෂාන්, ඒවගේම දිල්ෂාන් මල්ලි, ප්‍රියංකක්ක, සමන්දිනංගි, ගයත්‍රියංගි අලුත් ඇන්ටි කෙනෙක් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඉතින් මල්ලි නිරෝෂා අලුත් ඇන්ටි කවුද කියලා හරියට නම හොයාගෙන නෑ තාම. හරි, හොයාගත්තම දාවි. නිරෝෂා තමයි මැසේජ් එක දැම්මේ. නිරෝෂා කියලා කියන්නේ අලුත් අන්ටිව හොයන්න ගිහිල්ලා නැති කෙනෙක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. කොහොම වුණත් අද දවසේදී ප්‍රසංගයේ රස විඳින බොහෝ දෙනෙක් එකතු වුණා. ගොඩාක් ආදරයෙන් ඒ එකතු වෙච්ච අය අතර හොරණ වරකගොඩින් නේද? වරකගොඩින් කවුද මේ? හරි, වරකගොඩින් ඉන්න රේණුකා. රේණුකාව මතක් කරන්න ඕනේ. රේණුකා නැත්තම් කියනවා මාව කිව්වේ නෑනේ අන්තිම මොහොතෙත් කියලා කේන්තියෙන් ඉන්නවා. සතියක් කේන්තියෙන් ඉන්නවට වඩා හොඳයි මම කියලා යන එක. ඒ නිසා මේ ගොඩක් ආදරෙන් හමු වෙලා අද මේ වැඩේදී වසන්ත සමරසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා ඒගොල්ලෝ මැසේජ් කළා. ඉතින් දැන් සාමාන්‍යයෙන් සමහරුන්ට තේරුම් ගන්න බුද්ධියක් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් මෙහෙම කතා කරන අතරතුරේදී දුරකථනයට ප්‍රතිචාර දක්වන්න බෑ. නමුත් දුරකථනයෙන් අහද කරවනවා, උත්සාහ කරනවා. ඉතින් එහෙම කරන්න කරාට වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ප්‍රතිඵලය බිඳුවයි. උත්සාහ කරන්න පුළුවන්, හැබැයි ප්‍රතිඵලයක් නැහැ. නිකන් කාලේ නාස්ති වෙනවා. ඒ නිසා එහෙම උත්සාහ කරන්න එපා. 0703 93 5 93 7 ට මැසේජ් එකක් දාන්න.

හරිතින් හායි කියලා මැසේජ් දාපු හැමෝටම බායි කියන්න වෙලාව හරි. දැන් ඉතින් එනවා යනවා ජීවිතේ තොම තමයි. ආදරය කරන්නෙත් එහෙම තමයි. සමහරලාට ආදරේ ලැබෙනවා, ආදරේ නොලැබී යනවා. ලැබෙන අය විඳ දරා ගන්නවා, නොලැබුණු අය විඳවනවා. අතරෙදී තව පිරිසක් ඉන්නවා, අපිට ආදරේ වැඩක් නැහැ, අපිට සල්ලි ඕනේ, සල්ලි හොයන්න උත්සාහ කරනවා. සමහරුන්ට සල්ලි හම්බෙනවා, සමහරුන්ට සල්ලි හම්බෙන්නේ නැහැ, කොයි තරම් උත්සාහ කළත්. මේව තමයි ජීවිතේ. පවතිනවා, ඇති වෙනවා, නැති වෙනවා. මේ සියල්ල එක ජීවිතේ ගෙවිලා යනවා. ප්‍රසංග වේදිකාවත් තව ටික වෙලාවකින් නිම වෙනවා. හරියටම පසරු 3 විනාඩි 50යි. සවස 4ට ප්‍රසංගේ නිම වෙනවා. පැය ප්‍රවෘත්ති අරගෙන අපේ මිතුරන් හමු වෙනවා. හොඳයි දයාබර මිතුරුනේ, අදත් ප්‍රසංග වේදිකාව නිමා කරන්න කාලය හරි. හැමදාමත් වරුසාව ඇදහැලුණත්, අව්වේ තද හිරු රැස්මිය දැනුණත් ඔබට ප්‍රසංගයේ රසය නොලසා අරගෙන එන්නට හැකියාවක් ලැබෙන එකම ප්‍රාසංගික වේදිකාව විදියටයි ගීරශ්මී වේදිකාව හැමදාමත් ආදරයෙන් හඳුන්වා දෙන්නේ. අදත් ලස්සන සුන්දර ප්‍රසංගයක් ඔබට තෙල්ලි කරමින් සමුගන්න අවසරයි. ඔබත් එක්ක ආදරයෙන් නැඳුණු මම ඩලින් විරාජ් ප්‍රසංග වේදිකාවේ සිට සවස 3 විනාඩි 5යි මෙන්න ලක්කඩ ගීරශ්මී අවසන් අදියර.

රියදාවනය යෙදෙන කිසිදු විටක කෙටි පණවිට යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: වස්සදය
1: සරා ෆලේෂ් වාදක මල්ලේ මගේ විට පසෙන්න්නකට තිලක් කුමාර තමයි මාව අදරුල දුන්නේ. තිය මගේ ආදරගේ පියාසී පත් කරමින් ඕකොල ස්ත්‍රාල විල්ල ගීත කීපයක් ගැන් අවස්ථාවල්ල බරන ස්තුදේ. එම් මැනිකිමම ආය ගෙදරෙනවා යවු බරන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ලොරි රථ දෙකක් ගැටී රිය සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වකරේ පොලිස් සසමේ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කජුවත ප්‍රදේශයේදී අනතුර සිදු ඇත්තේ. මඩකලපුව දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ අයිනේ නැවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි අනතුර සිදු ඇත්තේ. අනතුරින් ධාවනය වූ ලොරි රථයේ රිය සහායකයා තුවාල ලබා වකරේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබුමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටියමුල් අලවතුර ප්‍රදේශයේ පදිංචි මරණකරු 46 හැවිරිදි වියේ පසු වුණා. සිදුවිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දගපන්තු යවන ක්‍රීඩක නයිම් හස්සින්ට එරෙහිව එරට පොලිස් නිලධාරීන් පිරිසක් පහර දීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ චැටෝග්‍රෑම් හීදී තරඟයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් සෙන් නිවස බලා යමින් සිටි නයිම්ව ටෙටෝග්‍රෑම් හි ලාල්කාන් බසාර් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ඔහුව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. අනතුරුව ඔහුව වෙනත් ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයේ වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට අවට සිටි පිරිස සහ නයිම් ප්‍රකාශ කළද පොලිස් නිලධාරීන් එය නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM රටට වග කියන රේඩියෝව.
1: හවස 4 විනාඩි 3යි වෙලාව.
2: සතියක ලක්හඬ

0: හවස 4 විනාඩි 10යි වෙලාව.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

අවස 4 විනාඩි 12යි. සතියක ලක්කඩ කොහොමද? තවත් සෙනසුරාදා දවසක් ජූනි මාසේ 13 වෙනිදා වත්තක සතියක ලක්කඩ වීකෙන්ඩ් මික්ස් එක අරගෙන ඔන්න මම ඇවිල්ලා ඉන්නවා ළඟට. ලංකාවේ ඔය අහන්න කැමති විවිධ දශකවල සින්දු, එහෙනම් විවිධ කාලවල සින්දු, අලුත් සින්දු, පරණ සින්දු කව මේ හැම එකක්ම අහන්න පුළුවන් එකම තැන තමයි වීකෙන්ඩ් මික්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හැමදාම වගේම ලංකාවේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් මාත් එක්ක එකතු වෙන්න මගේ WhatsApp නම්බර එක හරහා 0703939357 ලස්සන සින්දු අහන්න, හිත නවතින සින්දු අහන්න, හිත ආස කරන සින්දු අහන්න, හිත ආදරය කරන කට්ටියත් එක්ක එකතු වෙලා එහෙම එන්න තියෙන හොඳම සහායකම තැන තමයි වීකෙන් මික්ස් කියලා කියන්නේ. රයිට්, මම මෙහෙම කියලා වැඩේ පටන් ගන්න. හරිද? තමන්ගේ ජීවිතේ හෙමින් උනත්, හරි, ඉබි ගමනින් උනත් තමන්ගේ ජීවිතේ තමන්ම පාට කරන්න ගන්න. එතකොට හැරිලා බලන දවසක තමන්ගේ ජීවිතේ තමන්ට ඕන පාට වලින් පාට වෙලා තියෙන්නේ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 167 අංකයට ඔබින්

0: පියුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකල්. ඒත් මේ වෙලාවෙ නම් එයා මෙතන නැහැ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැරුව.
3: මොකද කිව්වේ?
1: එන්න කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. ඔබ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලෙ සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: வினதியாக் வச்சதையும் கீழே பலாகினே இட்டியாமல் கபுட்டு அப்பே ஒழுவே கூடு அதெல்லாம் பித்தரா தானவா மே சிதுவன ஹேமதேம தேசபாலனிகாய் இத்தின் மே சமாஜே கென வினதேவால் கென ஒபட்டாத் அதாசாக் கேதி அப்பே அப்பே கெனம கதா கரவு சர்ச் சைட் லைட்
2: இரிதா உதே அடட வினசிட்டு கெமதி ஒபே அதாசட அப்பே துரகதன வியூர்தாய் பிந்துவாய் ஹதாய் பிந்துவாய் துனாய் அனு துணாய் பகாய் அனு துணாய் ஹத சமாஜ கவேஷனே
3: FM 93.5 FM 93.7 லாகானா ரேடியோ ITN
4: ලනි හවස හතර නට විසි හතරයි දවසට ඔයා කොච්චරන ටික්ටෝක සිදු කියන ඇත ඊට පන් ගෙදර ඔයා කොච්චර සිදු කියන ඇත. ඉතින් කවදහරි ඔයාට හිතුනද ඔයාගේ හඬ රටම දැනගන්න ඕන කියලා. එම හිතුනායට එම හිතනායට තමයි අපි මීළඟ පරපුරේ හඬ සොයාගෙන යන්නේ. හරි බිදුවයි බිදු හත්සේ හැටහය තුන්සේ හැටහ එකසේ හැටහය හරි බිදු හත්සේ හයයි තුන්සේ හැටහ එකසේ හැටහය කියන අංකෙට ඔයාගේ වොයිස්ක රෙකෝඩ් කළ ලස්සන සින්දුවක් විදියට අපිට එවන්න තියෙන්නේ රයිට්. ලස්සනම හඬ තෝරගන්න අපි ලස්සන වැඩක් කරනවා ඉස්සරහට. ඉතින් ලැකඩ ආදරය කරන අය දන්නවනේ අපිත් එක්ක හැමදාම ඉන්නේ දන්නවා. ඉතින් අපි කරන ලස්සන වැඩේට ඔයාට සහභාගී වෙන්න පුළුවන්. ඔයාගේ සින්දුව රෙකෝඩ් කරලා WhatsApp හරහා අපිට එවන්න පුළුවන්. හරි. ඒ අතරේ මම වහගෙන ඉන්න මේ වෙලාවේ කඩුවෙලින්න තිලෝචනා බේරත්න යාලි පුංචි පුතයි හස්බනුයි ගෙදර කට්ටිය ඔක්කොම එකතු කරගෙන මන් දිලෝචනාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන. ඒ අතරේ හායි ගුඩ් ඊවනිං කියලා මට දිග මැසේජ් එකක් එවලා තිනු. අපි හොඳින් නේද කියලා අහලා තින්නේ. ප්‍රවීන් UK වල ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනු. වයිෆ් යොහානියාගේ ළමයි ඇන්ඩ්‍රියා ඇන්ඩ්‍රි ඇන් ඇන්ඩ්‍රියා කට්ටිය එකතු කරගන්නවා කියලා තියෙනවා. එතකොට එයාගේ බ්‍රදර් ඉන් ලෝ ඇවිල්ලාලු ලංකාවටනේ. හරි රයන් තරංගනී එතකොට නිකිල් හැමෝම ඇවිල්ලා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මං කියපු එක ගත්තා කැමතිලු. අර පාට කරගන්න කිව් එක ඒකට ගොඩක් අය කැමති. හරි අපේ කතාව අපිම ලියා ගන්න මිසක් වෙන අයට පාට දෙන්න කතා ලියන්න දෙන්න ඕනේ නැහැ නේද? ඒකයි මං කිව්වේ. මේ රයිට් මෙහෙම කරන්න ඔයා. හරි ඔයා ඉන්න තැනක ඉඳලා ඉක්මනටම මට මැසේජ් එකක් තියන්න. හරි 07 03 93 5 93 4 එහෙම කියන අය අතරේ ගොඩක් අය ඉන්නවා. මට මේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිටත් වීකෙන්ඩ් වික් සහගෙන ඉන්නේ. අපිත් වීකෙන්ඩ් වික් සහගෙන ඉන්නේ. ලස්සන සින්දු ගොඩක් ඕනේ. මගේ ෆැමිලි එකේ හැමෝමයි ඔයාවයි අතරින් එකතු කරගන්නවා කියලා ප්‍රියංක පලිපාණ නුවර ඉඳලා මට මැසේජ් එකක් කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ලස්සන මේ කවියක් ලියලා හෑන්ඩ් රයිටින් වලින් මේ ෆොටෝ එකකට අරගෙන මට එවලා තියෙනවා. එයා මෙහෙම කියන කවියකුත් නෙවෙයි. ඒක පොඩි වදනක්. හරි ඔබට හරි හරි කාලයේ කලමනාකරණය කර ගැනීමට නොහැකි නම් ඔබ වටිනා අත්ඔල්ලෝස්සක් අතපැලඳීමෙන් පළක් නොමෙත කියලා ප්‍රියංක කියනවා. ඔගොල්ලොත් ඒකට එකගද කියලා ඕගොල්ලන්ගේ හදවතින්ම අහලා බලන්න. හරි මෙහෙමයි කතා ගොඩක් තියෙනවානේ. කතා ගොඩක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒ අතරේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගුණසිරි කූල් හවුස් එකේ උපාලි සින්දු අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. ගොලේ අධිපතිතුමේ පත්මිනී අධිපතිතුමා උදේ කුමාර වසන්ත සමන් අතුල සමිතා නිලන්ති ඉන්ද්‍රලතා ඇතුළු කට්ටියම ඉන්නවා කියලා එයා මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්වත් එකතු කරගන්න කියලා තමයි යාමට මැසේජ් කරලා තියෙන්නේ. රයිට් ඊට පස්සේ තව ඉන්නවා සේරුවාවිල KDA සමරසිංහ ඉන්නවා. සුබ දවසක් මාවත් එකතු කරගන්න කෑගල මීදනිය ගමේ උපනන්ද. සේරුවාවිල KDA සමරසිංහ කියනවා රත්නපුර තමරා කුමාරි මඩපාත ලක්ෂ්මණ ඇතුළු ගුණේ මිතුරු මිතුරියන් එකතු කරගන්න කියලා තමයි යා කියන්නේ. ඒ වගේම කවුද මේ සුපිරි සින්දු ටිකක් යනවා සින්දු අහන්න එකතු කරගන්නවා කියලා. කවුද ඉතින් මේ නම තමයි ඒවල නැත්තේනේ. හරි වාරීගම තමරා නේ. වාරීගම තමරා තමයි මට මේ මැසේජ් එකේ වෙලා තියෙන්නේ. රයිට් තමරා කුමාරි. හරි ලස්සන සින්දුවක් දෙනවා නේද කියලා තමයි අහලා තියෙන. අනිවාර්යෙන් අනිවාර්යෙන්. හරි ඔයාගේ මැසේජ් එකත් මට එවන්න ඉන්න තැනක ඉඳලා මම ඔයා මැසේජ් එක එවනකම් බලන් ඉන්නවා. ඒ අතර ඔන්න සුමිත්වත් එකතු කරගෙන මම නම් ඊළඟ සින්දුව සුබ සන්දාවක් කියවා සතියක ලක්කඬ ලස්සන ගීත නම් ලක්කඬ වැඩේ සුපිරි කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. සුමිත් සෞදිවල ඉඳලා රයිට් ඒකට මේකතු කරගෙන මම යන්න හදනේ ලස්සන සින්දුවක් අහගෙන අයමත් ඔයාගේ මැසේජ් එක අරන් එන්නේ.

0: පස 4 විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සතියක ලකඳ

0: හවස 4:37 වෙලාව.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779579.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyaga Lakhanda.

රයිට් ග්‍රාමයෙන් පස්සේ අයිමත් යාළුවෝ ටික එකතු කරගෙන හදන සුබම සුබ සන්ධ්‍යාවක් ඒවා අපි සින්දුවකට එකතු කරගෙන කොටා විරක්කොඩි බේකරි කට්ටිය ඉන්නෝ ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් ධනුෂ්ක මොදුසංක ජගත් විජේ ඔක්කොම ඉන්නෝ කියලා ජය මාමා මට මැසේජ් එකක් කියලා තිනෝ ජය මාමා එහෙම කියනකොට කුලියා පිටියෙන් අම්මා ඉරංගනී එතකොට තාත්තා කරුණාදාස නංගි ධනුෂ්කි ධනුෂ්කා නිලක්ෂි තමයි මට මැසේජ් එක ඉවන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි නිලක්ෂි මට කුලියා පිටියෙන් මැසේජ් කරලා තියෙන්නේ නිලක්ෂි එහෙම කියනකොට කොතලාවල ඒගොල්ලගේ කුෂන් වර්ක්ස් එක සුමගි කුෂන් වර්ක්ස් එකේ ඉන්නවා කපිල එතකොට ධර්මන් බොස් සුරේෂ් සින්දුවකට එකතු කරගන්න කියලා ඒගොල්ලොත් වැඩ කරන අස්සේ නේද කොච්චර වැඩ කරත් ඒ අස්සේ මට මැසේජ් එකක් දාලා තිනවා අලවතකොට මේ සෙනීෂා ෆැෂන් එකේ බොස් ආලිය ඉන්නවා නිලන්ති එතකොට දුශාන්ති පූර්ණිමා දිනුක දිනුක පුතා අපර ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ මට මේ ලහි ලහියේ කඩි මුඩි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම කොහොලොනේ ජයකලනි සින්දුවහන් එකතු කරගන්න කියලා දෙන උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කඳහන සියලුම දෙනාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් මන් දන්න තව ඉන්නවා ලංකාවේ වගේම ලෝකෙ වටේම ආවාගෙන ඉන්න යාළුවෝ ගොඩ කිනු මේ නුවර සංජීවට සින්දුවක් ඕනේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඒ හැමෝටම කරන්න තියෙන්නේ ඔයා මාව අහගෙන ඉන්නවනම් මං ඇහෙන බැත්තක ඉන්නවනම් ඔයා හරි ඉක්මනටම මට මැසේජ් එකක් තියන්න. මං කියවනේ ඒක ඔයා දාන සියවෙනි මැසේජ් එකද ඔයා දාන පළවෙනි මැසේජ් එකද ඒකේ වෙනසක් නෑ ලක්කඳ හැමෝටම ආදරේ රයිට්. නරම්බල සීසී එකේ කවුද මේ ධම්මික සරත් සුනිල් අයියා එතකොට ආයතනේ සියලුම දෙනා වගේම මේ වෙලාවේ ලක්කනහන සිලුම දිනමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මට තව මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් මං කිව්වනේ නේද සතියක ලක්කඳ එහෙම නැත්නම් වීගන් මික්ස් එක තමයි ඔයාගේ හිතේ තියෙන සින්දුව කොයි වෙලාවක හරි ඇහෙන සින්දුව. එහෙම නැත්නම් ඔයා ජීවිතේ සමහර වෙලාවට අහන්න කැමතිම සින්දුවක් එක පාට ඇහෙන තැන තමයි ලක්කඳ වීගන් මික්ස් කියන්නේ. හරි නේද? රයිට් එහෙමනම් ඔන්න මං ගානේ හින්දි සින්දුවක් ඔයාට.

රයිට් හවස පහයි විනාඩි 6යි ආදරයක් ඇතුලේ තියෙන්න ඕනේ මොනවද? සමහර වෙලාවට සමහර අය කියනවා ආදරය ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා කියලා. ඒක තියෙන ගොඩාක් දේවල් මොනවා වුණත් ආදරේ රඳව ගන්න කොච්චර දේවල් නම් අපි හදා ගන්න ඕනේද? ඒ ආදරය ඇතුලේ සමහර වෙලාවට වචනෙන් විතරක් ආදරය කියලා හරියන්නේ නැහැ නේ නේද? ආදරය ඇතුලේ ආදරේ පවතින ගොඩාක් පරිත්‍යාග, ගොඩාක් තව තව දේවල් ගොඩක් එකතු වෙලා තමයි එහෙම හැදෙන්නේ කියලා හටිය කතාවට කියනවා. ඒ මොනවා වුණත් ආදරේ කියන දේ එකපාරට නේද? යන්නේ යනතන පාර හැමතැනම ඇති වෙන්නේ ආදරයක් ඇති වුණොත් එහෙම නේ. ඒක බොහොම කලාතුරකින් ඒක හරි වටිනවා. එහෙම ආදරයක් ඇති වුණොත් ඒක රැකගන්න එක තමයි අපි කරන්න ඕනේ. මේක එක්කෙනේ කියව කතාවක් හොඳේ. මේ රයිට් ඔයගොල්ලෝ පැත්තට වහිනවද කියලා දැනගන්න. මේ ප්‍රියංකරන් කියනවා නුවරට වහිනවා කියලා. ඒස් කොතලාවල මට කියනවා අම්ම රසිකා ප්‍රියදර්ශනී තාත සමන්ත කොතලාවල අපිව සින්දුකට එකතු කරගන්න ලකන ටීම් එක මේ එකතු කරගන්නවා කියලා තමයි යාමට මැසේජ් කරලා තියෙන්නේ. බුලත් සිංහලින් අම්මා තාත්තා මල්ලිලා දෙන්න ඉඳුනිල් ප්‍රනීත් කෞෂි මදු තුහින බබයි ආදි බබයි මතුගම පැල්වත්තෙන් රංග දූමැණික ඉනුකි ලක්නහන හැමෝම ඔයාව එකතු කරගන්න කියලා බුලත් සිංහල දහරමට මැසේජ් එකක් දාලා තිනවා. දහර ඔන්නයාගේ මැසේජ් එක මං කියෙව්වා. ඒ වගේම සිට්මි නුගේගොඩ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. අයියා අපේ ගෙදර ඔක්කොම ඔයාව අහගෙන ඉන්නේ කියලා. හරි හරි අනිවාර්යෙන් ඔන්න මං සිට්මිවත් එකතු කරගන්නවා. එතකොට මලිති පබසරා කොහොමද මලිති? මලිති මත්තේගොඩ ඉඳන් මට හායි එකක් දාලා තිනවා. එයාත් සින්දුවකට එකතු කරගන්නවා. ගෙදර කට්ටිය, අහලපල කට්ටිය, ගමේ කට්ටිය ඔක්කොම එක්ක. හරිනේ. මේ රයිට් ආර් වාරියගම තමරා කුමාරි රයිට් මැසේජ් එක ඉස්සලත් මං කියවෝ මං හිතන්නේ තමරගේ මැසේජ් එක. තමරවත් එකතු කරගන්නවා. තවත් ලස්සන සිද්දු අහන්න දිගටම ඉතින් ඉන්න ඕනේ. ඒ අතරේ ඔයාගේ මැසේජ් එකත් ඔයා තියන්න අමතක කරන්න එපා. කොහොමද තියන්න ඕනේ කියලා දන්නවනේ නේ? 0.7, 0.3, 93.5, 93.7. කොහොමද මේ අහගෙන ඉන්න හැමෝම මැසේජ් එකක් තියන්න හිතුනොත්? ඔච්චරනම් මැසේජ් එයිද නේ? එහෙම නැහැ. එමත් හිතන්න හිතෙන්න වාසනාව තියෙන්න එපා නේ. හිතෙන්න මට වාසනාව තියෙන්නත් ඕනේ, වාට වාසනාව තියෙන්නත් ඕනේ. වාසනාව නෙමෙයි ඇත්තටම එහෙම හිතෙන්න එපා. ඉතින් හිතෙන හැමෝටම අපි ලක්කන්න ගොඩක් ආදරේ, අපිත් එක්ක ඕගොල්ලෝ ඉන්නවා කියලා. එතකොට අපිට දැනෙනවා හිතෙන් නැති හැමෝටම අපි වහගෙන හොම දිගටම ඉන්න රයිට්. හරි එහෙමනම් ලව ලස්සන සින්දුවක් අහලා අපි ඉක්මනටම කතා කරමු. ඒ අතරේ ඉක්මනටම මැසේජ් එක තියන්න FM 93.5 FM 93.7 වගේම www.lakanaradio.lk ඔස්සේ අහගෙන ඉන්න. මේ රට පිටරට යාලුවෝ ඔක්කොටමයි මේ කියන්නේ.

0: දවස පහයි විනාඩි 12යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: සිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ලකඩ වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්නේ හවස 5 විනාඩි 21යි වෙලාව.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.

0: கோபிசத்துல
1: பாட்டு போட்டத்தில கலா கலல் கலாவே
2: ஆதிரே உணர்சும விரஹாவே வேதனாவே
1: மகிழ்வ துணி சுரு கருப்பத்து சாதன உபயமியன துரு
3: ஹதுத்து தெனிம் ஹெங்கிமே ஜீவமான உத்கர்ஷய
2: ஆதிரனிய ஜோதி
4: ஆதிரனிய ஜோதி
1: ரசோ கயே பெந்தியேனு ரஹை ஜீவிதே
3: அஹிமி ஆதிரே ஜீவமான ஹட
2: ஆதிரனிய ஜோதி இரிதா ராத்திரி ஹதுட ஹிமாலிக
3: ஜோதிராதாய சத்தியாக ரக்கன
5: හරි මේ ලස්සන ලස්සන මැසේජ් ටිකක් ආවා ඒ ටිකත් කියෙව්වා මේ දැන් මෙහෙමයි අර මං ඉස්සලා ආදරය ගැන කියවන දැන් මට කීකේවා කීක අය ඉවරලා තියෙනවා මේ මට එච්චර ඒව තේරෙන්නේ නැහැ කියන්නේ ආන මේ පෞද්ගලික අත්දැකීම්ද කියලා මම මෙහෙම කියන්න සමහර දහලා තිබ්බනේ මේ කවුද ආදරය රැකගන්නේ කියන්නේ කියලා හැමෝටම මෙහෙම තමයි හැමෝටම පොදුයි මේ Tamanට මේ ලෝකේ ආදරය කරන අය හරි අඩුයිනේ ආදරය කරනවා වගේ වුණාට ආදරේ පෙන්නනවා වගේ වුණාට ඇත්තටම මිනිස්සු එහෙම ආදරේ නැහැ හරි ඒ නිසා මේ ලැබෙන ආදරේ රැකගන්න කියලා තමයි මම කිව්වේ එහෙම මැසේජ් දෙක තුනක් අහලා දිනවා දැන් මගෙන් නිකන් ටියුෂන් ගන්න වගේ අමාරුයි මට එහෙම තේරෙන්නේ හරි මේ සුබම සුබ සන්දාවක් රණි ලැබි තිකුණාමලි තුරුසිපුරේ ඉඳන් ආව හන වසන්ති තමයි මැසේජ් කරලා තියෙන්නේ මහත්තයා රංජිත් දෝෂිහානි පුතා නිශාන් චූටි දෝණී එනාරයි අක්ක ගෞතමීවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියලා තිනවා හරි අනිවාර්යෙන් මට ලස්සන සින්දුවක් දෙන්න ලස්සන ගීතයක් දෙන්න කියලා මේ ගම්පහ වාරණ තිස්නත් මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඒ වගේම යුවනි යුවනි ගාල්ලින් මට මැසේජ් කරලා තියෙනවා. අයියා මාවත් එකතු කරගන්න කියලා. ඒ වගේම කරුණායක HF එකේ චමිලා. ඊ අපේ නිශාන්තිගේ 20 වෙනි ඇනිවර්සරි එක. මොන ඇනිවර්සරි එකද? වැඩි ඇනිවර්සරි එක නේද? එයාට අපි හැමෝම wish කරනවා හැමදාම සතුටින් ඉන්න කියලා. ලයින් එකේ හැමෝමයි, ලයින් දෙකේ හැමෝමයි, ස්ටෝස් එකේ පැකින් එකේ කට්ටිය හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. ඇයි එහෙම ෆැක්ටරියෙම එකතු කරන් දෙමු අපිනේ? ඇක්ට්‍රිය අහල පහල තේ කඩේ අයියලා මල්ලිලා එහා පැත්තේ කට්ටිය ඉස්සරහා පැත්තේ කට්ටිය ඔක්කොම එකතු කරගමු හරි මේ අපිත් එකතු වෙනවා සින්දුවකට කෑගල්ලෙන් තුමින්ද ලක්මාල් චතුරිකා මිහිරාණි දුව සහෙලි නුමායා පුතා හිරුජ සස්විදුත් ඉන්නවා කියලා එයාමට මැසේජ් එකක් දාලා දිනවා රයිට් ඔන්න කිව්වා හොඳේ මම තහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉනෝකා ඉනෝකා කොහෙන්ද ඈ ආ දෙමඩ හැත්ත පාලම ළඟ පුංචි කඩෙන් නේද ඉනෝකා හරි ඉනෝකගේ මැසේජ් එකම පස්සේ දැක්කේ රයිට් ඒ වගේම ගල්පාත HKD ගාමන්ට් එකේ මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගි චාන්දනී ගයිනි කාන්ති කට්ටියම එකතු කරන් ලස්සන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එකක් දාලා තිනු ඔහොම ඔහොම තව ඉන්න ඔහොමින හයි සුබ සන්දාවක් වේ ආදර ඉලක්කඳ වැලික්ක පැන්න ගහමුල මල්ලිකා රත්නායක තමයි එහෙම ආදර ඉලක්කඳ කියලා තියෙන්නේ හරි තව එහෙම ආදරේ ගොඩක් අය ඉන්නවනේ ලක්හඬට ඒගොල්ලෝ මැසේජ් එකක් තියන්න ඉක්මනටම 0703 935 937 ඈ කොච්චර මතු පිටින් ආදරේ ගැන කතා කරත් නේ ඒක හරි ගැඹුරුයි කියනවා මම නෙමෙයි කියන්නේ ක්ලැරන්ස්

0: පවස පහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියග ලකන

0: පසු පහ විනාඩි 34යි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: සතියක ලක්හඩ.
1: ප්‍රති සිරස්තල හන්න තියෙනවා ඉක්මටම ලස්සන සිදුවක් දෙන්න හදන්නේ එක්කම එකතු කරගන්න යාලු ටිකකුත් ඉන්නවා ඒගොල්ලෝ ඉක්මට එකතු කරගමු. රයිට් හරි ශාමින් කියලා නේදලා මට මෙසේජ් එකක් කියවලා තියෙනවා. ඊළඟ වගේම සුභාෂිනී රත්තොට ඉඳලා සිංදුවක් කියවලා තියෙනවා. මේ එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා මේ යම් සිංදුවලට ආස නැහැලු. මෙහෙම එකක් තියෙනවා සමහර අය සමහර තරුණ පිරිස හිතන් ඉන්නවා ඒගොල්ලෝ අහන සිංදු විතරයි සිංදු කියලානේ. එහෙම නැහැ. සිංදු කියලා තව ගොඩාක් ಜಾති තියෙනවානේ. ඒවා ඉතින් ඉවසලා ඉන්න ඕනේ. මේ තමම්ම අහන තමම්ම කැමති අහන නිකන් සමහර සිංදු තියෙනවා නේද? ඒවා ඉතින් එයාටම අහගෙන ඉන්න හොඳයි. එහෙම තියෙනවා ඉතින්. එහෙම වගක් විභාගයක් නැති පිරිසකුත් ඉන්නවා. එහෙම උනාට ඉතින් අපි නම් ලස්සන ප්ලේලිස්ට් එකක් හොයාගෙන තියෙන්නේ. අපි ඒ ප්ලේලිස්ට් එක ලස්සනට පෙළගස්සලා දෙනවා නේද? තමන්ට ගැලපෙන්නේ සිංදු තියෙනවා නම් ඉතින් තමන් කන වහගෙන තමයි ඉන්න ඕනේ නේ. හරි ඊට පස්සේ හර්ෂණී මීගමුයි මට මැසේජ් එකක් දාලා තිනවා. ඔයා කිව්ව විදිහට හීන පාට කරගන්න බෑනේ මැරි කරපු අයට. මගේ වයස 18 ඉඳලා හස්බන්ඩ් ඕන විදිහට තමයි පාට උනේ. තාමත් එහෙමයි ඉදිරියටත් එහෙමයි කියලා ඔන්න මේ මට එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. රයිට් ඊට පස්සේ මේ තව SMS එකක් තියෙනවා. SMS පැත්‍රයන් එකක් නෙමෙයි ගොඩක් ඇවිල්ලා තියෙනවා. සුබ දවසක් මාවත් සින්දුකට එකතු කරගෙන කෑගල මිදිනී ගමේ උපනන්ද ඉන්න. හායි අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා සියත්‍ර බණ්ඩාරගමින් මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා නිශානි මට මැසේජ් එකක් දාලා තියෙනවා. නිශානි මම බලන්නම් ඒ සින්දුව තියෙනවද කියලා. ඊට පස්සේ මේ සුබ සන්දේවක් ලක්කට අයියේ නම වෙන්ද මගේ ෂූටි පුතාගේ 6 වෙනි උපන්දිනේ තිබ්බා. 21ක් දෙන්න පුතාගේ නම නෙලීෂ සුදු බෝලයාගේ නම අම්මයි තාත්තයි අයියයි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා කියලා නෙළුම් දෙනිය ඔක්කම් පිටියේ විනෝදනී තමයි මට මැසේජ් එක ලියලා මෙවලා තිනු ලස්සනට. රයිට් සුදු බෝලේ නෙලීෂට ඔන්න අපි විෂ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. ඒ වගේ අද උපන්දිනේ සමරන ගොඩක් ඇදී ඒ ඔක්කොමත් එක්ක පුංචි පුතාලා දුවලටත් එක්ක ඔන්න මම ලස්සන සින්දුවක් දෙන්නයි හදන්නේ.

0: සත්‍යයට ලක් හඳ
1: දෙන්නේ මාරාතිකයි.
0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ජනපතිගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට නව මගක් ප්‍රදේශ රසකට තද වැසේ රායාමේ අවධානමත් ඉහළට රටපුරා සංවර්ධන සංග්‍රාමයක් ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: සතියග ලක්ක

0: පහසු 5:52 වෙලාව.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නේකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න. ලකන

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සත්‍යයක ලක්හඬ

අවස 6 විනාඩි 3යි තව ටිකක් වෙලා ඉන්න පුළුවන්. මේ සමහර දේවල් තියෙනවා, සමහර දේවල් අපි කෙනෙක්ට හරියට ඒ දේ කිව්වේ නැති වුණාම එහෙම නැත්තම් පොඩි වැරදි වැටහීමකින් පුංචි හිතට තරහක්, පුංචි හිතට දුකක් එනවා. ඒ වෙලාවට අපි හිතනවා මෙයා මාව රිද්දුවා නේද, මට දුක හිතුණා නේද කියලා. ඒ සමහර වෙලාවට ඒ එහෙම තරහ වෙන්න හේතුවක් ඇත්තෙත් නැහැ, හේතුවක් තිබිලත් නැහැ. එහෙම හේතුවක් නැහැ. අපිම හිතලා හිත රිදව ගන්නවා. එහෙම කරන්න හොඳ නැහැනේ. අපි මොකක් හරි කියනකොට කරනකොට ඒක තේරුම් ගන්න ඕනේ. අනිත් කෙනාට මේක තේරෙයිද? එයා මේ විහිළුවක්ද කරන්නේ නැත්තද කරන්නේ? සමහර දේවල් අර අපි කියනවා වැරදි වැටහීම් නිසා බොහෝ දේවල් නේද, බොහෝ දුර දේවල් වෙන්න පුළුවන්. එහෙම සමාජෙ වෙනම බොහෝ වැරදි වැටහීම් නිසා අපිට බොහෝ දේවල් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා වැරදි වැටහීම් ඇති කරගන්න කලින් නේ, හරියට අපි කියන දේ සහ අපි කියන දේ යට තේරුණාද කියලා තේරුම් ගන්න ඕනේ. රයිට්. ඒ නිසා එහෙම පොඩි දෙයකට වටින දේවල් නැති කරගන්න හොඳ නෑ අපි. හරි, මේ ලස්සන සින්දුවක් ගන්න මේ පැතර එන්න පුළුවන් තාමත් 0703935937ට මට මැසේජ් එකක් දාලා තිබ්බා. මේ මටත් ලස්සන සින්දුවක් දෙන්න, මගේ මැසේජ් එක ඉවත දාන්න එපා කියලා තියෙනවා. හරි, මේ ඊයේ දොළොස් වෙනිදා කැලණිය අපේ ලොකු තාත්තගේ පුතා අරුණයි, ඔහුගේ වයිෆ් ලක්මිනිය අක්ක යුගදිවියට පිසිලා හරියටම අවුරුදු 23යිලු. ඒ වෙනුවෙන් අරුණයියා සහ ලක්මිනිය අක්කට මගේ හදපිරි සුබපැතුම් කියලා පිටිකල බොරළු හේනෙන් සුසන්ත සම්පත් කියනවා. ඔන්න සුසන්ත කියපු විදිහට මම මැසේජ් එක කිව්වා. හරි, ඊට පස්සේ හෙලෝ මමත් ලක්කඩ අහගෙන ඉන්නවා අබුඩාබි වලින් සද්දෙට සාදිත් අයිලන්ඩ් වල ඉඳලා තමයි චන්දනකේ හැන්නදි මට මැසේජ් කරලා තිනේ. ජපානෙන් ඉන පොඩි දුව දිල්ෂි, තංගල්ලේ ආදරණීය බිරිඳ ශ්‍යාම, ශාන්සි සමග ජෝන් පුතා ඉන්නවා කියලා යා මට මැසේජ් එකක් දාලා තිනේ. රයිට්, අපි ඔයවත් එකතු කරගන්න. දැන් මේ සින්දු අහලා ආයමත් ඔයා මේ පැතර එන්න. ඒ අතරේ අපි තව ටිකක් අපිට තව පැය භාගයකට අඩු කාලයක් තියෙනවා. ලස්සන සින්දු ටිකක් අහගෙන හිත නිවා ගන්න සතිය ගලක් කරන වීකෙන්ඩ් මික්ස් එකේ.

0: අවස 6:20 වෙලාව.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 676 779.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: සතියග ලක

0: සතියක ලක්හඩ
1: ලක්හඩ සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ночи настала.
1: ජනපති අනුරගේ ඍජු නායකත්වයේ ජාත්‍යන්තර ආයෝජකයන්ට නව මගක්. දිවයින ප්‍රදේශ රැසකට වැසී නායම් අවධානමත් ඉහළට. බේකරි කර්මාන්තේ නගා සිටුවීමට අගමැතිගේ සහය. පාස්කු විමර්ශන ගැන කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්. MMC ITN කැම්පස් තුනන කණ්ඩායම පාඩමාලා ආරම්භයි. ඩෙංගු මඩින්න රටපුරා මෙහෙයුම්. ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටේ.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලියන ආරච්චි. ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හබ් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතින් අතර හමුවක් පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ සඳහා ලබා දී ඇති දිරිගැන්වීම පිළිබඳ සේකෘතඥතාව පළ කළ චයිනා හබ් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට පත්වීම සම්බන්ධයෙන් අගය කළා. රටේ ආර්ථික වර්ධනය සඳහා ඍජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපීමට රජයේ කැපවී සිටින බව කියා සිටියා. ජාත්‍යන්තර මුල් අරමුදල සමග ඇති කරගත් එකඟතා මත රජයේ ප්‍රතිවත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත් එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයින්ට හිතකර ලෙස කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රුපියල් මිලියන 1340ක වියදමින් කලුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට්ටතුරා සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අගලවත්ත මතුගම සහ බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුනක මාර්ග 4ක සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම වසරේදී පළාත් සභාවේ හා මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ කලුතර දිස්ත්‍රික්කයේ දැවැන්ත මාර්ග සංවර්ධනයක් සිදුවන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
2: මෙතර කාලයක් දේශපාලනේ වුණේ දේශපාලනය කරපු අය. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතවල ඉලක්ක වලට ගියා. ඒ වෙනුවට ජනතාවට ඒ පහසු ජීවිතය උරුම කර දෙන තමයි බලාපොරොත්තු. ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව බදු ගෙවනවා. ආණ්ඩුකේක වගකීමක් ඒ බදු හරියට එකතු කරගන්නේ. බදු ක්‍රමය සරල කරලා බදු ගෙවීම පහසු කරලා ඒ අවශ්‍ය තැන් වලින් බදු එකතු කරගන්නට ඕනේ. තව මේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය අපි කාර්යක්ෂම කරනවා. ඒකට තාක්ෂණය අරගෙන එනවා. විනිවිදභාවය තව වැඩි කරනවා. එතකොට ජනතාවගේ විශ්වාසය වැඩි වෙලා රාජ්‍ය ආදායම හැටියට එකතු කරගත හැකි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 1350ක් යොදවලා තිබෙනවා. අපි කියන්නේ අපේ නිලධාරීන් අතුළු හැමදෙනාටම නියමිත ව්‍යාපෘති 1350 වියදම් කරන්න ඕන. ලබන අවුරුද්දේ අපි වෙන් කරලා තියන බලාපොරොත්තු වෙන අයවැයෙන් රුපියල් බිලියන 2000ක් සංවර්ධන නැත්නම් ප්‍රාග්ධන වියදම් හැටියට.
1: MMC ITN කැම්පස් පළමු හා දෙවන කණ්ඩායම් සාර්ථකව සිය පාඨමාලාව අවසන් කළ පසුබිමක තුන්වන කණ්ඩායමේ බඳවා ගැනීම අද සිදු කෙරුණා. ඩිජිටල් ව්‍යවසායකයන් පිරිසක් ජාතියට දයාද කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයින්, විකාශකයින්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ සංනිවේදන විශේෂඥයින් හැටගැන්වීම සඳහා කැපවන පුරෝගාමී අධ්‍යාපන ආයතනයක් ලෙසයි MMC ITN කැම්පස් ආරම්භ කෙරුණේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය මේ වන විට නව මාවතකට අවතීර්ණ වී තිබෙනවා. අති නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඩිජිටල් මැදිරි සංකීර්ණ තුළ ප්‍රායෝගික දැනුම ලබා දෙමින් නවීන ලෝකයට ඩිජිටල් සන්නිවේදකයෙකු බිහි කිරීමයි මෙහි ප්‍රමුඛතා අතර අරමුණ වී තිබෙන්නේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතාගේ සංකල්පයකට අනුවයි ITN කැම්පස් බිහි කෙරුණේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, මහාචාර්ය අනුරුද්ධ ජයකොඩි, ZM සලීම්, කැලුම් ජයවීර, ශලිපි, දෙලංකාවල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් තුනන කණ්ඩායමේ අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණා. එහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා අදහස් පළ කළා.
3: මේක තවත් විශ්වවිද්‍යාලයක් නෙවෙයි, මේක තවත් අධ්‍යාපන ආයතනයක් නෙවෙයි. ඔබට එක පැත්තකින් ඩිජිටල් එඩියුකේෂන් එකට රෙලෙවන්ට් දැනුම ලබා ගන්න මෙතන පුළුවන්. අනිත් පැත්තෙන් මේකේ බ්ලෙන්ඩ් කරලා තියෙන්නම 50% ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්. ඒක ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එක නැතිව අපිට තියරි විතරක් ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න බෑ. මීට පෙර තමයි හිටියේ කැමරාමල්ල වෙනම, ලයිටින් කරන අය වෙනම, රෙකෝඩින් කරන අය වෙනම, එඩිට් කරන අය වෙනම, ප්‍රොඩියුසර්ස්ලා වෙනම, ඩිරෙක්ට් කරන අය වෙනම, මියුසික් කරන අය වෙනම, මාස්ටරින් කරන අය වෙනම, ඒක ෂෙඩියුල් කරන අය වෙනම, මේ වගේ විශාල ප්‍රමාණයක් එහෙම හිටියා. හැබැයි අද ඒ වගේ අය අද නැහැ. දැන් ඉන්නේ මේ සියල්ලම කරන්න පුළුවන් එක කෙනයි. අන්න එයා හදන එක තමයි අපේ වැඩේ. We are not making graduate just graduates. We are not making job seekers. We are making entrepreneurs. ඒ නිසා කවුරුවත් මේකෙන් ඉගෙනගෙන මම රස්සාවක් හොයා ගන්නවා කියන මයින්ඩ්සෙට් එකට එන්න එපා. ඒක කවදාවත් කරන්න බෑ. අපි ඕගොල්ලන්ව හදන්නේ, අපි ඕගොල්ලන්ව යොමු කරන්නේ self employment කියන පැත්තට. ඉතින් මීට පෙර හිටපු බැච් එකට නොතිබුණු අවස්ථාවක් අපි ඕගලන්ට උදා කරලා දෙනවා. ඒක තමයි working while studying. මම හිතනවා ඕගලන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී කියලා. අම්මලා තාත්තලාට කරදර කරන්න එපා. Taman ඉගෙන ගන්න ගමන් earn කරන්න.
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සාමාන්‍ය අධිකාරී සංජීවනී ඇපා මහත්මිය මෙන්ම ඉහළ කළමනාකාරීත්වයේද මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කිරීම, ඩිජිටල් අලෙවිකරණය හා සන්නිවේදනය, බහුමාධ්‍ය නිර්මාණකරණය යන පාඨමාලා සඳහා සිසුන් සිය දිනකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිසරයට පැමිණි මෙම පිරිසට අධින කටයුතු අද සිට ආරම්භ කිරීමට හැකිවනවා. සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබවට ගොස් නූතන ලෝකයට ගැලපෙන පරිදි MMC ITN කැම්පස් විෂය මාලා සකස් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඊට අයත්. මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්වලත් මෙඩින් විට හමන පැයට කිලෝමීටර 40-54 තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙතර කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළටෝ පෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. යනුවර කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වලකින ලෙස දැනුම් දෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා මෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටෝ බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවද පවතිනවා. දිවයින වටා සක්‍රිය වී ඇති මොසම් කාලගුණය ඉදිරි දින කිහිපයේදීද අපේක්ෂා කරන බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ එල් නීනෝ තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින්,
4: එල් නීනෝ බලපෑම ක්‍රමක්‍රමයෙන් ලංකාවට දැනෙවි කියන එක තමයි අදහස්. මේ වෙලාවේ ලංකාව ආශ්‍රිතව ප්‍රමුඛ කාලගුණ, එහෙම නැත්නම් දේශගුණ සංසිද්ධිය වෙන්නේ මෝසම. ඉතින් ඒ අනුව තමයි මෝසම් වැහි යම්කිසි ආකාරයක තීව්‍ර වීමක් තියෙන්නේ. ඉතින් මේ ආකාරයට දින කිහිපය බැගින් ඉදිරි දවස්වලදීත් මෞසම තීව්‍ර වීමේ හැකියාව පවතිනවා තවදුරටත්. ප්‍රබල හෝ ඉතා ප්‍රබල එල් නීනියෝ අවස්ථා ලංකාවට බලපාලා තියෙනවා. ඉතා ප්‍රබල අවස්ථා 3ක්, ප්‍රබල අවස්ථා 6ක් වගේ අවස්ථා බලපාලා තියෙනවා 1950න් පස්සේ. ඒ අවස්ථා අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙන කාරණයක් තමයි ජුනි, ජූලි, අගෝස්තු වැස්ස යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙන බව, සහ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාසවල වර්ෂාපතනයේ වැඩිවීමක්, ආයේ නැවතත් ජනවාරි, පෙබරවාරි ඉඳන් අප්‍රේල් වගේ වෙනකම් වර්ෂාපතනයේ අඩුවීමක්. මේ වතාවෙදි මේ තත්ත්වයේ සුළු වෙනස්කම් සහිතව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බව තමයි තියෙන්නේ. ජූලි, අගෝස්තු වර්ෂාපතනයේ යම්කිසි අඩුවක් ඒවි කියන එක තමයි බලාපොරොත්තු තියෙන්නේ. නැවත සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බරුත් එක්කම ඒ කාලයේ වැස්සේ වැඩිවීමක්. අපි දන්නවා ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ අපේ දෙවැනි අන්තර් මෝසම. ඒතකොට දෙවැනි අන්තර් මෝසමේ වැස්ස සාමාන්‍ය තත්ත්වයට, එල් නීනියෝවක් පවතිනවා නම් වැස්ස වැඩි වෙන්න අවශ්‍යයි.
1: හොමගම පිටිබන කිරිබේරිය කැලේ ප්‍රදේශය හරහා හමාගේ දැඩි සුළඟකෙන් එම ප්‍රදේශයේ නිවාස 52කට පමණ හානි සිදුව තිබෙනවා. ගොඩකවෙල මාකඳුර, බස්නකන්ද, නායාමේ අවධානමක් හේතුවෙන් නිවාස 6ක පෙරෙස් එම ස්ථානවලින් ඉවත් කෙරුණා. බේකරි කර්මාන්තය සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම මෙරට ගොවියාටබෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද විශාල ශක්තියක් වන බව අග්‍රාමාන්තය ආචාර්යහරිණි අමරසූරිය පවසනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා. කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව මෙන්ම වෙළඳපොළ සබඳතායිති කිරීමට රජයේ වැඩසටහනක් දියත් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේ.
5: රටේ ආහාර සුරක්ෂිතභාවය සහ ජනතාවගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමේදී ඔබ ඉටු කරන ලබන කාර්යභාරය ඉතාමත්ම වැදගත්. අද අප සිටින්නේ ආර්ථික වශයෙන් නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක. මෙම ගමනේදී ඔබේ කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත්කර ගැනීමට අපට හැකිවන බව මම විශ්වාස කරනවා. ඕනෑම ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මකභාවය හා සෞඛ්‍ය ආරක්ෂිත බවයි. ඒ නිසා රසට පමණක් මුල් තැන නොදී පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනවලට වෙළඳපොලේ විශාල අවස්ථාවක් ඇතිවෙමින් යනවා. අපේ බේකරි කර්මාන්තයට ගෝලීය වෙළඳපොළ ජය ගන්නත් හැකි වෙනවා කියන එක මට විශ්වාසයි. ඒ සඳහා සාම්ප්‍රදායික නිෂ්පාදනවලින් ඔබ්බට ගොස් අපේ රටේ ඇති අභ්‍යුද්‍රව්‍ය භාවිතාවෙන් අගය එකතු කරමින් නව නිෂ්පාදනවලටත් ඔබට යා හැකි බව අපි හිතනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයද අද දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. විදේශීය සංචාරකයන්ට අපේ රටට පැමිණෙන්නේ අපේ දේශීය අනන්‍යතාවය අත්විඳීමටයි. ඔවුන්ට සපයන ආහාර වේලෙහි හෝ බේකරි නිෂ්පාදනවල දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමට ඔබ කටයුතු කරන්නේ නම් එය අපේ දේශීය ගොවියාට මෙන්ම රටේ සංචාරක කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයටත් විශාල ශක්තියක් වනු නොඅනුමානයි.
1: කිසිවෙකුගේ හෝ බලපෑමකට යටත් නොවූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අකණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ ශාන්තන්තෝනි දේවස්ථානයේ 192 වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
6: එදා බලයේ සිටිය වූ නොනෑ කමින් යට ගැසූ බොහෝ දේ මේ වන විට හෙළි වෙමින් පවතින බව අපට පෙනේ. නව සාක්ෂි හා එදා බලයේ සිටි අයට දියෙන් ඇතැම් සාක්ෂිකරුවන් නිහඬව සිටීම වෙනස් වී අද වන විට ඒ සාක්ෂි මෙම මිනිමැරුමේ පසුබිම තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පිළිබඳව පෙන්නුම් කරන අයුරින් ඉදිරියට එමින් පවතී. මෙම නව සාක්ෂි ඉදිරියට එම තුළ ඉහතකී මිනිමරුවන් පිටුපස දේශපාලනික කුමන්ත්‍රණයක් සිදු වූ බවට කරුණු ඉස්මතු වී ඇත. එසේනම් අදාළ අංශ කළ යුත්තේ කිසිවෙකුගේ බාධා කිරීම ඉදිරියේ බිය නොවී මේ පිළිබඳ සත්‍යය සොයා යෑමට සියලුම සාක්ෂි මැනවින් විග්‍රහ කරමින් තවදුරටත් කටයුතු කිරීමයි. තමන් මේ තාක්කල් සමාජයේ ඉදිරියේ ගොඩනගාගෙන තිබූ දේශපාලන ප්‍රතිරූපයට තර්ජනයක් වන්නේ යැයි සිතන ඇතැම් අයගේ දැඩි බාධා කිරීම වලට ගොදුරු වීම ස්වභාවික සිදුවීමක් පමණි. ඒවාට අප බිය විය යුතු නැත. ඔවුන් ජනමාධ්‍ය ඉදිරියේ කුපමණ විරෝධය පළ කළත් පොත්පත් පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරියත් මේ සත්‍ය සොයා යන්නන්ට දොස් හා මඩ තැවරීම සිදු කළත් පෙළපාලි හා සත්‍ය ග්‍රහ සංවිධානය කළත් අපි ඒ ගැන අබමල් රේණුවක්වත් තරම්වත් බිය විය යුතු නැත.
1: වත්මන් රජය රටපුරා සංවර්ධන ව්‍යාපෘති රැස්සක් ආරම්භ කර තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කුරුම කරදීමේ අභිප්‍රාය සහිතවයි අකණ්ඩව සංවර්ධනය කරා රට මෙහෙවන්නේ. එයනුව ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රිකයේ තනමල්විල ප්‍රාදේශීලිකම් කොට්ටාශය තුළ ව්‍යාපෘති රැස්සක් ආරම්භ කර තිබෙනවා. රුපියල් 2,44,27,992 වියදමින් ඉදිකරුණු තනමල්විල ප්‍රාදේශීලිකම් කාර්යාලය නවගොඩනැගිල්ල හේතුවෙන් මහජන සේවාවන් සැපයීම විධිමත් වුණා. නවීන පහසුකම් යටතේ කඩනමින් සේවාවන් සැපයවීමට හැකි වී තිබෙනවා. තනමල්විල ප්‍රදේශයේ පවුල් 10,339 මෙමගින් සිත සැලසෙනවා. මෙතර ඌව පළාතේ පිරිපහදු ජලපෙරණ පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ තනමල්විල කොට්ටාශයේද නව පිරිපහදු ජලපෙරණ පද්ධති ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. එක් පිරිපහදුවක් වෙනුවෙන් වැය කරන මුදල රුපියල් 125ක්. ඒ අනුව ප්‍රදේශයේ පුරා නව පිරිපහදු 9ක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. දකුණු ආසියාව හා චීනය අතර පවතින සහයෝගිතාවේ වැදගත්කම අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙනවා. ඒ චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මින් නුවර පැවති චීන දකුණු ආසියා පර්යේෂණ සම්මන්ත්‍රණයකට එක්වෙමින් චීන දකුණු ආසියා දහවන ප්‍රදර්ශනයට සමගාමීවයි මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ. චීන වාණිජ්‍ය අමාත්‍යාංශයේ වෙළඳ සංවර්ධන කාර්යාංශය හා යුනාන් ප්‍රාන්ත වාණිජ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබෙනවා. චීනය සහ දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් රජයේ උසස් නිලධාරීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මෙන්ම විද්වතුන් 80කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදනය වීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. පසුගිය වසරේදී ඩෙංගු හේතුවෙන් සිදු ඇති මරණ සංඛ්‍යාව 23ක්. ඒ අනුව සැලකීමේදී ඩෙංගු අවදානම් තත්ත්වයට පත්ව ඇති බැවින් ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ.
7: අද වන විට ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඩෙංගු රෝගීන් 40,443ක් සහ මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. මෙයින් වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, නුවර යන දිස්ත්‍රික්කවලින් තමයි. 50%ක්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. 2025 වර්ෂයට රෝගීන් සම්පූර්ණයෙන්ම මිය ගිහිල්ලා තියෙන්නේ 29යි. මේ වන විට දැන්ට රෝගීන් 23ක් මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. අපි නිතරම කියනා වගේ රෝගීන්ගේ පැමිණීමේ ප්‍රමාදයක් අපි නිතරම මේ මරණ නිරීක්ෂණය කිරීමේදී අපිට හඳුනා ගන්න ලැබෙනවා. සහ තම තමන් හිතුමතයට බෙහෙත් පාවිච්චි කරන එකත් තවමත් අපිට දක්නට ලැබෙනවා. මේ දිනවල යම් කිසි කෙනෙකුට තද උණ, හිසරදයේ මස්පිඩු වේදනාව, අඟපතක ඇක්කුම, වමනේ ඔක්කාරය වගේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම් වෙන්න යන්න ඕන දෙවනි දවසේදී. ඒ වෙනකන් උණ සඳහා පාවිච්චි කර යුත්තේ පැරසිටමෝල් කියන ඖෂධය පමණයි. උණ සහ අඟපත කැක්කුම අඩු කර ගැනීම සඳහා NSAID කාණ්ඩයේ ඖෂධ තියෙනවා. ඊට අමතරව ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධත් මේ සඳහා පාවිච්චි නොකළ යුතුයි. පසුගිය දින 3ක විශේෂ ඩෙංගු මන්දන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 14ක. එහිදී අපි පරිසර 97,000ක් පමණ බලලා තියෙනවා. එයින් 6,000 ගණනක ඩෙංගු මඳුරු කීටයෝ හම් වෙලා තියෙනවා. අපි 2048කට නීතිමය පියවර අරගෙන තියෙනවා.
1: මේ අතර පොලිස් පරිසර ආරක්ෂක කොට්ටාෂයේ සහ කොළඹ මහනගර සභාව සංවිධාන කළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් කොළඹ හත ප්‍රදේශයේදී පැවැත්වුණා. කුරුදුවත්ත පොලිස් ස්ථානයෙන් ආරම්භ කළ ඩෙංගු මර්ධන වැඩසටහන කොළඹ හත ජවත්ත ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා. පොලිසිය විශේෂකාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක බලකාය මේ සඳහා එක්ව සිටියා. ඉන්දිය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් SM-හි ජොහාඩ් ගුවන් හමුදා කඳවුරේදී අනතුරට ලක්ව තිබෙනවා. යානයේ ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට උත්සාහ කරන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ඒ පිළිබඳ සාබැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අනතුරට පත් යානය ඉන්දිය ගුවන් හමුදාවේ 43 වන බලගණයට අනුයුක්තව සේවය යොදවා තිබූ යානයක් බවයි ඉන්දිය ගුවන් හමුදාව පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සිටි කාර්යමණ්ඩලයේ තත්ත්වය හෝ ඔවුන්ට සිදුවූ හානිය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

0: පිලිස් දෙවන ස්ථානයේ දක්වා පසු බැස තිබෙනවා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ජනපති අනුරගේ ඍජු නායකත්වය ජාත්‍යන්තර ආයෝජකයන්ට නව මගක්. දිවයිනේ ප්‍රදේශ රස්සකට වැසි නායම් අවදානමත් ඉහළට. බේකරි කර්මාන්තේ නගා සිටුවීමට අගමැතිගේ සහය. පාස්කු විමර්ශන ගැන කාදිනල් හිමිකෙන් එල්ලීමක්. MMC ITN කැම්පස් තුනන කණ්ඩායම පාඨමාලා ආරම්භයි. ඩෙංගු මඩින්න රටපුරා මෙහෙයුම්. ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටේ. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සවස 6:52 වෙලාව.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76 366 176 අංකයට ඔබ

හැඟුම් මනුසාවක හැඟුම් මවන්න අපි සූදානම් වෙන වෙලාව. අපි සූදානම් වෙනකොට ගුවන්විදුලි අහන ඔබත් සූදානම් වෙන වර්තමානයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඇත්තටම අර ගුවන්විදුලි යන්ත්‍රයේ හැඩය වෙනස් වීම, ඒ ඔබේ ජංගම දුරකථනයට පැමිණීම, ස්මාර්ට් දුරකථනයේ ස්මාර්ට් අංගයක් විදිහටම මේ FM රේඩියෝ එක ඔබේ අතලඟට පැමිණ තිබීම, ඒ වගේම අර ඉයර්පීස් එක ගහගෙන දැන් මේ වැඩසටහන් වලට සමන් දීම, මේක දැන් හැඩයක් තාලයක් නැති කලාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අර ගෙදර තිබ්බ ලොකු රේඩියෝ සෙටප් එකෙන් මිදිලා තමන්ට ආවේනික පුංචි ෆෝන් එකේ තිබෙන දුරකථනයත් එක්ක සම්බන්ධ ගුවන්විදුලියත් එක්ක ඔබ සමහර වෙලාවට නැකම් කියන වෙලාවක් වෙන්න පුළුවන්. අපි දන්නවා විශ්වවිද්‍යාල මට්ටමේ වගේම අනිකුත් හුදකලා වෙච්ච බොහෝ තැන්වල විවිධ රටවල www.ara මේ හැම කෙනෙක්ම දැන් හැඟුම් වරුසාව අහන කාලයක්. දැන් හැඟුම් වරුසාව මේ මාන්න හේතුව මොකක්ද? ඒක තමයි මේ වැඩසටහන නැති වෙන වටිනාකම. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර, අපි අදත් ඒ වටිනාකම හොයාගෙන යන්න සූදානම් වෙන්නේ. මට හිතුණා අද කතාව 70 දශකයෙන් පටන් ගන්න. 70 පටන් ගත්තට මේක සමහර කෙනෙක් හිතන්න පුළුවන් පරණ කතාවක් කියලා, නෑ අදටත් වලංගුයි. මට මතක විදිහට ක්ලැරන්ස් ජීවිතුන් අතර සිටියේදී කරන ලද අවසාන ගීත ඇල්බමේ විය යුතු ඒ සඳහා සූදානම් වුණා. ඒ සූදානම් වීම ඇතුලේ ඔහු මේ ගී අලුතින් පටිගත කළා. එයා පටිගත කිරීම එක්කම ඔහුගේ අභාවයත් එක්ක මේ ගීත සමාජගත වුණේ ක්ලැරන්ස් සිහිවටන කියලා. ඒ සිහිවටන ගොඩේ එක තැනක තියෙනවා ගීතයක්. ගීතයයි මලයි සිහින ලෝකයයි රන්තරුයි සඳයි පුතේ ඔබ තමයි.

0: කිරිමුද කලඹහලාගෙන මගේ කුඩා පුතුටයි, මුතු මාලිගාවෙන් මාගෙන මගේ කුඩා පුතුටයි. ක්ලාරන්ස් කියන්නේ ඇත්තටම තමන්ගේ හදවතේ දැනුණු හැඟීම ඒ මොහොතේම පද සංකල්පනාව බවට පත් කරලා ඒට යම් ආකාරයක තාත්වික තනුවක් එකතු කරන්න පුළුවන් ගීපද රචකයෙක්, සංගීතඥයෙක් සහ ගායන ශිල්පියෙක්. එනිසා හොඳ වාග්ගේයකරුවෙක්. ඇත්තරම හැඟීමක් හැඟීමක් ලෙසින් අරගෙන ඒ හැඟීම යම් තැනක නිර්මාණයක් විසින් උද්දීපනය කරන්න පැල කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් එහෙමත් කලාකරුවෙකුට විතරයි මේ වගේ හැකියාවන් තිබෙන්නේ. මොකද මේ හැකියාවන් සියල්ල සජීව නිසා. මේවා ඇතුලේ සාහිත්‍යයට වඩා කතා කරන්නේ ජීවිත අත්දැකීම ගැන. ඒ අත්දැකීමත් එක්ක මේ ගීතය බොහොම සමීපයි. අත්දැකීමයි හැඟීමයි එක්ක අපි ජීවත් වෙන මිනිස්සු. හුඟක් වෙලාවට ආසියාතික රටවල එහෙමම තමයි. මේ නිර්මාණය පිටුපස්සේ තියෙන කතාවත් අන්නේ වගේ. හැබැයි ඒ කතාව නොදැන්න කවුරු හරි මේ නිර්මාණය අරගෙන ඒ නිර්මාණයත් එක්ක ඉදිරියට ගමන් කරනවා නම්, ඒ සමාජගත කරනවා නම්, එතන කොතන හරි වැරදුනා කියලත් මට හිතෙනවා. කොහොම නමුත් ගීතයකින් අපි ලබන ආස්වාදය, හැඟීම, දැනීම ඒක නවත්වන්න නිර්මාණයේ පසුබිම අදාළ වෙන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මේ ඕන තැනකදී කොහොමවත් මම ඔබව අරගෙන යනවා චන්දිමාල්ලන් කොන්සර්ට් මේ ප්‍රසංගයේදී ඔවුන් කිරිමුහුද කලඹාලාගෙන ගීතයට සජීව ගායනයත් එක්ක රංගනයක් ඉදිරිපත් කරන නැටුම් බලන්න දැන් බෑ. නමුත් එදා මේ නැටුම් බලපුවදු විය මේ අපේ වැඩසටහන අහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ගීතය ඇතුළු රිද්මය එකතු වෙලා තිබුණේ මේ විදිහට.
1: This is Kirimuhuda special dance act by El Latino.

මේ ගීතය අයිති වෙන්න කුලය කොතනද? මොකක්ද මේ කුලය? ගීතයක් ඇතුළේ තියෙන කුලය මොකක්ද? ක්ලැරන්ස්ගේ නිර්මාණත් එක්ක කතා කරනකොට ක්ලැරන්ස්ගේ නිර්මාණ වැටෙනවා කාණ්ඩ තුනකට. එකක් පළවෙනි කාණ්ඩේ වැටෙනවා මූන්ස්ටෝන්, ඊළඟට දෙවෙනි කාණ්ඩේ වැටෙන්නේ ගෝල්ඩන් චයිම්ස්, ඊට පස්සේ එකතු වෙන තැන තමයි සුපර් ගෝල්ඩන් චයිම්ස් කියන තැන. ඇනස්ලි මාල වෙන මේ ගීතයත් සමග එකතු වෙනවා කියන කාරණාවේදී එය එක්ක වැටෙන්න ඕනේ මූන්ස්ටෝන් යුගයට, එහෙම නැත්නම් ඒක වැටෙන්න ඕනේ සුපර් ගෝල්ඩන් චයිම්ස් යුගයට. මොකද ඇනස්ලිගේ නියෝජනය ගෝල්ඩන් චයිම්ස් ඇතුලේ නිරූපණය වුණේ නැහැ. හැබැයි අපි දන්නා කාරණාවක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන මූන්ස්ටෝන් යුගයේ ගීත ගායනා කළේ නැහැ. මූන්ස්ටෝන් යුගයේ කළේ ක්ලැරන්ස් සංගීතයේ සැපයීම, ගීත රචනා කිරීම, ඒ වගේම වාදනයේ සහයෝගය එකතු කිරීම. මේ ගීත නිර්මාණ ඔස්සේ ක්ලැරන්ස් ඒ යුගයේ එළි දකින්න උත්සාහ නොකළ. හැබැයි අර දිලීප පොඩිපුතු ගීතය ඇතුලේ මතක සටහන් තිබෙන ඉතිහාසයක් තමයි මූන්ස්ටෝන් ළඟ තිබෙන්නේ. සුපර් ගෝල්ඩන් චයිම්ස් වලට එනකොට ක්ලැරන්ස් උත් ගීත ගායනා කරනවා. ක්ලැරන්ස් ඒකට අත්පොත් තියලා තිබුණා ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම ඇතුලේ. මේ ගීතය අයිති වෙන්නේ සුපර් ගෝල්ඩන් චයිම්ස් යුගයට. එනිසා සුපර් ගෝල්ඩන් චයිම්ස් සිහිවටන ඔය කියන BMICH වේදිකාවටම අහපව ගේනකොට ක්ලැරන්ස් නැති සමාජ තලයේ ඇනස්ලි මේ ගීතය ගායනා කළා.

සමහර වෙලාවට මේ ගීතය ඇහෙනකොට ඔබට උනත් මුමුණන්න හිතෙනවා වෙන්න පුළුවන්. ඔබත් මේ වගේ ආදරණීය තාත්තෙක් වෙන්න පුළුවන්. තාත්තගේ සිතේ පැතුම් පිරී ඇති, අම්මගේ සිතේ සෙනෙහේ පිරී ඇති. ඔබේ කුඩා නෙතේ කැලුම් බැලුම් පුතේ සදා අපේ සිතේ රැඳී තිබේ පුතේ. මෙක්ලරස්ගේ සිතුවිල්ල. ඒ සිතුවිල්ලත් එක්ක මුමුණ නොදුවියට ඕනතරම් අවස්ථා තිබෙනවා. සමහර වෙලාවට මේ ගීතයත් එක්ක අත්දැකීම කතා කරන්න ඉස්සෙල්ලා මුමුණනවා නම් මෙන්න තැනයි.

දැන් කිරිමුහුද කලඹාලාගෙන ගීතය තෝරාගැනීමේ අවස්ථාවට අපි එකතු වෙන මෑත කාලීන අවස්ථාව. මම බලාගෙන හිටිය ඇත්තටම කිසියම් වූ වේදිකාවකින් මේ කතාව කියවෙයිද. කොතනකදී හරි මේ කතාව මතුවෙලා මේ ක්ලැනස් ගායනා කරන කිරිමුහුද ගීතයට නියමාර්ථකථනය සැපෙයිද? නමුත් අපිට ඒ කතාව අහන්න ලැබුණේ නැහැ. කොහොමුණත් කතාව කියන්න කලින් මම කැමති මේරියන්ස් කණ්ඩායම ක්ලැනස් සමගින් එකතු වෙලා ලෙජන්ඩ් ප්‍රසංගයක් අරගෙන ආවා. එතනදී ඔවුන්ගේ ගීත වයිස්තුවට මේ ගීතය ඇතුල් වෙන්න තරම් වාසනාව කරලා තිබුණා.

0: මේ හැම කතාවක් එක්කම මේ ගීතය අත්දැකීමෙන් බොහෝ දුර ගිහිල්ලා. මේ අත්දැකීම 70 දශකයේ මුල. එතකොට 70 දශකයේ මුල අත්දැකීම මේ වෙනකොට පැතිරිලා අරගෙන ඇවිල්ලා වේදිකාවල ගීතය ගායනා කරනවා. හැබැයි මුල් අත්දැකීම කොහොමද? මේ ගීත නිර්මාණය වුණේ කොයි වගේ වටපිටාවක් ඇතුළේද? මේ ළඟදි දවසක ක්ලැරන්ස්ගේ ආදරණීය බිරිඳ ශීලා විජේවර්ධනත්, ඒ වගේම ක්ලැරන්ස්ලාගේ ගීත ගුවන්විදුලිය ඇතුළේ අතිශය ජනප්‍රිය කරන්නට හේතු සාධක වුණු සංනිවේදක චරිතය වුණු විජේ කොරයා මහත්මයාත් එක්ක තැනකදී මට අල්ල ගන්න පුළුවන්කම ලැබුණා. එතනදී මම දන්න කතාන්දරේ හිමීට කනට කරලා මෙයාගෙන් අහන්න මට හිතුණත්, පසුගිය නොවේන සීනේ වැඩසටහනකදී මම මේ කතාව ප්‍රේක්ෂකයා ඉදිරිපිට හිතවත් සමාජිකයන් දෙදෙනාගෙන් ඍජුව ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබුණා. මං හිතුවා ඒක එහෙම ඇහුවොත් හොඳයි කියලා. ඒ අහපු නිසා තමයි මේ පිළිතුර අපිට හොයාගන්න පුළුවන් වුණේ.
1: මට එක සංවේදී තැනක් ස්පර්ශ කරන්න අවස්ථාව දෙන්න මට සමා වෙන්න මම මේ කතාව කියනවට. ක්ලැරන්ස් විජේවර්ධනගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මට පුතෙක් ලැබෙයි කියලා. 1973 ශීලාට දාව ක්ලැරන්ස්ට පුතෙක් ලැබුණා. මේ පුතා ජීවත් වෙලා හිටියේ එක මොහොතයි.
2: එයා ඉපදෙනකොට නැති වෙලා තිබුණා.
1: ක්ලැරන්ස් මේක දරාගත්තේ කොහොමද?
2: හුඟක් දුක්ුණා ඇත්තටම. හරියටම මේ දෙන්න මේවා විතර නෙමෙයි, දෙන්නටම ඒක හරිම ලොකු දුකක් වුණා. මම ඇත්තටම ක්ලැරන්ස් අඬනවා දැක්කේ දාතා. ඒක ටික දවසක් යනකම්ම තිබුණා එහෙම. ඊට පස්සේ ඉතින් ඒ ටික ටික අමතක වෙලා යන්න ඇති. අමතක වෙන්න නැතුව ඇති හැම වෙලෙම ඉතින් මතක් වෙනවා.
1: ඒත් ක්ලැරන්ස් ගීතයක් ලියනවා කිරි මුහුද කලඹාලාගෙන මගේ කුඩා පුතුරයි කියලා. අනන විජේකොරේ මහත්මයා ඔබට මේට ප්‍රවිෂ්ටිය ලබා ගන්න පුළුවන්. මම දන්නවා ක්ලැරන්ස් මේ ගීතයත් ලියාගෙන තවත් බොහෝ දේ රැගෙන ඔබ හමුවන්ට ආවා කියලා.
3: ඔව්, ඉතින් මාව හම්බුෙන් ආවේ ඒ අවස්ථාවේදී. ඒ ඉස්සෙල්ලාම කිව්වේ මගේ නැති වුණ පුතාට ශීලා ඇඳුම් වගේක් මහලා තිබුණා. මම ඒ සියල්ලම රැගෙන ආවා ඔබගේ මේ මා සහායක පුතාට තිලින කරන්න කියලා හිතන් ඒ සියල්ලක්ම මට දුන්නා. ක්ලැරන්ස් කෘතගුණ දන්න කෙනෙක්. ඉතාමත්ම සමීපව මාත් එක්ක මිත්‍රත්වයෙන් හිටපු කෙනෙක්.
1: මට ඔබ දෙදෙනාගේ මැස් දෙක දිහා බලපුවම මට තේරෙනවා ඔබ දෙදෙනා කොයි තරම් දුරට සංවේදී වුණාද කියන මේ කාරණාව. ගීතේ පද ඔබට මතකද?
3: ඔව්, මගේ පුතාට හදලා තිබුණ සින්දුවක්. හරිම ලස්සනයි. මොකද්ද මේ සින්දුවේ නම? විරාන් කියන. ඒ මගේ පුතාගේ නම. ඉතින් මම කිව්වා මේ ක්ලැරන්ස් අනේ බොහොම ස්තුතියි, වරදවා තේරුම් ගන්න එපා. නමුත් මම දැන් දකිනවා දිල්හානි පාබර් සලූන්, දිල්හානි ට්‍රාන්ස්පෝර්ටර්ස් හැම තැනම ඔබගේ ගී නිර්මාණය නිසා. එතකොට මේ නමත් දැන් ඒ වගේම හැම තැනම පැතිරිලා ගිහිල්ලා සාමාන්‍ය නමක් බවට පත් වෙයි. ඒ නිසා මේක මේ විදිහට මේ නමින් පිටු දක්වන්න එපා. මාව තේරුම් ගත්තා. අර තිබුණ එරේන්ජ්මන්ට් එකම ඒ විදිහටම තියාගෙන ඒක වෙනස් කළා. මගේ පුතාට හදපු සින්දුව මගේ මතකයේ හැටියට තිබුණේ මෙන්න මෙහෙමයි. විරාන් බිලිඳු පුතේ පැතුම සිතේ මගේ. ඔන්න ඕක තමයි හදාගෙන ආවේ. ඕක ස්ටුඩියෝ එකට ගිහිල්ලා තමයි මාරු කරුවේ.

දැන් මං හිතනවා ඔබ මේ ගීතය හැංගීමත් එක්ක එකතු වෙලා තිබෙනවා කියලා. ක්ලාරන්ස් තමන්ට නැති වෙච්ච තමන් බලාපොරොත්තුෙන් හිටියේ පිරිමි දරු සම්පත අකාලේ මියදීම ඔහුගේ හිතේ දෝංකාර දුන්නා. ඒ දුක නැති කර ගැනීම පිණිස ඔහු නිර්මාණය කරපු ගීතේ තමයි කිරි මුහුද කලඹාලාගෙන මගේ කුඩා පුතුණයි කියන ගීතේ. ගීතයයි මලයි සිහිනයයි ලෝකයයි අතරේ ක්ලාරන්ස් තනිවරා. ක්ලාරන්ස්ගේ ගීත අදටත් අරගෙන යන්න අනුප්‍රාප්තිකයෙක් නොමැති වීම පිළිබඳ ඒ තාත්තගේ සිතේ තිබුණු පැතුම් ඇත්තටම කිරි මුහුදකට එකතු වුණාසේයයි කියලා මට හිතෙනවා. ජීවිතේ තමන් ලද අත්දැකීම ගීතයක් එක්ක මුහු කරපු ඒ අත්දැකීම ඒ මොහොතේම සංගීතවත් කරලා අලුත් නිර්මාණයක් බවට පත් කරන්න පුළුවන් මේ රටේ හිටපු භූමියෙන් උපදින නිර්මාණකරුවන් අතරින් කෙනෙක් තමයි ක්ලාරන්ස් විජේවර්ධන.

හැඟුම් වරුසාවේ අපි තවත් ප්‍රසංගයක් නරඹන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ප්‍රසංග කිව්වට මේවා හුඟක් වෙලාවට පෙර ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් වෙලා තිබෙන ඒ වගේ මෑතකාලීනව තාක්ෂණික වෙනස්කම් කරන්න පුළුවන් ආකාරයෙන් මේ ගීත යළි නිර්මාණය වෙන. එහෙමත් නැත්නම් ඒ තාක්ෂණික නිර්මාණ ගොඩ ඇතුළත අලුතෙන් තනු නිර්මාණයක් හැටියට නැත්නම් එහි තිබෙන විශේෂතා උළුප්පා දක්වන විශේෂ අවස්ථා හැටියට තමයි මේ නිර්මාණ අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෑතකාලීනව මේ ප්‍රාසංගික සංස්කෘතිය ඇතුලේ පොප් ශෛලියට ලොකු බලපෑමක් එල්ල කරපු සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්ලා. මොකද ඔවුන් ප්‍රාසංගිකකරණයට එකතු කරපු අන්ප්ලග් සංස්කෘතිය ඔස්සේ මේ ඉන්ස්ට්‍රුමන්ට් වල තිබෙන නැත්නම් සංගීත භාණ්ඩ වල තිබෙන ගුණාත්මක භාවය ඉතාමත්ම ඉහළ අගයකට ගේන්න සමත් වී තිබුණා. ඒ ශබ්ද සංකලනය අරගෙන ආවේ නූතන ඩිජිටල් සම්ප්‍රදායේ තිබෙන ඉහළම සම්මිශ්‍රණය. ඒ නිසා ඒ වගේ සංගීතය රහ වෙන්න උගක් අවස්ථා වැඩි. හැබැයි පෙර නිර්මාණවල මේ සියලු සංගීත භාණ්ඩ නිසි ලෙස යොදාගෙන තිබෙන නිසා තමයි මේ කාරණා හරියටම කරන්න පුළුවන්කම ලැබුණේ. අපි යක් ඉසල බලලයි නැත්තම් අහලයි.

මේ ගීතය මත එලන හෝට්ස් එහෙම නැත්නම් මේ වගේ තිබෙන විවිධ ස්වර රචනයන් පිළිබඳ කතා කරනකොට මේ මූලික අයිතිකරු වෙන්නේ සීටි ප්‍රනාන්දු සමග එකට හිටපු එකට සංගීත ලෝකයේ ගමනක් ගිය නැත්නම් සීටිගේ බොහෝ නිර්මාණවලට මේ අපූර්ව වාද්‍යය ලබා දීපු මහා සංගීතවේදියා. ඔහු තමයි පැට්‍රික් දිනපිටිය. උදාහරණයක් විදිහට පැට්‍රික් දිනපිටිය මහත්මයා BBC වැඩසටහනට සහභාගී වෙන්න එංගලන්තයට ගිය අවස්ථාවෙත් ඔහු ගීත තුනක් නිර්මාණය කරනවා. මහාචාර්ය සුරන්ද මහේන්ද්‍රයන් එයට සාක්ෂි දරනවා. දැන් මේ අද මේ අපි කතා කරන අනිඩිංගක් ඉන්නකෝ කියන ගීතයත් අන්න එහෙම තැනකදී අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන ගීයක්. DC ජයසිංහ මහත්මයා තමයි මේ ගීතය රචනා කරන්නේ. පැට්‍රික් දිනපිටියගේ සංගීතය සීටි ෆර්නාන්ඩෝ තමයි ගීතය ගායනා කරන්නේ. ගොඩක් වෙලාවට සීටි තමන්ගේ ගීත ඇතුලේ මුමුණන රිද්මය අරගන්නේ පැට්‍රික් දිනපිටියගේ සංගීත සහ ස්වර රචනයන් ඔස්සේ. එනිසයි අපිට සීටිගේ මේ මුල් ගී හඬ ඔස්සේ ඇහෙන මිහිරිතම තනු අපිට මේ ආකාරයෙන් අහන්න පුළුවන් වෙන්නේ.

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.
2: පාට පොදක් තිලකලා කලල් කලාවේ
3: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපති සහන උබයමියන තුරු
4: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය චෝදිරණීය චෝදි
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
3: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රියේ 7ට හිමාලිකා.

මරුසාාවේ ප්‍රේමසිරි ගම්බුදුවත්තත් මත් මේ රැදිල ඉන්න වෙලාවේ. සමහර වෙලාවට ඔබ මේ කාරණ දැන්දැන් හොයන්ට පටන් ගරගෙන ඇති. නමුත් හොයන් ඉස්සල්ල තව හන්ඩ දේවල් තියෙන. එතකොට කොහොමද මේ ආනෙඩිංගක් ගීතය භාතිය සන්තුස්ලගේ සන්තුස් වීරමන් අතරට ගී. ඔහු මේ ගීතය ගායනා කළේ ඇයි. ඔහු ඇයි මේ ගීතය ලෝකයේ ජනප්‍රිය රටවල නැත්තම් යුරෝපේ හරි වේවා ඔස්ට්‍රේලියාව හෝ වේවා වෙනත් බටහිර රටවල අපේ අය ජීවත් වෙන තැන්වල ගිහිල්ලා මේ ගීතය ගායනා කළේ. ඔබේ ගීතයත් එක්ක අරගෙන යනවා. Tamanṭa magaharichcha sundarama lokaya magaharichcha minisun issara pita gayana karana. E ayitai ohu me geethaya gayana karana. Eda onchille negi ihala yana vita pædi pædi gahe bændi rahanin lihi yaida sakeen gæhi gæhi madesa bæluwa kandulu heluwa muhuna viliyen ratu vevi. Onchillawak dakala næthi onchillawak padinna vasanawa næthi īlanga paramparawak hada wada gatta minissu issara pita santushla me geethaya gihilla gayana karana.

ගීතයක හැඩය තලය මේ සේරම නිර්මාණය වෙන්නේ මෙයාගේ මුල් නිර්මාණ ආකෘතියින් එක්ක. කොලොම්බියා ලේබලය දිගින් දිගටම අවස්ථාවක් ලබා දෙනවා සීටිගේ ගීත වෙනුවෙන්. ඒ නිසාම කොලොම්බියා ලේබලයේ දිගින් දිගටම වාසි ලබන ගීත එකතුවක් හැටියට තමයි සීටිගේ ගීත ලයිස්තු නැත්නම් සීටිගේ එල්පී රෙකෝඩ්ස් සඳහන් වෙන්නේ. ඒ හැම තැටියක් වෙනුවෙන්ම මියුසික් ඇරේන්ජ්මන්ට් ඒ වගේම සංගීතය පටිගත කිරීමේදී සහ තනු නිර්මාණයේදී සහයෝගය දක්වන්නේ පැට්‍රික් දිනපිටිය. පැට්‍රික් දිනපිටිය සහ සීටි කියන්නේ හොඳ මිතුරන්. ඒ වගේම නිර්මාණකරණයේදී ඔවුන් දෙදෙනා එක්ව තමයි මේ හැම නිර්මාණයක්ම කරලා තිබෙන්නේ. ඒ වටපිටාවත් එක්ක මේ සමස්ත සංස්කෘතියෙන් මේ ගීතය ගලවලා අරගෙන වොලි බෙස්තියන්ගේ පරම්පරාවෙන් ආපු බයිලා ගායන ශිල්පියෙකුට මේ ගීතය බහර දුන්නොත් අපිට ඇහෙන්නේ කොහොමද? මේ සමන් විසින්.

ඇත්තටම මේ ගීතය නිර්මාණය කිරීමේදී පෙරදිග සංගීත මිශ්‍රණයන්ට වැඩිය වැඩි වටිනාකමක් පැට්‍රික් දිනපිටිය මහත්මයා දීලා තිබෙන්නේ බටහිර සංගීත භාණ්ඩ වෙනුවෙන්. ඒ අනුව මේට යොදා ගන්න තාල භාණ්ඩ, ඒ වගේම ගිටාරය සහ ඒ අනෙකුත් භාණ්ඩ අතරේ වඩාත් හඬනගා කතා කරන එක සංගීත භාණ්ඩයක් තමයි සැක්සෆෝනය. ඒ සැක්සෆෝනය කොයි විදිහටද මේ ගීතය ඇතුළේ භාවිත කරලා තිබෙන්නේ? පස්සේ පරම්පරාවේ ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුල සැක්සෆෝනය වාදනය කරමින් මේ ගීතය ගායනා කළා. දැන් ඩී මේජර් කණ්ඩායමේ හෙක්ටර් ඩයිස් කත්තු හෙක්ට හොඳ සැක්සෆෝන් වාද ශිල්පී. ඔහු සැක්සෆෝනේ වාදනය කරමින් මේ ගීතය ගායනා කරනවා. ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුත් ඒ කාරණාවමයි කරන්නේ.

මේ ගීතය මත එලන හෝට්ස් එම නැත්තම් මේ වගේ තිබෙන විවිධ සොර රචනයන් පිළිබඳ කතා කරනකොට මෙහි මූලික අයිතිකරු වෙන්නේ සීටි ප්‍රනාන්දු සමග එකට හිටපු එකට සංගීත ලෝකයේ ගමනක් ගිය නැත්තම් සීටිගේ බොහෝ නිර්මාණවලට මේ අපූරු වාත්තුව ලබා දීපු මහා සංගීත වේදියා. ඔහු තමයි පැට්‍රික් දිනපිටිය. උදාහරණයක් විදිහට පැට්‍රික් දිනපිටිය මහත්මයා BBC වැඩසටහනට සහභාගී වෙන්න එංගලන්තයට ගිය අවස්ථාවේ ඔහු ගීත තුනක් නිර්මාණය කරනවා. මහාචාර්ය සුරන්ද මහේන්ද්‍රයන් එයට සාක්ෂි දරනවා. දැන් මේ අද මේ අපි කතා කරන අනෙඩිංගක් ඉන්නකෝ කියන ගීතයත් අන්න එහෙම තැනකදී අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන ගීයක්. DC ජයසිංහ මහත්මයා තමයි මේ ගීතය රචනා කරන්නේ. පැට්‍රික් දිනපිටියගේ සංගීතය. සීටි ෆර්නාන්ඩු තමයි ගීතය ගායනා කරන්නේ. ගොඩක් වෙලාවට සීටි තමන්ගේ ගීත ඇතුලේ මුමුණන රිද්මය අරගන්නේ පැට්‍රික් දිනපිටියගේ සංගීත සහ ස්වර රචනයන් ඔස්සේ. ඒ නිසායි අපිට සීටිගේ මේ මුල් ගී හඬ ඔස්සේ ඇහෙන මිහිරිතම තනු අපිට මේ ආකාරයෙන් අහන්න පුළුවන් වෙන්නේ.

සුනිල් සාන්තයන්ගේ ගීත හුඟක් වෙලාවට කොළඹ කේන්ද්‍ර කරගත් අර ග්‍රැමෆෝන් සංස්කෘතිය ඔස්සේ ඉංග්‍රීසි ගීත අහපු උදවියට අලුත් නැම්මක් බවට පත් වී තිබුණා. ඒකට හේතුව ඒ ගීත ඇතුලේ කතා කරපු සංගීත රිද්මය විශ්වීය භාෂාවක් නිරූපණය කරපු නිසා. හැබැයි කොළඹ මේ තිබුණු මේ ඉහළ සංස්කෘතිය ඇතුළට ගමේ සංස්කෘතිය අරගෙන ගිහිල්ලා හේතු කරපු ගායන ශිල්පියා තමයි සීටි ෆර්නැන්ඩෝ. පුංචි මාමගේ කුඹුරේදී පැලක් ඉන්දන දවසේදී, දැන් මේ පැලක් කියන්නේ ඇත්තම කුඹුරවල එක සංස්කෘතියක් තමයි, එක කුඹුරු වපුරනෝ, එහෙම නැත්නම් යම් තාක් දුරට හැදිච්ච ලපටි පැල ගෙනල්ලා කුඹුර හිටවනවා. දැන් පුංචි මාමගේ කුඹුරේ අන්නේම හිටවන පැල හිටවන දවසක තමයි මේ සිද්ධිය ගැන කතා කරන්නේ. දනක් මඩේ එරි එරි එදා පැල සිට වූ හැටි තාම මතකයි, ඊයේ වගේමයි දෙතොල් අව්වේ සැලි සැලි. මේ හිරු රශ්මිය තාම ඉහළින්ම ලැබෙන තැනක් කුඹුර. හැබැයි ඒ අව්වේ ලැබුණු ඒ දාහය නිමිල යන්නේ ඇය ළඟින් ඉඳගෙන කතා කරන ප්‍රකාශ කරන කාරණාවන් නිසා. ඒවත් එක්ක ලැබෙන මේ සුන්දරත්වය හොයාගෙන තමයි මේ ගීතේ යන්නේ. ඒ නිසාම තමයි ගමේ ගොඩේ ඈත තැන්වල ප්‍රියන්ත ප්‍රනන්දුලා හැම ගිහිල්ලා මේ ගීතය ප්‍රාසංගිකර්ණේ ඉහළ වටිනාකමක් තුන්න ගීත බවට පත් වී

ඇත්තටම මේ ආමන්ත්‍රණය හරිම විශේෂයි. BBCට ගෙනහිල්ලා සීටි ප්‍රනාන්දු මේ වැඩසටහන කරනකොට අපි වෙනදත් ප්‍රකාශ කරලා තිබෙනවා පැට්‍රික් දිනපිටියයි සීටි ප්‍රනාන්දුයි අරගෙන යනවා අප්‍රිකන් සේවාවේ වැඩසටහනක් වෙනුවෙන්. හේතුව මේ බේස් එකේ නැගෙන ඩ්‍රම්ස් වාදනයන් මේ සියල්ල එක්ක ගොඩ නැගෙන අප්‍රිකානු සංස්කෘතිය තිබෙන සමීප බව. මේ කියන කාරණාත් එක්ක විශේෂයෙන්ම ජෝර්ජියානු විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කතා කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මේ හැම කරුණක් එක්කම සපත කරන එක සාධකයක් තිබෙනවා. මේ අරගෙන යන්නේ අපේ රටේ ජන සංස්කෘතිය, ජන මූල සංස්කෘතිය. එම නැත්නම් ගමේ තිබෙන වචනාර්ථයන් වල තිබෙන අපූර්වත්වය. කුඹු ගහයට බට කැලේ නාන විටදී ඔබ දුලි. ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවද එහෙම තැන්වලට? අර ඉසත් ජලයේ ගිලිගිලි දෙයක් දියබුම් කිලිකිලි ගමේ වැවක නාන සංස්කෘතිය, ඒ ගමේ තිබෙන සුවෙදියාව ඉතාම අපූර්වට මේ ගීත ඇතුලේ මතු කරනවා. කොයි තරම් දුරට මේ ගමේ ඉන්න නව යෞවනිය හඳුන්වනවා දෙනවද කිව්වොත්, දෑස නලවා සිනහ සැලුවා ලපටි මුහුණේ මල් පිපී කියලයි සටහන් වෙන්නේ. හෙක්ටර් ඩයිස්, ජී මේජර්. ඔව්, උත්සාහයක් දරනවා මේ නාගරික පන්තියේ ජනතාවට නැත්තම් මේ රසවතුන්ට පොඩ්ඩක් හරි සමීප කරන්න මෙන්න මෙහෙම සුන්දරත්වයක් මේ රටේම යම් තැනක තිබෙනවා කියලා. මං හිතනවා සීටි ගත්ත උත්සාහයේ මෑත කාලීන පෙරලීන් ඔය මේරියන්ස්ලා, එතකොට හෙක්ටර් ඩයිස්ලා, මාතිය සන්තුෂ්ලා, සමන්ලා, ෆ්‍රැන්සිස් ප්‍රනාන්දුලා, මේගොල්ලෝ කලා කියලා සීටිගේ ගීත ඇතුලේ මේ හෙක්ටර්ගේ අවස්ථාව.

ගීත සංස්කෘතිය කතා කරනවා නම් පැති බොහොමයි. කොහොමුණත් සීටි ගායනා කරපු මේ ගීතේ පුංචි කණ්ඩයක් හරි අහලා අපෝ මුල් තැනට ඇවිල්ලා මේ ගීතේ කොලොම්බියා රෙකෝඩ් එකේ තිබුණේ මෙන්න මෙහෙමයි කියන කාරණාව යන්තම් හරි ඔබට තනවන්න තමයි මේ උත්සාහ කරන්නේ. මම මේ යන්තම් හරි දනවනවා කියන්නේ ඇත්තටම අපේ මිනිස්සු මේ කොලොම්බියා රෙකෝඩ් එකේ තිබ්බ ඔරිජිනල් ට්‍රැක් එක උඩින් සංගීතය අහපව් මික්ස් කළා. ඒ මික්ස් කිරීම යන්තම් කළත් මට හිතෙනවා මුල් ගීතේ ආකෘතියට එයින් බලපෑම් සිද්ධ වෙලා තියෙනවා කියන්නේ. මේ අහන්නේ ගීතේ.

හැඟුම් මරුසාවේ ප්‍රේමසිරිකා මුදවත්තත් මමත් මේ රැඳිලා ඉන්න වෙලාවේ අපි අද තෝරගන්න ඊළඟ ගීතය තමයි අද අපි ඉන්නේ විනෝදයෙන්ම මත් වී ඔව් මේරෑ. මේ ගීතය සතමනා චිත්‍රපටයට එකතු වෙන්නේ 1965 වර්ෂයේ. ඇත්තටම 1965 වෙනකොට ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් හැටියට තමයි හඳුනාගන්නේ ජෙට්ලයිනර්ස්. ජෙට්ලයිනර්ස් සංගීත කණ්ඩායම නම් කරන්නේ මිනුන් රත්නම් ප්‍රනාන්දු ප්‍රමුඛ ජෙට්ලයිනර්ස් කියලා. මිනුන් රත්නම් කියන්නේ ඒ යුගයේ ඇහුණු ගීතවලට වැඩිය යම් ආකාරයක වෙනස් හඬතලයක් වෙනස් රිද්ම රටාවක් අරගෙන සිංහල සංගීතය තුළ වැජමුණු ශිල්පිනියක්. ඉතාම අපූර්වට මේ ප්‍රාසංගිකරණයේ යෙදුණු ශිල්පිනියක්. ඒ නිසා 60 දශකයේ තිබෙන ජනප්‍රියත්වය චිත්‍රපටය තුළට එබ්බ වුණු අවස්ථාවක් හැටියට තමයි 1950 චිත්‍රපටයේ 1965 දී අද අපි ඉන්නේ විනෝදින් මත්වි කියන ගීතය එකතු වීම. මේ ගීතය ලියන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න. දැන් හර්බර්ට් එම් සෙනවිරත්න කියන නම අහපු ගමන් ඔබට ඉතාමත්ම පැරණි චිත්‍රපටත් එක්ක මේ ගීත මතක් වෙනවා වෙන්න පුළුවන්. ඔබ ආසා කරන මැවිලා පෙනේ විරූපේ, ඒ වගේම කැලෑ හඳේ අපි අහලා තියෙන චිත්‍රපට ගීත, මේ සියල්ල ලියලා තියෙන්නේ හර්බර්ට් එම් සෙනවිරත්න මහත්මයා. නමුත් සතමනා චිත්‍රපටයට එකතු වෙන මේ අද අපි ඉන්නේ විනෝදයෙන් මත් වී කියන ගීතේ නම් ඉතාම සරල සුගම ශෛලියක් ඔස්සේ නිර්මාණය වෙච්ච ගීතයක්. චිත්‍රපටයේ තනු නිර්මාණයන් එකතු කළේ ආර් මුතුසාමි සූරීන්. ඒ මතක සටහන් එක්ක මේ චිත්‍රපටයේ මාව තම ලස්සන මේ ගීතයක් ඔබට මතකද, චන්ද්‍රා මිරෑපා යාවා කියන ගීතය. අපි ඒකෙත් කවර් වර්ෂන් එක දවසක කතා කරමු. අපිට ඌමනා වුණේ මිනුන් රත්නම් ප්‍රනාන්දු ගායනා කරපු මේ ගීතය පිළිබඳ මතක සටහන ඔබට සමීප කරන්න.

ඇත්තටම මිනොන්ලා පටන් ගත්ත රිද්මය ගැලරින් සුබීලා අරගෙන ආපු රිද්මය තමයි අදටත් යම් ආකාරයක ශෝණරයක් විදිහට ඉදිරියට ඇදෙන්නේ. අද පරම්පරාවෙත් මේ ගීතවලට සමීප වෙන උදවිය බොහොමයක් සිටිනවා. තරු සංස්කෘතිය පවා මේ ගීත ගායනා කරන අලුත් පරම්පරාව ඕනෑ තරම් උදාහරණ හොයාගන්න පුළුවන්.

තුළ හවයින් ගිටාරය යොදා ගැනීමත් එක්ක මට මතක්වෙන පැට්‍රික් දිනපිටිය මහත්මාව කොහොමුණත් උදාහරණ කොට මේ ගීතය ගැයෙන අවස්ථාවලදී මේ බටහිර උරුව නියමාකාරයෙන් ස්පර්ශ කරපු ශිල්පීන් ශිල්පිනියන් කවුද? ඇගේ ගායනයන් පිළිබඳ කවුරුත් අධ්‍යයනය කරලා තිබෙනවද? මිනුන් රත්නම් ප්‍රනාන්දු ගායනා කරපු ගීත ඒ යුගයේ මේ තරම්ම ජනප්‍රිය වුණේ ඇයි? ඩරින් සුබීලා ගායනා කරපු ගීත මේ තරම්ම ජනප්‍රිය වුණේ ඇයි? ඇයි මේ පිළිබඳ යම් ආකාරයක පරම්පරාවක් පසුපස ලුහුබඳමින් තාමත් මේ ගීතවල පැවැත්ම අරගෙන යන්නේ? ඉන්දිකා කුමාරි. ඇය පෙරදිග බටහිර මේ සංගීත සම්මිශ්‍රණයේදී ඉතාමත් වටිනා ශිල්පිනියක්. ඇගේ ගායනය මේ ගීතයට එකතු

විශ්වාස කරනවාද මරියසෙල් ගුණතිලක අවස්ථා ගණනාවකදී මේ ගීතය ගායනා කරලා තිබෙනවා. හෙඩ්ලයිනර්ස් මිනුන් රත්න ප්‍රනාන්දුගෙන් මිදිලා ඊට පස්සේ 70 දශකයේ අපි හඳුනා ගන්න මරියසෙල් තමන්ගේ ගීත ගායනයන් ඇතුළේ තමන්ගේ කොයිතරම් අනන්‍යතාවයේ තිබුණු ගීත තිබුණත් මරියසෙල් අවස්ථා කිහිපයකදී මේ ගීතය අලි ගායනා කරනවා. අත්‍තරම මාධ්‍ය වෙනුවෙන් ඇයි මේ ගීතය සජීවව ගායනා කරපු අවස්ථාවක් නැතුවා නෙවෙයි. මේ එක් උදාහරණයක්.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.7

පණ්ඩිත අමරදේවයන්. පණ්ඩිත අමරදේවයන් ගායනා කරපු ගීත අතර එක මොහොතක් රැඳෙන්න අපි හැඟුම් වර්ෂාවේ හිතුවා. ඒ රැඳීම අපි ඔබේ මතකයේ තිබෙන ඉතාමත්ම වටින ගීතයක් ළඟ රඳවන්න සූදානම් වෙන්නේ. මේ ගීතය රචනා කරන්නේ KDK ධර්මවර්ධනයන්. මේ ගීතය සංගීතවත් කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි. මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත අමරදේවයන්. මහා වැස්සක පෙර නිමිති පෙනෙනවා, කවුළුව අතරින් හිරිකට එනවා, මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත. මේ ගීතය ඇත්තටම පරිකල්පනයක්. ඒ පරිකල්පනය ඔස්සේ එක මොහොතක් නතර වෙලා මේ ගීතේ රස විඳින්න ඔබටත් මටත් හැකියාවක් තියෙනවා නම් මං හිතනවා එය ඉතාමත්ම සොඳුරු බර ආස්ථානයකට අපි වරගෙන යන්න හේතු සාධක සපයනවා.

0: සංගීත නිර්මාපකයා කේඩිගේ ධර්මවර්ධන. කේඩිගේ ධර්මවර්ධන ඇත්තටම පේරාදෙණිය සරසවියේ රාජකාරී කටයුතු කරන කාලේ පේරාදෙණිය තුම්රේ ස්ථානයේ ඉඳලා දැක්ක එක සිදුවීමක් තමයි මේ ගීතයට පාදක වෙලා තිබෙන්නේ. ඔහු දැකලා තිබෙනවා තුම්රේ ස්ථානයේ වාඩි වෙලා ඉන්නකොට තුම්රේ ස්ථානයේ ඈතින් එක්තරා වයසක මිනිසෙක් වාඩි වෙලා ඉන්නවා. ඒ ස්ථානය පසු කරගෙන යන විශ්වවිද්‍යාලීය නව යෝන් පෙම්වතුන් යුවලා මේ මහලු මනුස්සයාව පසු කරගෙන ඉදිරියට ගමන් කරන කුඩයක් යටින් කුංචි හිරිපොද වර්ෂාවකුත් ඒ වෙලාවේ වැටෙනවා. මේ කුඩේ යටින් ගමන් කරන මේ යෞවනයා සහ යෞවනිය දිහා මේ මහලු මනුස්සයා තමන්ගේ නෙත් යොමවා බලාගෙන සිටිනවා. ඊට පස්සේ ඔවුන් ඈතට නොපෙනෙන සීමාවට ගමන් කරනවා කියලා දැනෙනවද හැංගෙනකොට අර වයසක මනුස්සයා තමන් වේදිකාවේ ඉඳගෙන හිට පුටුවෙන් නැගිටලා ඈතට එබිකම් කරලා බලනවා මේ දෙන්නගේ ගමන් මාර්ගයේදී. ඊට පස්සේ ඔහු දිග කල්පනාවකට වැටෙනවා. මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්න කේඩිගේ ධර්මවර්ධන මේ ගීතය රචනා කරනවා ඒහා බද්දෝම. ඇත්තටම මෙයත් භාවිතයේදී අපි කියන අර ව්‍යවහාරික සංගීතය වගේම ව්‍යවහාරික රිද්ම රටාවලට යම් ආකාරයක ස්වභාවුක්තියෙන් මතුවෙන වචන යොදා ගැනීම නිර්මාණය කරපු ගීතයක් විදිහට මේ ගීතය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. කබාය ඉරිලා ඊට කමක් නැහැ, කවුරු බලන්නද කවුරු දකින්නද, මා දැන් මහලු වී. ඒ ඔස්සේ සමහර වෙලාවට මේ මහලු මිනිසයාට ආපු හැඟීම ඔහු ඉස්මතු කරනවා වෙන්න පුළුවන්. අවස්ථා ගණනාවකදී හුඟ දෙනෙක් මේ ගීතය ගායනා කළා. ඒ අතරින් පණ්ඩිත අමරදේවයන්ගේ ගායනයෙන් ඔබට ගිය අවස්ථා කිහිපයක් අපි ඔබට දනවන්න සූදානම් වෙන්නේ. මේ ගීතේ සංගීත නිර්මාපකයා වෙන්නේ මහාචාර්ය සනත් නන්දසිරි කියලා මම ඔබට සඳහන් කරන්නේ. ඔහු අමරදේවයන් ඉදිරිපිට මේ ගීතේ ගායනා කළා. අහලා බලන්න.
1: පණ්ඩිත අමරදේවයන්නි, ඔබතුමා ඉදිරිපිට ඔබතුමා ගැයූ ගීතයක් ගහන්න උත්සාහ කරනවා කියලා මම හිතන්නේ දිනසා ගන්නවා කියලා. අදත් මම දිනසා ගන්න වෙයි දන්නේ. කෙසේතත් මේ ගීතය මා නිර්මාණය කළේ 70 දශක අගභාගයේදී කිතියම් සැටියක් සඳහා ඔබතුමාට

0: භාරත වැස්සම නොවැසීතල වැඩි තනිකම ඊට වැඩි හිරිපොද වැස්සේ එකම කුඩය තෙරපි තෙරපි අර යුවලක් යන හැටි මමත් ඕම ගිය හැටි මතකයි. මට හොඳ හැටි මතකයි. අර ස්ටේෂමේ ඈත ඇවිදගෙන යන මේ යෞවනය සහ යෞවනිය දිහා බලාගෙන මේ මහලු මනුස්සයා මේ විදිහට හිතන්න ඇති කියලා එනිකේ ධර්මවර්ධන හිතනවා. ඒ සිතුවිල්ල තමයි මේ ගීතයට එකතු කරන්නේ. පණ්ඩිත අමරදේවයන් ශ්‍රී ලංකාවෙන් බැහැරව මේ ගීතය හරියට ලස්සනට තමන්ගේ ප්‍රසංගයන් ඇතුලේ ගායනා කරලා තිබෙනවා. මම මේ වචන කිහිපයක් එක්ක මේ ගීතය යොදාගන්නේ මෙතන ඔබ මේ රසය යන්තම් වූ උකහා ගත යුතුම නිසා.
1: නමුත් මේ මට කියන්නවා තියෙනවා මට මහලු වයසේ දැනේ වෙනදා ඉඳලා පෙරසේ කියලා බුද්ධිලේ කවියක් තියෙනවා. නමුත් මට දැන් ඒක විනාශ කරන්න හිතෙනවා. මට මහලු වයසේ හැකිය වෙනදා ඉඳලා පෙරටත් වඩා සුදුසේ. ¿Qué es lo que está pasando?

මේ කතා අහගෙන ඉන්නකොට ඇත්තටම අමරදේවයන් වැනි උත්තමයන් හිටියනම් කොයිතරම් වටිනවද කියලා අපිට හිතෙනවා. මේ ගීතය ඇතුළේ වයිසින් මුහුකුරා ගිය හුදකලා වෙච්ච වැඩිහිටි මිනිස්සෙක්ගේ ඇතුළේ තමන්ගේ හිත කතා කරන විදිය හරි ලස්සනට කෙඩිගෙ ධර්මවර්ධන මතු කරලා අරගෙන තියෙනවා. ඒක තමයි ඔහුගේ තිබෙන පරිකල්පන හැකියාව. කෙඩිගෙ කියන්නේ හොඳට පොත් කියවපු මිනිස්සෙක්. ඒ වගේම හොඳට සමාජ අධ්‍යක්ීම එකට එකතු කරගත්ත මිනිස්සෙක්. හොඳ ගීපත රචකයෙක්. හොඳ සම්මිලනගේ. මේ විතකින් ගත උණුසුම් ඌවට සිත උණුසුම් වේදෝ. එපා එපා මේ විත මගේ දෙතුළට ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා. මේ අතීතයේ මතක් වුණාම අද සමාජයේ හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ අතීතේ මරලා දාන්න. හුඟක් වෙලාවට මේ විත ඒ මතට වක් කරලා. සමහර වෙලාවට එවන් මොහොතක සිදුවෙන්නේ ඒ අතීතයේ හිතුවටත් වැඩිය ගැඹුරින් Tamanට පරිකල්පණය වීම. ඒ ඔස්සේ සමහර වෙලාවට ඒ තුලම අතරමං වෙලා මේ විත තුලම දිය වෙලා යන ජීවිත අපි දැකලා තිනවා. මේ මහලු මිනිස්සයා එක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාම සමාජයට තව පණිවිඩයක් දෙනවා. ඔබට හිතැවුල් තියෙන්න පුළුවන්. හැබැයි හිතැවුල් නිදදරා ගන්න මේ විත අවශ්‍ය වෙන්නේම නැහැ කියන කාරණාව. අමරදේවයන් ගායනා කරපු මේ ගීතය පසු කාලීනව මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙලා හිටිය දමිත් අසංක මේ විදිහට ගායනා කරලා තිබෙනවා.

අමරදේවයන්ගේ ගීත උදාහරණ කොට ගායනා කිරීම පිළිබඳ මෑත කාලීනව කතා කිරීමේදී මම පෞද්ගලිකව විඳින අත්දැකීමක් තමයි අපේ රෝහණ බෝගොඩ කලාකරුවා. ඔහුගේ ස්වභාවිත ගී වියමන ප්‍රසංගය ඇතුලේ පඬිත් අමරදේවයන්ගේ ගීතය ඉතාම අපූර්වට රසාලිත්ව ගායනා කරනවා. ඇත්තටම සොර පිහිටවා ඒ අපූර්වත්වය අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒ රාගාශ්‍රිතව ඒ ගීතය ගායනා කරන්න හැකියාවක් තියෙනවා නම් අන්න ඒ තුළ තමයි අපිට රසය මැනවීම ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ඉතාම ඉහළ ගායනයක හැඟීම කියන දේ අපිට වැඩිපුර දැනෙන්නේ. බෝගොඩ අයියා මේ කතාව හරි ලස්සනට වේදිකාවේ ඉටු කරපු.

විවිධාකාරයේ වර්ෂන්ස් මේ ගීතයට එකතු කළත් මේ මුල් ගීතය එකතු වෙන්නේ තරංගා ලේබලේට. තරංගා ලේබලෙන් එලි දැක්ක එල්පී තැටියට මේ ගීතය එකතු කරන්නේ ඇත්තටම ඉතාමත්ම රසයක් මේ ගීතයෙන් අපිට ජනනය කරමින්. ඊට පසු කාලීනව ආරාධනා කියන කැසට් පටයට මේ ගීතය එකතු වෙනවා. මුල් EP තැටියට වගේම ආරාධනා කැසට් පටය ඇතුලේ මේ ගීතයේ තිබෙන රසය අපිට ඉතාම අපූර්වට විඳින්න පුළුවන්. ඒ මුල් පටිගත කිරීම සමහරවිට ඔබ රසවිඳ නැති වෙන්නත් පුළුවන්. අමරදේවයන් පසු කාලීන ටොරාණා ලේබලයට මේ ගීතය ගායනා කළා තමයි. නමුත් මීට පෙර මුල් වරට මේ ගීතය පටිගත කිරීමේදී මේ ගීතය ගායනා කළේ මෙන්න මේ.

මං හිතන ඔබට පුළුවන් දැන් මේ වගේ ගීතයක් එක්ක ටිකක් රණ්ඩු වෙන්න, මේ වගේ ගීතයක් ඇතුලේ ටිකක් හැප්පෙන්න, මේ ගීතය ඇතුලේ තිබෙන වචන සංගීතය පිළිබඳ යම් තැනක කතා කරන්න. ඒ දැනුම ඔබට ලබා දීම වැදගත්. මොකද ඔබ ඔබේ ජීවිතය ඇතුලේ රසයක් කියලා එකක් තියෙනවා. ඒ රසය හොයාගෙන ඔබ යා යුතුයි. එහෙම වුණාම ජීවිතේ ඔය ඉන්නවට වැඩිය ටිකක් වෙනස් ආකාරයෙන් විඳින්න ඔබට පුළුවන්. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා. පණ්ඩිත් අමරදේවයන් වයසින් මුහුකුරා ගිහිල්ලා ජීවිතයේ තමන් එකතු කරන ලද අවසන් ගීත ඇල්බම් වලට මේ ගීතය ගායනා කරලා තිබෙන ස්වභාවය ඇත්තටම අර දුම්රියේ ස්ථානයේ රැඳුණු අර වයසක මිනිසයාගේ මනෝ සිතුවිලි ඉතාමත්ම අපූර්වට ගලපන්න පුළුවන් හඬක් බවට පත් වෙනවා. ඒක අර තාරුණ්‍ය අමරදේවට වැඩිය හුඟක් වෙනස්.

ටිකක් පෑ වෙලා තිබෙන මේ වෙලාවේ මට හිතුණා තවත් ලස්සන ගීයක් ඔබේ මතකයට ගේන්න. මේ ගීතයට ඔබ හරි කැමතියි. ඉතාමත්ම කනගාටුදායක කාරණාව අද පරම්පරාවේ උඟාක් දෙනෙක් මේ ස්වභාවිත ගීතේ නොරැනීම. මම එහෙම සඳහන් කරන්නේ ඇතැම් වෙලාවට ඔබේ ජීවිතවලට බද්ධ වෙච්ච සමහරලාට ඔබට ප්‍රශ්නාර්ථයන් වෙලා තිබ්බ ඔබට විසඳගන්න බැරි සමහර සිදුවීම් ඔබට දරාගන්න බැරි සමහර වෙන්වයාම් මේ සේරම වලට ප්‍රතිකාර ගීතය ඇතුළේ තිබුණා. ඇත්තටම සංගීතය කියන්නේ හොඳ ඖෂධයක්. ඒ ඖෂධය ඇතුළේ අපි හරියටම සැරිසරනවා නම් සමහර දේවල් අපිට තේරුම් ගන්න සමහර ප්‍රශ්න ඇතුළේ ජීවත් වෙන්න ඒ ප්‍රශ්න निराකරණය කරගෙන ඒවා හදවතට නොදෙනි යම් ආකාරයක පසකලන්න අපිට ගීත වලින් ලබා දෙන ශක්තිය හරි වැදගත්. අද තරුණ පරම්පරාවට සමහර වෙලාවට එහෙම තැන් ඉතාම අඩුවෙන් ස්පර්ශ වෙන්නේ. ඔවුන් ගීතය ඇතුළේ හොයන්නේ මොකක්ද කියන කාරණාවට වඩා ඔවුන්ට ගීතෙන් ලැබෙන්නේ මොනවද කියන කාරණාව පිළිබඳ හොයනවා නම් හිතනවා නම් සමහර වෙලාවට ඒ ජීවිත ටිකක් වෙනස් වෙන්න පුළුවන්. අපේ අද මීළඟ නවතුම්පොළ වෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන මෙන්න මේ ගීතය. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මාලනී.

0: චරිත රත්නායක. මේ ගායනා කරලා කියන්නේ කුමක්ද? ජීවිතේ අපි හැමෝම තනිව ඉපදිච්ච කවදා හරි දවසක තනිව මැරෙන මිනිස්සු ඇටියරනේ සඳහන් කරලා තිබෙන්නේ කල්වරත්න අබේසේකර මහත්මයා මොහිදින් බෙක් මහත්මයාගේ ගීතය ඇතුලේ තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. නමුත් මේ ගීතය ඇතුලේ ඊට එහා කතාන්දරයක් කියනවා. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සුඳුරියේ ඔබ සුවඳ මාලාගෙන්. අපි අපේ ජීවිතය ඇතුලේ සමහර වෙලාවට ප්‍රකාශිත අප්‍රකාශිත අනන්ත අප්‍රමාණ ප්‍රේම කතාවන් තිබෙන්න පුළුවන්. මේ ගීතය එම් ප්‍රකාශිත ප්‍රේමයක් ඇතුලේ සිදුවෙච්ච බිඳ වැටීමක්. මුළු මහත් ලෝකයේම තමන් සතුව තිබෙන ආදරවන්තිය ආදරයයි කියලා හිතාගෙන ඉන්න එක මොහොතක ඒ සියල්ලම නැති වෙලා ඒ සියල්ලම සුණු විසුණු වෙලා ගිහිල්ලා නොසිතන පරිදි හුදකලා වෙච්ච මිනිස්සෙක් බවට පත් වෙනකොට ඔබට දැනෙන හැඟීම කොහොමද? තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්. ඒක ඊට පෙර තිබ්බ පුරුදු පාළුවක් බවට පත් වෙනවා. එවන් මොහොතක අපිව හැරදාලා ගිය ආදරවන්තීන්ට, අපිව හැරදාලා ගිය අපේ හිත ළඟ හිටපු මිනිස්සුන්ට, එවන් මොහොතක අපි ආරාධනා කරන අපේ හිතින් ඇවිල්ලා අපේ හිතේ ලැබුම් ගන්න එක මොහොතක් අපිත් එක්ක රැඳෙන්න. ඒක මායාවක් තමයි. ඒ මායාවේ රැඳෙමින්, ඒ මායාවම විඳිමින් අපි ඒ කාලය ගත කරන්න හරි කැමැටි. ජීවිතේ ඔබටත් මේ ස්වර්ණමය පියවරවල් මුණ ගැහිලා ඇති. ඒවා සමහර වෙලාවට සදාතනික නොවෙන්නත් ඇති. නමුත් මේ ගීත ඇතුලේ අපි ජීවත් වෙනවා. වික්ටර් ඕක හරි ලස්සනට මේ මහේෂ්තුනි පිටියේ සංගීතයත් එක්ක පසුගිය කාලෙක මිශ්‍ර කරලා තිබුණා.
1: තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් කියන පදවැලින් ආරම්භ වෙන මේ ගීතය මට සුවිශේෂ වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, ඒ වගේම අප දෙදෙනාගේම හිතවතෙකු වන කවියෙකු වන බුද්ධදාස ගලප්පත්ති සුමිතුරා ලියු ගීතයක් නිසා තමයි මේ ගීතයේ සුවිශේෂත්වය මා දකින්නේ. ඉතින් මම හිතනවා බොහෝ දෙනෙකුගේ අත්දැකීම තමයි තමාගේ ප්‍රථම ප්‍රේමය කියන එක. ප්‍රථම ප්‍රේමය බොහෝ දෙනෙකුට, බහුතරයකට මා හිතන්නේ අහිමි වෙන දෙයක් තමයි ජීවිතේදී. නමුත් ඒ මතකය සදාතනිකව මා හිතනවා රැඳෙන, හිතේ නිතරම ගිගුම් දෙන, කැළුම් දෙන සිතුවිලි බවට පත් වෙලා තියෙනවායි කියලා. අපි අහලා බලමු. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්.

මේ ගීතේ රචනා කරන්නේ බුද්ධදාස ගලප්පත්තේ. බුද්ධදාස ගලප්පත්තේ රචනා කරන ගීත ප්‍රමාණය ඉතාම සීමිතයි. ඉතාම අල්පයි. නමුත් ඒ හැම ගීතයක් ඇතුළෙම අපිට දැනෙන දේ හරිම බොහොමයි. සිව් වසරක පෙම් ගීත ගොළු වෙලා ගියාදු අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාදු. ගීතේ කොයිතරම් දුරට අපේ හිතවලට කතා කරනවාද? විශ්වවිද්‍යාල ඇතුලේ ප්‍රේමය පිළිබඳ මේ ගීතයෙන් මතු කරනවා කියලා අපිට හිතෙනවා. මොකද සිව් වසරක් මෙයට එකතු වෙලා තිබෙන නිසා. සමාන වේලාවට විශ්වවිද්‍යාල ඇතුලේ ගත කරන කාලේ අවුරුදු 3 වෙන්න පුළුවන්. නමුත් ওই කාලය ඇතුලේ කරන කියන දේවල් නිසා ඒ 3-4 වෙච්ච මිනිස්සු ඕනෑ තරම් සිටිනවා. සමාන වේලාවට ඒ උපාධිය විශේෂවේදී වෙන්නත් බැරි නෑ. සිව් වසරක පෙම් ගීතයේ ගොළු වෙලා ගියාදු අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලඳුවාදු. මේක යෞවනයේ තිබෙන අපි හැමෝම අත්විඳපු කාරණාවක්. අද මට පෙම් කරන යුවතිය සමහර වෙලාවට හෙට ඔබට පෙම් කරන්න ඉඩ තිබෙනවා. ඔබ පෙම් කරන ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ කියලා වෙලා කපුගේ කියලා තිබෙත් ඔය කාරණාවම තමයි. එකෝස්ටික් නාද රිද්මයන් එක්ක වික්ටර් මේ ගීතේ ගායනා කරලා තිබුණා. ඒක එතෙක් ඔහු ගායනා කරපු රිද්මයන්ට වැඩිය ටිකක් වෙනස් අවස්ථාවක් හැටියටයි මම නම් දන්නේ.

අපි මේ මුමුණන්නේ අපේ අත්දැකීම් මල්ලෙන් සොරාගත් එක් එක් කාරණාත් එක්ක. මෙය පියානෝවෙන් ඉදිරිපත් කළත්, ගිටාරයෙන් ඉදිරිපත් කළත්, හවායන් ගිටාරයෙන් ඉදිරිපත් කළත්, වික්ටර් රත්නායකයන්ගේ හනින් ඉදිරිපත් කළත්, මේ හැම තැනකින්ම අපි කරන්නේ විඳවමින් විඳීම. ඒසා මේ ගීතය ඇතුළ තිබෙන වටිනාකම් සොයා ගැනීම. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරපු, බුදුදාස ගලප්පත්තේ රචනා කරපු, රෝහණ විජේසිංහයන් සංගීතවත් කරපු තනිවෙන්නට මගේ ලොවේ ගීතය පිරිසිදුව රසවිඳින්න අපිට මේ සමුගෙන යන වෙලාවේ පුළුවන්කම තිබෙනවා. අපේ ගීත සංස්කෘතිය ඇතුළේ මේ හැම දෙයක්ම සර්වාකාරයෙන් සංකලනය කරලා සමතුලනය කරගත්ත ගීත කිහිපයක් තමයි අපි ඔය ඔබට ගෙනාවේ. මෙන්න මේ පරස්පරයන් එකලෙස සමතුලනය කරගෙන අපි හැඟුම් වර්ෂාවෙන් සමුගෙන යමු. ප්‍රේමශ්‍රී ගම්මුදවත්ත, මම සුරවීර.

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාතා රාත්‍රී නවේට.

0: සත්‍ය නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: අවසන් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakana Radio ITN
1: Lakana hagen inna velawa madak karannan Renove ay vinadi ekai
2: Darwin Shravana Abhilashi Sadahavat Opa Selu Dinatama Trividha Ratnaye Aashirvadaya Veva Utum Buddha Guna Padayak ශ්‍රවණය කරනු වස් අදත් ලක්කල සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත සදහතුනි ධර්ම

බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීල දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මදේශනය

0: ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ලක්හඬ ගුවන්විදුලිය තුලින් උතුම් ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ, ශ්‍රවණය කරමින් සිටින්නේ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සම්පූර්ණයෙන් අපට හිත හදාගන්නයි උදව් කරන්නේ. මේ සියලු ප්‍රශ්න මානසික මට්ටම මුල් කරගෙන පදනම් කරගෙන සිදුවන්නක්. එනිසා මේ සියල්ලටම වඩා පින්වත්නි, හිත හදාගන්න එක අතිශය වැදගත් කාරණයක්. හිත ප්‍රවේසම් කරගත්තාම සියලු තැනම ප්‍රවේසම් වුණා වෙනවා. සියලු තැනදීම පරිස්සම් වුණත් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ හිත ප්‍රවේසම් කරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළේ, අභාවිත හිතක් නම් තියෙන්නේ, ඒ අභාවිත හිත අසත්පුරුෂයාගෙන් වෙන අනතුරට වඩා බරපතල අනතුරක තමාව හෙළන බවයි. දැන් අපි හිතනවා අපේ හතුරන්ගෙන් තමයි අපිට හානියක් වෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවකම අපි බාහිර හතුරන්ගෙන් අපි පරිස්සම් වෙනවා. බාහිරව විවිධාකාරයේ ආරක්ෂිත වැඩපිළිවෙළවල් වලට අපි අවතීර්ණය වෙනවා. ඒ සියලු බාහිර වැඩපිළිවෙළ තුල අපි නිරන්තරයෙන් ප්‍රවේසම් වීම පිණිස අපේ අවධානය යොමු කරගන්නවා. අපි gedara pattin bahutikawa rakawarane hada ganwa ekkayurakin kaayikawat api නිරන්තරයෙන් ආරක්ෂාව ගැන සංවේදී වෙනවා. ගෙදරදී ගේට්ටු දාගන්නේ, බැමීදි කරන්නේ, තාප්පයිදි කරන්නේ, එතනින් එහාට ගිහින් පින්වත්නි, සාමාන්‍යයෙන් මිනිස්සු විවිධාකාරයේ කැමරා පද්ධති හයි කරන්නේ, මේ ඔක්කොම කරන්නේ තමන්ව අනාරක්ෂිත නිසා, තමන්ගේ භෞතික දේවල් ආරක්ෂා කර ගැනීම පිණිස. මේ සියලු දේවල් වලට වඩා බාහිරින් එන හානියට වඩා පින්වත්නි, අභාවිත හිතක් නම් තියෙන්නේ, ඒ අභාවිත හිත ඔබ බරපතල අමාරුවක දානවා. ඒ අභාවිත හිත හරියට බාගෙට සෙවිලි කරපු වහලයක් වගේ. බාගෙට සෙවිලි කරපු වහලකදී නිරන්තරයෙන් අවධානමකට වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. සාමාන්‍යයෙන් පින්වත්නි, බාගෙට වහලේ සෙවිලි කරලා තියෙද්දී ඒක හොඳටම පේන්නේ වහින වෙලාවටයි. වහින වෙලාවට දැනගන්න පුළුවන් කොතනද සිදුරු තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපිට ප්‍රශ්නයක් එනකොට අභාවිත හිතක් නම් තියෙන්නේ අපේ ආධ්‍යාත්මයත්, එදිනෙදා ගතවන ජීවිතයත්, අපේ ආර්ථික රටාවත්, මේ සියල්ලම වෙනසිලා යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අභාවිත හිතක අනතුර හැම බුද්ධ ශ්‍රාවකෙක්ම තේරුම් ගන්න අවශ්‍යයි කියලා. එනිසා භාවිත හිතක් අපි හදා ගන්න දක්ෂ වෙන්න ඕන. නිරන්තරයෙන් හිත අභාවිත වෙන්නේ නීවරණ ධර්මයන්ගෙන්. එනිසා අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ගිහි පැවිදි හැම කෙනෙකුටම නීවරණ වලින් හිත මුදවා ගැනීම පිණිස. දැන් මේ වෙලාවේ ඔබට නීවරණ වලින් ඔබේ හිත මුදවා ගන්න මොකද්ද තියෙන සැලසුම? ඔබට මොකක් හරි තියෙනවද නීවරණ වලින් ඔබේ හිත මුදවා ගැනීම පිණිස සැලැස්මක්? ඒ සැලැස්ම තමයි සම්මා සතිය විසින් ගොඩනගලා දෙන්නේ. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ නිරන්තරයෙන් පවතින සතර ඉරියව් තුලම පවතින සිහියට. යම් ශ්‍රාවකෙක් සතර ඉරියව් තුලම සිහිය පවත්ව ගත්තොත්, ඒ සතර ඉරියව් තුල සිහිය පවත්ව ගත්ත ශ්‍රාවකයා නිරන්තරයෙන් පින්වත්නි නීවරණ ධර්මයන්ගෙන් බැටකණේක තරමක් දුරට නවතාගත්ත වෙනවා. එතනින් පස්සේ සම්මා සතිය විසින් නීවරණ ධර්මයන්ට තමන්ගේ හිත වනසන්ට නොදී, නීවරණයන්ට තමන්ගේ හිත අනතුරේ දාන්නට නොදී, නීවරණයන් විසින් තමන්ව අවුලුවන්ට නොදී, සම්මා සතිය විසින් ඔබව ප්‍රවේසම් කරද්දී ඒ ප්‍රවේසම් වෙච්ච මානසික මට්ටම තුල ඔබ නිරන්තරයෙන් සත්‍ය අවබෝධයට කිට්ටු වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පටිපාටිය පැහැදිලි කිරීම. එනිසා අපේ ජීවිතයට පංච නීවරණයන්ගින් බැට නොකන ජීවිතයක් විදියට ගත කරන්න සතියත් සති සම්පජඤ්ඤයත් කියන කාරණා දෙකම ඉතාම සියුම් වෙනස්කම් සහිත කාරණා දෙකක්. මේ කාරණා දෙක විසින් අපි ප්‍රවේසම් කරගන්න ඕන පින්වත්නි. හිතේ ගැටවලට අපි ගොඩාක් හිර වෙලා මිනිස්සු නිදහසේයි සම්මත කරගෙන ඉන්න, මිනිසුන්ට නිදහස ලැබුණායයි කතා කරන, නිදහස ගැන වඩාත් උනන්දුයෙන් ලෝකේ කතා කරන සමාජයක අපි කවදාවත් කල්පනා කරලා බැලුවද ඔය කියන නිදහස අපිට හැමදාමත් මේ මොහොතේත් හැම මොහොතකමත් පවත්ව ගන්න අත්දකින්න පුළුවන් වුණාද කියලා? ඔබ ටිකක් Tamange හදවතට තට්ටු කරලා අහලා බලන්න. ඔබ ඇත්තටම නිදහස්ද? ඔබට සැබෑ නිදහසක් කවදා හරි දැනිලා තියෙනවද? ඒ වගේම මිනිස්සු නිදහස හොයාගෙන හැමදාමත් ලෝකේ විවිධ දේවල් කරනවා. සතියක් එක දිගට වැඩ කරලා සතියන්තේ මිනිස්සු නිදහස බලාපොරොත්තු වෙනවා. මාසයක් වැඩ කරපු මිනිස්සු නිදහසක් ලැබුණු ගමන් ඉක්මනින් ගෙදරට යන්නේ නිදහස භුක්ති විඳින්න කියලා හිතාගෙනයි. සියලු ආකාරයෙන් නිදහස අපි බලාපොරොත්තු වෙනවා. ලෝකේ නිදහස පිළිබඳ උනන්දුවක් තියෙනවා. කාන්තාව සංවිධානගතව කාන්තා නිදහස පිළිබඳ කතා කරනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩි වැඩියෙන් ලෝකයේ කන වැටෙන කාරණා බොහෝමයක් තියෙනවා. මේ අත්දකින ලෝකයේ තුල නිදහස කියන එක වැඩි වැඩියෙන් කතා වුණාට පින්වත්නි, ඔබ ඇත්තටම නිදහස්ද? ඔබේ හිත ඇත්තටම නිදහස්ද? ඔබේ හිතට ඒ බඳු නිදහසක් කවදා හෝ පින්වත්නි දැකලා තියෙනවද, දැනිලා තියෙනවද? නිදහස කියන්නේ භෞතික වශයෙන් කවුරු හරි පිරිසකට හදලා දෙන්න පුළුවන් දෙයක්ද? දැන් අපිට 30 අවුරුද්දක බරපතල යුද්ධයක් තිබුණා. ඒ 30 අවුරුද්දේ යුද්ධයෙන් පස්සේ මිනිස්සු යුද්ධයත් සමග යුද්ධයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මිනිස්සු යුද්ධයේ ජයග්‍රහණයේ විවිධාකාරයෙන් සමරනවා. මේ අසෙත් යම් නිදහස සැමරීමක් තියෙන්නේ. ඇත්තටම අපි නිදහස්ද? ඔබ කවදා හරි නිින්දට යනකොට හරි හිතලා බලලා තියෙනවද මම කොච්චර නිදහස්ද? සැබෑ නිදහස කියලා කියන්නේ මානසික වශයෙන් අත්දකින්න එකක් මිසක් බාහිර භෞතික ක්‍රියාවලිය තුල අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. අත්දැකීම් ලෝකය තුල බාහිරවත් පුද්ගලයාට නිදහසක් තියෙන්න ඕන. හැබැයි බාහිර නිදහසට වඩා අතිශය වටින්නේ මානසික නිදහසයි. දැන් ඔබට භෞතිකව නිදහසක් තිබුණාට ඇත්තටම මානසික නිදහසක් තියෙනවද? ජීවිතේ හැලහැප්පිලි සමග රැකියා කරන ස්ථානයේ විවිධ අරබුද සහිතව නිවසට ගියාම නිවසේ නානාවිධ කාරණා, දරුවන්ගේ කටයුතු, බිරිඳගේ කටයුතු, දෙමව්පියන්ගේ කටයුතු, මේ විදිහට කියන ගොඩාක් කටයුතු මැද්දේ ඇත්තටම ඔබට එබඳු නිදහසක් කවදා හරි මුණ ගැහිලා තියෙනවද? සැබෑ නිදහස කියන්නේ පින්වත්නි සිතේ ගැටවලින් නිදහස් වීමයි. හිතේ ගැටවල හිර වෙලා ඉන්න තාක්කල් පින්වත්නි බාහිර ලෝකේ නිදහසයයි සම්මත කරගත් කාරණා මත පදනම්ව ඒ පුද්ගලයාට නිදහස අත්විඳින්න බෑ. සිරමැදිරියක ඉඳලා වුණත් ඇත්තම නිදහස අත්විඳින්න පුළුවන් හිතේ මානසික ගැටවලින් නිදහස් වෙලා නම්. ඒ වගේම තමයි රජමැදිරියක වුණත් මානසික ගැඩ ගොඩාක් ඉදිරියේ මොනතරම් මම නිදහස් කියලා අභිමානයෙන් කතා කළත් මානසික ගැටවල හිර වෙලා ඉන්න රජෙකුටත් සැබෑ නිදහස අත්විඳින්න බෑ. ඊට වඩා නිදහසක් සිරමැදිරියේ ඉන්න කෙනෙකුට අත්විඳින්න පුළුවන්. සිරමැදිරියක සිරගතව ඉන්න කෙනෙකුට මෙබඳු කතාවක් ඇහුවොත් ඔහු තුල වඩාත් උත්තේජනයක් ඇති වෙයි. කොහොමද ඒ බඳු මානසික නිදහසක් හදාගන්නේ කියන වගට පින්වත්නි අපේ හිත වනසා දමන්නේ පංච නීවරණ විසින්. පංච නීවරණ විසින් අපේ හිත වනසනකොට මොහොතක් මොහොතක් පාසා අපි පිටිපස්සට විසි වෙනවා. අපේ නිදහසට අපි දුරස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රධාන නීවරණ කාරණා පහක්. ඒවා බොහෝම ජනප්‍රියයි. නමුත් මේවා විස්තර වශයෙන් උත් යම් අදහසක් අපි මේ දේශනාවෙන් හරි මතු කරගන්න එක වැදගත්. නාම මාත්‍ර ඇහුවොත් නීවරණ මොනවද කියලා මිනිස්සු කියාවි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මිනිස්සු නීවරණ ධර්ම තෝරාවි. හැබැයි එහෙම නීවරණ ධර්ම අපි තෝරගත්තට ඇත්තටම පින්වත්නි මේ නීවරණවල ආකෘතියවත් අපි දන්නවද? මේ නීවරණ විසින් අපේ හිත වනසන්නේ ඒකයි. ඔබෙත් මගෙත්, ඒ කියන්නේ ගිහියන්ගේත් පැවිද්දන්ගේත් හිත නීවරණ ධර්මයන් විසින් වනසා දමද්දී බුදුරජාණන් වහන්සේ අපගේ හිස අතගාලා පෙන්වලා දුන්නා හිත වනසා ගන්නේ නැතුව ඉන්න විදිහ. හිත වනසා ගන්න නැතුව ඉන්නයි බුදුරජාණන් වහන්සේ භාවනාව අපට උගන්වන්නේ. භාවනාවට මෙහා පැත්තෙත් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. හිත වනසා ගන්නේ නැතුව, මේ නීවරණ ධර්මයන් ඔස්සේ හිතට යට වෙන්න දෙන්නේ නැතුව, හිත නීවරණයන්ගෙන් යට කරගන්නේ නැතුව ඉන්න එක ගැන ගොඩාක් දේවල් භාවනාවට මෙහා පැත්තෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සුතමය වශයෙන් අද මේ දේශනාව තුලින් පවා ඇති කරගන්න ඥානේ පවා ඔබගේ කැළඹීම යම් තාක් දුරට අඩු කරાવી. හැබැයි නැවත ඔබ මේ ලෝකයක් සමග ගනුදෙනු කරද්දී සුපුරුදු කලකිරීම, සුපුරුදු ලෝකයක් සමග ගැටීම, සුපුරුදු ලෝකයේ සමග සම්මිශ්‍රණේ නැවතත් ඔබ කරා මතුවලා පැමිණේවි. එහෙම ඔබ කරා මතුවලා පැමිණෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට වදාළ ප්‍රබල භාවනාවක් තුලින්, ප්‍රබල භාවනාවක් කිව්වට අපට පුළුවන් සරලව පටන් ගන්න. සරලව ඔබ දිහා ටිකක් බලාගෙන ඉන්න ඔබට වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුණොත්, ඔබට සැලකිය යුතු ආකාරයකින් නීවරණයන්ගෙන් ඈත්ව, හිතේ ගැටවලින් යම් තාක් දුරට හරි නිදහස්ව, යම් තාක් දුරට හරි ලිහාගෙන පින්වත්නි ඒ ජීවිතේ ඉදිරියට යන අභිමානයක් හදාගන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ දිනෙන් දින ඔබ ඔබේ ආධ්‍යාත්මය තුල රිදුම් දෙන, ඔබේ ආධ්‍යාත්මය තුල වේදනා දෙන මේ සියල්ල ධර්මාවබෝධේ නම් වූ සොඳුරු ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් මඟහරවා ගන්න පුළුවන් කියලයි. මේ බඳු කතාවක් මේ ලෝකයේ කෙනෙක් අහගෙන ඉන්නකොට ඇත්තටම ওই කියන එකෙන් එහෙම කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේලා මිනිස්සු රවටන, මිනිස්සු භය කරන, මොකද භය කරන කියන්නේ නිරය ගැන, ප්‍රේත ලෝක වගේ කාරණා ගැන කියද්දි මිනිස්සු හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ අපිව භය කරන්න මේ වගේ කතා කිව්වා කියලා. බුදුවරු අපිව භය කරන જાතියක් පිරිසක් නෙමෙයි. බුදුවරුන්ට උමනාවක් නැහැ අපිව භය කරන්න. භය කරලා මොනවද තවත් බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේට උමනාවක් නැහැ අපේ ජීවිතය තුළ රවට්ටන්න. බුදුරජාණන් වහන්සේ තමයි ඇත්තම ඇත්ත ලෝකෙට කියලා දුන්නේ. අවිද්‍යාවෙන්, භව තණ්හාවෙන් වැහිලා ගියපු ලෝකයකට බුදුරජාණන් වහන්සේ තමයි හිස පිරිමදිමින් පිරිමදිමින් අපේ දැස් පෑදුවේ. බුදුරජාණන් වහන්සේ තමයි අපට ලෝකේ ඇත්තම කතාව කියලා දුන්නේ. මේ ලෝකේ මිනිස්සුන්ට අහුවෙන සීමාව තනිකරම යථාර්ථයෙන් පරිබාහිර තත්වයක්, මායාවක්. මේ මායාවෙන් වැහිලා යන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච තරමටමයි. අවිද්‍යාවෙන් වැහෙන්න වැහෙන්න පුද්ගලයා තණ්හාව මත දායාද වෙනවා. තණ්හාව මත දායාද වෙච්ච ලෝකයකට කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතන්නේ නැහැ. කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතෙන්නේ නැතිකොට කාමයෙන්ම මුසපත් වෙනවා විනා, කාම දැවිල්ලකින්ම Tamanගේ ජීවිතේ දවා ගන්නවා විනා ලෝකේ ඊට වඩා වැඩි දෙයක් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, අපට වදාලා මේ ජීවිතයේ තුලදීම ඕනෑම පුද්ගලයෙකුට පිළිසරණක් හදාගන්න පටිපාටිය ගැන. මේ ජීවිතයේ තුලදීම පිළිසරණක් හදාගන්න පටිපාටියේදී අපට වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත්ම දේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා. මේ ජීවිතයේ තුලදීම කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන කාරණාවලින් හිත දවාගන්නේ නැතුව පුළුවන් තරම් ප්‍රවේසම් වෙන්න කියලා. ඒ ප්‍රවේසමේ ඉහළම අවධිය තමයි අරහත්වය කියලා කියන්නේ. මේ නීවරණ විසින් තමයි පින්වත්නි තමාගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ, නිවීම නැති කරලා දාන්නේ. සම්පූර්ණයෙන්ම හිත ධර්ම මාර්ගයකින්, ගුණධර්මයකින් ඉස්මතු වෙනවා නම් මේ නීවරණ විසින් එක මැඩ පවත්වනවා. සංසාරේ පුරාවටමත් උනේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහිලා ඇති ගොඩාක් වාරයක්. බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණත් අපට මේ ධර්මයේ ගැන වැඩි උනන්දුවක් තියෙන නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු දරාගෙන ගෙපිලිවලින් පිණ්ඩපාතේ වඩිනකොට දානි හැන්දක් පුදන්න හිත දෙන්න නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිද්දී මේ වැඩපිළිවෙල අසාර දෙයක් විදියට අපි දකින්න ඇති. අපිට හේතුඵල සම්පූර්ණ වෙලා තියෙන්නේ නැතුව ඇති අවබෝධය කරා පැමිණෙන විදියට. සිරිපතුල් වෙහෙසෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඒ සිරිපතුල් වෙහෙසෙනකන් වැඩම කරපු ගමනේදී බුදු කෙනෙක්ගේ ආශ්චර්යවත් අසහාය පහළවීම ගැන අයෝමය විශ්වාසයක් අපට හදාගන්න බැරි වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ නමට අද වගේම එක්කෝ බුද්ධ පූජායි, බෝධි පූජායි, මල් පූජායි, පහන් පූජායි ආදී පූජා විතරක් කර කර අපි ලත වෙන්න ඇති. නමුත් වාසනාවකට මේ රාත්‍රියේත් ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබේ කනට වැටෙනවා. ඔබට උවමනා නම් පුළුවන් මේ ධර්මයේ තුලින් ඔය අලු ටික ගසලා දාලා නැගිටින්න. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ ආදී නීවරණයන්ගෙන් බැටකන වැඩපිළිවෙල අත්හැරලා දාලා ධර්මයත් එක්ක ඔබට කැමති නම් පුළුවන් අත්වැල් බැඳ ගන්න. ඒක ඔබ කැමති නම් විතරක්. ඔබට බලපෑමක් නැහැ. ඔබට බලපෑම් කරන්න අපට බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ලෝකේ වෙනත් ඉගැන්වීම් වලට වඩා වෙනස් වෙන්නේ ඒකයි. උපාලි වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේට මම අද නොසෑහෙන පැහැදුනා. මම නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ උපාසකෙක් තමයි. හැබැයි නිගණ්ඨනාද පුත්තගෙන් අහගන්න බැරි වෙච්ච අසහාය පණිවිඩයක් අද මට ඔබ වහන්සේගෙන් ඇහුණා. ඒ නිසා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේව සරණ යන්න මට අවස්ථාව දෙන්න. උතුරු බුදුරජාණන් වහන්සේ වදාලා උපාලි තව වතාවක් හිතලා බලන්න. ඔබ එකපාරම මේ බඳු සරණක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක්. ප්‍රධාන පෙළේ නිගණ්ඨනාද පුත්තගේ ශ්‍රාවකෙක් වෙච්ච ඔබ එකහෙලා මාව සරණ යන්න උමනා නැහැ. එකපයින් මාව සරණ යන්නේකේ තේරුමක් නැහැ. ඒ වෙනකොට උපාලි කියනවා පුදුමයි, ආශ්චර්යයි, අද්භූතයි. වෙන කෙනෙක් මම ඒ පුද්ගලයා ළඟට ගියා නම් අඬබෙර ගහලා කොඩි දාලා තමන්ගේ ශ්‍රාවකයන්ට දැනුම් දීලා අන්න බලන්න නිගණ්ඨනාද පුත්තගේ ප්‍රධාන උපාසකයා මා කරා පැහැදිලා පැමිණෙනවා කියලා පිරිස එකතු කර කර සතුටු වෙන්නේ. ඔබ වහන්සේ කියනවා තිසරණී ගැන ආයවතාවක් හිතලා බලන්න කියලා. මම දෙවෙනි වතාවටත් ඔබ වහන්සේ සරණ යනවා. දෙවෙනි වතාවටත් අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි කමක් නෑ, එහෙමනම් ඔයාර නිගණ්ඨනාද පුත්තට දුන්න දන් වැට අතාරින්න එපා. නිගණ්ඨනාද පුත්තට කලින් ඔයා දුන්න දන් වැට ඒ විදියටම දෙන්න, ඒ විදියටම කරගෙන යන්න, ඒක නතර කරන්න එපා. එතකොට උපාලි කියනවා ආශ්චර්යයි, අද්භූතයි, ඔබ වහන්සේ කියන කතාව අදහගන්නත් අමාරුයි. මම තුන්වෙනි වතාවෙත් ඔබ වහන්සේ සරණ යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයි සාන නිදහසක් බුද්ධ ශ්‍රාවකයාට දුන්නද කියලා. අද නම් ඒ නිදහස බරපතල විදියට අවභාවිතා කරමින් පවතින බව අපට තේරෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගේ සැබෑ නිදහස වෙනුවෙන් ලබා දුන්න නිදහසම භාග්‍යවතුන් වහන්සේටම චෝදනා කරන තැනකට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම චෝදනා කරන තැනකට, ඒ සුන්දර ආර්ය මහා සංඝරත්නයටම චෝදනා කරන තැනකට අන්ධ බාල පෘථග්ජනයෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න නිදහසම අවභාවිතා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලබා දුන්න නිදහසම බොහෝ දෙනෙක් දූෂණය කරමින් පවතින වෙලාවක, විනාශ කරමින් පවතින වෙලාවක, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පෙනී ඉඳිමින්ම බුදුරජාණන් වහන්සේ සහිත ශ්‍රී සද්ධර්මයට ගරහන ලෝකයක මිනිසුන්ට යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. විශාල යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඇයි විශාල යහපතක් වෙයි කියලා පින්වත්නි හිතන්න බැරි? හිතන්න බැරි වෙනමකුත් නිසා නෙමෙයි, ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහනවා නම්, ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහන જાතියකට ලොකු යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා ඔබගේ හිත වෙනසෙන්ට නොදී බුදුරජාණන් වහන්සේ අපට රැක ගන්න විදිය කියලා දුන්නා. පින්වත්නි, මේ ලෝකේ තියෙනවා සාමාන්‍ය ගතවන ජීවිතය ඇස්සේ ඒ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරව හිත දූෂණය කරන ක්ලේශ ධර්මයන් හිතෙන් ඉවත් කරන මූලික අත්තිවාරම් කීපයක්. පළවෙනි එක තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. තදංග ප්‍රහාණය කියන්නේ තාවකාලිකව ප්‍රහාණය කරගන්නවා. හිත රාගයෙන් බැටකනකොට, ద్వේෂයෙන් බැටකනකොට, මෝහයෙන් බැටකනකොට පළවෙනියෙන් කරන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. ඒකට කියන්නේ తදංග ප්‍රහාණය කියලා. දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබට රාගය ඇති වෙන්න ඉඩක් නැහැ. මොකද මේ දේශනාව රාගයට බර නැහැනේ. රාගයට බර කතාන්දර මේ දේශනාවේ නැහැ. ඒ නිසා ඔබේ හදවත තුල රාගයට ඉඩක් නැහැ. ద్వේෂයට ඉඩක් නැහැ. මොකද මේ දේශනාවෙන් ద్వේෂයට අනුග්‍රහයක් දෙන්නේ නැහැ. දැන් රාත්‍රියේ රූපවාහිනිය බලාගෙන ඉන්නකොට, සාමාන්‍යයෙන් රාත්‍රියේ 9 පහ වෙනකොට ලංකාවේ සියලු නාලිකාවල රූපවාහිනිවල පුළුවන් තරම් පටිගේ ඇවිස්සෙන දේවල් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. හැම තැනම නොවුනත් නිරන්තරයෙන් අපට විටින් විට දකින්න ලැබෙනවා. ද්වේෂයේ බරපතල විදියට අවුස්සන තැනක් තමයි ලංකාවේ පවතින දේශපාලන සංවාද. ඒව අහගෙන ඉන්නකොට මිනිසුන්ගේ හිත නිවෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත ඇවිලෙනවා. මිනිසුන්ගේ හිත පත්තු වෙනවා. මිනිසුන්ගේ හිතට කනස්සල්ලක් ඇති වෙනවා, කම්පනයක් ඇති වෙනවා, කඩා වැටෙනවා. එකිනෙකා වෙනුවෙන් මිනිස්සු චෝදනා කරගන්නවා. පක්ෂපාටවලට බෙදිච්ච මිනිස්සු එකිනෙකා වෙනුවෙන් චෝදනා කරනවා. තමන්ගේ නායකයන් ඔසවා තබනවා. අන්‍ය වූ නායකයන් මොනතරම් යහපතක් කළත් හෙලා දකිනවා. බරපතල දෘෂ්ටිගත වීමක් සහිතව පුද්ගලානුබද්ධ චින්තනයේ ద్వේෂයට තල්ලුවක් දෙනවා. එතකොට මේ తాවකාලිකව හරි తදංග ප්‍රහාණීකට ලෝකේ ඉඩක් වෙන් වෙන්නේ නැහැ. ලොකු ඉඩක් වෙන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් తాවකාලිකව ප්‍රහාණී කරගන්න ඕන. తాවකාලිකව ප්‍රහාණී කරගන්න එකට කියනවා తදංග ප්‍රහාණී. දැන් මේ දේශනා අහනකොට, ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට, නිරන්තරයෙන් විහාරස්ථාන ඇසුරු කරනකොට తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා, විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය කියන්නේ අර తాවකාලික ප්‍රහාණය වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණය කියන්නේ දැන් ගොඩාක් දෙනෙක් తాවකාලික ප්‍රහාණයක් සහිතව තමයි දන්පැන් පුදන්නේ හිම. දැන් කොයිතරම් ලෝභ සිතක් තිබුණත් ලංකාවේ බහුතරයක් පිරිස දක්ෂයි ලෝභයේ ටිකක් ඈත් කරගෙන දන් පුදන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච ජාතියකගේ අභිමානයක්. නමුත් අද නම් ඒ අභිමානවත් දන් වැටත් බිඳ වැටිලා තියෙන්නේ. ඒතර විස්කම්බන ප්‍රහාණී කියන්නේ අර తాවකාලිකව යට කරගන්නවා වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණීදී පින්වත්නි සෑහෙන කාලයකට කෙලෙස් ධර්ම ඇති වෙන්නේ නැහැ. ඒතර ඒ විදියට යට කරගන්නේ කොහොමද කියලා අද කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. ඒ විදියට යට කරගන්න පුළුවන් ධ්‍යානයක් උපදවා ගැනීම. ඒකට භාවනාව අවශ්‍යයි. తాවකාලිකව ප්‍රහාණය කරගන්න తදංග ප්‍රහාණීට යම් තාක් දේශනා අහලා වුණත් ඒක කරගන්න පුළුවන්. නමුත් ඒක විස්කම්බන ප්‍රහාණයක් දක්වා සෑහෙන කාලයක් ඇති නොවන විදිහට, සෑහෙන කාලයකට Tamanගේ හිතේ කෙලෙස් ධර්මයන් මෝරන්නේ නැති විදිහට යට කරගන්න පින්වත්නි භාවනා වගේ කාරණයකින් සැලසෙන උපකාරය සුළුපටු උපකාරයක් නෙමෙයි. ඒක පොඩි උපකාරයක් නෙමෙයි. ඒතර භාවනාව තුළින් සෑහෙන කාලයකට නැවත උපාදනය නොවන විදියටම හිත කෙලෙස් ධර්මයන්ගින් මැඩ ගන්න පුළුවන්. මොකද සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා හොඳට ධ්‍යාන උපදවගෙන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වගේ ධ්‍යාන උපදවාගෙන සමහර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මුලාවටත්පත් වුණා. මම දැන් එහෙනම් අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරලා වෙන්න ඇති. මොකද අවුරුදු සෑහෙන ප්‍රමාණයක් 50ක් 60ක් එක දිගට රාග හිතක් ඇති වෙලා නැහැ. එක දිගට ද්වේෂ හිතක් ඇති වෙලා නැහැ. තොර රාග සිතක් ద్వේස සිතක් එක දිගට ඇති නොවෙනකොට මේ ස්වාමීන් වහන්සේලා සමහර දෙනා වහන්සේ මුලාවටපත් වෙලා තියෙනවා. එහෙනම් මං අවබෝධය කරා දැන් පැමිණිලා ඇති. එනම් මං රහත් වෙලාවත් වෙන්න ඇති. එහෙම මුලාවට පත් වුණා. එතන තිබුණේ පින්වත්නි සම්පූර්ණයෙන් හිතේ නිදහසක් නෙමෙයි, චිත්ත විමුක්තියක් නෙමෙයි. නමුත් මේ ධ්‍යානයක් උපදවා ගැනීමෙන් භාවනාව තුළ යම්තාක් ගැඹුරු පර්යායකට හිත පවත්වා ගැනීම තුළින් ඔබට අද කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. එමනතු මේ මරණින් එහා පැත්තේ තියෙන සුරංගනා ලෝකයක් ඔබට පෙන්වනවා නෙමෙයි. මේ ජීවිතය තුළදීම ඔබට කරගන්න පුළුවන්. මේ ජීවිතය තුළදීම උනන්දුව තියෙනවා නම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේකට අපට පටිපාටියක් වැඩපිළිවෙලක් වදාලා. එහෙමනම් දැවෙන තැවෙන සිත නිවා සනසා ගැනීම පිණිස, ඇවිලෙන සිත සුවපත් කර ගැනීම පිණිස, පීඩාවට පත්වුණු සිත සනසා ගැනීම පිණිස භාවනාව අතේ දුරින් තියාගන්න පින්වත්නි. අතේ දුරින් තියාගන්න. එතකොට මේ භාවනාවක් තුලින් ඇතිවෙනේ භාවනාමය සිත තුල ඒ සිත හරි ප්‍රබලයි. ඒක දන් දීම, බුද්ධ පූජා තියනවා වගේ දේවල් වලට වඩා ප්‍රබලයි. මොකද බුද්ධ පූජා වගේ දේවල් තියෙනකොට තදංග වශයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. නමුත් සෑහෙන කාලයකට පින්වත්නි අර හිතේ භාවනාව තුලින් උපදින ආධ්‍යාත්මික ප්‍රවේශයේ තුල ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය හරි ප්‍රබල එකක්. ඒ ප්‍රබලභාවයේ නිසාම පින්වත්නි සෑහෙන කාලයකට හිත තුල කාමච්ඡන්දේ ජනිත වෙන්නේ නැහැ. ව්‍යාපාදේ ජනිත වෙන්නේ නැහැ. තීන මිද්දේ ජනිත වෙන්නේ නැහැ. උද්දච්ච කුක්කුච්චේ ජනිත වෙන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාව ජනිත වෙන්නේ නැහැ. ඒක සෑහෙන කාලයකට වෙන්නේ නැති දෙයක්. මේ කාරණියත් බුදුරජාණන්සේ අගය කළේ නැහැ. මේක සමත භාවනාව තුලින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ සමුච්ඡේද ප්‍රහාණයයි. ඒකට විදර්ශනා භාවනාවක් අවශ්‍යයි. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්නවා. නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්න පුළුවන් අපට. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස්, සම්පූර්ණයෙන්ම නිදහස්. ඒකට අපි කියනවා අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය. ඒ විමුක්තිය තමයි බුදුරජාණන් වහන්සේ විද්‍යා විමුක්තිය කියලා පැහැදිලි කළේ. එතකොට එවැනි තත්වයකට හිත හදාගන්න අපට මේ ජීවිතේදීම පුළුවන්. බලන්න ඉලක්කේ මේ ජීවිතේ තියෙන්නේ. හැම ඉගන්වීමකම මරණින් එහා පැත්තේ ඉලක්කයක් පෙන්නද්දී, දුර ඉලක්කයක් පෙන්නද්දී භාග්‍යවතුන් වහන්සේ අපට අතේ දුරින් ඉලක්කයක් පෙන්නවා. අතේ දුරින් ඉලක්කයක් තියෙනවා නම් කෝ අපිට ඒක හම්බෙන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහුවට මේ මිනිසුන්ගේ ජීවිතේ වැඩිච්ච ධර්මයක් නැහැ. විශේෂයෙන්ම භාවනා වගේ පැත්තකට Tamanගේ ජීවිතේ යොමු වෙලා නෑ. සමහර අය දන් දිදි ප්‍රාර්ථනා කරනවා නිවන. දන් දීලා ප්‍රාර්ථනා කරාට නිවන මුණ ගැහින්නේ නෑ. සමුච්ඡේද ප්‍රහාණය නැවත ඇති නොවන විදියටම, නීවරණයන්ගෙන් බැට නොකන විදියටම හිත හදා ගන්නවා නම් භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. පින්වත්නි, කාමච්ඡන්දේ වගේ තත්වයක් නිරන්තරයෙන්ම හිත ගලව ගන්න පුළුවන් අවස්ථාව තමයි චිත්ත සමාධිය. කාමච්ඡන්දේ කියලා කියන්නේ පින්වත්නි හිත තුළ නිරන්තරයෙන්ම ඇසෙන් දකින රූපය කෙරේ ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. කනෙන් අහන ශබ්දය කෙරේ ඇලීම් හදාගන්නවා, ගැටීම් හදාගන්නවා, මුලා වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ඇලීම් හදාගන්නවා, ගැටීම් හදාගන්නවා, මුලා වෙනවා. ඊට පස්සේ ඒකට තණ්හා කරනවා. මේ විදියට ඇස, කන, නාසය, දිවකය, මනස කියන තමන්ගේ බාහිර ලෝකය කෙරෙහි, මේ තුලින් අත්දකින බාහිර ලෝකය කෙරෙහි ඒ පුද්ගලයාගේ සිත යට කරනවා. ඒතුළු යට කිරීම අයිති වෙන්නේ කාමච්ඡන්දයට. කාමයන් මුල් කරගෙන බරපතල කැමැත්තක්, රූපවලට කැමැත්තක්, ශබ්දවලට කැමැත්තක්, ගඳ සුවඳට කැමැත්තක්, රසයට කැමැත්තක්, පහසට කැමැත්තක්, ඒව නැවත නැවත හිත හිතා රහ විඳින්නට කැමැත්තක් මේ හිතේ හදා ගන්නවා. ඇත්තටම කාමච්ඡන්දය යට කරන්න පුළුවන් කිට්ටුම අවස්ථාව බොහෝම සරල දෙයක්ින් පුළුවන්. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මතක් කරගත්තා ඒක කුසල් සිතකින් යට කරන්න කියලා. කොහොමද කුසල් සිතකින් යට කරන්නේ? කුසල් සිතකින් යට කරන්නේ යම්කිසි කාමච්ඡන්දයේ මුල් කරගෙන සිතුවිල්ලක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් සිතක් ඒ මොහොතේ මතු කරගෙන අර කුසල් සිත යට කරගන්න. පළවෙනියෙන්ම යට කරන්න කලින් දැනගන්න මගේ හිත රාග සිතක් නම් රාග සිතක් ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මයේ තියෙන සරාගං චිත්තම් පජානාති. සරාගී බවක් උපන්නම් සරාගී බවක් උපන් බව දැනගන්න. පුංචි දෙයයි තියෙන්නේ. නමුත් ඒ සුළු දෙයකින් සාංසාරික ගමනේදී නිමාව පිණිස උදව්වක් ලැබෙනවා. රාගයේ බාහිර අරමුණු කෙරෙහි පවතිනක් නොවන බව දැනගන්න. මලන පුද්ගලයාගේ, දකින පුද්ගලයාගේ, ඇහෙන පුද්ගලයාගේ, දැනෙන පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයට අනුව Tamanගේ හිත තුළම උද්ගත වෙන හිතින් මල්ලාගත් ස්වභාවයක් විදියට දකින්න. බාහිර රූපයේ මත රාගේ පටවන්න බැරි බවත්, රාගේ anu සත්‍ය වශයෙන්ම පුද්ගලයාගේ මනෝභාවයක් බවත් දකින්න. ඒ දැකීම තුළම කාමච්ඡන්දේ පාලනය කරගන්න පුළුවන්. ව්‍යාපාදේ, ව්‍යාපාදී කියන්නේ මොකද්ද? ව්‍යාපාදී කියන්නේ ගැටීම්, අමනාප, ගැටෙන ස්වභාවයක්, අමනාප ස්වභාවයක්, දෝමනස්ස ස්වභාවයක් හිතේ ඇති වෙනකොට මේ ඔක්කොමයි ති ව්‍යාපාදේ පැත්තටයි. ව්‍යාපාදයක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිතක් ඇති වුණ බව දැනගන්න. දැන් මේ මූලික පියවරට අයිති දෙයි කියන්නේ. අවශ්‍ය නම් පංච නීවරණවල ගැඹුරුම අවස්ථාව දක්වාම පාලනයට කියන්න පුළුවන්. නමුත් අපි මේ අද දේශනාවට අදාළ කාලේ හැටියට සරලව ඕනෑම කෙනෙකුට තේරෙන පරයායකින් මේ දේශනාව කරන්නේ. මුලින්ම පින්වත්නි, හිතේ ගැටීමක්, කනස්සල්ලක්, අමනාපයක් ඇති වෙනකොට ඒ බඳු ස්වභාවයක් හිතේ ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මී තියෙන සදෝසං චිත්තම් පජානාති. සදෝස චිතක් ඇති වුණාම, සදෝස චින්තනයක් ගොඩනැගුණාම, දෝමනස්ස සහගත සිතක් ඇති වුණාම, ඒ බඳු සිතක් ඇති වුණා නේද කියලා දැනගන්න. හිත විසිරුණාට කමක් නැහැ. කොහොමත් හිතේ විසිරෙන ස්වභාවයක් නිහිතේ තියෙන, විසිරෙන බව හරි දැනගෙන ඉන්න. විසිරෙන බව දැනගත්තොත් තමයි ඊළඟට විකල්පයකට යන්න පුළුවන්. පටිගයක් ඇති වෙනකොට පටිගයක් ඇති වුණ බව හරි දැනගන්න. මගේ හිත විසිරුණා, මගේ හිත ගැටීමක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා, අමනාපයේ ගැටීම මට අදාළව යහපතක් කරන දෙයක් නෙමෙයි කියලා ඊට පස්සේ දැනගන්න පුළුවන්. දෝමනස්ස සහගත පටිග සම්පයුක්තව තමයි මේ සිත ගැටීම, අමනාපේ මුල් කරගෙන පවතින්නේ. එතකොට ව්‍යාපාදයක් ඇති වුණාට පස්සේ කුසල් සිතකින් ඒක යට කරන්න පුළුවන්. ව්‍යාපාද සිතක් ඇති වෙනකොට අපිට පුළුවන් මෛත්‍රී සිතක් උපදවා ගන්න. ඒ මෛත්‍රී සිතෙන් පුළුවන් ව්‍යාපාදය යට කරන්න. තවත් ඉදිරියට පියවරවල් 10ක් 12ක් යන්න පුළුවන්. එතකොට ව්‍යාපාද සිතක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිත පුරාණ කර්ම විපාක විදියට දකින්න පුළුවන්, හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විනා බැනපු කෙනෙකුත් නැහැ, බැනුන් අහපු මමත් නැහැ කියලා දකින්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් මූලික පියවරනේ ව්‍යාපාදයක් ඇති වෙනකොට. ව්‍යාපාදේ ඇති වෙන්නේ හිතේ. බාහිර ලෝකේ පුද්ගලයන්ට, බාහිර ස්ථානවලට, බාහිර දේවල් වලට ව්‍යාපාදේ පණවන්න බෑ, ව්‍යාපාදේ පවරන්න බෑ. ව්‍යාපාදී කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත තුල උද්ගත වන තත්වයක්. තීන මිද්දේ, තීන මිද්දේ කියන්නේ නිරන්තරයෙන් පින්වත්නි අරමුණු ඔස්සේ හිත දුවන්නේ තීන මිද්දේ නිසා. නිදිමතයිති වෙන්නේ තීන මිද්දේට. කුසල් අරමුණක හිත පවත්ව ගන්න බෑ, හරීම උදාසීනයි. තුන් නිරන්තරයෙන්ම නිදිමත නිසා ධර්ම මාර්ගයේ ඉදිරි පියවරක් ගැනත් අදහසක් ගන්න බෑ, සමාධියක් හිතේ උපදව ගන්න බෑ. සමහරට මේක වංචක ධර්ම විදියට එනවා. තීන මිද්දේ වගේ කාරණයක් ඇති වෙන එක සාමාන්‍යයෙන් පුද්ගලයාට නිරන්තරයෙන් අත්දකින දෙයක්. ඒකට අපි දැනගන්න ඕන තීන මිද්දේ මඩින්න පුළුවන් හොඳම ක්‍රමේ තමයි තීන මිද්දේ ඇති වුණේ කුමක් නිසාද කියලා හොයලා බලන එක. නිරන්තරයෙන් නිදිමත එනවා නම් නිදිමත එන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. දැන් සමහර විට නිදිමත ආපු වෙලාවක භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරන්න බෑ නිදිමත ආවට පස්සේ. නිදිමතක් ආපු බව දැනගත්තොත් යන්තම් තමන්ගේ ඉරියව් හරි වෙනස් කරලා පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. නිදිමතක් ආවට පස්සේ ඒක කරගන්න බෑ. බලන්න ඕන මේ නිදිමත ඇයි එන්නේ කියලා. සමහර විට බෙහෙත්ේත් අද වගේ කාලෙක නම් හරියට බෙහෙත්ේත් පරිහරණය කළාම ඒ බෙහෙත්ේත් පරිහරණය කිරීම නිසා තමන්ගේ හිතේ යම් මලානික බවක්, අප්‍රාණික බවක්, නිද්‍රාශීලී බවක් ඇති වෙන්න පුළුවන්. ඒතට ඒ වගේ වෙලාවක අපි ටිකක් නිදාගෙන එතනින් පස්සේ වෙනුවෙන් කාලය යෝදා ගන්න එක වැදගත්. ඒ වගේ වෙලාවක පින්වත්නි නිදිමත එනකොටම නිදා ගන්නවට වඩා දැන් අපිට නිදිමතක් ආවොත් එම් අපි මොනවද කරන්නේ? අපි ඉක්මනට ඇඳ හොයාගෙන යන්නේ නැද්ද? හොයාගෙන යනවා. නිදිමතාවට පස්සේ දැන් නිදිමතක් ආවා. ඒ නිසා මං ඉරියව් වෙනස් කරගන්න ඕන. වාඩි වෙලා ඉන්න ඕන ටිකක් ඇවිදින්න ඕන. මූණ ටිකක් සෝද ගන්න ඕන. ටිකක් එළියේ එලි පහලිය ටිකක් බලන්න ඕන. ඊට පස්සේ බාහිර දේවල් කෙරේ Tamanගේ අවධානය යොමු කරගන්න ඕන. අරමුණ වෙනස් කරගන්න ඕන. ටිකක් ධර්ම කරුණු ටිකක් සිහිපත් කරන්න ඕන. පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්න ඕන. ටිකක් මූණ අතපය හොඳට අතපොත ගාලා අර ඇඟමැලිකමක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න ඕන. මේ විදිහට විකල්ප ගොඩාක් තියදී අපි නිදිමත ආපු ගමන්ම නින්දට වැටෙනවා කියන එක සාමාන්‍යයෙන් අද ලෝකේ දකින්න හම්බෙන දෙයක්. ඒ වගේ කාරණයකට යන්නේ නැතුව Tamange hita me nivaranayan gen mudawa ganna prayogika weda piliwelak apata tiyenno ona. Uddaccha kukkuccha. Uddaccha kiyanne mokadda? Kukkuccha kiyanne mokadda? Meeka hondata therum gannona. Tamata meewa dannit naha. මම අද මේ දේශනාවේ මේ කාරණා සරලව හරි පැහැදිලි කරන්න හිතුවේ පංච නීවරණ ධර්ම දහම් පාසල් යන දරුවෝ දන්නවා, සිල් සමාදන් වෙන ගුණ ධර්ම දිනු කරන අයත් දන්නවා. මේ වගේ ආකෘතියවත් දාන්නේ නැහැ. මේක බොඩාක් ගැඹුරු දේශනාවක් නෙමෙයි. බොහොම සරල දේශනාවක්. පින්වත්නි, කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරීම. විසිරීම සහ පසුතැවීම එකම කාසිය දෙපැත්ත වගේ. මිනිස්සු හැම වෙලාවකම පසුතැවෙනවා. මොනවා ගැන හිතලාද පසුතැවෙන්නේ? සමහර අය අතීතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය අනාගතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය වර්තමානය ගැන පසුතැවෙනවා. මිනිසුන්ගේ ජීවිතේ පසුතැවීම කියන්නේ ආවේනික දෙයක් බවට පත් වෙලා. මිනිසු දන්නේ නැහැ පසුතැවීමක් ඇති වෙන වෙලාවට කොහොමද පසුතැවීම නතර කරගන්නේ. එවනම් අපට තේරෙනවා අද වෙනකොට උද්දච්ච කුක්කුච්ච වලින් හරියට බැට කනවා. මේවායින් බැට කන ජීවිතය හදා ගන්න තියෙන ධර්මයෙන් කියලා මිනිසු දන්නේ නැහැ. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරෙනවා. එතකොට හිත විසිරෙනකොට යම් කෙනෙකුට හිත එකම අරමුණක් තියාගෙන භාවනාවක් කරන්නත් බෑ. ගිහි ජීවිතේ පවා කොච්චර අසාර්ථකද? හිතේ සමාහිත බවක් ඇති වෙන්නේ නැහැ. සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති. සමාහිත වූවෝ විසින් යථාර්ථය, චතුරාරි සත්‍ය, සම්මාදිට්ඨිය ආදී කාරණා පිළිබඳ දැනගන්නවා. මේ විදියට දැනගන්නවා නම් පසුතැවීම සහ හිත විසිරෙන ගතිය නිසා Tamanට ධර්ම මාර්ගයක් ඉදිරියට යන්නත් බෑ. අඩුම කාමභෝගී ජීවිතය කරන රැකියාවක්වත් හරියට කරන්න බෑ. දැන් භාවනා කරන කෙනෙකුට නම් මේ උද්දච්ච කුක්කුච්චය කියන්නේ පසුතැවීම සහ විසිරීම නතර කරගෙන භාවනා කරන්න ඕන නම් පැය භාගයක් විතර බොහෝම සිහියෙන් ගත කරන්න. දැන් මම විකල්පයක් කියන්නේ. පැය භාගයක් විතර ඔබට ඕන නම් පුළුවන් සිහියෙන් ගත කරන්න. දැන් භාවනා කරන්න කලින් ගොඩාක් දෙනෙක් විඳවන ප්‍රශ්නයක් මේක. හිත විසිරෙනවා කියලා අපිට කියන්නේ ඔය හැම වෙලාවෙම. හිත විසිරෙනකොට අපිට පුළුවන් පැය භාගයක් විතර භාවනා කරන්න කලින් ඔක්කොම සිහියෙන් කරනවා වැඩ. හැම වෙලාවක මේක අලුත් ශ්‍රාවකයෙකුට කරගන්න බෑ. නමුත් එයා වැසිගිලි කැසිගිලි කරත් සිහියෙන් කරනවා. තේ එකක් බිව්වත් සිහියෙන් කරනවා. වාඩි වෙලා හිටියත් සිහියෙන්, වාඩි වෙලා ඉන්න තැන සිහිය පවත්වගෙන ඉන්නවා. අන්න ඒ විදියට කරලා ධර්ම මාර්ගයේ කෙරේ අවතීර්ණ වෙන්න උද්දච්ච කුක්කුච්චේ බොහෝම ලේසියෙන් මැඩ පවත්ව ගන්න ඒ පුද්ගලයාට පුළුවන්. ඊළඟ කාරණේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ, විචිකිච්ඡාව කියන්නේ සැකය. අපිට හරියට සැක තියෙනවා. මොනවා ගැනද අපිට සැක තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැනත් අපිට සැක තියෙනවා. ධර්මයේ ගැනත් සැක තියෙනවා. සංඝයා ගැනත් සැක තියෙනවා. දැන් මෙහෙම කියද්දි කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් සැක නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරුවඥතා ඥානය කියද්දි උදාගිරට පැන නැංගිච්ච සරාසඳ මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ අවකාශයට පැන නැඟලා බුදුරජාණන් වහන්සේ විසින් යමහමහ පෙළහර පෑවා කියනකොට මිනිසුන්ට සැකයි එහෙම කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැකයි, ධර්මයේ ගැන සැකයි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට සැක නෑ කියලා. නමුත් පින්වත්නි, බුදුරජාණන්සේ නිරය ගැන වදාලා, പ്രേත ලෝකය ගැන වදාලා, ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන වදාලා. එතකොට මේ කාරණා කියනකොට සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් කොහෙද එහෙම ජීවීන් ඉන්නේ? ඕවා අපි ඇහැට දැකලා නෑ. අන්න ධර්මයේ ගැන සැකයි. එතකොට විචිකිච්ඡාව කියන්නේ අපිට ගොඩාක් පවතිනවා නානා ප්‍රකාර සැක. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංගයා ගැන, ඊට පස්සේ පෙර ජීවිතය ගැන. සමහර අය පෙර ජීවිත සැක කරනවා. ඊට පස්සේ සමහර අය සැක කරනවා පසු ජීවිතය ගැන. මරණින් පසු උපතක් තියෙනවද දන්නේ? ඕවා මේ ආගමික කණ්ඩායම් විසින් මවා පෙන්නපු දෙයක්ද දන්නේ නැහැ. නැවත උපතක් කරා තියෙනවද, උපතක් කරා යනවද, උපතක් සිද්ධ වෙන්නේ කොහොමද, ඉපදෙද්දී සතර අපායට වැටෙනව ඔව කාටද විශ්වාස කරන්න පුළුවන්? මේ විදිහට පසුභවය ගැනත් සැක තියෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා පෙර භවයයි පසුභවයයි මේ භව දෙකම ගැනත් සැක තියන අය ඉන්නවා. පටිච්ච සමුප්පාදය ගැන මිනිසුන්ට සැකයි. අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනකොම කොහොමද එහෙම ඇති වෙන්නේ? ඕවා නිකන් හුදු සංකල්ප වෙන්න බැරිද? මේ වගේ සැක හිතෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙනවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මිනිසුන්ට සැකයි. දැන් සමාධිය ගැන උනත් සැක තියෙන්න පුළුවන්. භාවනා කරා කියලා ඔහොම සමාධියක් උපදිනවද? ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවද? පස්සද්ධිය කියලා එකක් ඇති වෙනවද? සුඛයක් ඇති වෙනවද? ඕවා හුදු කතාන්දර විය නොහැකිද? මේ විදිහට සීල සමාධි ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙන්න පුළුවන්. පින්වත්නි, මේ සැකය ඇති වුණොත් එහෙම එයාට ධර්ම මාර්ගය ඉදිරියට යන්න බෑ. සැකය විසින් යාගේ ආධ්‍යාත්මය වනසනවා. සැකය විසින් ධර්ම මාර්ගයම වනසලා දානවා. ඊට අමතරව අපිට පුළුවන් නීවරණ හැටියටම අරතිය වගේ දේවලුත් ගන්න. පටිසම්භිදා මග්ගේ වගේ තැන්වල අර අකමැත්ත මේක ව්‍යාපාදේ නෙමෙයි, අරතියත් ඇතැම් වෙලාවට නීවරණයක් විදියට පෙන්වලා තියෙනවා. අවිජ්ජා නීවරණය. අවිද්‍යාවත් නීවරණයක් විදියට පටිසම්භිදා මග්ගේ පෙන්නනවා. එතකොට අරමුණු වල මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම නැතුව මෙතන අවිද්‍යාව කියන්නේ රහත් අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ගේ පවතින අවිද්‍යාව නෙමෙයි. අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං කියන තැන අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නෙමෙයි මෙතන කියන්නේ. අරමුණු වල මුලා වෙන ස්වභාවයක් තියෙනවා හැම වෙලාවකම. රූපයට මුලා වෙනවා, ඇසට මුලා වෙනවා, හිතට මුලා වෙනවා. මේ මුලා වෙන ගතිය කියන එක අවිද්‍යාව. ඒක නීවරණයක් විදියට ධර්මයේ පෙන්නනවා. සබ්බේසු අකුසලා ධම්මා. පටිසම්භිදා මග්ගේ සියලු අකුසල් ධර්මම නීවරණයක් හැටියට පෙන්නනවා. එතකොට අපට තේරෙනවා සම්පූර්ණයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පහයි. අරතිය, අවිද්‍යාව, සබ්බේසු අකුසලා ධම්මා කියන තුනත් එක්ක සම්පූර්ණයෙන්ම නීවරණ අටක් තියෙනවා. මෙන්න මේ නීවරණ අට විසින් පින්වත්නි ඔබේ හිත වනසන්න දෙන්න එපා. හිත වනසා ගන්න එපා. තමන්ගේ හිත තමන්ගේම සතුරා කරගන්න එපා. බාහිර සතුරෙකුට වඩා අභාවිත සිත ඔබට සතුරුකම් කරන බව මතක තියාගන්න. ඒ වගේම භාවිත හිතක් තියෙනවා නම් අභාවිත හිතේ බඳු හතුරුකමකට අනතුරේ දාද්දී යම් කෙනෙක්ගේ භාවිතා හිතක් තියෙනවා නම් මේ කියපු කාරණා පිළිබඳ නුවණින් විමසලා හිත මේ ධර්මයේ පැත්තෙන් භාවිතා කරලා තිබ්බොත් ඒ භාවිතා කරපු කල්යාණ මිත්‍රයා තරම් කල්යාණ මිත්‍රෙක්. ඒ හිත තමයි ඔබේ සැබෑම කල්යාණ මිත්‍රයා. ඒ බඳු කල්යාණ මිත්‍රෙක් මේ ලෝකෙන් ඔබට කවදාවත් මුණ ගැහෙන එකක් නෑ පින්වත්නි. ඒ නිසා සැබෑම කල්යාණ මිත්‍රයා ඔබේ හිතයි. ඔබේ හිත කල්යාණ කරගන්නවද පාපී කරගන්නවාද කියන එක ඔබට අයිති දෙයක් මිසක් මට අයිති දෙයක් නෙමෙයි. ඔබ හැම දිනාගේම ජීවිතේ භාවිතා හිතක් තුලින් නැගී සිටීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හලයි සිතින් බුදුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතයි ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්හඬ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: දශක ගණනක් තිස්සේ ඔබේ දහසක් බලාපොරොත්තු එක NLB ලොතරැයි පතකින් හැදෑ කරන්න පුළුවන් කියන එකට අපි හොඳම සාක්ෂි. මේ මුළු රටම හොඳම සාක්ෂි. අදත් අපි සූදානම් එලෙසින් ඔබේ වාසනාවට සාක්ෂි සපයන්න NLB ජාතික ජයවරණේ වාසනාවේ අද හොරවේ. අද සෙනසුරාදා හෙට ඉරිදා දවස හැම ඉරිදා දවසකම දිනු මදින NLB ජය සහ ධන නිධානය ලොතරැයි පත්වලින් සන්දේ බෝනස් අංකයක් පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න පරිභෝගික ඔබට පුළුවන් වගේම අල විනියෝජිත සහ අලවි සහාය ඔබටත් මේ ලොතරැයි තුලින් හිමිවන ප්‍රතිලාභ සියල්ලටම අමතරව ඉරිදා දවසේ අලවි කරන හැම අනෙක් ලොතරැයි පතකටත් අමතර ප්‍රතිලාභ හිමිවන බවත් අපි අද සෙනසුරාදා මතක් කරනවා. හේතුව හෙට ඉරිදා නිසා. එමනම් අද NLB ජාතික ජයවරණේ මේ වාසනාවන්ත අද හොරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. අධික්ෂණමාන් ලෙහසමගින් එකතු වෙනවා වරකපල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා සහ ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති KRT මැණිකේ මහත්මිය. ඔබේ වාසනාවන්ත ගමන් මඟ අපි ආරම්භ කරන්නේ NLB ජය සමගින්. සල්ලි තියෙන්නම ඕන වෙලාවට ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 485 වන දිනුම් වාරය ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. එමනම් ගන්න NLB ජය ලොතරැයි පත් අතට අපි යමු දිනුම් ඇදීම වෙත. ඔබට ජය කියන නවාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක ජයග්‍රහී අංක 4 මේ තොරක්. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 0.25 සහ 3. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනාර මුදල වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයි පතින් මේ වසරේ රුපියල් 105 බැගින් දිනුව වාසනාවන්තින් 209 දෙනෙක් අපි බිහි කළ දෙනවා.
1: Today selected English letter is T and the winning numbers are 0, 2, 5 and 3.
0: අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලවි කරනවා කමුරු පිටේ NLB අලවි නියෝජිත K රණතුංග මහතා සහ තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයේ කෙන් බිහි වෙනවා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 36 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් NLB ජය වෙතින් වාසනාවන්තින් 73,257 දෙනෙක් අතරේ රුපියල් 68,30,360ක මුදලක් අපි බෙදා දෙනවා. රුපියල් 32,00,000 වගේ සුපිරි තෑගක් සමග තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1526 වන දිනුම් වාරයටයි අපි මේ සූදානම් වෙන්නේ. ලග්න සංකේත 12කින් අපි ඔබේ වාසනාවේ ලග්නයයි හොරාගන්න. අද හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. බලමු ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. හඳහනේ වාසනාව ගෙනෙන පළමු අංකය අංක 35. ජයග්‍රහී දෙවන අංකයයි අපි දැන් හොරාගන්නේ. දෙවන වාසනාවන්ත අංකය අංක 62. අද තුන්වන වාසනාවන්ත අංකය අංක 38. බලමු හඳහනට ගැළපෙන අවසන් වාසනාවන්ත අංකය. අවසන් අංකය අංක 32. අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වන ක්‍රීඩා අරමුදලට සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙනුවෙන් වන සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියේ මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් වගේම 10,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 112 දෙනෙක් අපි බිහි කළ තිනු.
1: Today selected sorry sign is Virgo and the winning numbers are 35, 62, 38 and 32.
0: අදත් හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා ගෝඩකාන NLB අලෙවි නියෝජිත PRU නයනා කුමාරි මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තින් 131,637 දෙනෙක් අතරේ රුපියල් 89,63,700ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 32,39,970. බලමුනම් 4,459 වන වතාවටත් සත් දිනම ජයනියත ගොවිසිතෙන් ඔබ වාසනාව හිමි කරගන්නේ කොහොමද කියලා. නිරුපිතා අද සුපිරි තෑග විදිහට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා රුපියල් 6,70,00,000 වගේ මුදලක්. ඒ සුපිරි තෑග වෙනුවෙන් මේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම ගලපා ගන්න. අද ගොවිසිත ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. බලමු එහෙනම් ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. ගොවිසිතෙන් වාසනාව ගෙනන පළමු අංකය අංක 45. ජයග්‍රහී දෙවන අංකය අංක 17. තුන්වන වාසනාවන්ත අංකය අපි දැන් බලමු. වාසනාවන්ත තුන්වන අංකය අංක 49. ගොවිසිතේ අවසන් වාසනාවන්ත අංකයයි අපි මේ දැන් තෝරාගන්නේ.
1: මෙන්න ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 1.
0: අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිස්සිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා.
1: Selected English letters F and the winning numbers are 45, 17, 49 and 1.
0: අද ගොවිස්සිතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිය දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා KA සීලවති කළුතර, K රණතුංග කමරුපිටිය, KW සරත් පුත්තලම සහ KWKU ජයලාල් මිද්දෙනිය අපේ එනල් බියල විනෝචිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 118,759 දෙනෙක් අතරේ රුපියල් 157,600 එකමුදලක් අපි බෙදා දෙනවා. ගොවිසිතෙන් මේ අවුරුද්දට බිහි කරන තුන්වන සුපිරි ත්‍යාගලාභියා වෙන්න මග බලාගෙන ඉන්නවා නම් ඔබ අපි හෙට ඔබ වෙනුවෙන් අගෙනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,72,41,603,776. සුබදවසක් ලොතරැයියේ මේ අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000 ඔබේ කරගන්න පුළුවන්. ඒ වගේම අංක 3කට රුපියල් 50,000 ප්‍රවර්ධන තෑගි අංකයට රුපියල් 25,000 ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න පුළුවන්. සුබ දවසක් වෙති. සුබ දවසක් උදා කරන අද ඔබේ දිනුම් භාරය 333. ලග්න සංකේත 12ක් අතරින් අද ඔබේ සුබ ලග්නය කුමක් වේවි? සුබ දවසක් සුබ ලග්නය වෘෂභ. දැන් අපි තෝරා ගන්නවා ඔබේ සුබ අංක 3. පළමු සුබ අංකය අංක 46. දෙවන සුබ අංකය අංක 60. අද සුබ දවසක් තුන්වන සුබ අංකය අංක 31. එහෙනම් දැන් අපි බලමු සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය. අද ඔබේ සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 6140. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙන රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 203 දෙනෙක් අපි දැනටමත් බිහි කළ තියෙනවා.
1: Today's selected zodiac sign is Taurus and the winning numbers are 46, 60 and 31.
0: සුබ දවසක් වෙතින් රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න වාසනාවන්තයෙක් අපි අදත් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා කොළොන්න NLB අලෙවි නියෝජිත HA රන් මැණිකේ මහත්මිය. ඒ වගේම අය රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 8 දෙනෙකුත් අපි අද බිහි කරනවා. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 39 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සුබ දවසක් වෙතින් වාසනාවන්තින් 106,033 දෙනෙක් අතරේ රුපියල් 92,93,360 කමුදලක් අපි බෙදා දෙනවා. තවත් වාසනාවන්ත ලොතරැයි පත් 4කට වාසනාවන්තින් හොයාගෙන යන සුදනමින් ඉන්නවා රංගනා සමගින් ගෑත්‍රි.
1: මීළඟට මෙගා පවර්
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රෝපියක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: රුපියල් කෝටි 29 ඉක්ම වූ දැවැන්ත මෙගා සුපිරි තෑග්ග අනිවාර්යෙන්ම ඔබට දිනා ගන්න පුළුවන්. මොකද රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක දැවැන්ත මෙගා සුපිරි තෑගි ඔබට දිනා දුන්න එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. ඒ නිසා අදත් ඔබේ හීන හැබෑ කරන්න අපි ආරම්භ කරනවා මෙගා පවර් දිනුමැදිමේ වාරය. මෙගා පවර් සුපිරි තෑගි තුනෙන් තුන්වෙනි සුපිරි තෑග්ග ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට දැන් ඔබට පුළුවන් සුපිරි මෝටර් රථයක් දිනා ගන්න. සුපිරි අංකයක් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන් තමයි මේ දකින සුපිරි මෝටර් රථය ඔබට ඔබේම කරගන්න පුළුවන් වෙන්නේ. එhmenam මේ වාසනාවන්ත සුපිරි තෑගි තුනත් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරනවා මෙගා පවර් 2565 වෙනි දිනුමැදිමේ වාරය. මෙගා පවර් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මුලින්ම අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට්. අද ඔබේ සුපිරි අංකය අංක 15. ඊළඟට අපි තෝරගන්නවා ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය දවසේ අංක 7. ඊළඟට වාසනාව උදාකරන්නේ අංක 17. ඊළඟ ජයග්‍රහී අංකය අංක 19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් බිහි කළා තියෙනවා.
4: Today selected English letter is Z. The super number is 15. Winning numbers are 7, 17, 19 and 9.
3: අද මෙගා පවර් තුරින් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා නවගමුව DD සුනිත මහත්මිය. ඒත් එක්කම රුපියල් 102 ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලවි කරනවා වතුහේවගේ නිලන්ති දික්වැල්ල, ලක්ෂ්මන් රත්නායක හංවැල්ල, අජිත් නවරත්න බලල්ල. ඒ අනුව අද දවසේ මෙගා පවර් 3 වාසනාවන්තීන් 118,952 දෙනෙකු අතරේ රුපියල් 94,30,840 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගී ඔබට දිනා දෙන මෙගා පවල උතරයියේ හෙට දවසේ මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 29,21,90,34 පව සුපිරි තෑග රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. මහා ධන සම්පත ධන නිධානය අදත් ඔබට වාසනාව උදා කරන්න සූදානම් 2247 වෙනි වතාවට. එහෙමනම් කෝටි 8 ඉක්මව සුපිරි තෑග්ගක් දිරා ගන්න දැන් ඔබ සූදානම්. ධන නිධානයකට පාර කියන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරගන්න. අද වාසනාවගෙන ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ S. අපි ඉදිරියට යනවා ජයග්‍රහී අංක 4 තෝරගන්න. මුලින්ම ජයග්‍රහී අංකය අංක 4. ඊළඟ ජයග්‍රහී අංකය අංක 34. ඊළඟ වාසනාව ගේනවා අංක 67. අවසන් ජයග්‍රහී අංකය අංක 53. රුපියල් 102 ජයග්‍රහකින් 357 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක්, ඒත් එක්කම සුපිරි ත්‍යාගලාභියෙක් ධන නිධානයෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට බිහි කරලා තියෙනවා.
4: Today selected English letter is S, winning numbers are 4, 37, 67 and 53.
3: අද 2247 වෙනි ධන නිධානයේ දිනුමැදීමේ වාරයෙන් රට පුරාම ජයග්‍රහකින් 90,553 දෙනෙකු අතරේ රුපියල් 50,85,360 ක මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග. රුපියල් 8 කෝටි 30,74,512. වතාවටත් වාසනාවේ කිරුල ඔබේ හිසේ පළඳන්නයි අපි මේ සූදානම. එවෙනුවෙන් ලොතරැයිලොව රජ කිරුල මහජන සම්පතයි අපි මේ ආරම්භ කරන්නේ. එමනම් දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය කිව් ජයග්‍රහී අංක 4.3551. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් ලක්ෂපති වාසනාවන්තයින් 3,231 දෙනෙක්, රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 175 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් බිහි කරලා තියෙනවා.
4: Today selected English letter is Q, winning numbers are 403551.
3: සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා අනුරාධපුර කේ චන්ද්‍රලතා මහත්මිය. ඒත් එක්කම රුපියල් 100 ජයග්‍රහකින් 20 දෙනෙකුත් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා KA සීලවති කලුතර, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, නිලංජනී ඩයස් හපුගල, ධනපාල සමරකෝන් ඇටම්පිටිය, RMD රාජපක්ෂ කැප්පැටිපොළ, සුනිල් ශාන්ත පස්සර, K ප්‍රතාස් චාවකච්චේරිය, M රවිචන්ද්‍රන් පෙරියපෝරතිව්, පි ප්‍රදීපන් මඩකලපුව, අජිත් පද්මලාල් ලුණුවිල, එස් මදන් කල්මුනේ, රෝහණ කුමාර ගලලියද්ද, සුදත්ත සිල්වා අම්බලංගොඩ, සමන් කුමාර හග්ගල්ල, තිවංක ධර්මසිරි අරනායක, නිරාෂා නිසංසලා කලුතර, MAD කුමාරි මැල්සිරිපුර, ඒත් එක්කම කලුතර සහ ගම්පහ කියන දිස්ත්‍රික්කවලිනුත් ලක්ෂපති වාසනාවන්තීන් දෙදෙනෙක් බිහි වෙනවා. එතරින් නවතින්නේ ලකී 1 ඩිජිටල් ලොතරැයි සේවාව හරහත් ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 257,465 දෙනෙකු අතරේ රුපියල් 2,827,640 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගයි මේ මතක් කරන්නේ රුපියල් 2,49,89,928.

0: මේ අවුරුද්දේ මේ වෙනකොටත් රුපියල් 2,50,000 වාසනාවන්තීන් 304 දෙනෙක් බිහි කරලා තියෙන අද සම්පතේ අද ජයග්‍රාහී 792 දිනු මැදිමේ වාරය මහජන සම්පතේ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක හතරක් තමයි ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද දවසේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රාහී අංක 3551. අද සම්පත today winning english data is Q and the winning numbers are 355 and 1. ඒ අනුව අද දවසේ රුපියල් 2,50,000 වාසනාවන්තීන් දෙදෙනෙක් බිහි වෙනවා. දොතරයිපත් අලවි කරනවා JKSL පෙරේරා කටුනායක K චන්ද්‍රලතා අනුරාධපුර. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රාහකීන් 49 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් රට පුරා බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,14,20,760ක මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLV ජාතික ජයවර්ධනේ රට පුරාම ජයග්‍රාහකීන් 921,778 දෙනෙකු අතරේ රුපියල් 8,09,620ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම වෙනදා වගේම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.

0: රුමාල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනකල්. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනේ ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
1: මම දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් ಅಂತ හැමෝම.
3: මොකද කිව්වේ?
1: එන්නම් කිව්වා. මං ඒ තිතුවේ නෑ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. සදාකාලික තරහවල් තියාගන්න එක පුළුවන්.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: ලක්කඩ හගෙන ඉන්නේ වෙලාව රාත්‍රී 10:19.

ආනික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරා

ශාස්ත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමිනි. ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතේ ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

හොඳම මිතුරාන වේද? අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩවෙන සුළුයි, දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩවෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීමයි.

වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු.

රෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

0: රජක සූත්‍ර දේශනාව දේශඥාන වහන්සේ ගම්පොළ මීතලාව කුහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ද. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

චරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්ගමුල මීදලාව කොහොමද රුවන්වපා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැඬුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්.

අපට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

පැමිණෙන අනතුරු වලක්වාලන හේයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම්

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනේ ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ

සින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලේ සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩසිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදයයි විනිවිද යන

සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතදී සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැක

සුගතී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ මිශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.